0: FM 93.7 Lakhana Radio ITN.
1: Well, the Pahai Vinadi Hatali Hai then.

95 FM 93.7 Lakhana Radio ITN දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice අපි සොයන්නේ නුඹේ හඬයි සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජා.
1: සවතවසක් ඔබේ ජීවිතයත් එකම තැනක නතර වෙලා ඔබ හිර වෙලා වගේ අදහසක් දැනෙනවා නම් මනස නිදහස් කරගන්න උදව් වෙන මේ අපූර්ව සෙන් කතාව හොඳට අහන්න. එක්තරා කාලයක තෝමස් කියලා එතමත් දක්ෂ කවියෙක් ජීවත් වුණා. ඔහු ලස්සන කවි නිර්මාණ ලියන පුදුම දක්ෂයෙක්. නමුත් මෑතක ඉඳන් ඔහුට අලුත්ම කවියක් ලියා ගන්න බැරි වුණා. ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම ස්ටක් වෙලා, එහෙම නැත්නම් හිර වෙලායි තිබුණේ. ඔහුට ජීවිතයේ හරිම කනගාටුදායක තැනක් වගේ දැනෙන්න පටන් ගත්තා. මගේ ඇතුලේ තියෙන නිර්මාණශීලීත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා, මම එකම තැනක හිර වෙලා කියලා ඔහු නිතරම තමන්ටම කියා ගනිමින් ලැතැවුණා. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන ඔහු සෙන් ගුරුවරයෙක් මුණ ගැහෙන්න ගියා. ස්වාමීනි, මගේ මනස සම්පූර්ණයෙන්ම හිරවෙලා මට කිසිම අලුත් අදහසක් එන්නේ නැහැ. මගේ පරණ මතකයන් සහ අනාගතය ගැන තියෙන බය අස්සේ මම මේ හිරවෙලා ඉන්නේ. මට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. සෙන් ගුරුවරයා මේ හැමදේම නිහඬව අහගෙන ඉඳලා තමන්ගේ කුටිය ඇතුළට මේ කවියව කැඳවාගෙන ගියා. මේ කුටියේ බිත්තියක විශාල ඉතාමත් පිරිසිදු කණ්ණාඩියක් එල්ලලා තිබුණා.

0: තෝමස් මේ කණ්ණාඩි දිහා බලන්න දැන් මේකේ මොකක්ද පේන්නේ කියලා සෙන් ගුරුවරයා කවියගෙන් අහනවා. මට මාව සහ මේ කුටියේ තියෙන හැමදේම පේනවා කියලා තෝමස් කිව්වා. ඊට පස්සේ සෙන් ගුරුතුමා ජනේලෙන් පිටත තිබුණු ලස්සන මලක් ගෙනල්ලා මේ කණ්ණාඩිය ඉස්සරහන් තිබ්බා. දැන් කණ්ණාඩියේ මල පේනවා. ඊට පස්සේ ගුරුතුමා මල අහකට අරගෙන දැවෙන අඟුරු කැබැල්ලක් කණ්ණාඩිය ඉදිරියට ගත්තා. දැන් කණ්ණාඩියෙන් අඟුරු කැබැල්ල පෙනුණා. ඊට පස්සේ ගුරුතුමා අඟුරු කැල්ලත් අහකට අරගෙන තෝමස්ගෙන් මෙහෙම ඇහුවා. "තෝමස්, මේ බලන්න මම කණ්ණාඩිය ඉස්සරහින් මල තියද්දී කණ්ණාඩිය ඒක ආදරෙන් බදාගත්තද? ඒ වගේම මම අඟුරු කැල්ල තියද්දී කණ්ණාඩිය ඒකට අකමැති වෙලා ඒකෙන් කලෝනාද?" "නැහැ ස්වාමීනි, කණ්ණාඩිය ඒ හැමදේම අපිට පෙන්නවා විතරයි. ඒ දේවල් අයින් කරපු ගමන් කණ්ණාඩිය ආයමත් තිබුණා වගේම පිරිසිදු වුණා. ඒක කිසිම දෙයක් රැඳුනේ නැහැ කියලා කවියක් පිළිතුරු දුන්නා. අවසානයේදී ගුරුතුමා ඔහුට hina වෙලා මෙහෙම කියනවා. "බලන්න, ඔබේ මනසත් හරියට මේ කණ්ණාඩිය වගේමයි. ජීවිතේට හොඳ දේ, ඒ කියන්නේ මල්, නරක දේ, ඒ කියන්නේ අඟුරු, මේ වගේ දේවල් පැමිණෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ හිර වෙලා ඉන්නේ ඔබේ මනස කණ්ණාඩිය වගේ වැඩ කරන්නේ නැති නිසා. ඔබ කරන්නේ පැමිණෙන ප්‍රශ්න, පරණ මතකයන් සහ දුක් ගැනවිලි ඔබේ මනසින් තදින් බදාගෙන ඉන්න එක. ඒවා අත්හරින්නේ නැති නිසා කණ්ණාඩියක් කුණු වැදිල වගේ වැහිලා තියෙන්නේ. අලුත් දෙයක් දකින්න ඒකේ ඉඩක් නැහැ. හැබැයි නිදහස කියලා කියන්නේ ප්‍රශ්න එන්නේ නැතුව තියෙන එක නෙවෙයි. ප්‍රශ්න ආවත් ඒවා කණ්ණාඩියක් වගේ බලලා මනසේ රඳවා නොගෙන ඒවට ගලාගෙන යන්න ඉඩ හරින එකටයි." කවියට තමන්ගේ වැරද්ද අවබෝධ වුණා. "මතක තියාගන්න, ඔබ ජීවිතේ හිරවලා කියලා හිතනවා නම් ඒකට හේතුව ප්‍රශ්නම නෙවෙයි. ඔබ ඒ ප්‍රශ්න හෝ පරණ මතකයන් මනසින් තදින් බදාගෙන ඉන්න එක. කණ්ණාඩියක් වගේ වෙන්න, හැම දෙයකටම මුහුණ දෙන්න, හැම දෙයක්ම බලන්න. නමුත් කිසිම දෙයක් මනසේ හිර කරගෙන ඉන්න එපා. අත්හැරලා දාන්න. එතකොට නැවතත් ඔබේ ජීවිතය නවතින්නේ නැතුව ඉදිරියටම ගලාගෙන යනවා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා."
1: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: Velao dehayai.
4: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට.
5: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
4: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අයිබෝන් සුබු දැස්සනක් වාසනාවන්ත ජයග්‍රහි දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට අද සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා අඟහරුවාදා දවස තවත් ජයග්‍රහි දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සෝදානම් වෙන්නේ. අදතපි සෝදානම් ලංකාව වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලමේ බඩවි සහ ලක්කන ප්‍රතිංශ ගැන එන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය පාස්කු නඩුවේ තීන්දුව අද 22 ගැන තීන්දුව කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. දිනමින පුවත්පතේ පාස්කු නඩුවේ තීන්දුවත් 22 ගැන තීන්දුවත් දෙකම අද කියලා සටහන් කරලා තියෙනවා. සියලුම පුවත්පත්වල අද මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට ස්වර්ණ විජේකෝන් සහ චන්දන ජයවීරයි අද දිනමිනට මේ වාර්තාව අරගෙන එන්නේ. ලංකාදීප පුවත්පත සටහන් කරනවා මේ සම්බන්ධයෙන් පාස්කෝදා ප්‍රහාරය මහනඩුවේ තීන්දුව අද 22 අධිකරණ තීරණය කතානායකට අද මැති සභයට කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා චෝදනා 23,270ක් තීන්දුව අද 22 ගැන තීන්දුව කතානායක අද කියයි මේ විදිහටයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අද ඩෙලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ප්‍රවදාහණ යොමු කරමු ඩෙලි නිවුස් පුවත්පතට. 22nd amendment speaker to announces Supreme Court's determination in Parliament today. Let's see more details about it in English. The Supreme Court confidential determination on the 22nd amendment to the Constitution has been received by Speaker Dr. Jagat Vikramaratne. The Speaker's office confirmed yesterday that the determination has been received and the Speaker is expected to formally announce the confidential determination of the Supreme Court today in Parliament. Easter Sunday attacks, verdict in case filed against 25 accused today. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ කොයි විදිහටද සටහන් වෙන්නේ කියලා බලන්න. අද දීර්ඝ විස්තරයක් සහිතවයි මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්න. ඇතුල් පිටුවල අද සම්පූර්ණ පිටුවක් වෙන් කරමින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරනවා චන්දන ජයවීර ගෙනෙන පාස්කු මහනඩුවේ තීන්දුව අද කියන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. 2019 වසරේ පාස්කු ඉරු දින මෙරට කිතුණු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම ප්‍රහාර මාලාවක් සිදු කර විදේශිකයින් ඇතුළු තැනැත්තන් 224 දෙනෙකු මරණයට පත් කිරීමේ සහ 584 දෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ වෙත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරන ලද නඩුවේ පාස්කු මහනඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද උදෑසන 9:00 ප්‍රකාශ කිරීමට නියමිතයි. නවරත්න මාරසිංහ, සුජීව නිශාංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනවා කියලායි සඳහන් කරන්නේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 31ක් ගොනු කර ඇති අතර එම සිද්ධියට අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ තවත් තැනතන් රැසකට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක වීමට නියමිතයි කියලායි මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පත. එතෙක්ම 22 ගැන තීන්දුව අද කියලත් සටහන් කරලා තිනවා සර්ණා විජේකෝන. අද වාර්තාව අරගෙන ඉන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති අතර අදාළ තීරණය අද පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි. පාර්ලිමේන්තු වාරය අද ආරම්භ වන අතර එය ලබන 25 වැනිදා දක්වා පැවැත්වෙනවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක කර මහතා විසින් පසුගිය අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. අනතුරුව එම පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අතර ඒවා විභාග කළ අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීරණය කතානායකවරයා වෙත යොමු කරන බවයි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීන්දුව කතානායකවරයා වෙත ලබා දී තිබෙනවා කියලායි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පත. එතකම අපි අවධානය යොමු කරනවාද ලක්කන ප්‍රවෘත්ති අංශකින් එන තොරතුරු වලට. කොළොන්නාව තෙල් පිරිපහදු පරිශ්‍රයේ ඉදිකිරීම ආරම්භ කළ නව තෙල් ටැංකි 6 වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේදී අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දීමට රජය අපේක්ෂා කරන බවයි. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද මේ සම්බන්ධයෙන් ලක්කන ප්‍රවෘත්ති අංශය වගේම පුවත්පත් තොරතුරු සටහන් කළා තිබුණා. අපි අවධානය යොමු කරන ඔහු මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කළේ කියලා බලන්න.
1: දැනගන්න ලැබුණු විදිහට 40%කට 50%කට ආසන්න ප්‍රමාණයක් භෞතික ප්‍රගතිය වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රගතියත් එක්ක අපිට පේනවා ලබන අවුරුදු සැප්තැම්බර් මාසයේ වෙනකොට ටැංකිය භාවිතා කරන්න පුළුවන් වෙන ආකාරයෙන් මේ ඉදිකිරීම කටයුතු කරගෙන යනවා. ඩීසල්, පෙට්‍රල් වගේම ගුවන් යාන ඉන්ධන ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන ධාරිතාව මෙතනදී අපිට වැඩි කරගන්න පුළුවන්. මේ වෙලාවෙත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. නමුත් මිල වැඩිවීම ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවම වශයෙන් මිල වැඩි නොකර ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒක පියවා ගැනීම සඳහා රජය සහනාධාරයක් ලබා දෙන කටයුතු.
0: ගෙවුණු වසර දෙක තුළ රටේ ආර්ථිකය සහ සමාජය ගොඩනැගීමට අමතරව පාතාලය සහ මත්ද්‍රව්‍ය මුලිනිපුටා දැමීමට දැවැන්ත ක්‍රියාමාර්ග රැසක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ බව නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසනවා. කඩුවෙල අරංගල ප්‍රදේශයේදී පැවැත් වූ රට හදන ජනබලය වෙනුවෙන් පෙළගැසෙන කොළඹ දිස්ත්‍රික් අධිටන හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
2: ඒ හදන්න අපි එදා අර අවුරුදු 30ක් අපි යුද්ධ කළා. අපි මෙතන ඇවිල්ලා නැවත ලීකන කවුරු යුද්ධ කරන්නේ? මරණයට යන බව දැනගෙන තමයි අපි ප්ලේන් එක ගෙනකලා ගියේ. මමත් දේශපාලන ඉගෙන ගන්න මෙතුමලත් මේ පරිණත උතුම් ශිෂ්ට සම්පන්න විනයගරුක ඉතා හොඳ බුද්ධිමත් ව්‍යාපාරයක් එක්ක තමයි ඔබ තවුන්නාස්ලා තීළු දෙනා ඉඳගත්තේ සහ එකට එකතු වෙලා ඉන්නේ. ඔබතුමන්ගේ වටිනා අතෙන් ගහපු ඡන්ද ගැහුවේ කාටද?
0: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තල අද සඳහන් කරන පලා ඡන්දවලට රජයේ අවධානය උතුරු නැගෙනහිර ඡන්ද මුලින්ම කියලා අද ප්‍රශ්නාර්ථයක් සමගින් තොරතුරු සටහන් කරන සුජිත් හේවා ජුලිගේ ගෙනෙන වාර්තාවේ රටේ සියලුම පළාත් සභා එකවර පැවැත්වීම වෙනුවට උතුර නැගෙනහිර පළාත් සභා ඡන්දය මුලින්ම පැවැත්වීමට රජයේ අවධානය යොමු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. රජයට යම්කිසි වාසි සහගත තත්වයක් පවතින හේයින් උතුරු නැගෙනහිර පළාත් මැතිවරණය මුලින්ම පවත්වා සෙසු පළාත් සභා මැතිවරණ ඊළඟට පැවැත්වීමට ආණ්ඩුවට ප්‍රබල යෝජනාවක් ඉදිරිපත් ව ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණය කරනවා. උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්ද පැරණි ඡන්ද ක්‍රමයට පැවැත්විය හැකි බවද යෝජනාවේ ඇතැයි දැනගන්නට ලැබුණා කියලත් අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා. එමෙන්ම රජ එවැනි සූදානමක පසුවන බව ලංකාවේ තානාපති කාර්යාලය නිලධාරියෙකු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයෙකුට හිතා වගකීමෙන් ප්‍රකාශ කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ කියලයි අද සටහන් වෙලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙසට ඉන්දියාව බලපෑම් කරන තත්වයේ හමුවේ උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවැත්වීම එම බලපෑමටද එක්තරා විසඳුමක් වනු ඇතැයි බොහෝ පාර්ශ්ව රජයට යෝජනා කර ඇති බවයි අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත. ආණ්ඩුව වටනවා තියා හිතන්නවත් බැහැ. සුවිසල් පරිවර්තනයක් කරනවා ජනපති වැලිගම රැලියේදී කියයි. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. ආණ්ඩුව වටන්න තියා ඒ ගැන හිතන්නවත් ඉඩක් නැති තරමට සුවිසල් සමාජ පරිවර්තනයක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැලිගම ජන රැලියේදී පෙරේදා සඳහන් කළා. දේශපාලන වේදිකාවේ කතන්දරයක් පමණක් වූ හොරුවැල්ලීම දැන් මහපොළවේ ඇත්තක් බවට පත් වී තිබෙනවා කි ජනාධිපතිවරයා. ඉදිරි වසර තුනේදී පමණක් නොව ඊළඟ වාරවලත් හොරු ඇල්ලීම නතර කරන්නේ නැති බවයි සඳහන් කළේ කියලා තමයි අද මේ සම්බන්ධයෙන් සටහන් කළ තියෙන්නේ ලංකාදීප පුවත්පතේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සටහන් වෙනවා. ඊයේ උදේ දක්ෂිණ අධිවේගයේදී වාහන 11ක් එකට ගැටී 13 දෙනෙකුට තුවාල. ජීවිත හානි හෝ බරපතල තුවාල නොවුනේ සියලු මගීන් ආසන පටි පැලඳ සිටි නිසායි. පොලිසිය සඳහන් කරනවා කියලාද හේමන්ත රන්දුණු චමින්ද සිල්වා සහ සමන් උපුල් පිනිදියයි වාර්තා වරගෙන ඉන්නේ. දිවයින පුවත්පතට මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. රැඳී සිටින ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක අපි මේ විරාමයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබ වෙත ගෙන එන්න සූදානම්. FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක රැඳී ඉන්න. ලකන මෝර්නින් නිවුස් අලට් අහගෙන ඉන්න වෙලාව 6:12.
3: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය දොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසැල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන සාධන අභිමානයයි රයිනෝ.
7: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සස්සීලිම් ෂීට් ලකන්ඩ රේඩියෝ ITN.

0: ලකන රේඩියෝ ITN
1: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:06 විනාඩි 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් ඇති දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: වෙලාවදී 6 විනාඩි 17 අපි සෝදානම් දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන් අපි විරාමයේ ප්‍රථමව සඳහන් කළා මේ ඊයේ උදෑසන සිදු වූ රත වාහන අනතුර පිළිබඳව තොරතුරු ඔබ වෙත අරගෙන එන්න. ඊයේ උදේ දක්ෂින අධිවේගී මාර්ගයේදී වාහන 11ක් එකට ගැටී 13 දෙනෙකුට තුවාල කියලායි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද හේමන්ත රඳුරු චමින්ද්‍ර සිල්වා සහ සමන් උපුල් පිනිදිය වාර්තාව අරගෙන එනවා. වාහන 11ක් එකිනෙක ගැටීමෙන් දක්ෂින අධිවේගී මාර්ගයේ ඊයේ උදෑසන සිදු වූ දරුණු රිය අනතුරින් මගීන්ට ජීවිත හානි හෝ බරපතල තුවාල සිදු නොවුණේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳිය යුතුය යන නීතිය ක්‍රියාත්මක කර තිබීම නිසා බව පොලිස් රථවාහන අංශය සඳහන් කරනවා. මෙම බරපතල අනතුරින් පාසල් දරුවන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා සිටියද ඔවුන් කිසිවෙකුටත් ජීවිත අවදානමක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් අද තුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳිය යුතු බවට නීතිය පසුගිය 20 වෙනිදා සිට ක්‍රියාත්මක කර තිබුණා. ඊයේ උදෑසන සිදු වූ දරුණු රිය අනතුරකට මුහුණ දුන් සියලුම මගීන් ආසන පටි පැළඳ සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වුණා කියලයි සඳහන් වෙන්නේ. එම මගීන් එසේ ආසන පටි පැළඳ සිටීම නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂාවයි තිබූ බවයි පොලිස් රථවාහන අංශය සඳහන් කරන්නේ. ඊයේ උදෑසන දක්ෂින අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන මන්තිරුවේ දොඩංගොඩ සහ ගැලනිගම අතර සිදු වූ මෙම දරුණු රිය අනතුරින් වාහන 11කට දැඩි අලාභ හානි සිදු වුණා. වර්ෂාව පැවති අවස්ථාවේ අනාරක්ෂිත ලෙස ධාවනය වූ කැබ් රථයක් පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙනවා. එම අනතුරත් සමග එම මන්තිරුවේ ධාවනය වූ බස් රථයක් මෝටර රථ 6ක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදු වුණා කියලයි සඳහන් කරලා තියෙන්නේ. ඊයේ සතිය ආරම්භ වූ දිනේ බැවින් විශාල පිරිසක් කොළඹ බලා ඒමට දක්ෂින අධිවේගී මාර්ගය භාවිතා කර තිබුණා. මෙම අනතුරින් පසු දක්ෂින අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන මන්තිරුව ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන ධාවනය තාවකාලිකව නතර කළා කියලත් සඳහන් කරලා තියෙනවා. අනතුරින් තුවාල ලැබුවන් වහාම පානදුර සහ නාගොඩ රෝහල්වලට ඇතුළත් කිරීමට දක්ෂින අධිවේගී මාර්ග පොලිසියේ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. පැකීපයකට පසු අනතුරට ලක් වූ වාහන සියල්ල ඉවත් කර අධිවේගී මාර්ගයේ වාහන ධාවනය යථාතත්වයට පත් කිරීමට පොලිසිය පියවර ගත්තා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. අධික වර්ෂාව පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගය භාවිතා කරන වාහන රියඳුරන් ඉතාම කල්පනාකාරීව වේග සීමාවන් ඇතිව තම වාහන ධාවනය කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. අනතුරක් වලක්වා නොගෙන අනාරක්ෂිත ආකාරයට රිය ධාවනය කළ කැබ් රථ රියඳුරට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවද පොලිසිය සඳහන් කරනවා කියලයි අද දිවයින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. එතෙක්ම අද දිවයින පුවත්පත සඳහන් කරලා තියෙනවා මධ්‍යම සබරගමුව දකුණ සහ බස්නාහිර පාසල් 38ක් වැසේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරුත් සඳහන් කරලා තිනවා චමින්ද සිල්වාගෙන එන වාර්තාවේ. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. දිසා 16කට මහවැසි ආපදා, පවුල් 1138කට පීඩා, මරණ 1යි, දෙදෙනෙකුට තුවාල කියලායි අද ලංකාදීප පුවත්පත් සඳහන් කරන්නේ. නිමල කොළිතුවක් ඔය අද වාර්තාව අරගෙන එන්නේ ලංකාදීප පුවත්පතට. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. අතුල් පිටුවලත් අද සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන අද වාර්තා කරලා තියෙනවා. වැස්ස වැඩි වෙයි, රතු නිවේදන ඉදිරිපැය 24ටත් වළංගුයි, මරණ 2යි, 1යික් අතුරුදන් කියලා යන සඳහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතේ. උපාලි කරුණාරත්න සහ රන්මලි සොමසිරි වාර්තාව අරගෙන ඉන්නේ. අවයවදාන යොමු කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති අඩු පීඩන කලාපයේ ඉදිරිපැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බවත්, මේ නිසා වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකියක් නිකුත් කරමින් සඳහන් කළ තියෙනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් නිකුත් 18 වෙනිදා සිට ඊයේ පස්වරුව දක්වා දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41ක පවුල් 458ක පුද්ගලයින් 1616 දෙනෙකු බලපෑමට ලක්ව ඇති අතර මරණ 2ක් වාර්තා වී තිබෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර නිවාස හානි 88ක්ද වාර්තා වෙනවා කියලත් අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිනමිනි පුවත්පත සටහන් කරන ඒත් එක්කම දිත්වා සොලිකුණාටුවෙන් නායකිය ස්ථාන යලි සක්‍රිය වීමේ දැඩි අවධානමක් මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරනවා කියලා අද සේල කුරුළුවංශ සහ ඩී.එන්. කුමාරගේ වත්තගෙනන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා දිනමිනි පුවත්පති දිත්වා සොලිකුණාටුවේ අවස්ථාවේ නායකෝ ස්ථාවකාලිකව ස්ථාවර වූ ස්ථාන පවතින අධික වර්ෂා තත්ත්වයත් සමග යලි නායෑමේ වැඩි අවධානමක් පවතින බව පෙරදෙන විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නිර්දේශය ලැබෙන තෙක් නොසිට හෝ එම නිර්දේශ ගණන් නොගෙන ඇතැම් පිරිස් තමන් පෙර පදිංචිව සිටි ස්ථානවල නැවත පදිංචියට ගොස් සිටින බවත් පවතින වර්ෂාවත් සමග ඔවුන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්වීම සඳහා වැඩි ඉඩක් පවතින බවත් මේ මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම මේ වර්ෂාව නිසා දිස්ත්‍රික්ක කිහිපයක පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තද දිනමින් පුවත්පත් තොරතුරු සටහන් කරලා තිනු අපි අවධානය යොමු කරනවා වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයේ තවදුරටත් වර්ධනය වී නිවේනෙන් බැහැරව ගියත් නිරිත දිග ප්‍රදේශයට බලපා ඇති වර්ෂා තත්ත්වය ලබන 29 වෙනිදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළා කියලා ඒ දිවයින පුවත්පත් සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුදු ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් අද වන විටය තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී හෙට පමණ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ සහ දකුණු ඔඩිශා වෙරළ තීරයට ආසන්නව බටහිර මධ්‍යම සහ යාබද වයඹ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි අපේක්ෂා කරනවා කියලා ඒ සඳහන් වෙන්නේ. බස්නාහිර සබරගමෝ සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලායි සඳහන් වෙන්නේ. හේතෙකම මේ වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. හේතෙකම මේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම සබරගමුව දකුණ සහ බස්නාහිර යන පළාත්වල පාසල් 38ක් ඊයේ විවෘත නොකළ බව පළාත් බලධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාතේ පාසල් 35ක් සබරගමුව දකුණ සහ බස්නාහිර යන පළාත්වල එක් පාසල බැගින් විවෘත නොකළ බවයි දැනුම් දී තිබෙන්නේ කියලායි අද සඳහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමෙන් අනතුරුව නැවතත් හමු වෙනවා. තවත් පුවත් රැසක් සමගින් රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:26.
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහලන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
3: සීනික තනි වෙලා.
4: ඇතිනි.
5: නේ මට නිකි මැසේජ් එකක් දාලා කියලා තිබ්බා ඔයාලට කියන්න කියලා අදයාට එන්න වෙන්නේ නැහැ කියලා. අනේ නන්ද ඒක කිව්ව වෙලාවෙන් දැන් ෆෝන් ආන්ස් ගන්න ඉතින් මැසේජ් කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ?
5: ඒ කියන්නේ ඉතින් යාට එන්න වෙන්නේ නැහැ කියලා ඔයාලට කියන්න කියලා තිබ්බේ.
6: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
7: මොන්නේ? ඒ තාත්ත අපිට මෙහෙම කරන්නේ. ආදි මොකද තාත්තර කරපු වැරද්ද?
8: මන් දන්නේ චෝටිද තාත මොනවත්ම කියන්නේ නැහැ
6: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න
3: සීනික තනි වෙලා
1: FM 93

0: වෙලාවදී 6 විනාඩි 28 වෙනකොට ලක්කන මෝර්නින් නිවුස් වල සමගින් අපි සූදානම් මදපුවත් පත්වල වාර්තා කරලා තියෙන තවත් පුවත් ඔබ වෙත අරගෙන එන්න. ත්‍රිකුණාමලයේදී කතුන් දෙදෙනෙකු පැහැරගෙන ඝාතනය කරලා නාවික හමුදා හිටපු නිලධාරිනියෝ දෙදෙනෙක් අවුරුදු 18කට පසු අත්අඩංගුවට කියලායි අද සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පතේ අතුරු සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. එතුල් පිටුවලට අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු අරගෙන ඉන්නේ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය. මීට වසර 18කට ඉහතදී ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කළේ යයි කියන සිද්ධියකට අදාළව නාවික හමුදාවේ රාජකාරී කර මේ වන විට විශ්‍රාම ලබා සිටින නාවික හමුදා සුළු නිලධාරිනියන් දෙදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය සඳහන් කරනවා. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හලාවත අලුත්වත්තේ පදිංචි 42 නාවික හමුදා විශ්‍රාමික සුළු නිලධාරිනියක සහ හපුතලේ දුම්රියපල පාරේ නාවික හමුදා සුළු නිලධාරිනියක් කියලායි සඳහන් වෙන්නේ. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පදිංචි මේරි ඩිලිසියා සහ සසි කුමාර් තෙන්මෝලේ නැමැති කාන්තාවන් දෙදෙනා 2008 වසරේ ජනවාරි 13 වෙනිදා සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ සන්සයිට් නැමැති භූගත කඳවුරේ සිරමැදිරිය කරඳවා තබාගෙන ක්‍රූර වද හිංසනයට සහ ලිංගික හිංසනයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවයි මෙම නිලධාරියන් දෙදෙනාව අත්අඩංගුවටගෙන තිබෙන්නේ කියලයි උසස් නිලධාරියෙක් සඳහන් කළේ කියලා අද ලංකාදීප පුවත්පත වැඩිදුර තොරතුරු සටහන් කරනවා. වෙලාවට උසාවි ඇවිත් නැහැ විමල්ට වරෙන්තු වාහනය කැඩුනා ඒකයි පමා වුණේ කියලා විමල්ගේ නීතිඥයා සඳහන් කරනවා කියලායි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසයි අද වාර්තාව අරගෙන එන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරේ සෙයිද් රාද් අල් හුසෙයින් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩු විභාගයට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම මහතා ඊයේ වරෙන්තු නිකුත් කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලයි වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. මීට පෙර දිනේදී පළමු සැකකරුවන් විමල් වීරවංශ මහතා අධිකරණ හමුවේ පෙනී නොසිටි අතර ඊයේද පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කරනවා. කෙසේ වෙතත් වරෙන්තුව නිකුත් කර සුළු වේලාවකට පසුව විමල් වීරවංශ මහතා සිය නීතිඥවරයා මගින් අධිකරණ හමුවේ පෙනී සිටියා කියලායි සඳහන් කරන්නේ. විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුල පතිරාජ මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරේ සිය සේවාදායකයා ගමන්ගත් වාහනේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. එම කරුණු සලකා බලා නිකුත් කර ඇති වරින්තුව ආපසු කැඳවන ලෙස නීතිඥවරයා අධිකරණයේ නිලා සිටියා කියලත් සඳහන් කරලා තියෙනවා. අදාළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් වලයා වරින්තුව ආපසු කැඳවීම සඳහා වනෙල්ලීම වෙනත් දිනයක මෝසමක් මගින් ගොනු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 24 වෙනිදා සිට පැවැත්වෙනවා කියලත් සඳහන් කරනවා. සන්ධ්‍යා කරුණාරත්න අද වාර්තාව අරගෙන එනවා. අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නර්තනය සංගීතය නාට්‍ය හා රංග කලාව ඉංජිනේරු තාක්ෂණ වේදය ගෘහ ආර්ථික විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණ වේදය යන විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ අනිද්දා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම ප්‍රායෝගික පරීක්ෂණ ලබන මාස 21 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ කියලයි දිනමින පුවත්පතේ සටහන. තවත් පුවත් රැසක් ඔබ වෙත ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් අනතුරුව රැඳි සිටින FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් අලර්ට් එක ලක්කඩ මෝර්නින් නිවුස් අලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 32යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඳ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඳ.

விலவுதே ஹய வினாடி திஸ்துன பிசுதனா மீதவ செய்தி ஜாத்திகள உத்திரை மல்லைதினும் மாதினலாதல் உத்திரை பத்தில நில பிரதிபால சடகன்வுனே கொகுமதைக்கில பாலான் ඊයේ සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා සඳා දවස මහජන සම්පත 6317 වෙනි ජයග්‍රහය දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ යූ ඉංග්‍රීස අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීස අක්ෂරයේ ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 3 අංක 8 නැවතත් අංක 3 අංක 7 නැවතත් අංක 7 සහ අවසානයටත් අංක 7 විදිහටයි ඒ දවසේදී මහජන සම්පත 6317 වෙනි දිනම් වාරයේ ජයග්‍රහය අංක සහ ජයග්‍රහය ඉංග්‍රීස අක්ෂරයේ සටහන් වුණේ ගොවිසෙත 4559 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඕ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 22 අංක 41 අංක 49 සහ අවසානයේ අංක 58 විදිහට මෙගාපව 2665 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී සුපිරි අංකයේ සටහන් වෙනවා අංක 26 විදිහට අනෙකුත් ජයග්‍රහී අංක අංක 25 නැවතත් අංක 26 අංක 28 සහ අවසානයේ අංක 53 විදිහටයි සටහන් වෙන්නේ. දන නිධානයේ 2347 වන ජයග්‍රහය දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ N ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 16 අංක 52 අංක 57 සහ අවසානයේ අංක 61 විදිහට සටහන් වෙනවා. හඳහන 1626 වන ජයග්‍රහය දිනම් වාරයේ කටක ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 9 අංක 12 අංක 13 සහ අවසානයේ අංක 43 විදිහටයි සටහන් වෙන්නේ. අද සම්පත 892 වන ජයග්‍රහය දිනම් වාරයේ යූ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 3 අංක 7 නැවතත් අංක 7 සහ අවසානයටත් අංක 7 විදිහට. NLB ජය 585 වන ජයග්‍රහය දිනම් වාරයේ දවසේදී ක්‍රාත්මුකුණේ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 0 අංක 2 අංක 6 සහ අවසානයේ අංක 3 විදිහට සටහන් වෙලා තියෙනවා. සුබ දවසක් 433 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ කුම්භ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට සටහන් වෙනකොට ජයග්‍රහී අංක අංක 43 අංක 59 සහ අවසානයේ අංක 65 විදිහටයි සටහන් වෙන්නේ. ඒකම සුබ දවසක් 433 වන ජයග්‍රහය දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධනාංකය සටහන් වෙනවා 2820 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:06 විනාඩි 36යි.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Lakana Morning News alata hagini inne welawa ude 6 winadi 38
2: NLP hadahana Lankawe wedima tagi dena tagi awastha wedima lutraya NLP hadahana obat adama NLP hadahada bala ganna.
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීදිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: සේවන ප්‍රාණ අභිමානයයි
0: රයිනෝ. ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදීගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ மார்னிங் நியூஸ் அலர்ட்.
1: වෙලාව 2:41 ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් සලට් සමගින්. අද සියලුම පුවත්පත්වල සඳහන් වෙලා තියෙන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්ුයි මේ අවධානය. මගේ පුතා බේරා දෙන්න අනෝජාගේ දෙමෝපියන් ජනපති හමුවේ ඉල්ලති. නෝමන් පලිහවඩනයි අද වාර්තාව අරගෙන එන්නේ. සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාජා අනෝජන් මහතාගේ දෙමෝපියන් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වුණා කියලායි අද ඡායරූප සමගින් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එතෙකම අනුජාගේ දෙමාපියන් විපක්ෂ නායකවරයා හමු වුණා කියලා තද ඡායරූප සහිතව වාර්තා කරලා තියෙනවා. විස්තර සමගින් අනුජාගේ මවගේ සෞදි අනුජන්ගේ මවගේ සෞදි තානාපති කාර්යාලයට ලිපියක් කියලා තද සඳහන් කරලා තියෙනවා. චමින්ද සිල්වායි වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අතුල් පිටිවලයි අද වාර්තාව අරගෙන වැඩිදුර තොරතුරු ඒ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙන්නේ. මෙහිදී සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් මතු ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ ඔහුගේ දෙමාපියන් සිය පුත්‍රයා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලීමට සවධානව සවන් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවරාසා අනුජන් මහතාට සමාව ලබා ගැනීමට රජයේ උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවත් එවෙනුවෙන් නෛතිකව සහ රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බවත් සඳහන් කළා. විශේෂයෙන් සෞදි රජුන්ගෙන් මේ පිළිබඳව සමාන ලබා දෙන ලෙස රාජතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේද සිවරාසා අනුජන් මහතා සම්බන්ධයෙන් සිද්ධිය පිළිබඳව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අඛණ්ඩව අවධානය යොමු කරමින් සෞදි බලධාරීන් සමග රාජ්‍යාන්ත්‍රික අවධානය යොමු කරමින් සෞදි බලධාරීන්ගේ බලධාරීන් ඔස්සේ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම එම අවස්ථාවට සිවරාසා අනුජන්ගේ පියාවන තම්බිරාජා සිවරාසා සහ මව රාසමාණිකම් යෝගලක්ෂ්මී සහ සහෝදරයා වන සිවරාසා හම්සිදෙන්ද එක්වී සිටියා කියලත් සඳහන් කරලා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. එම දෙමාපියන් සමග සාකච්ඡාව අතරතුර සෞදි ශ්‍රී ලංකා තානාපතිවරයාට දුරකථනයෙන් කතා කර අනුජන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සුවබැලීමට විපක්ෂ නායකවරයාද කටයුතු කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. විපක්ෂ නායකවරයාෙහිදී සඳහන් කරලා තියෙන්නේ ජාති ආගම් ભેදයෙන් තොරව අනුජන්ගේ නිදහස වෙනුවෙන් කළ හැකි උපරිම දේ සිදු කරන බවයි කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ දිවයින පුවත්පත. බන්ධනාගාර තදබදය අවම කරන්න තීරණ රැසක් ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න යද වාර්තාව අරගෙන ඉන්නේ. බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබා දීම, සුළු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සිදු කිරීම යනාදී තීරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද දින මින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. ලොකු පැටීගේ කෝටි 3.5ක නිවෙස ඉඩම තහනම් කෙරේ. අද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත මේ විදිහට වාර්තා කරනකොට දිවයින පුවත්පත සටහන් කරනවා. ලොකු පැටීගේ 1,350ක සුවිසල් නිවස සහ ඉඩම ක්‍රියාවිරහිත කරයි කියලා අද මේ සම්බන්ධයෙන් ගයන් කුමාර වීරසිංහයි දිනමිනට වාර්තාව අරගෙන එන්නේ. හේමන්ත රන්දුණු වාර්තාව අරගෙන වෙලා තිනවා දිවයින පුවත්පතට. වැඩිදුර තොරතුරු සටහන් වෙනවා. ප්‍රබල පාතාල අපරාධකරුවෙකු මෙන්ම මත්කුඩු ජාවාරම් කරුවෙකු වන සුජීවද සිල්වා හෙවත් ලොකු පැටී නැමැත්තා මත්කුඩු ජාවාරම ඇතුළු නීති විරෝධී ක්‍රියාමගින් උපයාගත් මුදල් වලින් මිලදීගත් බව කියවෙන රුපියල් මිලියන 35ක් වටිනා නිවසක් සමග ඉඩමක් තහනම් කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය ඊයේ පේවරගෙන තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. ඇතුල් පිටුවල අලුත්ගම ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම සහ නිවස රාජසන්තික කිරීම සඳහා කරනු ලබන මුල් පියවරක් ලෙස මුලින්ම දින 14ක කාලයක් සඳහා තහනම් කෙරෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. බෙලරුස් රාජ්‍යයේ සැඟව සිටියේදී අත්අඩංගුවටගත් ලොකු පැටි 2025 වසරේ මැයි මාසයේදී මෙරටට ගෙනෙනු ලැබුවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ඔහු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ටාසේ රඳවාගෙන විමර්ශනයක්ද පවත්වන ලදි කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ඔහු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. ලොකු පැටි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ සිදු කරනු ලබන විමර්ශනයට අදාළව මෙම දේපළ තහනම ක්‍රියාත්මක කර තිබෙනවා. ඔහුට අයත් තවත් දේපළ රැසක් සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වීමට නියමිතයි කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේම තවත් පුවතකට. අද සඳහන් කරලා තියෙනවා දූෂණ චෝදනා එල්ල වූ දේශපාලනඥයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට නීති පියවර ගැනීමේ යහපත් ප්‍රවණතාවයක්. ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකායි මෙහෙම සඳහන් කරන්නේ. අද මිහිර විජේසේකර වාර්තාව අරගෙන ඇවිල්ලා තියෙනවා දිනමින පුවත්පතට. පසුගිය කාලයේ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇතැම් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රට තුළ යහපත් ප්‍රවණතාවයක් ඇති කර තිබෙනවා කියලයි සඳහන් කළ තියෙන්නේ. දේශපාලන සංස්කෘතියේ සැබෑ වෙනසක් සිදු වෙලා තිබෙනවා. මහජන මුදල් අවභාවිතය සහ දූෂණයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි. වත්මන් ආණ්ඩුවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල අඩාල කිරීමට ඇතැම් බංකොලොත් දේශපාලන බලවේග ඉක්වමින් සිටින බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා කියලාද දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් ඉහළවුවත් විරැකියාව වැඩිම ආසියාතික රට ලංකාවයි. IMF නවතම වාර්තාවකින් කියයි. අද චතුර පමණුවයි වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් අද වාර්තා කරලා තියෙනවා දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු විදිහට. ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ඉහළ මගයක පවතින්නේ ශ්‍රී ලංකාවේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. එමගේ 43% කියලායි සඳහන් කළ තියෙන්නේ. මෙම කරුණු අනාවරණය වන්නේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලැබූ රැකියා විරහිත තරුණ තරුණියන් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එළිදැක්වූ වාර්තාවක් හේතුවෙන් කියලත් සඳහන් කළ තියෙනවා. එම වාර්තාවට අනුව ඉහළම අධ්‍යාපන සුදුසුකම් ලැබූ වයස අවුරුදු 15-24 අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ විරැකියා අනුපාතය 43%කට ආසන්න අගයක් කියලායි අද සඳහන් වෙන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට. මෙව තමයි අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරු නැවතත් ඔබ වෙත විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් පුවත්පත්වල සටහන් වෙලා තියෙන කොහොමද කියලා බලන්න අපි සූදානම්. රැඳි සිටින FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක. Good morning news alert ahagene inne vela ude 6:49.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන මොනින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:52.

0: මෙලව දෙහයයි විනාඩි 53 පිසූදා නම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. අද සඳහන් කළ තියෙනවා විදෙස් තොරතුරු විදිහට රුසියාවේ මැතිවරණයෙන් පුටින්ගේ පාලක පක්ෂයට ජය. යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පළමුවරට පැවති රුසියානු මැතිවරණයේදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහාය පළකරන රට පාලක පක්ෂය යුනයිටඩ් රුසියා පක්ෂයේ ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ස්ටේට් ඩුමාහි ආසන 450ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වෙන අතර 2007 වසරේ සිටෙහි බහුතරාසන සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ යුනයිටඩ් රුසියා පක්ෂය කියලායි සඳහන් වෙන්නේ. පෙරේද අවසන් වූ මැතිවරණයේ ඊයේ වන විට නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ආසන 355ක ජය තහවුරු කරගනිමින් ඉදිරියෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. එතකම ඩුජුවන් චණ්ඩමාරුතය ජපානයට කඩා වදී අද මේ සම්බන්ධයෙන් ඡායාරූප සමගින් තොරතුරු සටහන් කළ තිනවා. මිලියන 1.6 ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා. ගුවන් ගමන් 300ක් මේ වන විට අත්හිටුවා තිබෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. එතකම රුසියාවේ මැතිවරණය මැද යුක්‍රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්. රුසියාවේ මැතිවරණය මැදේ මොස්කව නුවරට යුක්‍රේනයෙන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර මොස්කව නගරාධිපතිවරයා සඳහන් කළ තියෙන්නේ ඩ්‍රෝන 1600කට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බවයි. ඉන් නගරය වෙත පැමිණි ඩ්‍රෝන 450ක් පමණ වෙඩි තබා බිම හෙළූ බවද එම නගරවලින් නවම වශයෙන් පුද්ගලයන් තෙදෙනෙකුවත් ජීවිතක්ෂයට පත් වූ බවද ඔහු සඳහන් කළ තියෙනවා. ඒ යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු යුක්‍රේන හමුදාවෙන් එල්ල කළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරයක් බවත් මොස්කව නගරයේ ප්‍රධාන තෙල් පිරිපහදුවකට සහ නේවාසික ගොඩනැගිල්ලකට බරපතල හානි සිදු වූ බවත් වාර්තා වෙනවා. මහල් 21කින් සමන්විත ගොඩනැගිල්ලකට ඩ්‍රෝනයක් කඩා වැටීමෙන් හටගත් ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයන් 400 දෙනෙකු ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. මහජන සාමයට බාධා කිරීමේ චෝදනාව මත ඉම්රාන්ගේ සොහොයුරියන් තිදෙනා තත්තඩංගුවට කියලත් අද සඳහන් කරලා තියෙනවා. ඡායාරූප සමගින් තොරතුරු සටහන් වෙනවා මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පතේ. හූති ප්‍රහාර හමුවේ සෞදි අරාබියට සහාය වීමට පාකිස්තානයේ සහ තුර්කියේ අවධානය අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒත් එක්කම නේපාලයේ යලි ගොඩනගන්න ඉන්දියාවේ නාධාර ඉල්ලයි කියලායි සඳහන් වෙලා තියෙන්නේ. තවත් ප්‍රවෘත්තියක් විදිහට චීනේ අප්‍රිකාවේ රටවල් 53කට තීරුබද ඉවත් කරයි කියලාත් අද සඳහන් කරලා තියෙනවා විදෙස් පිටුවේ. මෙය තමයි විදෙස් තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන. අපි අවධානය යොමු කරනවා ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
1: Sports Roundup.
0: ශ්‍රී ලංකා ඉංගලන්ත එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි. අද සඳහන් කළ තියෙන මේ සම්බන්ධයෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද වෙස්ටර්ස් ලී ස්ට්‍රිංහිදී පැවැත්වීමට ආරම්භ කටයුතු සූදානම් කළ තියෙන. දිවාරාත්‍රී තරගයක් මේ තරගයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වීමට නියමිතයි කියලා සඳහන් වෙන්නේ. ඉංගලන්ත වේලාවෙන් 10:30ටයි ආරම්භ වෙන්නේ. මින් පෙර දෙපිළ අතර පැවති තරඟ තුනකින් සමන්විත 20:20 තරඟාවලිය 3:00ක් ලෙස ඉංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. අද ශ්‍රී ලංකා පිල පිවිසීමට නියමිතයි මේ එක්දින තරඟ තුනට. ඔවුන්ට අහිමි වූ ඒ ගෞරවය රැක ගැනීම සඳහා සහ මේ ගෞරවය නැවත ලබා ගැනීම සඳහා ඔවුන්ට අද අවස්ථාවක් හිමි වෙනවා කියලත් සඳහන් කරලා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් එතකම දින 9ක් තුල යලි තවසන් තරගයකට ශ්‍රී ලංකා ඉන්දියා රන් පදක්කම් සටන අදයි නිරෝෂන් ප්‍රියංකරය ද වාර්තාව අරගෙනෙන්නේ. ජපානයේ නගෝයා හිදී පැවැතෙන 20-20 ආසියානු ක්‍රිකට් උළෙලේ කාන්තා ක්‍රිකට් සවයේ රන් පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අද තරඟ බිමට පිවිසෙනවා. නිෂින්හි කොරෝගි ක්‍රීඩා උද්‍යානයේ පිටියේ පැවැත්වෙන මේ තරඟය ආරම්භ වෙන්නේ මෙරට වේලාවෙන් උදැසන 10:30ට චමරයතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළිවෙලින් අර්ධවසන් පූර්ව වටේ සහ අවසන් පූර්ව වටේට මලේසියාව සහ පාකිස්තානය පරාජය කරමින් අවසන් තරගයට එක් වූ අතර හර්වන්ප්‍රීට් කෞර්ගේ නායකත්වයෙන්

0: පැමිණෙන ඉන්දිය පිළ පිළිවෙලින් ජපානය සහ බංග්ලාදේශය පරාජයට පත් කරමින් මේ තරගයේ අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අද උදෑසන 10:30 මෙරට වේලාවෙන් අද උදෑසන 10:30 මේ තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා එංගලන්ත එක් දින තරගාවලිය පිරිමි ක්‍රිකට් කණ්ඩායම් දිත්ව අතර පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් 5:05 අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මේ තමයි ඉතින් සඳහන් කරලා තියෙන අද ක්‍රීඩා තොරතුරු විදිහට අපි අවධානය යොමු කරනවා කාටුන්ස් කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
1: කාටුන්ස්
0: අපි අවධානය යොමු කරනවා අද ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් කොහොමද සටහන් වෙලා තියෙන්නේ කියලා බලන්න. අද ඇතුල් පිටුවලයි සඳහන් කරලා තියෙන්නේ කාටුන්ස්. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල කාටුන්ස් වලට. ඊට කලින් අපි අවධානය යොමු කරනවා අද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුනියට කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න. අද සඳහන් වෙනවා ඉස්සර වගේ නෙවෙයි දැන් හොරුවල් යනකොට තෝරු මෝරුත් අහුවෙනවා කියලා ඇමති හර්ෂණ කියන්නේ. එහෙනම් සිංගප්පූරුවේ මගුල් ගෙදර ගිය ගල් මෝරත් අහුවේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ අද. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. අනේ අනිච්චන් අද කවිපද මෙහෙම සඳහන් කරලා තියෙනවා. මිලිමීටර සිය පැන්නුව වැසිහන්දා පාසල් වැසිනි දරුවන් නිවසෙහි රන්දා වතුරත් ගලයි ගංගාදිය පිටිබන්දා එල් නීනෝ දිත් වගේ මල්ලිද මන්දා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මේ කාටුනේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සඳහන් කරලා තියෙන්නේ අද ආණ්ඩුව වටන්න තිහා හිතන්නවත් එපා කියලා ජනපති කියනවා. ඇයි එකේ ගොල්ලොම කරගන්න හිතාගෙන ඉන්නවද කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් සමගින්. ඒත් එක්කම දිනමින පුවත්පතේ අද ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත ළඟදිම එයා බස් එක පැලවත්තට කඩා වැටෙනවා කියලා සාගරකාරී වසම් කියනවා බං. කාපුවා වමාරනකොට කාගේ හැරි ඇඟට හලන එක වැරදි නේදස කියලා තමයි අද සඳහන් වෙන්නේ ප්‍රශ්නාර්ථයක් එක්ක. මේවා තමයි අද දවසේදී පුවත්පත්වල කාටුන්ස් විදියට සඳහන් වෙලා තියෙන්නේ. හෙට උදැස්සන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් න්ියුස් සලට් තුලින් සමුගන්නා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
1: සහයෝගීතා අනුග්‍රහය.

0: 95 FM 93.7 La Khanna Radio ITN.
1: Good morning, Odehataidang.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි. ඉබන් වෙන.
2: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
2: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අවතන්න. 0.71 711 711 1.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
4: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.
5: ලකන්ඩ රේඩියෝ ITN.

0: ഗുഡ് മോർണിംഗ് സുബോദാസനാക്.
1: ഗുഡ് മോർണിംഗ് സുബോദാസനാക് മംഗദ ഹരി സത്തുടിന്നിന്നെ അപിഗത്ത
0: ഓ അപി ഹതായ വിനാടി 13 നായി പറക്കുയി ഹൊണ്ടടം പറക്കുയി മേ
1: സതുര സമരുവ അപി
0: മേ പറക്കുവീമട മേ സാധാരണ ഹേതു കിയാന്ന് പുളുവാൻ ഓണസനാ എവനാട മേ തത്വേ മുഖക്കുണത് വെലാവട വെട കേർനോ കീനികട അപി ഗറു കരന്ന ഓണി ഇഹിന്ദ മേ ഏകട എക്സ്ക്യൂസ് എകക് ബലാപുരുത്തു വെന്നേ അപി
1: ഓ
0: ഹരി പറക്കുണാ എത്രം കിന നം പറക്കുണേ നമ്മ ഈ രാത്രിക സംബന്ധയ നേ ഇഹിം തന്ന പുളുവാ ഇഹിമ നേ
1: നേ ഇഹിമ നേ ഇഹിമ നേ ഇഹിമ നേ
0: മേ ആഫ്റ്റർ പാർട്ടി ഇഹിമ ഗിയ നേ
1: നേ
0: ඔබට පුංචි ආරාධනාවක් කරා අපේ ඊවනිං ඩ්‍රයිව් එකේ චමිත් සහ චාරු වෙනුවෙන් වෝට් එකක් දෙන්න කියලා.
1: ඔව්.
0: ඉතින් ඒකට මොකද උනේ කියලා සමහරු දන්නවා සමහරු මේ වෙලාවේ දන්නේ නැති වෙන්න
1: පුළුවන්.
0: ඊයේ තිබුණා පොපියුලර් අවෝඩ්ස් මෙතන මොනාක් ඉම්පීරියල් එකේ තිබුණේ මේ තලවතුකොඩ. ඉතින් ලංකාවේ ජනප්‍රිය සියලු දෙනා එතන ඊයේ හැන්දෑවේ තන්දි හම්බුණා. ඉතින් මෙතෙන්දි වසරේ ජනප්‍රියතම රේඩියෝ කපල් එක නේ.
1: ඔව්.
0: කියන්නේ රේඩියෝ ෂෝ වල ඉන්න
1: ජනප්‍රියම කපල් එක
0: දෙන්න.
1: ඔව්.
0: යුවල කියලා ගමුකෝ.
1: ඔව්.
0: මේ සම්මානය ගත්තේ ගත්තේ අපේ චමිත් සහ
1: චාරු.
0: ඒ දෙන්නට ඒ අවෝඩ් එක හම්බුණා. ඉතින් ආ දකින්න නැති අපේ චූටි චමිත් පොඩි එකක්
1: නේ
0: පොඩි දරුවෙක් වගේ ගිහිල්ලා
1: චාරු වඩාගෙන ගියේ දෙන්න අතර.
0: අතර කියන්නේ දැන් අපි චමිත් පොඩක් ශරීර ප්‍රමාණය පොඩි එකක් ඉන්නේ. අපි ආර කියනෝනේ උඹ කොටයි කියලා කියනවා. ඒ කොටක් කියලා කියනවා. හරි. ඉහිය අපේ පොපිලෝඩේගේ නවසත් කියනවා. බලන්නකෝ චාරුට වැඩිය චමිත් පොඩි.
1: හරි කියුටානේ
0: ශරීර ප්‍රපාරි කුඩා වෙන්න පුළුවන්
1: හැබැයි වැඩ එක
0: ටැලන්ට් එක ඇති හා අවුරුදු ගාණක් රේඩියෝ වල නේද කට්ට කාලා ගත්ත සම්මානයක් ඉතින් අපි සුබපතනවා මේ චමිත් සහ චාරුට
1: ඒක මොකද මේ පොඩක් ස්තුතිවන්ත වෙන්නත්
0: ඔව් ස්තුති වෙන්න නේද මොකද මේ මේක ගත්තේ ලංකාවේ අනිකුත් සියලුම මේ සම්මාන උළෙලවල් වල සම්මානයට පාත්‍ර වෙච්ච ලංකාවේ ලීඩින් කියලා කියන්නේ අපි ප්‍රමුඛ පෙළේ ගුවන්විදුලි නාලිකා සහ ඒවැ නිවේදක නිවේදිකාව අතරින් ඒකයි වටින්
1: ඔව්
0: ලංකාවේ තියෙනවනේ මේ අපේ සහෝදර නාලිකා නේ
1: ඔව්
0: ලංකාවේ හැමදාම නාලිකා අතර අංකයක
1: ඔව් টপ ලෙවල් එකේ
0: එතකොට අපි කියනවා මාධ්‍ය ජාල විදිහට ඔවැ තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරිම බලවත් නා ඒවා තියෙනවා අනේ ඔක්කොම අතරේ තමයි අපි මේක කියන්නේ මේක අපි සමහර තැනක අපිට මේ කාඩ හිතෙන්න පුළුවන් ඒක කොහොමද එහෙම ගත්තේ ඔබ හින්දා ගත්තේ ඔබ ලබා දුන්න ප්‍රතිචාරය තමයි
1: වටිනා කියන වෝට් එකෙන්
0: ඔබට පුළුවන් කමක් ලැබුණා ඔබේ වෝට් එකෙන් ඒ දෙන්නව ඉහළට ඔසවා තියන් ඉතින් ඒ දෙන්නට ආදරය කරන මේ පුංචි කාලෙකින් පටන් ගත්ත වැඩක් ඒ දෙන්න කියන්නේ අපි කියනවා ලොකු කාලයක් අරන් බල්ටි ගහලා පිනුම් ගහලා ආ ලොකු ලොකු දේවල් කරලා නෙමෙයි පොඩි කාලෙකින් achieve කරපු එක ඉතින් ඒකයි වටින්නේ අනිකුත් නාලිකාවල අයටත් අපි සුභපතන වසරේ ජනප්‍රියම මෝර්නිං ෂෝ එකට ඒ සම්මානය ගත්තයි අපි සුභපතන වසරේ ජනප්‍රියම ගුවන්විදුලි නිවේදකයාට අපි සුභපතන නිවේදිකාවට අපි සුභපතන වසරේ ජනප්‍රියම ගුවන්විදුලියට අපි සුභපතන එතකොට තමයි තිබ්බේ වසරේ ජනප්‍රියම තාරුණ්‍ය ගුවන්විදුලිය තිබුණා නම් ඒකටත් අපි සුභපතන ඒ අතර ඒගොල්ලෝ
1: වසරේ ජනප්‍රියම මේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් කපල් එක
0: ඔව් ඒකත් අපේ
1: ඒක හොරගඩියා වගේ මගේ ඇරි අතර මේක දිනාගත්තේ අපේ අසංක සහ දසුනි ඒ දෙන්නටත් ඔන්න සුබ ප්‍රාර්ථනා කරනවා ඒ වෙනුවෙනුත් ඔබට ස්තුතිවන්ත වෙනවා ඒ දෙන්නවත් එතනට ගේන්න ජනප්‍රියම කපල් එක කරන්න පුළුවන් වෙච්චක ඕගොල්ලන්ගේ වෝට් එකේ ස්තුති
0: ඔව් ඒක චැටන් මියුසික් අපේ නිෂ්පාදකතුමා රසික සහ සරත් කුමාර පෙරේරා අපේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරතුමා ඇතුළු හැමෝම මතක් කරනවා ලක්කඩ වෙනුවෙන් ලක්කඩේ සපෝට් කරපු හැමෝටම විශේෂයෙන්ම චමිත් සහ චාරුට සපෝට් කරපු අපේ නේද මැනේජ්මන්ට් එක අපේ ගරු සභාපතිතුමා ඉදිරියෙන් පස්සේ ගත්තම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියතුමා අපේ කපිල ත්‍රිසිරි මහත්තයා සුරවීරයලා ඇතුළු ඒ දුන්න සපෝට් එක හැමපැත්තෙම
1: ගෞරවයෙන් මතක් කරනවා
0: ඒ කියන්නේ ඒ දෙන්න දහවසර මේක ස්තුතිය කරයි අපි ඊට කලින් ගත්තා අපිට මේ මාර විදියට ඒක දැනිච්ච අවස්ථාව
1: ඕ දැනිච්ච
0: මොකද උන් දෙන්නම අපේ උන් දෙන්නෙක් නේ රයිට් ඉතින් සුබ පතනවා චමිත්තයි චාරුටයි ඊයේ සම්මාන ගත්ත ලංකාවේ ආදරණීය

0: හතයි විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන වලට අනුව ඒවට අනුගත වෙන්න. මොකද ඒව සම්බන්ධව විශේෂම අවධානම් සහගත තත්ත්වයන් පිළිබඳ දැනුවත් කරලා තියෙනවානේ. විවිධ නිවේදන නිකුත් කරලා තියෙනවා.
1: සමහරක් විට ඔබ ඉන්න ප්‍රදේශයේ අවධානමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඉදිරිය ගැන විශ්වාස කරන්න එපා.
0: රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන මතක් කරන්නම්. වැස්ස ගැන කියනකොට, අවුව ගැන මතක් කරනකොට, අධික රස්නේ ගැන මතක් කරනකොට රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මේ වෙලාවේ වෙළඳපොලේ තියෙන ඔයාලට තියෙන හොඳ විසඳුමක්. මොකද අපි දන්නවා මේ දැන් පහුගිය කාලේ අපි හිටියේ තාඩිය දදා. ගෙවල් ඇතුළේ ඉන්න බෑ. AC එක දාලා එළියට බැස්ස ගමන් අපිට නිකන් නේද
1: පිච්චෙනවා වගේ.
0: නෝ පෝරණුවේ ඉන්නවා වගේ කියලා කියන්නේ. හරි. ගේ ඇතුලේ උණුසුම කියන එක හරිය ආකාරව පවත් ගන්න ඕනේ. ඒකට ඕන කරන රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එකේ විශේෂම මැටි ලේයර් එක ඉතාම සුවිශේෂී පෙනුම වගේමයි ගේ ඇතුළට උප්පරිම සිසිලසක් දෙන්න. එහෙම නැත්නම් උණුසුම් කාලගුණේ ඒක නොදෙනෙන විදිහට ඔබට පහසු කරලා තියෙනවා මේ ෂීට් එක හරහා.
1: ඒ වගේම තමයි දැන් මේ දවස්වලට තමයි මේ ජල විකර්ෂ කාලයේ පේතින වැදගත්කම කොච්චරද කියලා අපිට තේරෙන්නේ. මොකද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. පහසුවෙන් ඉවත් වෙලා යනවා. දැන් මේ කාලේ තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්න, අයියෝ වහල දිරනවා ඇති, බර කළු පාට පුස් බැඳිලා ඇති, පරණ පෙනුමක් බැඳිලා ඇති, දැන් නැත්තම් ගේ ඇතුළට වතුර වැටෙනවා ඇති. මේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා ඔයා අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වුණොත්. දැන්ම මාරු වෙලා නැත්තම් අදම මාරුවෙන්න. මොකද හැමදාම අලුත් විදියට තියාගන්න පුළුවන්. ශක්තියෙන් උසස් වගේම දිගුකාලීන පාවිච්චිය සඳහා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් අපි ආයත හඳුනලා දෙන්නේ.
0: ඒ වගේ මතක් කරනවා අපි රටම එකට වැඩසටහන ගැන මේ දවස්වල අපි කතා කරනවා. විශේෂම තරුණ පිරිස, ඒ වගේම අපේ වැඩිහිටියෝ මත්ද්‍රව්‍යවලට සෑහෙන බැහැ වෙලා තියෙන්නේ. ඉතින් දවසකට එකක් දෙකක් අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සිදුවීමක් අහනවා දකිනවා තමයි ප්‍රවෘත්ති ප්‍රකාශ දැම්මත්, පත්‍රයක් බැලුවත්, සෝෂල් මීඩියා වලට ගියත් මේ කියන தත්ත්වය කවදද ඉවර කරන්නේ? හරි, ඒක ඉවර කරන්න. එහෙම නැත්නම් මේ කියන தත්ත්වයන් සියල්ල නිමා කළා රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධ නේද පවතින මේ ප්‍රශ්නකාරී தත්ත්වයන් ගැටළු කාර්යතත්වයන් වලට විසඳුම් හොයන්න පුළුවන්කමක් තියෙන අපිටමයි. අනේ වෙනුවෙන් තමයි රටම එකට ජාතික වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.
1: ඔබ ගන්න මේ තීරණය ඔයාගේ දරුවා වෙනුවෙන් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, නැත්නම් සැමියා බිරිඳ වෙනුවෙන් වෙන්න පුළුවන්, නැත්නම් අසල්වාසීන් වෙනුවෙන් වෙන්න පුළුවන්. මේ මොන තීරණයක් ගත්තත් ඒ හැම තීරණයක්ම රටේ අනාගතය වෙනුවෙන් බලපානවා කියන එක හොඳටම තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා තමයි 19:27 කියන නම්බෙකට කෝල් එකක් දෙන්න හැම කෙනෙක් දන්නවනම්, නැත්නම් ඔයා හැම කෙනෙක් නම් ටක් ගාලා කෝල් එකක් දෙන්න අනිවාර්යයෙන්ම මේ ගන්න තීරණේ රටේ අනාගතය වෙනුවෙන්.
0: විචේ දිෂ්පාදන කැමරස්ස කරනවා. කවදත් අපි කියනවා ඔයා ඉන්නේ කුස්සියේ නම්, ඔයා ඉන්නේ අපි කියන්නේ කිචන් එකේ නම්, හරි, ඔයාගේ අතින් හැදෙන කෑම ටික ගෙදරක සතුට, එහෙම නැත්නම් ඔයාගේ මේ ආයතනයට යන එන කෙනා, අපි කියන්නේ රෙස්ටුරන්ට් එකක් වගේ නන්නේ, පාරිභෝගිකයාගේ බඩගින්න නිවනවා විතරක් නෙවෙයි, එයාව සතුටු කරනවා, තෘප්තිමත් කරනවා. හරි, එහෙමනම් ඔයාකට යොදා ගන්න ඕනේ දේවල් හදන්න ඕනේ, කෑම වීම රස වෙන්න ඕනේ, ඒවට සෞඛ්‍ය සම්පන්න විදියට ඒකට සිද්ධ කරන්න ඕනේ. එතකොට කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් වලින් බැහැර වෙන්න ඕනේ. මේ කියන කාරණා ඔක්කොම එක ගත්තම ඔයාට එක තැනකදී මතක් වෙනවා විජේ නිෂ්පාදන.
1: ඉතින් ගෙදර රසට කන්න ආස ඔයාට, වසවිසක් නැතුව කන්න ආස ඔයාට, ඔයා අදම තෝරගන්න ඕනේ විජේ නිෂ්පාදන. ළඟම තියෙන කඩේට යන්න, නැත්නම් සුපර් මාකට් එකට යන්න, නම බලලම ගන්න විජේ නිෂ්පාදන.
0: හරි, 7:28 වෙලාව. තව සින්දුවකට යමු. සින්දුවෙන් පස්සේ අපිට පුළුවන් කමක් තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට යන්න.

0: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: SAT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට.
4: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවි ක්‍රම ජාතික පාසල බොරවක.
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.
8: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
9: සුබ ගමනක්.
10: හතයි විනාඩි 34 ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊය දවසේ ලොතරැයි ප්‍රතිඵල ටික බලන්න සූදානම් වෙන්නේ. බලාගෙන බලාගෙන යමු මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියනවා
8: දින්ලා.
10: හරි, මෙන්න අංක ටික මං කියන්න ඉක්මනටම. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊය දවසේ සුබ දවසක් ලොතරැයි දිනු මැද්ද කුම්භ ලග්නය අංක 43, අංක 59, අංක 65. ජය ලොතරැය එස් අක්ෂරය අංක 0.2, අංක 6, අංක 3. අද සම්පත අංක 7, අංක 7, අංක 7, අංක 7, අංක 7, අංක 3, අංක 7, අංක 7, අංක 7, U.
8: ලකි 7.
10: 7 ඒවා තියෙනවා. ඔක්කොම 7 ඒවා එක අංක 3 එකක් තියෙනවා. හඳහන ලොතරැය කටක ලග්නය අංක 9, අංක 12, අංක 13, අංක 43. ධන නිදානය එන් අක්ෂරය අංක 16, අංක 52, අංක 57, අංක 61. මෙගා පව ගත්තනම් W අක්ෂරය, එවගේම ප්‍රසාද අංක 26, ජයග්‍රහ අංක 25, 26, 28 සහ 53. ගොවිසත ලොතරැය O අක්ෂරයත් එක්ක අංක 22, අංක 41, අංක 49, අංක 58. මහජන සම්පත ගත්තනම් U අක්ෂරයත් එක්ක අංක 3, අංක 8, අංක 3, අංක 7, අංක 7, අංක 7. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. වගේම අදත් රුපියල් 40ක් වියදම් කරන්න රටේ සංවර්ධන කාර්යයන් වලටත් දායක වෙමින් ඔයාට පුළුවන් ඔයාගේ ජයග්‍රහණය ලබා ගන්න.
8: ලක්ෂපතියන් කෝටිපතියන් බිහි කරනවා වගේම ඔයා දන්නවද, ඔයා වියදම් කරන මේ පොංචි රුපියල් 40න් ඔයා දැනුවත් හෝ නොදැනුවත් රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා කියලා. එතකොට රණවිරු සේවා අරමුදල, ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා ගණනාවක් පවත්වාගෙන යන්න ඔයා හිතන්නවත් නැති විදිහට මේ පොංචි රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.
10: ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. ඉතින් අද ටිකට් එකක් ගන්න. ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදනය ගැන මතක් කරනවා. වසර 77ක විශ්වාසය, වසර 77ක් කියලා කියන්නේ නේ.
8: ලේසි පහසු නැහැ.
10: ඔව්, එතකොට ගන්න පුළුවන් ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා.
8: ඔව්, මේ ප්‍රොඩක්ට් එක තමයි තියෙන්නේ. වැල් මේ පැණිය, එතකොට ක්‍රිමිරාජ පේයාව, ක්‍රිමිරාජ සඳුන් පැණිය, නාගරාජ තෛලය, මුඛසෝදන, කුරුලෑසුවය, එතකොට සර්වේෂාදි තෛලය, මෙන්න මේ කියන ඕනම නිෂ්පාදනයක් ගන්න පුළුවන් ඕනම ලෙඩකට. ගෙදර තියාගන්න ඕනේ මේ දවස්වල ක්‍රිමිරාජ වෙද මහත්තයාව.

0: ගෙන්නගත්තේ මේක අහනවා ඉස්සර මම කාව්‍යකි.
1: අනුරාධපුර ඉඳන් කොළඹ ඇවිල්ලා ඕවද ඉගෙන ගත්තේ.
0: ඉගෙන ගත්තේ කියලා එහේ යාගේ මේ යාළු එහෙම අහනවලු. යාගේ කාලේ බෝයි බෝයිස් ෆ්‍රෙන්ඩ්ලා එහෙම බෝයිස් ෆ්‍රෙන්ඩ්ස්ලා.
1: ඒ කාලේ.
0: කෙනෙක්ගේ ජීවත් වෙන වටපිටාව එක පාරට වෙනස් වුණොත් එයාට නිකන් උදාහරණ මෙහෙම එක. මූදේ ඉන්න මාළුවෙක් ගෙනල්ලා ඔයා ට්‍රයි කරලා තියෙනවද ගෙදර සාමාන්‍ය වීදුරු ටැංකිය එක දාලා ඇති කරන්න?
1: ඔව්
0: මම ට්‍රයි කරලා තියෙනවා. වැඩි මුණොත් වරුවක් ජීවත් වෙයි. මොකද එයාට හුරු නෑ ඒ පරිසරය. මූදු වතුර ගෙනල්ලා දාලා තිබ්බත් මෑන් ඉන්නේ අවුලේ. මොකද ඒක එයාගේ පරිසරය නෙවෙයි. මූදු වතුර දාලා බැරි වෙලා හරි පණ ටික ගැට ගහගෙන හිටියොත් දවසක් දෙකක් මොකක් හරි කරගන්න පුළුවන්. නේ එකපාරට අනුගත වෙන්න බෑ කාට වුණත්.
1: ඒකත්
0: දැන් මේ අපි ජීවත් වෙන වටපිටාව ඇතුලේ අපිට එහෙම සමහර ඒවා තියෙනවා එකපාරට අනුගත වෙන්න බැරි ඒවා.
1: ඒක කාලයක් යනවා.
0: ඊ වන්දක පොලිස් නිලධාරියෙක් කියනවා වාහනේ පිටිපස්සේ සීට් එකේ මීට පස්සේ 3 දෙනෙක් යන්න බෑ. යනවා නම් 3 දෙනාටම සීට් බෙල්ට් තියෙන්න ඕනේ කියලා.
1: මැද එක්කෙනාට මොන හරි ඒ මැද එක්කෙනෙක් ගියොත් එහෙම යාට දඩ ගහනවා
0: කියලා. ගොඩක් වාහනවල සීට් බෙල්ට් දෙකයි තියෙන්නේ. එහෙම තියෙන වාහනවල අයිතිකාර මහත්තුරු ඉන්නට අත් දෙක තියාගෙන. ඈ
1: එතකොට අපේ අනිත් මිනිස්සු කොහෙද දාගෙන යන්නේ?
0: ඈ අර වොයිස් කට් එක තියෙනවා ඒ පොලිසිය මහත්තයා. මෙහෙමයි ඒ පොලිසිය මහත්තයා කියන්නේ අපේ ආරක්ෂාව ගැන තමයි. ඒ වුණාට මේ සමහර ඒවා තියෙනවා නේද අපිට
1: ප්‍රායෝගික නැහැ නේද?
0: ප්‍රායෝගික නැහැ කියලා අපි බැනුම් ගහන්න ඕනේ නැහැ නේ. පොලිසිය බණි අපිට ඊට පස්සේ ඕගොල්ලෝ කියන්න ඕනේ අපිට සපෝට් කරන එක
1: නේ.
0: නෑ ඕගලන්ට සපෝට් කරන්න ඕනේ රටේ නීතිය ඔක්කොම හරි. ඒත් මේක එකපාරට නිකන් දාපු ගමන් මේක කියලා බානු කමෙන්ට්ස්.
1: ඕ
0: කමෙන්ට්ස් කියවන්න එපා කියලා මං ෂෙයා කරන්න ඉන්නේ කමෙන්ට්ස් කියවන්න එපා කියලා. හරි. ඒ කියන්නේ දැන් වඩ මතකයි ඩ්‍රයිවර් මහත්තයාට ෂර්ට් එක අඳනකොට ආපු විරෝධය. අර යුනිෆෝම්
1: එක.
0: මේ අමුතු නීති වව පුළුවන්ද? බුලත්තර කණ එක තහනම් කරනකොට ආපු නීති.
1: ඔව්.
0: මතක ඇති.
1: ඔව්.
0: බුලත්තිට ආපු විරෝධය.
1: ඔව්.
0: සංස්කෘතිය මේක. බුලත් එක්ක බැඳුණු අපේ බත බුලත හරි. ඔක්කොම හරි.
1: හරි හරි.
0: හරි සංවේදී කාරණානේ මේ.
1: තැනතන ගෙල ගහපු එක තමයි අවුල.
0: ඔව්. ඊට පස්සේ ආට මතක නම් එක තව එකක් ආවා. කාර්යාල සේවක සේවිකාවන්ට විශේෂයෙන් සාරියක වෙනුවට ගුරුවරුන්ට
1: ජීසස්ලාට. ඔව් ඔව්
0: මතක.
1: ඔව්
0: කොහොම දාපු ඔය ගුරු සංගම් මෙහෙම පාරෙම හිටියේ.
1: ආරේ පාරේ දවස්වල
0: ජෝසප් ස්ටාලින් මහත්තයලා
1: ඉස්කෝලේ වැඩක් තිබ්බේ
0: වල. ඒගොල් ගොඩක් වෙලා අර පාරේ නේ හිටියේ. ඔව් එතකොට ඊට පස්සේ මේ තව හිටියයි තව ගුරු සංගම හිටියා. ඊට පස්සේ තව එහෙම එක පාරට වෙනස් කරන්න හදනවා. ෆින්ගර් ප්‍රින්ට් එක එක.
1: ඔව්.
0: ඒකත් ආවනේ.
1: ඔව්.
0: රජය ආයතන වලට හැම එකකටම ෆින්ගර් ප්‍රින්ට්
1: ആയി තියෙනවා.
0: ඒකටත් ආව. ඊට පස්සේ එක පාරට අනුගත වෙන්න බෑ. ඔය ඕක අරකට තේම ගියා. මේ කාබනික පොහොර ප්‍රශ්නේ නේද රසායනික පොහොර ප්‍රශ්න.
1: ඔව්.
0: ඒකෙන් ලොක්කට ගෙදරම යන්න
1: ඕනේ.
0: ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ එක පාරට අපේ රටේ මිනිස්සු අපේ රටේ නෙමෙයි මොන රටකවත් ඔය විනයවත් කිරීම කියන්නේ අවසානේ ගත්තම ඔය ඔක්කොම ඇතුලේ තියෙන මිනිස්සු කෑමෙන් බීමෙන් විනයගරුක කරන එක
1: ඈ
0: ඒ යම් විනයක් හදන එක. හැබැයි එකපාරට කරන්න බෑ. මොකද අපිට එහෙම විනය කියන එකට අපි ඔළුව ලෑස්තිනේ.
1: අර ඉපදෙනකොට අරන් ආව දේවල් ටිකක් තියෙනවනේ
0: ආයතන. ඔව් අන්න ඒකයි ආයතනයක අලුත් මහ බොස් කෙනෙක් කෙනා කියන්නේ. එයා ඇවිල්ලා කියනවා උදේ 8ට ඔන් එක දාන්න ඕනේ. 8යි 10 බෑ 8යි 5 බෑ.
1: ඔව් 7:59ත් බෑ.
0: ඔව්. ඩිවිෂන් වලට අනවශ්‍ය වෙලාවල් වල මාරු වෙන්න බෑ. කැන්ටින් එකේ ඉන්න ඕනේ විනාඩි 10යි. ගෙදර ඒවා මෙහෙ කරන්න බෑ ඇවිල්ලා. පෑනක් ගත්තත් ඒක පොතේ ලියන්න ඕනේ.
1: ඔව්. වෙලාවට ඕෆ් වෙලා යන්න බෑ.
0: ටික වෙලාවක් ටික කාලයක් මේක අහගෙන ඉන්නකොට සතියක් දෙකක් ඉන්නකොට ආයතන ඇතුලේ එනවා කැරල්ලක් වගේක් හැදෙනවා. මූ එලවන්න ඕනේ.
1: සතියක් දෙකක් මෙයිද නෑ දවස් දෙක තුනේ ගාලර
0: ඕක. මේක හරියන්නේ නෑ මේක අපේ නිදහස සීමා කිරිල්ල. මෑන් වගේතර යවමු. ගහමු පෙස්සන්.
1: ඔව් මේක කරන්න බෑ.
0: මෑන්ස්ටර් වෙ අපි එපා කරමු. නේ?
1: නැත්තං යාව ගෙදර යවන්න කියමු නැත්තං අපි යනවා කියලා කියමු.
0: ඔව් අපි වැඩ කරන්නේ අපි මෙහෙම කරමු අපි අකුරට වැඩ කරමු. හරි. උඹ එන්නේ අපිට එහෙම කරන්න. අපි කරන්නම්කෝ. හරි. එහෙම ඉන්න. ඒ නිසා මේ ඔය මේ ආසන පටි කතාවෙන් අපි මෙච්චර දුර ගියේ. අමාරු වෙයි මුල් කාලේ. හැබැයි කරමු. බස් වල කෑලි ගලවන එක මතකනේ. බීට් සයිලන්සර් මතකනේ.
1: ඔව්.
0: ඈ ඊට පස්සේ තන තන සිගරට් බොන එක කොහමද? මීට අවුරුදු 6-7කට කලින්. තන තන සිගරට් බොන එක නැවතුණේ.
1: දැන්
0: බොනවා නම් බොන්නේ තාම සීමිත පිරිසන්නේ.
1: ඔව්.
0: ඒ කියන්නේ අර තමන් මෝඩෙක් වගේ ලෝකෙ දැක්කට කමන්නේ නැහැ කියලා හිතන
1: 2ක් 3ක් වගේ තමයි දැන් ඉන්නේ.
0: අන්න ඒ වගේ. ඉතින් අර එහෙම දේව ඔය කොළඹ ලස්සනට තියාගන්නේ ඒවා. තමන්ගේ නගරය ලස්සන තියාගන්නේ ඒවා. එක පාරට හොරු නැති වෙන්න පුළුවන්. මේ කොහොම හරි කරමු අමාරුවෙන් හරි. තුන්වෙනි ෂීට් බෙල්ට් එක කොහොම හරි දාගමු. නේ. සමහරු ඉන්නවා ෂීට් බෙල්ට් දෙකක් දාලා තුන් දිනකට දානවා. ඔව්. ඔය ඇඳුවා වගේ නෙමෙයි. ඔය හරි කියලා වැඩිච්ච වෙලාවට. ඔව්. ඔය මැද ඉන්න එක්කෙනා වින් ස්ක්‍රීන් එකෙන් එළියට එන්නේ. ඉස්සරහා කඩාගෙන.
1: ඔව්.
0: ඒ නිසා පරිස්සමෙන්. මොකද මේ මාර්ග ආරක්ෂාව ගැන අපි නිරන්තරයෙන් කතා කරන නාලිකාවක් විදියට. එතෙන්දි ටේක් කියා වැඩසටහන අදත් ක්‍රියාත්මකයි. ඉතින් රටේම නේද? ජනතාවගේ ජීවිත පරිස්සම් කිරීම උදෙසා ITN අපි මේ ටේක් කියා වැඩසටහන ක්‍රියාත්මක කරා. වෙලා බලලා සින්දුවක් දාලෙමුද?
1: හා. උදේ 7:47යි දැන්.
2: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාඩය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩයයි.

0: එයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
3: ලකන මොමලින් ඉස්සල්
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
7: 7:53 වෙලාව. මේ අපි කියන්නේ
8: මොකද?
7: අද මේ පත්‍රය දැක්ක.
8: දැක්කා.
7: බැලුවේ නෑ. තිබ්බනේ.
8: බැලුවා.
7: අද පාස්කු එකේ තීරණේ නෝ. පාස්කු ප්‍රහාරේ.

0: මොකක්ද මොකක්ද අද දවසේ විශේෂත්වය කියලා මේ පොඩ්ඩක් හොයලා බලන්න. පොඩ්ඩක් නිකන් එහෙ මෙහෙ මේනෝඩ හොයලා බලන්න. මේ තියෙන්නේ. හරි. මේක තමයි මම හෙව්වේ. එතකොට ගවන්නේ. අපි මෙහෙම කරමු තව පොඩ්ඩකින් ගමු.
1: හ්ම්. එහෙනම් අපි වෙන මොන හරි කියමුද?
0: නෑ අපි අනුග්‍රහකෙ මතක් කරලා ඊළඟ පැයට යන්න ඕනේ. ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව නේද?
1: කතා කරන්න ඕනේ.
0: ඔව් නිදහස් අධ්‍යාපනයේ අද දවස ඉතාම සුවිශේෂී දවසක්. ඒ ගැන අපි කතා කරන්නම්. ඔබ දන්නවා මේ CWW නේ?
1: කන්නංගර
0: මහත්තයා. ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර.
1: හ්ම්.
0: ඉතින් ඒ නාමය අපිට අමතක කරන්න බෑනේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනකොට.
1: ඔව්.
0: ඉතින් එතුමා හා බැඳුණු විශේෂ කාරණාවක් ගැන අපි ඊළඟට කතා කරන්න. අද දවසත් එක මේක සම්බන්ධයි. හ්ම්. 7:54 වෙලාව ලෙන්ස්ටෙක් අයි කියා හොස්පිටල් ගැන මතක් කරන්නම්. ඔයාගේ S2 පරිස්සම් කරන්න පාර දෙන්න ලෙන්ස්ටෙක් එකට.
1: ඔව් මොකද S2 කියලා කියන්නේ අපේ ජීවිතේ වටිනාම තෑග්ගක්නේ, අපිට හම්බෙච්ච වටිනම තෑග්ගක්. ඉතින් ඒ හින්දා ඇස්වල සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න කියන්නේ වෙනවා කියලා කියන්නේ ඔයා ගන්න හොඳම තීරණයක්. ඔයාගේ විතරක් නෙවෙයි, ඔයාගේ ආදරණීයන් හැමෝගෙම ඇස් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. පෙනීමේ හරි නැත්නම් මොනවාම හරි ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා අදම මේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන ගලන්ට කියන්න ඕනේ. 0706 478 478, 0112 785 850. මෙතනට ගියාම ඔයාට පුළුවන් ග්ලූකෝමා සායන, ලමාක්ෂ සායන, ඇස් කන්නාඩි සේවා, බාහිර රෝගියංශ, දියවැඩිය සායන වගේම ඇසේ සුදු ඉවත් කිරීමේ සැත්කම්, මෙන්න මේ හැම සේවාවක්ම මෙතන එකම වහලක් යටින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේගොල්ලන්ගේ සේවය හරිම සුහදශීලී. ඕනම ගැටලුවක් ඇස්සල තියෙන ඕනම ගැටලුවක් ඒගොල්ලන් එක්ක කතා කරගන්න පුළුවන්. රජය අනුමත ආයතනයක් හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඇස් දෙක වගේ පරිස්සම් කරන තැනක් තමයි මේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ.
0: ඒ වගේ මතක් කරනවා පැලොත් නිෂ්පාදන ගැන කිරිවීදුරුක රසබලනකොට ලාංකීය අභිමානය ගැන අපි කිව්ව මතක් කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ වාට මේක ගන්නකොට මතක් වෙන්න ඕනේ පැලොත් කියන ලංකාවේ අපේ කිරිගොවීන්ගේ නේද? දාඩිය මාංශය මේ සල්ලි කළා විතරක් නෙමෙයි අපිට අපි හිතනවා අපි දන්නවා ගුණාත්මක බව පැත්ත ගැන ප්‍රොඩක්ට් එකක් ගැන හිතනකොටනේ. ඉතින් ඒ ඔක්කොම ගැන මතක් කරන්න ඕනේ. මොකද පැලොත් කියන්නේ කාලයක් තිස්සේ ලංකාවේ මාකට් එකේ තිබ්බ ලොකු අඩුවක් පුරවපු තැනක්. 7:56 වෙලාව අපි ඊළඟ පැයට යන්න හදන්නේ. මේ පැයට යන්න කලින් මතක් කරනවා අපි ඩීප් ටෙක් සෝලා ගැනත්, සෝලා පද්ධතියක අවශ්‍යතාවයේ තියෙන ඕනම කෙනෙකුට ඩීප් ටෙක් ගැන අපෙන් අහන්න අපි කියන්නම්. හැබැයි තව ටිකක් කතා කරනවා දැන් නෙමෙයි, ඊළඟ පැය මුලදී.

0: උදෑසන විනාඩි 2යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය නුතුරයි ප්‍රති සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ෆේස්බුක් එක ලෝකෙට අනුන්නා දුන්නේ කවුද කියලා දන්නව වුණාට ටික්ටොක් එකේ නිර්මාතෘ කවුද කියලා දන්නව වුණාට සමහරට ස්මාර්ට් ෆෝන් එක කාටද කවුද අනුන්නා දුන්නේ කියලා දන්නව වුණාට නේද?
1: ඔව්.
0: සමහර කෙනෙකුට මේ වෙලාවේ මේ මතකයට එන්නේ නැතුව ඇති නිදහස් අධ්‍යාපනයේ තියා. කාරි නෑ.
1: නිකමටවත් මතක් වෙන්නේ නැහැ.
0: අසූව දශකයේ විතර වෙනකන් අයට ප්‍රශ්නයක් නැහැ. 90ත් අවුලක් නැති වෙන්න පුළුවන්. එතනින් පස්සේ ඇයට මේව චරිත නෙවෙයි.
1: දන්නේ නැත්.
0: අනගාരിക ධර්ම පාලතුමා චරිතයක් නෙවෙයි. අපි හිතමුකු තව එතනින් එහාට ගියාම ඈතට ගියාම වීර පුරංගප්පු චරිතද කියලා හෙව්ව මම දැක්ක සෝෂල් මීඩියාල එක කාලෙක ගියා. චරිතද මේවා. නේ චරිතද නේ. මද්දුම වණ්ඩාර චරිතයක් දානේ. ඊට පස්සේ අර රණවිරු අර අටපාස් කතාව ඒ වගේ.
1: ඔව්.
0: ඒ වගේ කේක තැන්වල අපිට තියෙනවා අපි වීරත්වයෙන් සැලකිය යුතු කෙනා නෙවෙයි වීරත්වයෙන්
1: සැලකන්නේ.
0: දැන් ඔය CWW කර්ණංගර මහත්තයා නොහිටින්න සමහරට අපේ රටේ මේ නිදහස් අධ්‍යාපනය කියන එක අපිට නේද? අදටත් හීනයක් වෙන්න තිබුණා. ආතර කියන්න පුළුවන් නෑ ඒක වෙන කවුරු හරි කරයි කිය. දැන් මෙතුමානේ මේකට නායකත්වය දුන්නේ.
1: දුන්නේ.
0: ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර. හැමදාම වර්තමාන අනාගත ලාංකික ජනතාව අතීතයේ ඉඳලම ගත්තත් සිහිපත් කරන නේද? ලංකා ඉතිහාසයේ පවත්නා තාක් අමරණීයව වැජඹෙන නමක්. ප්‍රබලතම නමක්.
1: ඔව්.
0: දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ අහුවෙන විවිධ තැන් තියෙනවනේ නේ. ඒ කියන්නේ අපි කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අපි එන්නේ නොමිලේ අධ්‍යාපන රටාවක් නෙන්නේ ලංකාවේ.
1: ඔව්.
0: එතකොට මේ කියන නිදහස් අධ්‍යාපනය කියන එකේ පියා විදියට තමයි අපි එතුමාව හඳුන්වන්නේ.
1: ඒ කියන්නේ මේ පෞලේ ආර්ථිකයේ தত্ত্বය සලකන්නේ නැතුව අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලබා දුන්නේ මෙතුමා.
0: කොච්චරම අලුත් අලුත් දේවල් සිද්ධ වුණත් කොපමණ වෙනස්කම් කළත් නේද? අපේ රටේ අධ්‍යාපනයේ පොදු ජනතාවට ලැබෙන්න ඕනේ ඒ ලැබිය යුතු මූලිකම දේවල් ටික මේ වෙනකොට ලැබිලා තියෙනවා. දැන් අපි ගත්තොත් මේ උසස් අධ්‍යාපන ආයතන විදියට ඒ කාලේ හැඳින්නුවේ ඉංග්‍රීසි පාසලකට තමයි ගොඩක් වෙලාවට.
1: ඔව්.
0: ඒ කාලේ කියන්නේ ඔය අපි මේ කතා කරන කාලේ කියලා කොහොමද දන්නවා 1948 න් පස්සේ. ආ එහෙම නැත්තම් මෙතුමා ජීවත්ව සිටියේදී ඔය ගත්තොත් 1930 ගණන් වල ඉඳලා උනත් ගන්න පුළුවන්. හරි. කොහොම හරි ඇයි අපි මෙතුමාව සමරන්න ඕනේ? ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය අපිට උරුම කරලා දෙන්න මෙතුමා ගත්ත උත්සාහය. මධ්‍යමහා විද්‍යාල පිහිටුවීම නිදහස් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයක්. දැන් මධ්‍යමහා විද්‍යාල කොච්චර තියෙනවද ලංකාවේ? ආ. එතකොට දැන් අද මධ්‍යමහා විද්‍යාලයක් ලබාගෙන තියෙන දියුණුව ගැන කවුරුත් දන්නව? අවුරුදු 100කට වැඩි දීප්තිමත් ඉතිහාසයක් තියෙනවා. මොකද අගනුවර උසස්ම විදුහල් නේද? පරදවන තරම් උසස් දියුණුවකට මේ මධ්‍යමහා විද්‍යාල අද වෙනකොට පත් වෙලා තියෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ නව ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කිරීමේ පුරෝගාමියා වෙන්නේ මෙතුමා. අධ්‍යාපනයේ නොමිලේ ලැබුණු පමණින් නගරයේ විදුහලකට එන්න බෑ. සරසවිදියකට යන්න බෑ. හරි? මෙන්න මේ කියන ක්‍රමවේදය ඇති කිරීමේ පුරෝගාමියා වෙන්නෙත් මෙතුමා. ඊට පස්සේ අධ්‍යාපන මාධ්‍ය සියබසට හැරවීම. ඒ කියන්නේ අධ්‍යාපනයේ නොමිලේ දුන්නත් කොච්චර ප්‍රමාණයකට ශිෂ්‍යත්ව සංඛ්‍යා වැඩි කළත් විදේශීය භාෂාවක් අධ්‍යාපන මාධ්‍ය වෙලා තියෙන තාක් නේද සමාජයේ එහෙම ප්‍රගතියක් ප්‍රශස්ත මට්ටමක නෑ කියලා කවුරු හරි කියලා තිබුණා නම් අන්නේ ඒ කියන කාරණා ටික මෙතුමා වෙනස් කළා තියෙනවා. මෙතුමාගේ ජීවිතයේ තව සුවිශේෂ තැන් තියෙනවා. මේ අපි එකක් දෙකක් ඔබට මතක් කරේ ලංකාවේ පාසල් අධ්‍යාපනය සම්බන්ධවනේ. ඔය 1945 ඔක්තෝබර් පළවෙනිදා ඉඳලා තමයි ලංකාව සියලු පාසල්වල ප්‍රාථමික පන්තිවල අධ්‍යාපන මාධ්‍ය සියබසින් කරන්න ඕන කියන උපදෙස් ලැබෙන්නේ. වැඩසටහන ආරම්භ
1: වෙන්නේ.
0: කොමාරි මෙතුමා ඉන්දුනීසියාවේ ලංකා තානාපති ධූරයේ පවා දරලා තියෙනවා. පළාත් පාලන ඇමති පදවිය දරලා තියෙනවා. ඉතින් රටේ නමගිය චරිතයක් මතක තබා ගන්න ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. CW කන්නංගර කන්නංගර කියන නාමය.
1: හොයන්න පුළුවන් හොයාගෙන කියවන්න මේ තුමා මොනවාද මේ ඊට වඩා තියෙන විස්තර
0: මේ පුංචි වෙලාවක ඇතුළේ අපි තුමා මතක් කරේ අපි අද වචනයක් අකුරක් හරි කතා කරන්නේ නිදහස් අධ්‍යාපනයේ නිසානේ අපිව මේ කියන දැන් ඔය ෆයිද්දවරේක් ඉංජිනේරුවෙක් ගණකාධිකාරවරේක් ඊට පස්සේ අපි ගත්තොත් ඔය විවිධ මොන මොන තරාතිරම හිටියත් අට පාස් හරි කමන්නේ නේද වැඩ තුන පාස් එහෙම නැත්නම් ඉස්කෝලේ 6ට විතරයි ගියේ කියලා කියන අයින් ගොඩක් වැඩි හිටියෝ ඒ හැමෝගම නේද අකුරක් හරි ඉගෙන ගන්න කොට මෙතුමා බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ අපි අලුත් පැයක ඉන්නේ මේ පැයට අපි එනකොට අපිත් එක්ක ඩීප් ටෙක් සෝලා අපි ඔබට කිව්වා සෝලා පද්ධතියක අවශ්‍යතාවය කියලා කියනකොටම ඩීප් ටෙක් තමයි අපිට මතක් වෙන්නේ ඩීප් ටෙක් වෝටර් පම්ප් එක ගැන කතා කරමු
1: හරි කතා කරමු ඒගොල්ලෝ ඔයා ඉන්න තැනට එනවා හරිද ඊට පස්සේ ඔයා ජලය ලබා ගන්න ඕනේ ගැඹුර එතකොට දවසකට ඔයාට කොච්චර ජලය ඕනේ වෙනවද මේ හැම දෙයක්ම අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ටීපීඑල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න ඔයාට උදව් වෙනවා ඊට පස්සේ තෝරගන්න තැන ඉඳන් ඒක සව කිරීම දක්වා අවශ්‍ය කරන හැම තාක්ෂණික සහායක්ම ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන් ඉතින් ඔයා වේලි කාලේ ආවට පස්සේ ජලය ගැන කරදර වෙන්න එපා අද ගන්න නිවැරදි තීරණේ හින්දා හෙට ඔයාගේ නිවසට වගාවට ව්‍යාපාරයට මේ තීරණය ලොකු ශක්තියක් වෙයි ඉතින් ඒ හින්දා දැම්මම කතා කරන්න 077 777 7374 077 777 7374
0: හරි අපි සින්දුවකට යන් 8:11 වෙලාව

0: උදෑසන විනාඩි 20යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොමද බෙරිවිලා?
4: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
3: තුමනි මේක හදලා බලන්නකෝ. මං හදන්නා විජය කීරි මාළු කරි.
2: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
5: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
6: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
7: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
6: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති.
7: රයිනෝ ප්‍රීමියර්.
6: එතකොට යට මැටි කෝටින් එක තියෙන.
7: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
8: සේවන සාධන අභිමානයයි රයිනෝ.
9: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට්.
10: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 이게 난 보듬어 사들어겠네 마이 샤미도 히티.
1: 뭐가인데?
0: 이에. 어. 이에 마이 샤미도 히 보듬어 사들어겠네 히티.
1: 뭐가 나게 더 언니가 나.
0: 아 너도 해면 또 있는 티피 상. 하네. 어. Good morning. 하타이 비나디 투나이. 아, 해마타이망 있는 히티.
1: 어야도 어디로 불루한 게 그래?
0: 불루한 게 아니지 앞에 앞에. 내가 미 보르도 있는 거 때문에. 아. එහෙම ආවනම් මෙලහට කන්සෝල් එක උඩ වැටිලා. ඊ අපේ කට්ටිය කොහොමත් අපේ කට්ටිය කොහොමත් ඉතින් ඔය එන්ජොයි කරන එකේ සීමාව දන්නවනේ.
1: ඔව්.
0: සමහරු පාටියක් කියලා ගියාන් ඔක්කොම ඉවරයි. පාටිය කියුවා බෝතල ඉස්සර කරගෙන. නේ?
1: ඔව්.
0: ආෆ්ටර් පාටි අපි ආෆ්ටර් පාටියක් දැම්මා. ඒක සාමාන්‍ය විදියට පාන් කෑල්ලක් කාලා පොල් සම්බෝල ටිකක් එක්ක කිරිමාළු කරියක් ආ අල කරියක් තිබ්බා. අපි ආෆ්ටර් පාටි දාන්න එහෙම.
1: ප්ලීස්.
0: පාටි පාන් වාටි.
1: ප්ලීස් මට දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා.
0: මේ පාටි කියන්නේ බොනේක උනේ මහත්තයෝ. සමහරු ඉන්නෝ සූට් බූට් දාලා යනවා.
1: අන්තිමට සූට් නෑ.
0: අඩෝ.
1: සූට් නෑ.
0: කෑම එහෙම පොඩ්ඩක් නේද? බුෆේ එකේම ක්ලෝස් කරලා ඒයි මම මනවල්නේ මාමරයි.
1: සල්ලි දෙලත් කන්න
0: බැරිද? අපි බරම්බරා. එතකොට පටි රෝල් හරි
1: පරම්පරාව ඇදලා ගත්තා.
0: ඔව් පරම්පරාවෙම සායම ඉවරයි. සමහර ඉන්නවනේ පාටි වල හොඳට එනවා මේ අපේ මාමා මෙයා අහවලා මෙයා හවල් තැන රැඩ වැඩ කරන්නේ. මෙයා තමයි මේ මා ඔක්කොම
1: කියන. එතන අර දොරෙන් ඇතුල් වෙද්දිම එනවනේ එහෙන ගැම්මකින් වගේ.
0: ගැම්මෙන් ඉන්නේ. ඊට පස්සේ හවස් වෙනකොට ටික ටික නේද?
1: බඩ ගාගෙන යන්නේ.
0: ඔව් දාඩිය දාලා රත් වෙලා ආ එනකොට බඩ ගාගෙන අර මාමද උඹලා මාමද කියලා අනිත් පැත්තක හන්දිට තියෙනවා. රයිට්. හරි ඕනම කෙනෙක්ගේ ලිමිට්යක් තියෙන ඕනම දෙයක. විෂමද්‍රව්‍ය කියලා කියන්නේ රටම වෙලාගත්ත නේද? තාම භයානක අනතුරක්.
1: රක්කුසෙක්.
0: මේ අරක්කු වීදුරුවයි සිගරට් එකයි ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. හරි. එහෙමයි කියලා අරක්කුයි සිගරට්ුයි බොන්න කියන එකත් නෙමෙයි.
1: ඒවත් විසයි. ඊට වඩා විස දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ.
0: දැන් අරක්කුයි සිගරට් නවත්තන්න ඕන නම් බාරේ අරක්කුයි ගොඩනගෙන නවත්තත හැකිනේ.
1: ඒකනේ.
0: ගවර්න්මන්ට් එකකට. ඒක කරන්නත් බෑ එකින් හොඳ ඉන්කම් එකක් කියනවා. ඒක කරන්න බෑ. අපි ඔක දවසක් එකින් එක කියලා තියෙනවා. මේ ඔය සුරාබතු කියන එකේ ආදායම සහ ටුබකෝ එකේ රාණ්ඩුවකට එන ගාන ඒක වෙන කතාව. මේ කියන්නේ විෂමද්‍රව්‍ය. හෙරොයින් අයිස් කුඩු නේද? කුඩු කියලා ඔක්කොම කුඩු තමයි. හරි. එතකොට මේකෙන් ගැලවෙන්න ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ජාවාරම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමද ඒක කරන්නේ?
1: 19 27 කියන නම්බරයකට කෝල් එකක් ගන්න. හරිම පුංචි දෙයක් කරන්න තියෙන්නේ. විශේෂම දේ තමයි ඔයා කවුරු හරි ගැන හැම තොරතුරක් දෙනවා නම් මතක තියාගන්න. ඔයාගේ තොරතුරු වල රහස්‍යභාවය 100%ක්ම සුරකින්නවා. ඒ හින්දා තොරතුරු දෙන්න බය වෙන්න එපා. ටග් ගාලා ගන්න 19 27 කෝල් එකක්. මේ ඔයා ගන්න කෝල් එකේ අරමුණ වෙන්න ඕනේ අපේ පවුල, අපේ දරුවෝ, අපේ සමාජය, අපේ රටේ අනාගතයේ සුභසිද්ධිය. හරියටට අරගෙන යන්න. ඉතින් ඒ හින්දා හිතන්න එපා 19 27 කෝල් එකක් දෙන්න. මොකද මේ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ වගේ සහෝදර සහෝදර වෙන්න පුළුවන්, ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, අසල්වාසියෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක් අපි ඒගොල්ලන්ට හැදෙන්න අතහිත දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ හීන වලට යන්න ශක්තියක් දෙන්න ඕනේ. ක්‍රීඩාවට, සංගීතයට, අධ්‍යාපනයට වගේම යහපත් ජීවන රටාවකට ඔවුන්ව දිරිමත් කරන්න ඕනේ. ඒ හින්දා 19 27 කෝල් එකක් දෙන්න.
0: ඒ වගේම මතක් කරනවා මේ වෙලාවෙම පේටේකියා කණ්ඩායම අද නේද? අදත් ලංකාවේ කොහේ හරි තැනක වැඩක් කරනවානේ. දකුණු පළාත කේන්ද්‍ර කරගෙන තමයි මේ දවස්වල ඉන්නේ. ඊයේ අපිට අකුරස්සේ ගොඩපිටියේදී හම්බුණා නේ. ඉතින් අද තව තැනකදී හම්බ වෙනවා අයවට. හරි අපි බලමු අද කොහෙද ඉන්නේ කියලා. 8:26 දැන් වෙලාව.

0: ரேடியோ ITN ராட்டட்ட வக කියන ரேடியோ
1: මන් දැක්ක පොඩි දැන්වීමක් ගහලා තිනා ටිකක් ආකර්ෂණීය එකක් ඒක
2: මොකද
1: මේක ගහලා තින්නේ මෝටර් සයිකල් හදන ගරාජ් එක වගේ මම දැක්කේ මෝටර් සයිකල් එක හයියෙන් යාම උබලගේ හැකියාවක් නෙවෙයි ඒක ඒ බයික් එක හදපු කම්පැනි එකේ හැකියාවක් ඒ නිසා උබල හැමින් ඵලයන්
2: ප්ලීස් සේවින් ගන්න
1: වාහන හයියෙන් යන්න 180ට 200ට නේ පැයට කිලෝමීටර් 300ට යන එක ඒ කම්පැනිය ඒගොල්ලන්ගේ හැකියාව පෙන්වන්න කරපු එක.
2: ඔව්.
1: මේකේ මෙන්න මෙහෙම යන්න පුළුවන් කියලා. නේ.
2: එහෙම කියලා ඔගොල්ලෝ යන්න එපා.
1: ඒක ඔයාගේ හැකියාව පෙන්වන්න නෙමෙයි ඒකට දාලා තියෙන්නේ. ඔව්. ඒගොල්ලන්ගේ කම්පැනි වල ෆයිට් තියෙනවනේ එක එක ෆයිට් කම්පිටිෂන් නැත්නම්.
2: ඔව් ඔව් තරඟකාරීත්වයක් තියෙනවනේ.
1: අහවල් එකෙන් හදනවා. තප්පර 3න් 100ට පිකප් කරන්. ඊළඟ කම්පැනි එක හදනවා තප්පර 2න් 100ට පිකප් කරන්. ඔව්. powerful engine capacity petrol වැඩ කරන විදිය ආ රෝදවල තියෙන නේද ඒ දිග පළල පරතරය ආ ඊට පස්සේ turbo කියයි ආ ඊට පස්සේ එක එකව තියෙනවනේ
2: නේ
1: මේ මොනවා හරි අනිත් එකට වැඩිය අනිත් එක වෙනස් හරි
2: මොනවා හරි ඔප්ෂන් එකක් වැඩිපුර තියෙනවා
1: ආනවනේ ඕකනේ මම ඊය දැක්ක අර highway එකේ වැදිලා තියෙන වාහන අටක් වැදිච්ච එක වාහනයක් තියෙනවා කොහොමද දන්නවද පිටිපස්සේ දොර තියෙන්නේ කෙලින්ම ඉස්සරහා ඩෑෂ්බෝඩ් එක හරි.
2: ඒක හිතන්න බෑ මේ කොයි විදිහ වාහනයක්ද කියලාවත්.
1: ඔව් මම බැලුවේ මේ වාහනේ බ්‍රෑන්ඩ් එක මොකක්ද
2: කියලා.
1: මම ඉක්මනට බැලුවේ මොකද දැන් මේ දවස්වල වාහන ගන්නවනේ ඔය එකයි සාමාන්‍ය 100 110 ඉඳන් විතර තියෙනවා ඔය ජීප් මාදිලියක්. ජීප් මාදිලියක් තියෙනවා. දැන් රේස් කියයි. ඊට පස්සේ තව තියෙනවා එක එක මැග්නයිට් කියයි ඒක න 80 ගණන් 90 ගණන්. ඒකේ වාහන නම්මේ කියලා මේ ප්‍රශ්නයක් නැහැ බ්‍රෑන්ඩ් ප්‍රශ්න නෙමෙයි මම කියන්නේ ඔය නිකන් අමුතු දැන් කාර් කියන එකට වැඩිය පොඩක් ඔය නේද
2: චිප් ටයිප් එකට ටිකක් වැඩි නේද
1: වැඩි වෙසල් එක දැන් අලුත් වෙසල් එක ඊට පස්සේ ජෙට් වය එක ඔයගේ එක එකව තියෙනවා ජයිකෝද මොකද්ද කියලා එකක්
2: තියෙනවා
1: ඔයගේ වාහන ටිකක් තියෙනවා ඔය ඔක්කොම නිකන් ගන්නවා හොඳයි කාගේ හරි සතුට කාගේ හරි බලාපොරොත්තු කාගේ හරි හීන
2: ආසාවක්
1: නමුත් ඒ වාහනයක් ගන්නකොට බ්‍රෑන්ඩ් එක කියන එක මම මේ ළඟදී දැක්ක කොරොල්ලා DX වැගන් කාර් එකක් ගැන ආටිකල් එකක් කොච්චර පරණ වුණත් ඒ වාහනේ ස්පීඩ් කරන්න පුළුවන් බැලන්ස් එක ආරක්ෂාව හයියහත්තිය දැන් කතාවට කියනවනේ ඉස්සර වාහනයක් ඒ කාලේ 1900 බර ගණන් වල වාහනයකුයි
2: ශ්‍රී නම්බ එකක් වගේ
1: ඔව් අද කාලේ වාහනයකුයි දෙක හැප්පුණොත්
2: වැඩිපුරම ඩැමේජ් වෙන්නේ මොකටද
1: අද කාලේක සෙල්ලම් බඩුවා කියන්නේ
2: කාඩ්බෝඩ් නේ
1: අරවා යකඩ ගොඩවල් තනිකර යකඩ ගොඩවල් එතකොට ආරක්ෂාව කියන කේදී අපි යන්නේ මේ වගේ දේවල් හිතනවා ඔය ඉන්දියාවෙන් ආපු වාහනේම අපි ගන්නකොට කියන්නේ ඉන්දියන් කෑලි චයිනීස් එහෙමද චයිනීස් වල එහෙම නැහැ
2: ඔව්
1: BYD චයිනීස් නේ එහෙම නැහැ මං කියන්නේ අර බයික් කතාවෙන් අපි ආවේ ඔය NS කියලා බයික් එකක් තියෙනවා NS එකක් ගත්ත ගමන් තටු ලැබුණා වගේ එකක් එනවා ඊට පස්සේ කොහේ හරි බෙල්ල කොහේ හරි වෙන වැටක කඳ මෙහි පාරේ මේ පැත්තේ අතපය තව කොහේ හරි දැක්කනේ පහුගිය කාලේ මේක චුට්ටක් කියන්න හේතු වුනේ ඊයේත් නේද අනතුරු සෑහෙන ප්‍රමාණයක් සිද්ධ වුණා ඉතින් අද ටේක් කෑ වැඩසටහන තියෙන දෙනියයි මේ පාසල් ළමුන් දැනුවත් කිරීම කියන කාරණාව ගැන අපි ආයෙයි මතක් කරනවා මොකද මේ පරම්පරාව තමයි ඊළඟට වාහනයක් පදින්නේ එහෙම නැත්නම් මේ පරම්පරාවට පුළුවන් මේ මැසේජ් එක හරියට ගෙදර වැඩි හිටියට අරගෙන යන්න.
2: ඔව්.
1: අන්න ඒ නිසා අපි සියලු අධ්‍යාපන කලාප ආවරණය කරමින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අද ඉන්නේ කොහෙද කිව්වේ?
2: දෙනියායේ මොරවක කීර්ති අබේවික්‍රම විද්‍යාලේ.
1: අපි ගීත තව පොඩ්ඩකින් කෝල් එකක් ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරනවා වාගේ වාහන සිහිනය ගෙදරක නේද? හීනයක් දකින්නවා නම් ඒ ඔක්කොම සබෑ කරගන්න පුළුවන්. එක රුපියල් 40ක් වියදම් කළ එක රැයින්.
2: ඔව්. ඔගාට පුළුවන් කෝටිපති වාසනාවන්තයන් වෙනවාට අමතරව ලක්ෂපතියන් වෙනවාට අමතරව රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන මේ පුංචි රුපියල් 40 පිට කලින් කිව්වා වගේ කෘෂිකර්ම අමාත්‍යාංශ ක්‍රීඩා අරමුදල සම්වාසන අරමුදල වගේ ගණනාවක් මේ වගේ අංශ ගණනාවකට රටේ සංවර්ධන කාර්යයන් ගණනාවකට ඔබේ දායකත්වය ලබා දෙන්න පුළුවන් පුංචි රුපියල් 40 ඒ වගේම ඔබේ වාසනාවත් උරගා බලන්න පුළුවන් මේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඉතින් අදම ගන්න ටිකට් එකක් රුපියල් 40යි
1: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි මේ වෙලාව පැල්ලත්ත කිරිවීදුරුක රස බලනවාට පැල්ලත්ත යෝගට් ගැන විශේෂයෙන්ම පැල්ලත්ත යෝගට් එක කියලා කියන්නේ ප්‍රමිතිනිත යෝගට් එකක් පොඩි දරුවන්ට එහෙම යෝගට් එකක් ගෙනියනවා නම් පැල්ලත්ත යෝගට්
2: ඔව් මොකද ගුණාත්මක බව සෞඛ්‍ය ආරක්ෂිත බව මේ හැමදේම අපි බලන්න ඕනේ පොඩි දරුවෙක්ට දෙනවා නම් ඒ වගේම වැඩිහිටියෙක් උනත් යෝගට් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම පැල්වත් යෝගට් කියලාම ඉල්ලන්න නැත්නම් සුපර් මාකට් එකකට ගිහිල්ලා පැල්වත් යෝගට් එකක්ම මිලදී ගන්න
1: අපේ ලංකාවේ කිරිගොවීන් නේ හදන ඒගොල්ලන්ගෙන් කිරි ටික අරගෙන මේ නිෂ්පාදන ආයතනයේ හදලා අපිට හරි රස යෝගට් එකක් ගුණ එකක් ප්‍රමිතියෙන් යුතු යෝගට් එකක් හොඳ ප්‍රයිස් එකකට දෙනවා පැල්වත්තා

0: උදෑසන 8:44
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් 110.5 50,000 සහ 25,000

0: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ඇසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් ත්‍යාග සඳහා අනුග්‍රහය. ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: දැන් ඉස්සර පට මතකයි ළමාදිනය කියලා කිව්වම ස්කෝලෙන් නේද අපිට එදාට පොඩි රුපියල් පහේ අර පොඩි චිට්චට් චොකලට් දෙන්න. හරි දැන් ඒව නැතිවෙන්න මම මේ බ්‍රෑන්ඩ් එක නම කිව්වේ. ඒ අපිට ඒ කාලේ දුන්න ටොෆි චොකලට් දැන් නැහැ. රුපියල් පහටත් නැහැ. දැන් ඒක රුපියල් 50ක් කියලා.
1: ඕනේ.
0: ඒ ළමා දිනේට අපිට එන්න කියනවා. එන්න කියලා ඉතින් අපිට මේ සින්දුවක් කියන්න දීලා ඉතින් අපි කට අරගෙන බලාගෙන ඉන්නවා අද අපිට මොකද හම්බෙන්නේ කියලා. අපිට හම්බෙනවා පොඩි චොකලට් එකක්. ටොෆියක්. ඊට පස්සේ කියනවා පුතාලා ළමා දිනේ හින්දා
1: අද උගන්වන්න නැහැ.
0: ඔව්. කලින් මෙහෙම කියනවා. කාටද පුළුවන් කිරිබත් බාර ගන්න? කාටද පුළුවන් කට්ලට් බාර ගන්න? පුතා ඕගල්ලන්ගේ දවසනේ. ඉතින් අපේ දවසට අපි මරංගි
1: පාට. අපි මරංගි ඉල අපිව පාටි දා.
0: හරි සෝක් ළමා කාලයක් අපිට තිබුණේ. හරි සෝක් දැන් කල්පනා කරලා බලනකොට බැලුවම ඉතින් ඒ ටික අපිට ගෙදර හදාගෙනත් සෙලිබ්‍රේට්
1: කරා. අපි ඇන්දිලාද?
0: සමහර කාලා තිබුණා ස්කෝල්ඩ් බෑන්ඩ් එකක් එන්න කියලා. මුළු දවසෙම බෑන්ඩ් එක ගහනවා අපි විට්ටනිය නටනවා. ඉස්පාසුවක් නැතුව නටනවා. ඉතින් සංගීතයක් එහෙම් පිටින්ම ස්කෝලේ ග්‍රවුන්ඩ් එක. සර්ලත් නටනවා මිස්ලත් නටනවා. එදාට අපි හර්ඩ් ගලෝගෙන් නැටුවත් ප්‍රශ්නයක් නැහැ. ඇයි? එදාට අපේ
1: දවසේ
0: ලෝක ළමා දිනය. හරි ලස්සන දවසක් මේ. එහෙම නැත්තම් කරන්නේ එදාට සෙන්සුරා දිනද වගේ දවසක් වුණොත් බත් එකක් බැඳගෙන කෙහෙල් කොලේක තේ බෝතලයකුත් දාගෙන නේද? අම්මත් එක්ක අක්කත් එක්ක සහෝදරය සහෝදරිය එක්ක සමහරට අපි යනවා විහාර මහදේවි පාක් එකට. ඊට පස්සෙත් විහාර මහදේවි පාක් එකට ගියා. ඒ යනකොට බත් බැඳගෙන ගියෙත් නැහැ තේ බෝතලේ අරගෙන ගියෙත් නැහැ නේ. ඔව් ඒ වෙන කතා.
1: එහෙට යන්න එපා.
0: ඊට පස්සේ ගිහිලා සතුටු වෙන්න අතන නේද හොන්චිලි පැදලා මෙරිගෝ රවුන් ගිහිල්ලා එනවා. එහෙම නැත්තම් සූ එකට යනවා. අලි සෙල්ලම් බලනවා සත්තු බලනවා කොට්ටි වලස්සු දැකලා ප්‍රීතියෙන් පිනව ගිහිල්ලා ගෙදර යනවා. ජීවිතේ ඒ කියන්නේ
1: නැත්තම් බීච් යනවා.
0: ඒ බීච් ඒ ඔයා බීච් යන්නේ අපි ළමා
1: කාලේ බීච් යන්නේ. ඒ සෙල්ලම් කරන්නනේ.
0: අම්මේ සෙල්ලම්
1: කරන්නේ.
0: මම ඉතින් බොයි එක බීච් යනවා
1: කියලා. ළමා දිනේට බොයි එක යනවා.
0: හරි. මේ පාර අපි ඉන්නේ සූ එකේ. ඉතින් එන්න අපිව මාරු වෙයිද දන්නේ නැහැ එතන ඉන්න ඇත. නේ?
1: ඔව්.
0: අන්න අන්න සංගයි ආයි.
1: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා.
0: හරි.
1: උදේ 8:00 මාරේ ඉඳන් හවස 6 වෙනකම් වෙලාව තියෙනවා.
0: මේ පවුල් පිටින් එන්න. හැමෝම එන්න.
1: ඔව්.
0: එදාට අපි ඔබ එක්ක සතුටු වෙනවා. ඉතාලම මේ රසවත් අපි කියන විනෝදාත්මක පැය කිහිපයක් ගත කරා.
1: තරංග තියෙනවා, තෑගි තියෙනවා.
0: ඔව්, හරි. එහෙමනම් අනිවාර්යෙන් මෙන්න කියලා මතක් කරනවා. මොකද මේක අපි මේ මීට කලින් අවුරුදු වලත් අපි මේ විදිහට ඔබව මුණ ගැහිලා තියෙනවා.

0: ගොඩක් වැඩ තියෙනවා. රයිනෝ රූෆින් ප්‍රීමියම් ගැන මතක් කරලා ඊළඟ පැයට යන්නම්. ගෙදර වහලේ ෂීට් එක ගැන අපි මේ කියන්නේ පැති දෙකයි, එකක් මැටි පැත්ත, අනිත් පැත්ත ජල විකර්ෂකාලේපනේ.
1: ඉතින් මේ දවස්වල තමයි මේ ජල විකර්ෂකාලේපය ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද වහින හින්දා කොච්චර වැසත් වතුර රැඳෙන්නේ නැහැ. අර අපි කලින් කියනවා වගේ කළු වෙන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ, පරණ පෙනුමක් එන්නේ නැහැ. හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන්. අවුව වැස මොන විදිහට ආවත් දිගු කාලීන ශක්තියක් උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස ආරක්ෂා කරන්න නම් අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්න. වහල වගේම ඔයාගේ ඔළුවත් ආරක්ෂා කරගන්න පුළුවන්.
0: ඔය රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක හරියට නිකන් සමහර මිනිස්සු වගේ එක පැත්තක මැටි පැත්තක් තියනවනේ මිනිස්සුන්ගේ නේ, අනිත් පැත්ත පොඩි ලිස්සල යන ගතියක් තියෙනවා නේ, ස්කිප් කරලා යන වතුර වැටනම ජල විකර්ෂක ආලේපන නිසා වතුර ටික ඉක්මනට ඉවත් වෙනවා. අනිත් පැත්තේ මැටි පැත්ත, හරි මිනිස්සුන්ගෙත් එහෙම තියෙනවා මැටි පැත්ත, රයිට් මැටි වැඩ කරා. රයිට්, අපි කියුවේ රයිනෝ රූෆින් ගැන. යෝගේ විජේ නිෂ්පාදන ගැන කියන්නේ ආඩම්බරෙන් ලංකාවේ රසයේ දැන් ලෝකේ ගොඩාක් තැන්වල රස බලනවා. මෙහෙ මිරිස් කුඩු පැකට් එක වාගේ ගෙදර මෙහෙ මේ පාවිච්චි කරනකොට පොල් සම්බෝලයක් හදන්න කොහේ හරි රටක කවුරු හරි සුද්දෙක්, සුදු මහත්තෙක්, සුදු නෝණ කෙනෙක් පොඩි කෑමක්
1: හදනවා,
0: පොඩි නිකන් සලාඩ් එකක් හදනවා.
1: ඒගොල්ලන්ගේ කෑම
0: ගම්බිරිස් කුඩු ටිකක් දාලා විජය ඒගොල්ලන්ගේ පොඩි සලාඩ් එකක් හදාගන්නවා. එග් එකක් පොඩ්ඩක් නේ, බොයිල් එග් එකක්, බොයිල් නෙමෙයි අපි කියමු ෆ්‍රයි කරලා ඔම්ලට් එකක් දාගන්න. මොකද පොඩි පොඩි කෑම රයිට්. ඒ කොහොමනත් ඒ කිව්වේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකයා විජය නිෂ්පාදන ගැන. 8:56 දැන් වෙලාව.

0: විලාප දෙනා වේයි.
1: විලාප ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලිය නාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: පාස්කු විරුදින ත්‍රස්ස ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදු කිරීම සහ බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නෞෆ මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම නියමිතයි. නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණේ ත්‍රස්සවාදී වැළැක්වීමේ පනත යටතේ. විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව 2021 වසරේ මෙම නඩුව ගොනු කර තිබුණා. මෙම විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මෙවැනි විට රක්ෂිත බඳලාගාරගත කර තිබෙනවා. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශාංක යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල මහාධිකර මිනිසුන් මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම නියමිතව තිබෙනවා. දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්ති වාචකද අධික නියමසෙන් සටහන් කරගනු ලැබුවා. ඉන් අනතුරුව තීන්දුව අදින ප්‍රකාශයට පත් කරන බවයි ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ. ඩොජපාන් සුළුකු නාටුව ජපානයට ඇතුළු වීමත් සමග මිලියන ගණනකට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා. සුළුකු නාටුව හේතුවෙන් ජපානයේ ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. පුද්ගලින් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් 4 දෙනෙකු අතුරුදන් වෙති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්‍රබල සුළන් හේතුවෙන් 5000කට අධික සංඛ්‍යාවකට විදුලි පල ඇනහිටීමද මුහුණ දීමට සිදු ඇති බව සඳහන්. ගුවන් හා දුම්රිය ගමන් මාර්ග රැසක් අතිරවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.

0: 나의 다시마 바하 아누토 나의 다시마 하타 라칸데 라디오 ITN 세베 스리랑키아 한데
1: 우데나베야베나리 두나이

0: වසන්තේ අලියනකම් බලා හිටියාමං ලස්සන සින්දුවක් මේක චාමරයයි චාමර වීරසිංහ වසන්තේ එනකම් බලන් ඉඳලා සමහරු නේද වසන්තෙන් නෑ බං කියලා නේද තමන්ගේ ගමන ගිය තැන් තිබුණා
1: තනියි
0: හැබැයි වසන්තේ ඊ කියලාමයි හිතෙන්නේ සමහරලා මම දැන් ඊයේ ඔය පොපියුලර්ස් කියලා මම බලන් හිටපු එක තනක් තිබුණා ඒකේ තියෙන අර ජීවිතේ එක්වරක් විතරක් හම්බෙන සම්මානයක් කියලා එකක් දෙනවා ඔය ගොඩාක් සම්මාන උල්වල තියෙන කැටගරි එකක් නෝ ජීවිතේ එකපාරයි මේ සම්මානේ ගන්න පුළුවන් ආයෙ දැන් පොපියුලර්ස් නම් ලබන අවුරුද්දෙත් ගන්න පුළුවන් වසරේ ජනප්‍රියම නළුවා නිලිය පහුගිය අවුරුදු වල ගත්ත දැන් එහෙම ඉන්නවා දැන් ඔය දුෂේනි එහෙම අරන් තියෙන සචින් ලියනගේ සාරංග දිසාසේකර දිනක්ෂි ඒ වගේ එකක් දැන් ජීවිතේ එක්පාරක් කියලා කිව්වම ඒක ටිකක් වෙනස්
1: වෙනවා විශේෂයි
0: විශේෂ සම්මානේ අනිත් ඒවා විශේෂයි කියන එක නෙමෙයි කියන්නේ අපේ සරත් කුමාර පෙර මහත්තයාට අන්න එහෙම සම්මානයක් හම්බ වෙනවා නියෝජ්‍ය සාමාජිකාරී වැඩසටහන් ITN එකේ අර 1979 ITN එක පටන් ගත්ත කාලෙන් පස්සේ මුල් අවදි ඉඳලා අර එක එක නම් කියන අය නේද පීටා කියයි කැසට් කියයි තැටි තැටි ඒ කාලේ ඉඳන් ওই ITN එකේ නිෂ්පාදකවරයෙක් විදියට වැඩ කළා අද එනකොට නියෝජ්‍ය සාමාජිකාරී ඒ ආපු ගමනේ ITN එකේ ගොඩාක් අය අමාරුම තැන් දැකපු අමාරුම තැන්වල හයියට හිටපු චරිත හදපු නේ දැන් අපි වුණත් අසංක මේ වැඩේ කරමුද කියලා ගැලලා සමහර වගකීම් දීපු නිසා නේ දැන් දෙවන්ත චරිත ITN එක නියෝජනය කරන ඒ පසුපස හිටපු චරිතයක් තමයි සරත් කුමාර පෙරේරා
1: දෙවන්ත චරිතය
0: ඒ එතුමා අපි ගොඩක් ආදරෙන් මතක් කරනවා එතුමාට ඒ සම්මානය ලැබෙනවා අපි අර සම්මාන ටික ගන්නකොට එතුමාට හම්බෙනවා ජීවිතේ එක්වරක් විතරක් හම්බෙන
1: සම්මානය
0: ඒ පොපියුලර්ස් රාත්‍රී විශේෂ සම්මානය ඒක හරිම ආදරෙන් අපි ගෞරවයෙන් මතක් කරනවා එහෙම දේවල් තියෙනවා මේ ඒ වගේ අපේ ජීවිතවලත් එහෙම ඒවා තියෙනවා ජීවිතේ එකපාරයි ඒ වගේ දෙයක් වෙන්නේ ඒගෙන අපි සතුටු වෙනවා කාලයත් එක්ක අමතක කළා දාන්න බැරි දේවල් තියෙනවා මොකද ජීවිතේ එකපාරක් කියලා කියන ඒවා නේ දැන් ජීවිතේ එහෙම තියෙන එකපාර වෙලා තියෙන ඉස්කෝලේ ගිය පළවෙනි දවස
1: ආයෙන්නේ නැහැ
0: ඔව් ඉස්කෝලේ යන්නත් බෑනේ අපිට ආයෙ නේ
1: ඔව්
0: ඉස්කෝලේ ගිහිල්ලා ඔයා කරපු සමහර විට පළවෙනියටම ස්ටේජ් එකට ගිය දවස රැකියාවකට ගිය පළවෙනි දවස රැකියාවකින් වැටුපක් ගත්ත පළවෙනි දවස ඔයාට ඇයව හමු වෙච්ච පළවෙනි දවස
1: හැමදාම හම්බෙන්න පුළුවන් හැබැයි පළවෙනි දවසේ
0: අන්න එහෙමයි තියෙනවා ජීවිතේ එකපාරයි ඒව වෙන්නේ ආයෙ වෙන්නේ නැහැ හරි මේ 9 විනාඩි 10යි වෙලා අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ මේ පැයට එනකොට මතක් කරන්න ඕනේ අපිත් එක්ක ඉන්නවා ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ඔයාගේ පෙනුම සම්බන්ධව අපි නිතරම කතා කරනවා ඒකේ වටිනාකම ගැන අපිට ඔබට අපි හැමෝටම එහෙම අදහසක් අවබෝධයක් තියෙනවා ඒ නිසා තමයි කියන්නේ රජයේ වගකීමක් සහිත රජයේ අනුමත ආයතනයක් එක්ක ඔයාගේ හැ සම්බන්ධ සියලු ප්‍රශ්න විසඳ ගන්න කියලා.
1: මෙන්න මෙතනට කතා කරන්න 0706 478 478 0112 785 858 S2 වගේ විශ්වාස කරන්න පුළුවන් තැනක් තමයි ලෙන්ස් ටෙක් අය කියා හොස්පිටල් එක කියලා කියන්නේ. මෙතනට ගියාම ඔයාට සේවාවන් රාශියක් එකම තැනකින් ලබා ගන්න පුළුවන්. ළමාක්ෂි සායන, ග්ලූකෝමා සායන, එස් කන්නඩි සේවා වගේ සේවාවන් රසක් ලබා ගන්න පුළුවන්. හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඕන වෙලාවක කතා කරන්න යනවා නම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තර මුල්ල තමයි ලෙන්ස් ටෙක් අය කියා හොස්පිටල් එක තියෙන්නේ.
0: ක්‍රිමරාජ නිෂ්පාදකයන මතක් කරන්න ඕනේ ඔයා දන්නා වසර 77ක විශ්වාසයත් එක දැන් මේ කාලේ පොඩි වැහි ගතියක් තියෙනවා පොදයක් තියෙනවා සමහර පැතිවල ඒකට තෙමුණ කියන්නේ
1: ඉවරයි ඉතින් හැමදාම නහය බර වෙලා
0: ඔව්
1: ඔලුවට කැපිලා
0: ඔකට පේයාව වගේ එකක් හරියටම හරියනවා නැත්නම් ඒ කැස්ස පැණිය කැස්ස එහෙම තියෙනවා වෛරස් උණක් තියෙනවා මේ දවස්වල
1: ඔව් පරිස්සම්
0: හැදුනොත් එහෙම අතපය නිකන් ගුටි කාලා වගේ ෆීල් එකක් මුතියේ හදාගන්න එපා හැදෙන්න වගේ නම් ක්‍රිමරාජ පේයාව එකක් ගන්න

0: Lakhanda Radio ITN.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06.
2: මේ පැයේ මුල්ම මතක් කිරීම සුරේකිමු මගතුට.
3: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
2: සුපර් කවලක් පරිස්සමින් කිහිපෙන්න.
4: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනෙන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට.
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: දෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්යා මීළඟ වැඩසටහන
7: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවික්‍රම ජාතික පාසල වරවක
8: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
9: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙකියා සුරේකිමු මගතොට
3: උදේ 9:21
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පාදක ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
11: වැස්ස වහින වෙලාවක වැස්ස දිහා බලාගෙන පුටුවක වාඩි වෙලා
3: හා
11: කියවන්න බැරි වුණත් නිකන් ලෝකෙට පේන්න පොතක් තියාගෙන කකුලක් පිට කකුලක් දාගෙන උණු උණු කෝපි කෝප්පයක් බොන දවසක්
3: අදද
11: අද හවස
3: මං
11: එහෙම බලාපොරොත්තු වූ ගින් මම කලින් ඕෆ් වෙනවා මං බලාපොරොත්තු දෙකයි තියෙන එකක් හවසට වහින්න ඕනේ කලින් ඕෆ් වෙන්න හිතාගෙන ඉන්නවා
3: හරි
11: හරි දැන් ඒ කියන්නේ කලින් ඕෆ් වෙන්න අපිට අවස්ථාවක් ඉන්නේ නැහනේ දැන් අද ඔය ඕඩ් සර්මනි අනම්මනම් කතන්දර ටික දාලා බොස්ටපුඩි චාටු බස් දෙක තුනක් දාලා
3: බස් වෙන්න
11: යන්න පුළුවන් හරි රයිට් මේ කොෆි කියලා කියන්නේ අපි හැමතිස්සම කියන අපේ සුව පහසුව අපිට නැවුම් ෆ්‍රෙෂ් ෆීල් එකක් දෙන එක
3: ඔව්
11: එතකොට ලංකාවේ කෝපි වලට ඉතිහාසයේ ඉඳලම පිටරට මාර කැමති. පිටරට සුද්ධු මාර කැමති. තේවලට වගේ තමයි.
3: ඔව්.
11: කෝපි සඳහා ආවයි ඉන්නේ.
3: ඔව්.
11: තේ කෝපි. ආ. ඔය සුළු සුළු භෝග වල තියෙන මෙව්ව ටික අරගෙන යන්න ආවා කියලා කියන්නේ.
3: ඔව්.
11: දැන් ওই විජේ කෝපි කියලා කියන්නේ ඒ කාලේ එහෙම අරගෙන ගියාට දැන් මේගොල්ලෝ එහෙන් ඉල්ල ගන්නවා. මෙහෙට ගෙවලා ගන්නවා. හරි.
3: ඔව්.
11: රයිට්. එතකොට විජේ කෝපි කියලා කියන්නේ දැන් ජාත්‍යන්තර මට්ටමට සුදුසු හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රමිතිය ගැන කිසිම සැකයක් නැහැ.
3: රස සුවඳ
11: හැමදේම එක්ක විජේ කෝපි එකක් බොන ගමන් අපි එනවා ගීත් එක කතා කරන්න අදත් ටේක් කියා වැඩසටහනේ තවත් අධිරක් ක්‍රියාත්මකයි. අද ඉන්නේ ඔබ ඉන්නේ කොහෙද කියා?
3: දෙනියායේ නේද ගීත්? සුබෝදසනක්.
11: ඔව් සුබෝදසනක්.
12: අයිබෝන් සුබෝදසනක් චක්‍රහි වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා අසංකානුව ඔබ දෙපළටම. ඉතින් අපි අද දවසේදී අවිල්ල ඉන්නේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියායේ අධ්‍යාපන කලාපයේට එදෙනි පොරවක කීර්ති අභිවික්‍රම විද්‍යාලය තමයි අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ. ඉතින් මේ වන විට මාර්ගානතුරු සම්දර්ශනයයි අසංක පැවැත්වෙන්නේ මොරවක කීර්ති අභිවික්‍රම විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේදී. ඉතින් මේ දුව දරුවන්ට මාර්ගානතුරු සම්බන්ධයෙන් ඒවා ප්‍රායෝගිකව සිදු කරලා පෙන්වනවා. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් මේ වැඩසටහන මෙහෙයවන ඒ වගේම අපේ දැයේ දූ දරුවන්ගේ ආදරණීය පොලිස් මාමා රතවාහන මූලස්ථානයේ පොලිස් ක්‍රියාභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිතුමන් උප පොලිස් පරීක්ෂක ඩයල් කාර්ය වසම්මැතිතුමන් දැන් අපි දෙවන අතියර මේ වර්ෂයේදී ආරම්භ කළා. ඉතින් මේ වන විට අතිසාර්ථක වැඩසටහන් 22ක් අපි නිමාවට පත් කළ තියෙන මේ 23 වෙනි වැඩසටහන මොකද හිතන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්ෂණත් එක්ක යන මේ ගමන ගැන ඕ ඇත්තටම ගීත හරිම සතුටුයි. ගියවුරුද්ද අපි අති සාර්ථක වැඩසටහන් 55ක් කරා. ඉන් අනතුරුව මේ අවුරුද්ද දැන් මේ 23 වෙනි වැඩසටහන තමයි අද මොරවක පුරවරේ අපි කරන්නේ. ඉතින් මං හිතන්නේ දැයි දූදරුවන්ට මේක මහඟු උපදේශයක් ලබා දෙන්න පුළුවන් අපිට. මොකද අපි රථවාහන සංදර්ශනය අද උදෑසන 8ට අපි ආරම්භ කරා. ඉන් අනතුරුව අපි රථවාහන දේශනයක් පවත්වනවා. ඒ දේශනයේ අනතුරුව අපි දරුවන්ගෙන් ප්‍රශ්න අහලා ඒගොල්ලන්ට තෑගිත් අපි ලබලා දෙනවා. ඉතින් ඒ වගේම වටිනා සහතිකයක් දරුවන්ට ලබා දෙන මං හිතන්නේ දැයි දූදරුවන්ට හොඳ ප්‍රායෝගික අත්දැකීමක් අද ලැබුණා. මොකද අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ දැක්කා මේ අනතුරක් වෙන්නේ කොහොමද, මේ අනතුරකින් අපි කොහොමද ඒගොල්ලෝ නිවැරදිව මහාමාර්ගේ භාවිතා කරන්න ඕනේ, මේ සියල්ල පිළිබඳව අපි දැනුවත් කරා. ඉතින් අපි මං හිතන්නේ මේ දරුවන්ට කාලෙකින් මොරවක ප්‍රදේශයේ මං හිතන්නේ අවුරුදු ගානකින් අපි ආවේ. ඉතින් අවට පාසල් 10ක දරුවන්ටත් එක්ක අපි මේ වැඩසටහන ඉදිරිපත් කරේ. මං හිතන්නේ ළමයි 800කට වැඩි ප්‍රමාණයක් අද උදෑසන අපිත් එක්ක සහභාගී වුණා. ඉතින් මං හිතන හැටියට දරුවන්ට මේක මාර්ග අනතුරු අවම කරගන්නට හොඳ තෝතැන්නක් බවට පරිවර්තනය වේ ශ්‍රී ලංකා පොලිසිය. එතකොට ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය, ඒ වගේම තමයි ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, විශේෂයෙන්ම මේ සියල්ල ඒකාබද්ධ වෙලා තමයි මේ වැඩේ 1990 ගිලන්රථ සේවයේ අපිත් එක්ක අද එක්කාසු වුණා. අනතුරක් වුණාම කොහොමද රෝගියාව රෝහලට කරා රැගෙන යන විදිය පිළිබඳව අපි දැනුවත් කරා. ඉතින් ඒ වගේම ඒව සජීවීව අපි ඉදිරිපත් කරා. ඊට පස්සේ වැරදි විදියට ඔබලා ත්‍රිවිල් එකකට දැම්මුත් එයාට වෙන ඩැමේජ් එක මොකද්ද, ඉතින් ඒ ඔක්කොම අපි කියලා දුන්නා. ඉතින් මං හිතන්නේ ලොකු දෙයක් අද මේ පාසල් දරුවෝ වැහි බර අහස් කුසත් තිබ්බත් අපිව කිසි දෙයක් ගණන්ගත්තේ නැහැ. දරුවෝ ඇවිල්ලා හරි ලස්සනට මේක නරඹලා දැන් අපි සංදර්ශන ඉවර කරලා ඊළඟට අපි දේශනෙට යන්න සූදානම් වෙනවා. ඉතින් මං හිතන්නේ ලක්කන ගුවන් විදුලියටත් එහෙම ස්තුතියි අපි සමග එක්කාසු වීම පිළිබඳව. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අපේ පොලිස්පතිතුමා ගැන අපි මතක් කළ යුතුයි, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මැතිතුමා, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පති රතවාහන සේනාධිපති මැතිතුමා, ඒ වගේම අධ්‍යක්ෂ රතවාහන පාලනය මාර්ග ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මැතිතුමා, ඒ වගේම පොරෝක පොලිසිය ස්ථානාධිපතිතුමාත් අපිට සෑහෙන උදව් උපකාර කරන මේ වැඩසටහන සාර්ථකව කරගන්නට. ඉතින් මං හිතන්නේ හෙට දවස අපි කඹුරු පිටියේදී ආයේ හම්බ වෙනවා. ඉතින් එහෙනම් හෙට කඹුරු පිටියේ, ඉතින් එහෙමනම් මේ දරුවන්ට මේ ක්‍රියානුදිනින් තොර හෙට දිනක් උදා වේවා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ.
11: පාර ඉන්නවා නම් වාහනයක් එනකන් ඉන්නවා නම් පදිකයෙක් නම් නේද රියදුරු මහත්තයෙක් නම් කොයි කොයි විදිහට හිටියත් ඔයාගේ සහ අනිත් අයගේ පරිස්සම ගැන අංක 1ට හිතන්න.

0: දැන් එතකොට තමුන් හෙදින්දා කුණී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
5: ප්‍රති සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: නවයයි විනාඩි 33යි ජාතික ලොතරැයි මණ්ඩලය හාව තිනවනවා. හදත් ළඟට වෙලා කියයි ලොතරැයියක් ගන්න කියලා. එතකොට ඒක බැහැර කරන්න එපා. මොකද ඒ බැහැර කරන්නේ ඔයාගේ වාසනාව.
2: වාසනාව වාසනාව.
7: සුබදාසක් ලොතරැයි කුඹ ලග්නය ජයග්‍රහය අංක 43 59 65. ජය ලොතරැයි ගත්තනම් S අක්ෂරේ තියෙන්නේ. ඒ වගේම අංක බිංදුව, අංක 2, අංක 6, අංක 3. අද සම්පත ගත්තනම් අංක 7, අංක 7, අංක 7, අංක 7, අංක 7, අංක 3, අංක 7, අංක 7, අංක 7 U අක්ෂරයත් එක්ක. හදා ලොතරැයි කටක ලග්නයත් එක්ක අංක 9, අංක 12, අංක 13, අංක 43. ධන නිධානය N අක්ෂරයත් එක්ක අංක 16, අංක 52, අංක 57, අංක 61. මෙගා පව ගත්තනම් W අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකයක 26, ජයග්‍රහය අංක 25, 26, 28, 53. ගොවිසෙත O අක්ෂරයේ අංක 22, අංක 41, අංක 49, අංක 58. මහජන සම්පත U අක්ෂරයේ අංක 3, 8, 3, 7, 7, 7. මේ තමයි ඊයේ ගත ටිකට් වල අංක ටික. අදත් ටිකට් එකක් ගන්න රටේ සංවර්ධන කාර්යයන්වලදී ඔයාට පුළුවන් නේද සතුටු වෙන්න මේ ඔයා වියදම් කරපු රුපියල් 40 කියලා.
2: ඔව් ඒ වගේම මේ රටේ සංවර්ධන සෞඛ්‍ය අධ්‍යාපනයේට වගේම රාජ්‍ය සේවා ගණනාවක් පවත්වා ගන්න ඔයාගේ පුංචි රුපියල් 40 හේතුවක් වෙනවා වගේම ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් ඒ වගේම ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් මෙන්න මේ වගේ වාසනාවන්තයින් ජයග්‍රහකයන් බිහි කරන්න රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් හිත හිත ඉන්නපා අදම රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න.
7: ඔය ටිකට් ගොඩාක් ගන්න ඉන්නවනේ.
2: ඔව් එක පාර ගන්නවනේ වෙලක් ඉතින්.
7: සමහර ඉන්නෝ AI දිහාට වෙන විදියට වපර ඇහෙන් බලන. පිස්සුද මන්දා. AI ගහල බානු කැදිලා නැද්ද කියලා.
2: අනිවාර්යයි.
7: ඔය වියදම් කරනවා වගේ 3-4 ගුණයක් කැදිලා තියෙනවා. වෙලාව 9:35.

0: උදේ 9:45යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: දැන් ඔයාලට කියන්නම් මෙන්න මෙහෙම එකක්. ඔයා දන්නවද බෝතල් වල මූඩි තියෙන්නේ?
0: ඔව්.
2: බෝතල් වල මූඩි පෑගුණත් සමහරුන්ට වෙරි කියලා කියනවා.
0: එච්චරට බලයක් තියෙනවා.
2: ඔව්. දැන් මෙහෙම කතාවකට යන්නේ. බෝතල් වල මූඩි වර්ණ ගන්නවන්නේ ලස්සන්ටම නෙවෙයි. මෙන්න මේ නිකන් හිතන්න, සාමාන්‍ය ඔයා දකින්න වතුර බෝතල් වල නිල් පාට. නිල් පාට මූඩිය තියෙන්නේ.
0: ඔව්.
2: ඒ කියන්නේ සාමාන්‍ය පානීය ජලය.
0: ඔව්.
2: සාමාන්‍ය පානීය ජලය. සුදු පාට දැම්මත් පිරිසිදු කරපු ජලය.
0: හරි.
2: කොළපාට මූඩියෙන්නේ මොනවේද?
0: මොනවද?
2: ඔන්න දැන් කොළපාට පැණි බීම වර්ග මතක් කරගන්න. හැබැයි එතකොට බය හිතෙනවා.
0: ඔව්.
2: කොළපාට දාන්නේ ගොඩක් වෙලාවට ඛනිජ ජලය.
0: ආ.
2: හරි
0: හරි හරි.
2: කළුපාට මූඩියෙන්නේ. ප්‍රීමියම් වෝටර් කියලා කියන්නේ.
0: හා? හරි.
2: එකට තව ටිකක් සරල කරන්න පැහැදිලි කරන තරම් මගේ දැනුම මදි.
0: ඔකේ.
2: ඔකේ. අපි ස්කිප් කරමු.
0: නෙක්ස්ට්.
2: කහපාට දානවා විටමින් එකතු කරපු පෝෂණේ වැඩි කරපු තේවල වලට.
0: කහපාට.
2: කහපාට මූඩි තියෙන ඒවා.
0: මොනවාද තියෙන්නේ?
2: අනේකයි. රතුපාට තියෙන්නේ රසකාරක යෙදු කාබනිකෘත. බුබුලු සහිත. රතුපාට මූඩියක් තියෙන කාබනිකෘත ඩ්‍රින්ක්යක් කියන්නේ කියමු ගාව මට මතක් වෙනවා මොකද්ද?
0: එකක් මතක් වෙනවා.
2: ලෝකෙම දන්න වතුර වලට වැඩිය වතුර වලට පස්සේ ජලයට පස්සේ ලෝකෙ වැඩිපුරම බීලා
0: තියෙන පාවිච්චි කරන එක
2: ඩ්‍රින්ක් එක. දැන් ඔබට තේරෙනවනේ බෝතල් වල මූඩි වල වර්ණ ගන්නන්නේ ලස්සනටම නෙවෙයි.
0: අපිට නොකිය කියන්නේ නේ.
2: ඒවට වෙන වෙන හේතු තියෙනවා. ඔය බෝතල් කිව්වම නේ මූඩි පෑගුණත් වෙරි වෙන බෝතල් නෙමෙයි. අපි කිව්වේ මේ වතුර බෝතල්.
0: වතුර බෝතල් ගැන.
2: විශේෂයෙන්ම එහෙම නැත්නම් මොන හරි පාන වර්ග ඇසුරුම් කරලා තියෙනේ. දැන් රටමේකට වැඩසටහනක් මතක් කරන්න පුළුවන් මෙතෙන්දිම. මේ දවස්වල ක්‍රියාත්මකයි විෂමද්‍රව්‍යවලින් තොර රටක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්.
0: ඔව්. ඉතින් මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ වගේ සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්, නෑදෑය කවුරු හරි සැමියා බිරිඳ වෙන්න පුළුවන්. ඉතින් අපි ඒගොල්ලන්ට කාලය දෙමු, අපි ඒගොල්ලන්ට ශක්තියක් වෙමු, ඒගොල්ලන්ගේ හීන වලට යන්න. අපි හැම වෙලෙම කියන වගේ ඒගොල්ලන්ව වෙන වෙන තැන් වලට යොමු කරන්න පුළුවන් නම්, අපිට සංගීතයට, අධ්‍යාපනයට, ක්‍රීඩාවට වගේ දේවල් වලට යොමු කරන්න පුළුවන් නම්, ඒත් ඔබ ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න ගන්න තීරණයක්. ඉතින් 19:24 කතා කරලා ඒ වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.
2: ඒ වගේම ටීප් ටෙක් සෝලා, ඔයාගේ ගෙදර සෝලා පද්ධතිය එහෙම එකක් කොහෙද අපේ ගෙදර තියෙන්නේ? ආ නෑ, අපි කියන්නේ අලුතෙන් හයි කරන එක.
0: ඔව්. මේ දැන් දාන්න එක.
2: දැන් බලන්න විදුලි බිලේ ප්‍රශ්නේ අපි කාලෙක ඉඳන් කතා කරනවා. ඔව්. එකපාර මේක ආයෝජනය කරාට පස්සේ යම් කිසි කාලයකදී ඔයා විදුලි බිල කියන එකෙන් නිදහස් වෙනවා. ටීප් ටෙක් එකට කෝල් එකක් තියෙනවා.
0: ඔව්. විදුලි වියදම අවම කරගෙන ඔයාගේ ජල සැපයුම කාර්යක්ෂම පවත්වාගෙන යන්න නම් ඉතින් ඔයා තෝරගන්න ඕනේ ටීප් ටෙක් එක 077777373.
2: ඒ ටීප් ටෙක් සෝල ගැන කිව්වේ රට පුරා ඔයා දන්නවා ව්‍යාපෘති ගණනාවකදී ඩීප් ටෙක් එක ගැන විශ්වාසය තියලා ගොඩාක් අය වැඩ කරා. ඒකට හේතුව ඒගොල්ලෝ හොඳ සර්විස් එකක් දෙනවා, හොඳ ප්‍රොඩක්ට් එකක් දෙනවා. ඒගොල්ලෝ ලෝකෙත් එක්ක හැම වෙලේම අප්ඩේට්. හා ඩීප් ටෙක් සෝලා ස්මාර්ට් ඇග්‍රි කියන කන්සෙප්ට් එකට යන්නේ. ඉතින් වගා කටයුතු කරන කෙනෙක්ට උනත් ඩීප් ටෙක් එකට කතා කරලා ගන්න දේවල්, දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. විජය නිෂ්පාදන අපි හැමතිස්සෙම කතා කරන ප්‍රොඩක්ට් එකේ අපි මේ වෙලාවේ කතා කරන්න ඔයාලට ඉදියාප්ප පිටි එක ගැන. ඉක්මනට ගෙදර ඉදියාප්ප ටිකක් හදාගන්න නේද? විජය ඉදියාප්ප පිටි පැකට් එක පාවිච්චි කරන්න, රතු සහ සුදු කියන පාට දෙකෙන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගෙදර ඉන්න වෙලාවට පොඩ්ඩක් කලින් ඕෆ් වෙලා ගෙදර ගියොත් එහෙම රෑට උයනවා කියන්නේ බත් කන එකම නෙමෙයිනේ රෑට කනවා කියන්නේ.
0: ඔව්.
2: එහෙම නැත්නම් කඩේකට ගිහිල්ලා ඕඩර් කරලා රයිස් එකක් ඔත්තුවක් කන එකම නෙමෙයි. ගෙදර පොඩි දෙයක් හදාගෙන ඉදියාප්ප 20ක් 25ක් හදාගෙන දෙන්නත් එක්ක බෝඩිමක ඉන්න කෙනෙකුට නම් මේක හදන්න ලේසි. බය නැතුව ගන්න. ඔය විජය ඉදියාප්ප පිටි එක නේ ලොකු මහන්සියක් දැරලා කරන්න ඕන වැඩක් නෙවෙයි. රස් ඉදියාප්ප ටිකක් හදාගන්න. හරි. එතකොට රයිනෝ රූෆින් ෂීට් එක ගැන අපි කිව්වා පාට දෙකයි. පාට දෙකයි නෙමෙයි ලේයර් දෙකයි.
0: ඔව්.
2: එකක් මැටි ලේයර් එක. අනිත්ක ජලවිකර්ශක ආලේපන.
0: ඉතින් මැටි ආලේපය හින්දා ඔයාට පුළුවන් දැන් රස්නෙ දවසක වුණත් එළිය රස්නෙ පාලනය කරලා ඇතුළට ගන්න. ඒ වගේම ජලවිකර්ශක ආලේපය හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. පර්ණ පෙනුමක් එන්නේ නැහැ ෂීට් එකට. ශක්තිය, ඒ වගේම උසස් තත්ත්වය, හොඳ පෙනුම, මේ හැමදේම ආරක්ෂා කරගන්න ඕන නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට අදම මාරු වෙන්න ඕනේ.
2: වෙලා මතක් කරන්න 9යි විනාඩි 50.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: උදේනවේ විනාඩි 54යි.
1: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට

0: ඔබම NLB හනහඩ බලාගන්න.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
2: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: උයන් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිලි.

0: සෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවි රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳතිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
4: උදේ 10 වෙන්න තව විනාඩි 3ක් තියෙනවා.
5: එහෙනම් ඉතින් අපි අද යන්නක් නේ.
4: ඔව්. එහෙනම් පරිස්සමට ඉන්න අපි ආයෙ හෙට උදේ හම්බ වෙනවා 7ට. අර කියපු දේවල් ටික මතක් කරන්න ඕනේ අපිත් එක්ක හිටපු අනුග්‍රහකිය මතක් කරොත් පැලවතර නිෂ්පාදන විජේ නිෂ්පාදන ඒ වගේම රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක.
5: ක්‍රිමි රාජු.
4: තමුණ.
5: ඩීප් ටෙක්.
4: ලෙන්ස් ටෙක්.
5: ඔව්.
4: රයිට්.
5: හැමෝම අපිත් එක්ක ඉන්න.
4: හරි. එහෙනම් අපි ආයෙ හම්බ වෙනවා හෙට උදේ 7ට.
5: 7ට.
4: පරිස්සමට ඉන්න.
5: සත්තා.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
2: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
2: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙන්ඩ ගින්නලියේ ප්‍රවෘත්ති සංස්කරණය චන්දන කුමාර මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: විසිතවන සංශෝධන කටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව සංශෝධන කටුම්පත සම්බන්ධ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් සරල බහුතරයකින් ඒ සම්බන්ධ කරගත හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ කතානායකවරයාට දැනුම් දී තිබෙනවා. රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත කටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙස්සම් 67ක් ගොනු කර තිබුණා. ඉන් පෙස්සම් 41ක් ගොනු කර තිබුණේ මාර්ගගත ක්‍රමයටයි. මෙම පෙස්සම් විභාග කිරීම සඳහා අගමිසුරු පේති පත්මන් සූරසේන මහතා විසින් පංචපුත්‍ර විනිසුරු මඩුල්ලක් නම් කර තිබුණා. අමෙරිකා ජනාධිපතිවරයාගේ දවල මන්දිර තහනමට එරෙහිව මාධ්‍ය ආතන කිහිපයක් නඩු පැවරීමට සූදානම් වනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ ඇමරිකාවේ CNN, MS Now සහ පොලිටිකෝ යන මාධ්‍ය ආයතනවලට දවල මන්දිරට ඇතුළු වීම තහනම් කරන බවයි. තම පරිපාලනය සම්බන්ධයෙන් ආයතන නිරන්තරයෙන් ප්‍රබන්ධ හෝ අසත්‍ය වාර්තා පළ කිරීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා චෝදනා කළේ. ඉතා සරල තහනමක් ලෙස ට්‍රම්ප් හැඳින්වූ අතර ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළේ නැහැ. කෙසේ වෙතත් මාධ්‍ය ආයතන සඳහන් කළේ ට්‍රම්ප් ජනාධිපතිරයාගේ තීරණයට එරෙහිව නඩු පවරන බවයි. ලක්න මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: උදේ 10 විනාඩි 4යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නැ
2: දසන් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: අද සැප්තැම්බර් මාසේ 22 වෙනිදා. අද අඟහරුවාද දවසේ විශේෂතා රැසක් තියෙනවා. මොක මයිකේට
1: පිබින්නේ?
8: අද 22 වෙනිදා දේශීය වශයෙන් ගත්තොත් විශේෂතා රැසක්. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වන තීන්දුව රහසිගතව පාර්ලිමේන්තුවට ලැබිලා තිබුණා. කතානායකවරයා ඔන්න එක කියලා තියෙනවා.
1: හරි.
8: අනිත් එක තමයි අපේ රටේ සාහසිකම ප්‍රහාරය.
1: ඔව්.
8: පාස්කු ප්‍රහාරයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයටපත් කිරීමට නියමිතව තියෙනවා.
1: ඔව්, අපි බලමු.
8: වගේම තමයි අද ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක තරඟ වදිනවා.
1: ඔව්.
8: ඒ වගේම තමයි අද ඉරානය ඇමරිකාවත් එක්ක ද්වන්ද සටනක ඉන්නවා.
1: හරි.
8: එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය වෙනුවෙන් අද ඉරානයේ විදේශ අමාත්‍යවරයා අබ්බාස් අරාජ් අද නිව්යෝක් නුවරට යනවා. ගියා.
1: හරි.
8: ඒ වගේම තමයි ඉරානයේ ජනාධිපතිවරයාත් අද ඇමරිකාවේ නිව්යෝක් නුවරට යනවා. කොච්චර ගහගත්තත් සම්මුතියක් තේනවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනිවාර්යයෙන්ම එන්න දෙන්න ඕන කියලා. ඒක බලපැවැත්වෙනවා සමහර බලවත් රටවල් වලට. නමුත් මේ මොකද අර පලස්තීන ජනාධිපතිවරයාට ඒ අවස්ථාව හම්බුනේ එක දැඩි විවේචනයක් ලක්වනවා. කොහොම නමුත් අද ওই විශේෂතා එක්ක තමයි අපි 18 වංගුවේ
1: වැඩ ටික පටන් ගන්නෙ.
8: යස්. එක වෙනකන් අපි ඉන්නවා.
1: හරි.
8: ඔය කියපු ඒ වගේ විශේෂතන් ටිකක් අපි පොඩ්ඩක් ස්පර්ශ කරගෙන තියමු අද.
1: පැය
8: 3 ඇතුළේ.
1: හරි.
8: 10:00 තමයි අද මැච් එක පටන් ගන්නෙ.
1: ලෑස්ති වෙලා දිනේ දැන්.
8: ඔව්. කියන්න ලෑස්ති වෙලා ඉන්නේ. අහන්න ලෑස්ති වෙලා ඉන්නවා. සින්දු ටිකක් එක්ක අප්ඩේට් එක දිගටම අපි දෙන්න.
1: හරි.
8: තව එකක් අමුතු වුණා.
1: ඒක තමයි මම මේ බලන් හිටියේ කොහොමද ඒක අමුතු කුණින් කියලා.
8: ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායමේ එක් දින ක්‍රිකට් තරගයක් අද උන පටන් ගන්නවා.
1: ඔව්.
8: වෙලාවට අපේ මැච් එක ඉවරුනහම පටන් ගන්න.
1: ඒක තමයි.
8: අවුස් 5ට තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. රයිට්?
1: හහ්.
8: අය බලමු. කෙල්ලෝ ගැහුවොත් කොල්ලෝ කොහොම ගහයිද කියලා බලමු.
1: බලමු බලමු.
8: රයිට්? අර එනක අපි ගමන පටන් ගන්න ඉක්මනට මෙසේජ් එකක් දාගෙන අපිත් එක්ක එකතු වෙන්න.
1: අපි දෙන්න ඉන්න මේ පැත්තෙන් මැසේජ් එකක් දාන්න 0703 93593 මැසේජ් එකක් දාලා තියන්න.
8: මේ වංගු ගහන ජීවිතේට ඉලක්කයක් අරගෙන එන
1: 18 වංගුව.

0: ඒ තම ජයග්‍රහණයක් අපිට ලැබුණා.
1: ඔව්.
0: ඔව්. අපි ඉවෙනින් රයිව් ඩබල්
1: ඉතෙන් චාරු.
0: ඔව්. ඊයේ
1: කැලින් පපුල ඇවෝඩ්ස් වල ජනප්‍රියම රේඩියෝ කපල් එක විදිහට සම්මානයෙන් පිදුම් ලැබුව ඒ ඔය ඔබ නිසාම තමයි. බොහොම ස්තුතියි ඒ දුන්න වටිනාකමට, ඒ දුන්න වෝට් එකට නේද දසුන්.
0: චමිත් අඟල් 3ක් විතර උස සපද්දයක් අද දාන් ඇවිල්ලා ඉන්නේ.
1: ඒක තමයි වඩා වැඩින් යන්නේ. අපිට හරිම සතුටුයි අපේ කට්ටිය.
0: තාම චාරු ඇවිල්ලා
1: නැහැ. ඊයේ
0: සතුටට තාම නිදි. හරිද?
1: හරි.
0: හරි අපි බලමු.
1: බලමු නේද? හවස 4ට එනවා දෙන්නම.
0: ඔව්. ඒ සියල්ල ඔබේ ඒක රාශීත්‍ය. ඔබේ කැමැත්ත, ඔබේ ප්‍රසාදය.
1: ඔබේ තේරීම නේද?
0: ඔබේ තේරීම. හරි සතුටුයි ඈ. අපි සුබ වැතු.
1: අනිවාර්යෙන්ම.
0: රයිට්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ගැහනු හිත් තියෙනවා හැම රෑම යහන් මත 3-4 ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්තිනේ

0: ഇന്നുള്ളവർ രാജ്യ സാഹിത്യ സമ്മാന ഉലലി ഹൊന്നും കാവ്യ ഗ്രന്ഥയുടെ ഹിമി സമ്മാനേ ഹിമി കരകത് അനുരാധ നെൽമിനി സമഗ മാധ്യവേദി കപില തിലക് സിരി മുണകേ
1: നമ മുണക സുമുഖമ അവസന വെൺവീമ ഗമനക ദുരദാൻവി ദിപായക യോസീമ അമതക നോവനദേ യലി മതക്കട്ട ഏമായി ദമനേ കലസിതക പിലിവല സനസീമ
0: മേ അഗഹർവാദ രാത്രി ഹതട സാന്ദ ദിയ ദഹര
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
2: දසම් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: සමහර දැන්වල අපිට කියලා තියනා නේද ඉස්සර
6: මොකද්ද
5: අපේ වර්තමානයේ වටිනාකම් තියෙන දේවල් නම් කරන්න එපා කියලා
6: හරි
5: ඔන්න මතකද ඉස්කෝලේ යනකොට ගෙයලා පොඩ්ඩක් පය හැප්පිලා වැඩනවා ගැන කැඳ බීලා දුමුද ආන්නේ
6: ඔව්
5: අනනේ
6: ඔව් ඔව්
5: එහෙම කරලා මොකද උනේ අපේ තිබුණ අර සංස්කෘතියේ අපි පයින් ගැහුවා ඊට පස්සේ කාලයක් යනකොට කැඳ එකක්වත් බීලාවේ නැද්ද
6: නැද්ද
5: ඔය ඇස් දෙකෙන් ගිනි ගන්නවා වගේ ඔය පොඩ්ඩක් කැඳේම සීතල වෙන්න පොඩ්ඩක් කැඳ එකක් එහෙම බොන්න ඕන එහෙම කියනවා ඊට පස්සේ මොකද්ද බං ඔය කරන මැටි වැඩේ එහෙම අහලා නැද්ද
6: අහලා
5: තියෙනවා නේ ඉස්සර මැටි කර්මාන්තේ ඉන්නකොට සමහර වෙලාවට අහනවානේ මොකද්ද බං ඔය කරන මැටි වැඩේ ගැටි වැඩක්
6: තියෙනවා
5: ඔහු දන්නවද දැන්
6: ඔව්
5: මැටි කර්මාන්තේ ඉන්න කෙනෙක් කීයක් හොයනවද කියලා
6: ඉහළම වටිනාකමක් මුදලක් නේද
5: ඉහළම වටිනාකමක් මුදලක්
6: ඔව්
5: සහ වෙළඳ පුලක් හොයා ගන්නවා
6: අනිවාර්යයෙන්ම
5: ඔබට ඇති මතක ඇති මේ පහුගිය දවස්වල අපේ රටේ තිටියා එහෙම කෝටිපති කුඹලා කියලා කෙනෙක් හරිද මොටිවේට් වෙන්න කට්ටියට ගිහිල්ලා කතන්දර එහෙම කිව්ව මතක ඇති හරිද ඒ කියන්නේ එහෙම වටිනාකමක් හැදිච්ච මිනිස්සු ඉන්නවා මැටි වැඩ කරලා
6: අනිවාර්යෙන්ම
5: හරිද හොඳ වෙළඳ පොලක් තියෙනවා දැන් ඉස්සර ওই මැටි භාජනවල උයනකොට ප්‍රශ්න තිබුණානේ මෝග රත් වෙන්න විලා
6: යනවා
5: ඌව කැඩෙනවා බිඳෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා ඊට පස්සේ ඌට ආදේශක ආවා ඊට පස්සේ මොකද උනේ
6: හසේ
5: සමහර වෙලාවට ඇලුමිනියම් භාජන පාවිච්චි කරගත්තාම ඕකේ සමහරලට අපි උයන දේත් එක සංයෝජනේ වෙලා එළියට එන දේ අපේ ශරීරයට අහිතකරයි කියලා කියන්න පටන් ගත්තා
6: විෂ වෙන්න පුළුවන්
5: විෂ වෙන්න පුළුවන් කියලා කියන්න ගත්තා ඊට පස්සේ අර මැටි වැඩ කරනවාද කොල්ලෝ කියලා අහපු අය මැටි භාජනයක උයලා තියෙනවනම් ෂහ් මරු කියන්න
6: පටන් ගත්තා හා
5: අපේ කැඳවලටත් උනේ ඕක තමයි කැඳ බීලා දුන් බාවි කියලා අහපු අය හදලා දුන්න ලොකුවට සමහර වෙලාවට කෘතිම
6: බීම
5: දාදේ හැබැයි ඊට පස්සේ ඒකෙන් වෙන ශරීරයට වෙන අහිතකර දැන් තේරුම් අරගෙන මොකද කිව්වේ ආයෙ
6: ඊපස්සේ දේශීය දේවල් වලටම යන්න පටන් ගත්තා නේද කැඳ එක හොයාගෙන
5: මේ ලෝකේ සර්කල් එක
6: අනිවාර්යෙන්
5: කැරකෙනවා සමහර දේවල් වලට අපි ඉහ මුදුනේ පිළිගත්තට ඒ වගේ තියෙන ගැටලු තේරෙන්නේ පාවිච්චිට ගත්තට පස්සේ
6: අනිවාර්යම අපේ ශරීරයට ලෙඩ දෙන්න පටන් ගත්තට පස්සේ ඒ දේවල් එක්ක අපිට හිතන අර කලින් තිබ්බ දේවල් ඇත්තටම හොඳයි නේද කියලා
5: කරාවක් තියෙනවනේ
6: මොකද්ද
5: කොකාගේ සුදු පේන්නෙත්
6: ඉගිලෙන්න ඕනේ
5: ඉගිලෙනකොට කියලා
6: අනිවාර්යයෙන්
5: ඒ වගේ තමයි පාවිච්චි කරලා අහිතකරයක් දැනුනහම තමයි හිතකර දේවල් වලටනේ අපි පයින් ගහලා තියෙන්නේ කියලා තේරෙන්නේ
6: තේරෙනකොට වෙලාව ගිහිල්ලා වැඩි නේ පහු වෙලා වැඩි
5: තේරෙයි
6: කල්යයි
5: හරි ශරීර සෞඛ්‍යයට යහපත් දෙයක් කරගන්න හොඳ දෙයක් බලන්න ඔබට අලුත් දෙයක් එකතු කරගන්න රයිට් කැඳ ටිකක් හදලා බොන්න
6: අමතක කරන්න එපා
5: උයනකොට ඇඹුල් තියල් එහෙම අඹ මාළුවක් එහෙම නේද
6: මැටි හට්ටි එහෙම උයලා බලන්න නේ රස බලන්නකො ඒ වගේ
5: අපේ දේ අපිට වටි සිරි සැපදී සිය රටදී රයිට් මතක තියාගන්න
6: අනිවාර්යෙන්ම

0: උදේ ඉඳන් වැඩ පටන් අරගෙන පොඩි බ්‍රේක් එකක් එහෙම ගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා.
1: ගමු
0: රයිට්. මේ පොඩක් තේ එකක් එහෙම බීලා ඉන්න.
1: හරි.
0: ඊට පස්සේ පොඩක් ඔබතුමුටික කතා කරන්න.
1: ඒක තමයි නේ. මේකක් බොන ගමු.
0: නැත්තම් තේ එක බොන ගමන් ඔබතුමුටික කතා කරේ නැත්තම් නිකන් මොකුත් හැපුවේ නෑ වගේ
1: නේ. ඕනේ තේකේ රස වැඩි වෙන පොඩක් ඒ දේවල් කතා කරනකොට.
0: රයිට් තේ එකක් බොනෝ නම් ඔබ බොන්න ඕනේ.
1: පැලවත්ත කිරි තේ එකක්ම තමයි නේද? එයා දන්නවනේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළ ඉන්න විශ්වාසවන්ත වෙළඳ නාභයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඔය කිරියාර්ෂ නිෂ්පාදනයක් මෙලදී ගන්නකොට වගේම විශේෂයෙන් කිරි පිටි එකක් මෙලදී ගන්නකොට ඔයා පැල්වත්ත කියන නමින්ම මෙලදී ගන්න මතක කරන්න එපා.
0: යන්නේ මහරියම. ඒ වගේම තමයි මේ දැන් එහෙම තේගක් බීලා ඉන්න ගමන් චුට්ටක් හිතන්න ඕබ හරිද? අර ශිෂ්‍යත්වයේ මුල් තැන දිනපු දරුවගෙන් ඉගෙන ගත යුතු පාඩම් කියලා පොඩි ලිපියක් තිබුණා පත්තරේක චූටි කැල්ලා.
1: අනිවාර්යයෙන්ම.
0: මාත් ඔක කියෙව්වා.
1: ඒක හොඳයි.
0: හරිද? අපිට ඕන තැනකින් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවනේ.
1: ලොකු පොඩි කියලා ભેදයක් නැහැ නේ. පුංචි අයගෙනුත් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා.
0: ඕන තරම් තියෙනවා. රාහුල හාමුදුරුවන්ගේ කතාව එහෙම දෙන්නේ නේ. දහම්පස ගියානේ.
1: ගියා.
0: ආ ඒක තමයි. එහෙම තියෙනවා ඉගෙන ගන්න දේ.
1: හරි.
0: හරිද? මේ පුංචි පුතා.
1: මොකද කියන්නේ?
0: අම්මත් නැණිය යගේ.
1: ඔව් අම්මනේ.
0: තාත්තා මේ කුඹුර වැඩ කරන්නේ.
1: ඔව්.
0: රයිට්. එතකොට තාත්තත් එක්ක හේනට එහෙම යනවා ගොල් ගොල්ට එහෙම යනවා. ඒවා ප්‍රායෝගිකව දරුවෝ අත්විඳලා
1: තියෙනවා.
0: බාහිර පන්ති වලට ගිහිල්ලා නැහැ.
1: ඔව්.
0: හැබැයි දරුවා උගන්නපු දේවල් විද්‍යාවෙන් පාඩම් කරගෙන තියෙනවා.
1: ඔව් ඔව්.
0: මේ වගේම තමයි ඔබෝ කියනවා වගේ හරියට ඉගෙනගෙන තියෙනවා.
1: තියෙනවා. හා.
0: ධාරණය කරගෙන තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට දකින්න දේවල් තාත්තගෙන් ප්‍රශ්න කරලා
1: තියෙනවා. ඔව්.
0: තාත්තේ අර මේ ස්කෝලේ තාත්තාට ලොකු බෝඩ් එකේ ඉන්න ඔය ශිෂ්‍යත්ව පාසුණු අයියලා.
1: ඔව් ඔව් ඔව් මම දැක්කා.
0: ඔව් එතකොට තාත්තා කියන ඕබුදේ.
1: හ්ම්.
0: තාත්තට කියනවා මමත් එහෙම බෝඩ් එකේ ඉන්නවා කියලා.
1: ඔව්. අර ලොකු ෆොටෝ එකක් දානවා වැඩිම ලකුණු ගත්ත ළමයාගේනේ.
0: ඔව්.
1: එයා හිතලා තියෙනවා මං කවදාහරි මේ ෆොටෝ එකට යනවා කියලා.
0: දරුවා ඉගෙන ගත්ත පාඩම.
1: ඔව්.
0: ආවර්ජනය කරගන්න පාඩම් කර නැවත ආවර්ජනය කරගන්න.
1: ඔව්.
0: පාඩම් කරන කාමරයේ.
1: හ්ම්.
0: ලකුණු 150ක් 195ක් ගන්නවා කියලා ලියලා තිබ්බා.
1: ලියලා තිබ්බනේ.
0: ඒවා තමයි ඉලක්ක.
1: අපර නිතර දෙවේලේ අර දකින්නකොට අනිවාර්යෙන් ඒ ටාගට් එක ඔලුවට එනවා අනිවාර්යෙන්.
0: හැම වෙලේම අපි කැමති පිටපණින්න.
1: පීල්ලේ. ඔව්.
0: හැබැයි අපි පීල්ලට එනකොට සමහරවල්ලාට කාලේ ගෙවිලා.
1: ඔව්.
0: හරිද? ඒ නිසා සමහරවල්ලාට තමන් ඉලක්ක ගත වෙන්නේ මේ වගේ දේවල් හරි වටිනවා.
1: වටිනවා වටිනවා.
0: සමහරු දැන් ඒක කරනවා.
1: හ්ම්.
0: ඔබ දාම කරලා නැත්තම්?
1: මාත් කරලා දිනවා.
0: ඔබේ ඉලක්කේ ලියා ගන්න.
1: අනිවාර්යෙන්.
0: ඔබට අනිවාර්යෙන් ඉලක්ක ගත වෙලා ඔබේ ගීම ගහ ගන්න පුළුවන්.
1: අනිවාර්යෙන්.
0: හරිද? පොඩක් මහන්සි වෙන්න, කැප වෙන්න, ඉලක්කයට යන්න. ආශිර්වාද කරන අනිවාර්යෙන්ම සබහා ධර්මයක්. මහන්සි වෙන්න පොඩක් ඈ.
1: ඔව්.

0: 18 වංගුව
1: මේ වෙලාවේ Facebook log වෙලා ඉන්නවනම් යන්න ලකන page එක පැත්තට
2: අපි දෙන්න ඉන්නවා.
1: ඒ වගේම තමයි අදත් මොලේට සමනල් ගැටයක් වටන ප්‍රශ්නයක් අහලා තිනවා මම එක. අපි admin.
2: ඔව්.
1: හරිද? ආගේ ඉස්කෝලේ යාළුවා කවුද මේ අමතක කරන්නම බැරි? සහ තව කතාවක් මන් දැක් අහලා තියෙනවා. පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න.
2: ඔව්. කියන්න බලන්න.
1: ඔබේ මතක අවශ්‍යගෙන යන්න.
2: ඔව් නේද?
1: Right. ඒ වගේම තමයි ඒ පැත්තට ගිහිල්ලා අපිව තමයි follow කරලා නැත්නම් follow කරන්න, like කරන්න, comment කරන්න.
2: අනිවාර්යෙන් අපි දෙන්නත් ඉන්නවා.
1: ඔව්. අපි දෙන්නත් ඉන්නවා.
2: හා.
1: තාම message කරලා නැත්නම් අපිට message කරන්නත් පුළුවන්.
2: ඔව්.
1: message කරපු අය ඉන්නවා බැන බැන ඇති. ඔච්චර message කරන්න කියන්නේ කරපු message වත් කියන්නේ නැතුව.
2: ඒක තමයි. අපි කියමු නේද දෙන්නෙක්. මේ වෙලාවෙ අපි දෙන්න වහගෙන ඉන්නවා. අපිත් ලක්කන මගේ අම්මා තාත්තා අයියලා දෙන්න ඉන්නවා අක්කලා දෙන්න ඉන්නවා එවැගේම මගේ යාළුවා දෙව්මිනි අපි ඔක්කොම එකතු කරගන්න කියලා තිනවා සින්දුවක් අහන්න අපි දෙන්නවත් එකතු කරගන්නවා කියලා තිනවා බොහොම ස්තුතියි නිල් වලින් netmini තමයි මැසේජ් එක දාලා තිනේ හරිම ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ අපි දෙන්න වහගෙන ඉන්නවා good morning කියලා කොහොමද කියලා අහලා දුන්න අපි ඉතින් ගොඩාක් හොඳින් ගොඩාක් සතුටින් ඉන්නවා ඔයාලට කොහොමද කඩිය වගේ වැඩ කරන අපේ කෙල්ලන්ව ලස්සන සින්දුවකට එකතු කරගන්න කෝ කියලා දෙනවා එනෝක මානිල් කුමාර් හරි මොනිකා ගයා චමිලා එවගේම ජානා ඉන්නවා චුටි කුමාරි නිසංසලා මදුෂානි නෙල්මිනි නොදී තමයි වට මැසේජ් එක දැම්මේ ඉතින් වැඩ කරන හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්න කඩියෝ වගේ ටාගට්ස් ටික කවර් කරගන්න හද කරන වැඩසටහන හරිම ලස්සනයි බොහොම ස්තුතියි සුබ පතනවා කියලා දින අදත් අපි ඉන්නවා කියලා දිනවා දවල දෙන්න ඉන්නවා මෙත්සදී ඔමන්දි මහත්තයා හේමාන්තද සිල්වා එවගේ මම්ම ඩිංගිරි මණිකා ඉන්නවා අයියා නිමල් තිලක සිරි සුදුවක්ක මනෝහරි ප්‍රනාන්දු ඉන්නවා එවගේ මනෝමක්ක ප්‍රභානංගි ගාමිණී අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා මට කිව්වේ මණිකේ තමයි දඩම් ගස්ලන් ඉඳලා
1: රයිට් එතන ඒ ඔක්කොම එකතු කරගෙන අපි හාමු අපි වර්ධන බාලසූරිය ගයන මෙන්න මේ ගීතය

0: ඇත්ත. මල්ලක මෙලක හිතාගන්න බැරි අතකින් මල් නෙලන්න හොඳනේ. රයිට්. දැන් වෙලාව 10:37.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අපේ අම්මා ගෙදර ආවද

0: තබන කෝටියට NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඩේක්යා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවික්‍රම ජාතික පාසල බොරවක
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ඒ සුරකිමු මගතොට.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ නුඹේ හඬයි
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
5: කලාවක් සොයාගත් මං දුනු වෙන්න ඕනේ නෑ
4: දසම් විත් යෂෝ
1: 18 වංගුව
4: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
6: මැච්චේනම් පටන් ගත්තා.
4: ඔව් නේද?
6: රයිට්. මේ වෙනකොට ඉන්දිය කණ්ඩායම ලකුණු 19යි මේ පන්දුවර 2යි පන්දු 3ක් අවසානයේදී ශ්‍රීමති මන්දනා ගහනවා. හොඳ ගෙහිල්ලා.
4: ඒක තමයිනේ.
6: 6 එකක් ගැව්වා 4 දෙකක් ගැව්වා. ලකුණු 14යි බෝල් 10යි. වර්මා ලකුණු 5යි. කොමාර ලකුණු 19යි.
4: මේ වෙනකොට
6: පන්දුවර 2යි පන්දු 3ක් අවසන්.
4: ඔව්.
6: අපි බලමු. නැගලා මොකද්ද උද්දමනේ නැගලා හරිද මේක හැබැයි මේ උද්දමනේ නැගීම ඇතුලේ ලොකු කතාවක් තියෙනවා ඒක තමයි ඔය සමහර දැන්වල මේ උද්දමනය ටිකක් වැඩියෙන් අවධානය යොමු කරන මාතෘකාවක් වෙන්නේ කිව්වා එහෙම උද්දමනේ නැංගට පස්සේ පාංගලියක් ගන්න සමහර වෙලාවට රුපියල් 600ක් 700ක් දෙන්නවා කොළ සල්ලි කොළම වටිනාකමක් නැති වෙනවා.
4: ඔව්.
6: ඒක තමයි වෙන්නේ. කොහොම නමුත් උද්දමනයේ සැලකිය යුතු ප්‍රමාණයකින් නැගලා නැහැ. 7.2 විදිහට තිබ්බ උද්දමනය අගෝස්තු මාසයේදී 8.1 වෙලා තියෙනවා. යම් වැඩිවීමක් තියෙනවා. 0.9කින් විතර වගේ. ලබන මාසේ ඕක අඩු වෙන්න පුළුවන්.
4: ඔව් නේද?
6: බලමු. නගිනේවා අඩු වෙනවා.
4: ඔව්.
6: හරිද? හැබැයි මේ වේගින්මද කියන එක ප්‍රශ්නයක්.

0: ප්‍රේම කීර්ති දල්ලිස් මහත්තයා ලියපු ගීතයක් සුනිල් එදිරිසිංහන් ගායනා කළේ. ওই ගීතය ඇතුලේ හරි ලස්සන කතාවක් තියෙනවා. සහ මේ ජීවිතේ එකතු කරගන්න බොහෝ දේවල් තියෙනවා. හරිද? අපි පස්සේ ලාව කතා කරමු. ඒක නෙමෙයි මට කියන්න ඕනමනාව තිබුණේ. මේ දවස්වල ටිකක් වැඩිපුර කතා කරනවා නේද? සවුදි අරාබියේදී අර මරණ දඬුවම නියම වුණු ශ්‍රී ලාංකික තරුණයෙක් වෙන මේ සිවරස හනෝචන් ගැන. අපිට ඉතිහාසය තුළ මේ වගේ අත්දැකීමක් තියෙනවා.
1: උඹට
0: මතකද අවස්ථා දෙකකදී වගේ මෙහෙම මරණ දඬුවමට ලක්විච්ච අය ඉන්නවා. හරිද? රාජතාන්ත්‍රික මැදිහත්වීමක් මේ වෙලාවේ කරලා තියෙනවා. ජනාධිපතිවරයාත් ඊයේ විශේෂ සාකච්ඡාවකුත් අරගෙන තිබුණා. ඒ සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම් කරමින් සමීපව නිරීක්ෂණය කරනවා කියලා තිබුණා. කොහොම නමුත් මේක ඇතුලේ කියන්න දෙයක් තියෙනවා සහ අපි අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. කතාවක් තියෙනවා නේද? වවුලගේ ගෙදර මගුල් ගෙදර ගියා නම් ඉන්න වෙන්නේ ඉන්න වෙන්නේ එල්ලෙන. අපේ රටෙන් විදේශගත වෙනවනේ ශ්‍රෑහෙන පිරිසක් සැලකිය යුතු පිරිසක් විදේශගත.
1: හරි.
0: ඔබ ඒ රටකට යන්නේ රැකියාවක් කරන්න.
1: අනිවාර්යයෙන්.
0: එහෙම නැත්නම් ආගන්තුකෙක් විදිහට. එතකොට
1: කොමත් පිටස්තර කෙනෙක් වා එතකොට.
0: ඔව්. ඔබ ඒ රටේ තියෙන හරපද්ධතීන් වලට ගරු කරන්න ඕනේ. ඔබ ඒ රටේ තියෙන නීති වලට අවනත වෙන්න ඕනේ.
1: හැඩ ගැහෙන්න ඕනේ දේවල් එක පරිසරයට.
0: මේ රටේ ඉඳන් ෆෝන් එක අතට අරගෙන ඔබ මොන දේ කෙටුවත් අහක බලාගෙන හිටියට ඒ රටවල එහෙම වෙන්නේ
1: නැහැ.
0: නැහැ. එනිසා ඔබ ඇත්තටම පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට අපේ ගැමි කතාවකුත් තියෙනවා.
1: මොකද්ද?
0: මගේ නිදහස ඔබේ නහය ළඟින් ඉවරයි කියලා.
1: ඔව්.
0: ඉතින් එහාට යන්න දෙන්න
1: එපා.
0: ඔබ අවබෝධයෙන් කටයුතු කරන්න. අපි කියමු ඉතින් අනෝචෙන්ට සිවරස අනෝචෙන්ට ඉක්මනට නිදහස් වෙන්න හැකියාව ලැබේවා කියලා.
1: ඔව්.
0: ඒ සඳහා අදාළ බලධාරීන් ඉක්මනින්ම මැදිහත් වේවා.
1: ඔව්.
0: එහෙම තත්ත්වයක් ඇති නොවෙන්න ඔබ රටකට යනකොට
1: අවධානයෙන් යන්නේ ඒ පරිසරය දැනගෙන යන්න නේද?
0: අනිවාර්යයෙන්ම.
1: ඒ නීති මොනවාද කියලා දැනගෙන යන්න. ඉතින් ඒවට හැඩ ගැහෙන්න අනිවාර්යයෙන්ම ආට පුළුවන්.
0: වවුලයි ගෙදර යනවා නම් එල්ලිලා ඉන්න ඕනේ.
1: ඔව්.
0: ඔබේ නිදහස අනිකාගේ නහය ළඟින් ඉවරයි කියලා දැනගෙන ඉන්න. නැත්තම් මේ වගේ අකරතැබ්බ වලට තමයි ඔබට මුහුණ දෙන්න
1: වෙන්නේ.
0: නොහිතපු දෙයක් බලන්න කොච්චර අපහසුතාවයක්ද කියලා.
1: ඔව්. ඔය බලන්න. ඒ අහිමි වෙන්න පුළුවන් නේද?
0: පොඩි කමෙන්ට් එකක් ගියපු දුරක්.

0: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන ඔබත් අදම NLB හඳහඬ බලා ගන්න.
1: අපිට මැසේජ් කරපු යාළුව කීප දෙනෙක් ඉන්නවා.
2: ගොඩාක් ඉන්නවා මේ වෙලාවේ
1: අපිට. අපි මතක් කරගෙන යන්න.
2: යමුනේ.
1: අපි දොරගත්තේ චන්දන ලේනාරච්චි මහත්මයා ගායනා කරන මෙන්න මේ ගීතය.
2: අහහ. අපි දෙන්න වහගෙන ඉන්නවා මේ වෙලාවේ සඳර කොච්චර ආදරේ කියලා සඳායිති අහසට. ඒ මාව සින්දුවකට එකතු කරගන්නකො නිසංසලව යව හරිම ආදරෙන් එකතු කරගන්නවා. ආයේ බොවන්න අපිව එකතු කරගන්න කියලා තිනවා සීමදී තිලකරත්න. ඒ වගේම නෙළුම්මිල මම ඒ සින්දුව දෙන්න. ප්‍රියන්ද තමයි කුවේට්ටුවේ ඉඳලා අපිට මැසේජ් එකක් දාලා තිනේ වයිෆ් ඉන්නවා කාන්ති එකතු කරගන්න කියලා ජයල කපුවත්ති මාලිනී අක්කවත් එකතු කරගන්න කියලා තිනවා සින්දුවක් අහන්න. එජී අනුරපුස්සල්ලා ඔයවත් හරිම ආදරෙන් එකතු කරගන්නවා අපේ ඊළඟ සින්දුවට. ජය මාමත් තින ඔන්න උදෙන් මැවිල උදව් දවස වසනාවන්ත දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තිනවා සින්දුවකට අපිව එකතු කරගන්න කොට්ටාව වීරක්කොඩි බේකරි එකේ කට්ටියම ඉන්නවා මේ වෙලාවේ. ලොකු බොස් ඉන්නවා, පොඩි බොස් වරුණ, චම්පා මිස්, මදුසංක, ජගත් ඉන්නවා. වෙනද වගේ මාදිරෙන් මැසේජ් එක දැම්මේ ජයේ මාම තමයි. අයිබෝවන් මඩපාති ලක්ෂ්මන් ඔයාට සුබෝධි වැඩිහිටි සමිතිය ආනන්ද හේමපාල කරුණාදාස සෝමදාස ඉන්නවා. එවගේම රංජිත් ඉලෙපිරුම නන්දලා සිරි කුමාර. ඒ විතරක් නෙමෙයි ජයතිස්සත් එක්ක ලක්ෂ්මනුත් අහගෙන ඉන්නවා කියලා තියෙන බොහොම ස්තුතියි ඔය විදිහට මහගෙන ඉන්න.
1: තව මැසේජ් එකක් දැම්ම නැත්නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට
2: 0703 93 5 93 7ට මැසේජ් එකක් දාන්න.

0: අපිට මැසේජ් කරනවා නම් ඉක්මනටම අවස්ථාව දෙනවා, ඉක්මනට මැසේජ් කරන්න. ඒ වගේ තමයි මැසේජ් කරපුවා කියන්නත් ඕනේ.
1: කියන්නත් ඕනේ.
0: ඒක ටැබ් එකේ උඩ පල්ලේ හැට ගියට වඩා නැට්ටක් ගාලා කියන්නේ.
1: කියමුනේ. ඔයාලා දෙන්න වහගෙන ඉන්නවා කියලා තිනවා 18 වංගුව. වැඩසටහන හරිම ලස්සනයි කියලා තිනවා. බොහොම ස්තුතියි. ඔයාලා දෙන ලස්සනට ඉදිරිපත් කරනවා කියලා තිනවා. ලක්කන දිගකල් දිනේවා කියලා පුංචි ප්‍රාර්ථනාවක් එකතු කරලා තියෙනවා. ඉතින් ඔයාලා ජයෙන් ජයම වෙන්න ඕනේ මහරගම සකුන්තලා. ඊට පස්සේ අපි දෙන්නව ඉන්නවා අහගෙන මංගලිකා තැනකෝල් මහත්මිය ලස්සන සින්දුවක් කියලා දින. අපි ඒක 11 පැයට දෙන්නම් අනිවාර්යයෙන්ම ඔයාට. සරච්චන ඩයිස් තමයි සිංදුව එලලා තියෙන්නේ.

0: හරිද? ගීතේ හන අතරතුර
1: හරි
0: ඔබට ඒකක් බොන්න ඕන කියලා හිතෙනවා නම් හොඳ කිරිතේ එකක් බොන්න.
1: ඔයා දන්නවා කිරිපිටි එකක් ගන්නකොට හොඳම කිරිපිටි එක මොකද්ද කියලා? පැල්වත්ත. ඉතින් කිරිතේකට කිරිපිටි එකක් ගන්නකොට පැල්වත්ත කියලා නමින් මම ලදී ගන්න මතක කරන්න එපා.
0: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ධනනිධාන ටිකට් පතක් ගත්තොත් කෝටිපති සීනේ ඔබ ඉස්සෙල්ලා කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම
1: කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වෙන හොඳම ළඟම තියෙන තැන තමයි ධනනිධානයේ ලොතරැයි අරගන්නක. ඉතින් ළඟම තියෙන ලොතරැයි කෝඩුවෙන් පුංචි රුපියල් 40ක් දීලා ඔයා ධනනිධානයේ ලොතරැයි අරගෙන වාසනාවන්තයෙක් වෙන්න.

0: দশম পাহা অনুতনায় দশম হাতে লাখান্ড রেডিও ITN সেবে শ্রীলঙ্কা হান্ড
1: একলাই বিনাডি খাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්නේ ප්‍රයෝජනී සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රයෝජනී සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සමට දැන් දීමයි. ඉබත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ආයෝජන සහ කර්මාන්තාශිත රාජ්‍ය ක්‍රියාවලී කඩනම් කිරීමේ අරමුණින් ස්ථාපිත කළ ව්‍යාසා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය අද විවෘත කෙරෙනවා. ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති මේ මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර සහ ආයෝජන කටයුතුවලදී රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කිරීම මෙන්ම අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩනම් කිරීමයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණයේ සමග මතුවන ගැටලු සඳහා විසඳුම් ලබා දීමද මෙම මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට නියමිතයි. අදාළ රාජ්‍ය ආයතන සමග සම්බන්ධයෙන් කරමින් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමද එන් සිදු කෙරෙනවා. ව්‍යාසා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය කොළඹ හත හෙක්ටර් කොබ්බැකඩුව මාවතේ ස්ථාපිත කර ඇති අතර ඒ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුකුඩ මහතායි. එම මධ්‍යස්ථාන නිලවෙන් බඩවීද අද නිල වශයෙන් හඳුන්වා දීමට නියමිතයි. අමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයේ ප්‍රධාන ගුවන්තුර ප්‍රරැසක මෙහෙයුම්වලට බාධා එල්ලවී තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන් පාලන පද්ධතිය ඇතුව දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. ඒ අනුව නිව්යෝක් නගරයේ ජෝන් කෙනඩි ගුවන්තුරුපළ සහ බොස්ටන් ගුවන්තුරුපළ මෙන්ම තවත් ගුවන්තුරුපළ පහක ගුවන් ගමන් තාවකාලිකව නැවැත්වීමට පියවරගෙන ඇති බවද සඳහන්. ගුවන් ගමන් පාලන පද්ධතියේ දෝෂය යථාතත්ත්වයට පත් කිරීම සඳහා අමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ නියෝග මත කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලකන ප්‍රධාන පැවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 6යි දැන්
0: 18 වංගුව
2: දසම විද්‍යා ෂෝ දසම විද්‍යා ෂෝ
1: සමහර ඒවා දෙනව දරා ගන්න අමාරුයි
3: ඒක තමයි
1: මගේ රත්තරන් යාළුවනේ
3: මොකද්ද යාළුවනේ
1: ඉන්දියාව හොඳටම ගහනවා
3: මොකද වෙන්නේ
1: පන්දෝර 8යි නේ පන්දෝර 9යි ලකුණු 95යි හරිද
3: හරි
1: තාම ෆස්ට් විකට් එකට ගහන්නේ හරිද තාම ආරම්භක පිටිකරුවන් යුගලය මන්දනා ලකුණු 49යි බෝල් 28යි 4-3 6-5යි සෙල්ලන්නේ
3: හරිද හරි
1: අනෙක් පැත්තෙන් වර්මා 46 බෝල් 25යි 4-3 6-3 හරිද හැම ඕවර් එකකටම හයක් ගහනවා නිකන් පුරුද්දට
3: වගේනේ
1: ඌවනේ මේ ටිකක් මට
3: වෙන විදිහට නිකන් ඇවිල්ලා දිනේ මේ තරගෙ කරලා යන්න වගේ
1: අමාරු වෙයි කියලා හිතනවා ඔයාලට කියන්න බෑ පන්දෝර 9 ලකුණු 95 ඉන්දියා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමට තමයි ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක තරග වදින්නේ විකට් නැහැ ලකුණු 95
3: තමයිනේ
1: බලමු මොකද කරන්නේ
3: බලමු බලමු අපි හෙලන්නත් පුළුවන්
1: අපි එහෙම හිතාගෙන වැඩේ
3: කරමු මේ තමයි අනිවාර්යෙන්
1: මේ 18 වංගුවේ දෙවෙනි පැය
3: මේ විදිහට පටන් ගන්නවා
1: ඔව් මෙසේජ් එකක් දාන්න පුළුවන් ඔයාලටත් මේ පැත්තට එන්න
3: 11 පැයට එකතු වෙන්න පුළුවන් ආට 0703 93 5 93 7 මෙසේජ් එකක් දාලා තියන්න අපි දෙන්න ඉන්නව දවල් එක වෙනකන්
1: අර මං කතාවක් කිව්ව මතකද ඔයාලට
3: මොකද්ද
1: දත් තියන කාලේ
3: මස් කන්න ඕනේ
1: හරිද කොණ්ඩේ තියන කාලේ ටින් ටෙට් කරන්න ඕනේ
3: අනිවාර්යයෙන්
1: එහෙම කියලා නෑ
3: අයියනේ මම හිතන් හිටියා හැම කරන්න
1: කොණ්ඩේ තියන කාලේ ඔය දාන්න ඕන සුකුරුත්තන් ටික ඔක්කොම දාන්න ඕනේ
3: කොණ්ඩේ
1: ගියාට පස්සේ ඔක වැෑනේ
3: ඔව් ඉතින්
1: හැම පැහැපත්ව තියන කාලේ තමයි ලස්සන කරන්න ඕනේ හරිද පොඩ අවුල් තියනවා නම් මේකප් කරන්න ඕනේ හරිද ඒව නැති කට්ටිය කොණ්ඩේ නැති කට්ටිය එහෙම කිව්වට වැඩි ගණන් ගන්න එපා. හරිද?
3: හරි
1: ලස්සන කතාවක් තියෙනවා.
3: මොකද්ද?
1: වටේ ඉන්න අයට අවශ්‍ය ලෙස ජීවත් වීම සංස්කෘතිය වෙන අතර.
3: ඔව්.
1: හරිද? තමාට අවශ්‍ය ලෙස ජීවත් වීම නැහැදිච්ච කම වේ.
3: මං එක ගයෝකට.
1: අවුරුදු ගියද නැහැදිච්ච කෙල්ල කියලා.
3: බලන්නකෝ අර කෙල්ල.
1: එහෙම කියන්නේ.
3: එහෙම කියනවා ඉතින් ඇති ඉතින් අපි දන්නේ ඇති.
1: මං කියන්නේ තමන්ට ලස්සනට ඉන්න ඕන. තමන්ට ඒ ලස්සන හදා ගන්න පුළුවන්.
3: ඔව් කෙනෙක් එහෙම ලස්සනට ඉන්නෝ නම් අගියනොත් පුරුදු වෙන්න ඕනේ. පදයක් හදන්න නැතු.
1: ඔව්. ඔබ ලස්සන වෙන්න.
3: අර
1: ලස්සන සාපේක්ෂයි.
3: ඔව්.
1: ඔබට ලස්සනයි කියලා හිතන අය විදිහට ඉන්න.
3: අනිවාර්යයෙන්.
1: අය ලස්සනයි කියලා ගල් ගහන විදිහෙන් නම් ඉන්න එපා.
3: ඔව් ඒක තමයි.

0: ගෙතේ ගැනකලේ ශුභානි හර්ෂණේ මුතුකුමාරණ 11:12 දැන්.
1: විලාව උපවිත ගින ආවේ. සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
3: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011. ශනිගමතුම් 19,600.
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
7: 18 වංගුව.
0: ළමයි, සතුටු වෙන්න කතාවක් තියෙනවා.
8: මොකද්ද?
0: එක විකට් එකක් ගියා.
8: හරි, සතුටුයි.
0: සතුටුයි. මේ වෙනාවේ ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමයි ඉන්දියා කාන්තා කණ්ඩායමයි අතර පැවැත්වෙන අවසන් මාතරංගේ ලකුණු 100යි කඩුලු 1යි.
8: හරි.
0: අවුට්ුනේ කවුද? මන්දන තාම ගහනවා. මන්දන 51යි. මන්දන 51යි. වර්ම තමයි අවුට්ුනේ ලකුණු 48ට. රයිට්. ඕක තමයි මැච් එකේ තත්ත්වය.
8: හරි.
0: ඊයේ අධිවේගී මාර්ගයේ ලොකු අනතුරක් සිද්ධ වුණා. මම දැක්ක කියනවා සියලුම රියදුරන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඇයි? නිවැරදි පරතරය තියාගෙන ආවේ
8: නැහැ. ඔව්.
0: වේගය වැඩි. හරිද? අපි බලමු. හැමදාම ඔබට කියන්නේ පරිස්සමෙන් මගතොට යන්න. වාහන යන ඔබ වකීම පයින් යන අපේ පදිකේනොත් ආරක්ෂා වෙන්න ඕනේ.
8: ඔව්, කවුරුත් කියනකන් ඉන්න ඕනේ නැහැ මේ දේවල් කීකයි කරන්න. නේ, තමන්ම හිතලා කරන්න පුළුවන් ඉතින්.
0: ඔව්, දැන් එහෙම කියලා හරියන්නේ නැහැ කියලා ඔන්න අපි යනවා රටවටේ. අපිත් ඌක ගිහිල්ලා කියන්න ඕන කියලා.
8: ඔව්, අපිත් හිතුවා.
0: ඔව්, දැන් අපේ ටෙක්යා කණ්ඩායම අදත් ගිහින් ඉන්නවා මගතොට අනතුරු පිළිබඳව සහ මගතොට ආරක්ෂාව පිළිබඳව දැනුවත් කරන්න. අපි සම්බන්ධ කරගන්නවා ගීත්. අයිබුවන්.
9: ආයුබෝවන්. සුබ දැසනක් දසුන් යශෝරා දෙන්නටම.
0: සුබ දැසනක්. අද කොහෙද ඉන්නේ?
9: පිටිහෙට. අපි අද ඉන්නේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය අධ්‍යාපන කලාපයේ. අපි මේ දවස්වලදී අකුරැස් අධ්‍යාපන කලාපයට ගියා දසුන්. දැන් අද ඇවිත් ඉන්න දෙනියාය අධ්‍යාපන කලාපයට. දැන් අපි හෙට දවස්වලදී මුලටියන අධ්‍යාපන කලාපයට යනවා. මේ විදිහට සමස්ත දිවයිනේම අපි අධ්‍යාපන කලාප 100ක් ආවරණය කර තමයි අර ටේකියා සුරකිම් මගතොට වැඩසටහන් මාලාව අපි ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම කේන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. කේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් දැන් අද උදෑසන යම් වර්ෂාවක් මේ නගරය පුරා පැවතුණා. කොහොම නමුත් මේ වන විට අපි තාමත් යහපත් කාලගුණ තත්ත්වයක් දසුන් තිබෙන්නේ. අද උදෑසන අපි රථ වාහන මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්තුණා. ඉන් අනතුරු මේ දූදරුවන් අපි මොරවක කීර්ති අබේ වික්‍රම විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන ඇවිත් තිබෙනවා. අද දවසේදී විශේෂත්වයන් මේ දූදරුවන්ට රිය නියාමනය කරන්න, කොහොමද රිය නියාමනය කරන්නේ, ඒ වගේම තමයි කොහොමද වාහන හසුරවන්නේ, මේ පිළිබඳව ප්‍රායෝගික පුහුණුවත් අත්වසේදී දසුන්නේ රථ වාහන දේශනයේ අතරතුර සිදු කරන ලබනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය මේ හැම දූදරුවෙක්ම දැනුවත් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් තමයි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය මේ පාසල් සම්බන්ධීකරණය කරමින්, මේ දූදරුවන් සම්බන්ධීකරණය කරමින් අපිත් එක්ක අත් අඩංගුවෙන් ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම තමයි දසුන් අපි වටිනා සහතික පත්‍රයක් මේ දූදරුවන්ට ලබා දීමට කටයුතු කළ තිබෙනවා. විශේෂයෙන්ම රථ වාහන මූලස්ථානයේ ගරු අධ්‍යක්ෂකතුමන්ගේ අත්සනින් සහතික කරන ලද, ඒ වගේම තමයි ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති අතිරේක ලේකම්තුමාගේ අත්සනින් සහතික කරන ලද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමාගේ අත්සනින් සහතික කරන ලද සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන්ගේ අත්සනින් සහතික කරන ලද වටිනා සහතික පත්‍රයක් අද මේ
0: දැන් අපේ ගන්නාවේ ප්‍රේමසිරි ගම්මුදුවත් එමත් ගියා නේද?
9: ඔහු අද මෙවර විශේෂත්වයක් වෙලා තිබෙනවා නිෂ්පාදන කණ්ඩායම විදිහට ප්‍රේමසිරි ගමුදවත් ඇතුළු අපිත් එක්ක එකතුල ඉන්නවා. විශේෂයෙන්ම අපේ කණ්ඩායම සදහන් කරන ඕන සමන්ත රත්නායක මොහොතමයි අපේ කණ්ඩායම භාරව කටයුතු කරන්නේ. ඒ වගේම තමයි අපිත් එක්ක චතුරංග ඩුවන් කුරුප්ප එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපේ සහෝදර නිවේදකයා වසන්තම් ටීවී වසන්තම් නිවේදක එම් පී විජේකාන්තන් ඉන්නවා. ඒ වගේම ඩිජිටල් අංශය නියෝජනය කරමින් තාරක හතුරුසිංහ ඉන්නවා. අපේ කණ්ඩායමම ඉන්නවා.
0: රයිට්.
9: මේ සියලු දෙනාම ඉන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි දසුන් අපි මේ වෙලාවේ සම්බන්ධ කරගෙන තොරතුරු දැනගත්තට.
0: හොඳයි. අපේ හය දෙනෙ ඉන්න උසම එක්කන තමයි ප්‍රේමසිරි ගම්මුදවත්. වාහනේකට නැග කවුරු ටිකක් අමාරුයි යන්න.
8: උදේ දොර පේනවා.
0: ඔව් ඒකින්දම තමයි මේ සැර ටිකක් දැනුවත් වෙලා ඉන්නේ යව්වේ.
8: ඒක තමයි නේ. දැන් කාරේ ගරන් යනකොට පොඩ්ඩක් අවධානෙන් යන්න ඕනේ.
0: ඔව්. රයිට් 11:17 අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා 18 වංගුවට අපිට සින්දුවක් දෙන්න කියලා මෙන්න මේ ගීතේම ඉල්ලපු කීප දෙනෙකුත් ඉන්නව නේද?
8: ඔව් ඉන්නවා අපි එකතු කරගමු. අපේ ගමන් ටික මේ වෙලාවේ සද්දෙනම ලක්නහගෙන ඉන්නවා කියලා තියෙනවා. ශිරෝමි නන්දා නන්දනි ෆ්‍රිඩා ජාන්ති දේවිකා ඉන්නවා. එකතු කරගන්න කලුතරින් තෂ්මි තමයි මැසේජ් එක දැම්මේ. නුවරින් සංජීව ඔයාවත් එකතු කරගන්න. ඒ වගේම කලුතරින් දර්ශනි ඒ වගේම එයාගේ නංගිත් අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ හැමෝම එකතු කරගමුනේ මේ සින්දුවට අපි.
0: අනිවාර්යයෙන්ම Facebook එක පැත්තට ගියපුවාම සෑහෙන කමෙන්ට්ස් අපිට ඇවිල්ලා තියෙනවා. ආයෙ වගේම අපේ යාළුවෝ සෑහෙන අපි වහගෙන ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. අපි කෙටින් කියමුද?
8: ඒ වගේම අපිව ඉන්නවා ජගත් මම වහගෙන ඉන්නවා මේ වෙලාවේ. විනාඩියක් දෙමුනේ. නැත්තම් අපි සින්දු අහලෙමුද?
0: හරි. අපි සින්දු අහලෙමු. මැච් එකේ තත්ත්වය ලකුණු 111 විකට් එකයි ඈ.

0: ඒති ගෑන කළේ මංගලික දෙන්නකුන් එකොළහයි විසි එකයි දැන් වෙලාව
1: SLT මොබිටල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය එක්පගෙනේන අනාගත AI තාක්ෂණය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
2: 18 වංගුව
3: දසුන් විත් යෝෂෝ දසුන් විත් යෝෂෝ
0: සිංහල සිංදු හපු ඔයාලට මොනවා පොඩක් වෙනස් විදිහ සිංදුවක්
4: තෝරගන්න
0: රයිට් මේක ටිකක්
4: වෙනස් විදිහේ සිංදුවක්ද
0: ඔව් ටිකක් නටන්න පුළුවන් සිංදුවක්
4: නටවුද
0: හරි නටන්න සිංදුවක් දෙන්න කියලා මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවනේ අපි යාලුවෝ කියමු
4: මේ වෙලාවක අපි දෙන්න වහගෙන ඉන්නවා වසන්තෝ වසන්තෝව හරි මාද්දරෙන් එකතු කරගන්නවා අපිත් සද්දරම ලොක්ක නහගෙන ඉන්නවා යටියන්තොට කැලණි වැලි ට්‍රේඩ් සෙන්ටර් එකේ කට්ටියම ඉන්නවා කියලා තින අපි දවස්ම අහන්න ලක්කන ලස්සන සින්දුවක් දෙන්න අදනම් වහිනවා කියලා තමයි තියෙන්නේ එහෙම තමයි තින්නේද ලස්සන සින්දුවක් අහමුකෝ එතකොට හරියට නාගොඩින් විජිතමාවතේ ලලණි අක්ක මැසේජ් එකක් දාලා තිනා දර්ශනීයවත් එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් කියලා තින ඔහොම වහගෙන ඉඳෝ ආයි බෝ වේවා දසුන් යෂ් කොහොමද
0: අපි
4: හොඳින්
0: රයිට් අද තමයි දවස වාඩ කෝටිපතියෙක් වෙන්න පළවෙනි පියවර තියන්න තියෙන දවස
4: හොඳම වෙලාව හදන්නවා දන්න නිදානේල දුරයිය ගැන පොන්චි රුපියල් 40කින් වාව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම ඉරදා දිනේ දිනුම් මදින වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දෙල තින ඉදිනෝ පරක් වෙන්න නැතුව ලඟුම තින ලතරයි කූඩුවෙන් දන නිදානේ අරගෙන කෝටිපතියෙක් වෙන්න
0: නටමු. ඔව් ඩ්‍රයිව් කරන ගමන් නටන්න යන්න එපා.
4: ඔව් පරිස්සමෙන් යන්න.

0: போகுது வயனே.
1: நடலை
0: இவரே இது

0: අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදමලියා පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
1: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
3: ලක්හඬ Golden Voice
4: අපි සොයන්නේ නුඹේ හඬයි
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: මැසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේසරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවේ ත්‍යාග සඳහා අනුග්‍රහය. ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය.
3: දැන් දවස වෙන් කරගත්තද?
4: වෙන් කරගත්තා.
3: සැප්තැම්බර් නේ, ඔක්තෝබර් 3 වෙනිදා.
4: ඔක්තෝබර් 3 වෙනිදා 8:30 ඉඳලා නේද?
3: ඔව්. එන්න ඕන ඔබ කැමතිම තැන සතුහත්.
4: ඔව්. කුංචි පොඩොත් එක්ක එන්න.
3: ඔව්. සමහරවල් මගතොට යනකොට සතු හම්බෙනවා. බල්ලා. එහෙම කියලා යනවා නේ.
4: ඔව් ඔව්.
3: පාරේ වාහනේ හෙන්දාපුවා මෙහෙන්දාපුවා.
4: ඒක තමයි.
3: ඒ සතු නෙවෙයි.
4: මේ ඇත්ත සතු.
3: මේ ඇත්ත සතු. හරිද? ඔබට විනෝද වෙන්න, සතුටු වෙන්න පුළුවන්, අලිසෙල්ලම් බලන්න පුළුවන්, තෑගි ගන්න පුළුවන්, තෑගි දෙන්න පුළුවන්. හරිද? විනෝද වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම 3 වෙනිදා එන්න දෙහිවල සත්ව උද්‍යානයට. රයිට්. වැඩ හිටියොත් ඔයාලගේ දවස ඔක්තෝබර් 1 වෙනිදා. 3 වෙනිදා එන්න ගමන්න පොඩි
4: එක. දෙකම එකට සමරමු අපි.
3: මැච්චික තත්ත්වය කොහමද?
4: ඕ මේ වෙලාවේ හොඳ තරගයක් තියෙනවා නේද? අපි බලමු 141ක් ලකුණු අරගෙන දිනව මේ වෙනකොට.
3: ලකුණු 141යි විකට් 1යි. හැබැයි මේ පළවෙනි විකට් එකට තිබුණු සම්බන්ධතාවය ගිලිහුණාට පස්සේ යමාකාරයක ලකුණු ලබා ගැනීම වේගය අඩාල වෙලා තියෙනවා. අපේ පන්දු යවන්න යම්මාකාරයක තරගයට අවතීර්ණ වෙලා තියෙනවා. කොහොම නමුත් පන්දු ඕවර 14යි පන්දු 3ක් ඇතුලේ තමයි ලකුණු 141 අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් හොඳ දළ වේගයක් රඳවාගෙන 9.07ක සාමාන්‍ය දළ වේගයක් රඳවාගෙන තියෙනවා. T20 තරගයක තියෙන ස්වභාවයක ඉන්දිය කණ්ඩායම ලකුණු 141යි විකට් 1යි 15 වන පන්දුවරේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ අය ගහන්න ගත්තාමත් කොහොම ගහයි ඈ?
4: අනිවාර්යයෙන් අපි බලාගෙන ඉමු.

0: වැල් වෙලා 11:36.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් ගුවනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැනුම් දීමයි.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
3: සැලෙන්නෙල්ලෙන්න දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
4: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට එකළහි විනල තිස්නාවයයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: 18 වංගුව
1: දසම විද්‍යාෂෝ
4: අපි රෝකාන්ත ගුණතලගේ හඳලඟ නවතින ලැස් වෙන්නේ
5: නවතිමු
4: නවතිමු රයිට් අපිට මෙසේජ් එකපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා එයා ගැන කියමුද අපි
5: අපි දෙනව සද්දට බහගෙන ඉන්නවා කියලා දෙනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න හාල් දනුවන ගාමන්ට් එකකින් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ නම කියන විදිහක් නෑ දිස්නා චන්ද්‍රා නිලු ආයේෂා ඉන්නවා කුමාරී සන්ධ්‍යා ඒ විතරක් නෙමෙයි රේනු අරුණි ශීලා නන්ද එවැගේම රාණි අමරා මදු මේ හැමෝම එකතු කරගන්න ඕනේ අපි ලස්සන සින්දුවක් දෙන්නම් අපිට ලස්සන සින්දුවක් දෙන්න සුබෝදාසනා කියලා දෙන සුබම සුබෝදාසනක් ජානකි මොනිකා ඉන්නවා ප්‍රියන්ත බිනෙල්ක අරුයි කියෝ සටුමි මේ හැමෝම ජපානේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ හැමදාම ඉතින් ආදරේ ගොඩක් ඉතින් ওই විදිහටම ඉන්නෝ හයි දසුන් යෂ් ජයග්‍රහයි දවසක් කියලා දිනවට සුබම සුබ දවසක් වෙන්න ඕනේ 18 ලංගුව ළඟ නැවතුනවා කියලා දින බොහොම ස්තුතියි ලස්සන සින්දුවක් දෙන්න මැලේසියාවෙන් නිෂූතමයි මැසේජ් එක දාලා තියෙන්නේ හයි ජීවිතේ දිනන්න මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන හැමෝටම ජය වේවා කියලා දෙන අනිවාර්යෙන්ම කෑගල් ලිඹුල් ගස් දෙනියෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ උදේශිකා නිරූපම මාලා ඔහොම ඉන්න හගෙන
4: මේ වෙලාවේ දවල්ට කැම ලෑස්ති කරන ගවන්නේ
5: ඔව්
4: හරිද
5: දැස කැමක් හදන ගමන් සුවඳට
4: සමහර වෙලාවට අපිට කේන්ති කියපුවාම අපි කියන වචන ටිකක් තියෙනවනේ
5: ඔව්
4: ඔය වචන ටික ඇතුලේ දිනවනේ කියන්න හොඳ නැති වචන
5: ඔව්
4: ඒ අතුරු දෙනෝනේ පොඩ්ඩක් හරි කියන්න පුළුවන් වචන කනවා කියලා කියනවා නේද කනවා කියලා
5: කනවා
4: අනුරාධපුරේට හිරිපිටිය පාර යනකොට දිනන ගමක්
5: කනවා
4: ඊතලේ ගහලා දිනන කනවා කියන හරිද මම ඒක බැලුවා
5: මොකද්ද මේ කියලා
4: මොකද්ද මේ ගම ඇත්තටම සමහර ගම් හැදිච්ච නම් තියෙනවා
5: ගියාද ගම බලන්න
4: ඒක තමයි
5: සම්බන්ධයක් තියනවා වගේ
4: ඔව් සමහර නම් තියෙනවනේ හැදුනාම ඒවට හේතුවක් තියෙනවා
5: අනිවාර්යයි
4: මම කල්පනා කරා ඇත්තටම මේ ගමන කනවා කියලා නම දෙන්නේ ඇයි කියලා.
5: ඇයි?
4: ගියපුවාම කනවාද? නැත්තම් කන මිනිස්සු ඉන්නවද?
5: ඔව්.
4: නැත්තම් ඇත්තටම නොකන මිනිස්සුද ඉන්නේ කියලා.
5: හේතු හොයාගත්තද?
4: කොහොම හරි ගමේ නම කනවා. හරිද?
5: නා. හේතු හොයාගමු අපි එහෙනම්.
4: අපි හේතු හොයාගමු. දැන් කන්න දවල්ට උයන ලෑස්ති වෙන වෙලාවනේ.
5: ඔව් ඔව්.
4: හරිද? කෑම වේල රසට උයන්න ඕනේ. මහත්ය වෙනදට වැඩි ආදරෙන් නෝන දිහා බලන කෑම ටික කන විදිහට උයන්න ඕනේ
5: අනිවාර්යෙන්ම
4: එහෙම නැත්තම් මොකද වෙන්නේ
5: පත්ති ගන්න මූණේ තියේ
4: ඒ ඉස්සර දැන් එහෙම නෑ
5: දැන් නෑ
4: දැන් ආදරෙන් කියන නෝනා ඔයා හෙට ඉඳන් උයන්න එපා
5: එපා අපි කඩෙන් කමු
4: නෑ
5: එහෙනම්
4: මම උයන්න
5: එහෙම කියනවද ඔයා
4: එහෙම කියනවා
5: ආ ඒක තමයි එක්ස්පීරියන්ස් මේවා
4: මේවා එක්ස්පීරියන්ස් හරිද මම ෂෙයා කරගන්න ඕනේ
5: අපි ෂෙයා කරගමු
4: හරිද
5: අපි කැම් කියමුනේ කැම් ටික රස කරගන්න ගන්න හොඳම දේ මොකද්ද කියලා
4: හැපි වයිෆ් හැපි ලයිෆ් කියනවනේ
5: ඕකේ
4: ඒකෙන් ද කැම රස නැත්තන් නෝනාට කියන කැම රස
5: ආහේ
4: ඒකෙන් ද මට මේක දරා ගන්න බැහැ මම හෙඳන් හෙට උයන්න
5: මං කැමති නෑ ඔය මහන්සි වෙනවට
4: ඕ මේ තර රසට උයනවට මං කැමති නෑ අනේ මං හිත උයන්නම් කියලා මහත්ය උයන්න පටන් ගන්න. එහෙම උයන්න පටන් ගන්නකොට නෝනට වැඩි කෑම අමෘත රස දැනෙන්න.
5: අදන්නවා. අදන්නෝ පැල්වත්ත නිෂ්පාදනය එකතු කර ගත්තොත් ඔයාගේ කෑම ටික රසට ගුණට සුවඳට හදා ගන්න පුළුවන් කිය. පැල්වත්ත බටර් එක, පැල්වත්ත ගීත, ඒ වගේම තමයි ඔයාට බටර් එකක් ගන්නකොට ලුණු සහිත ලුණු රහිත මේකින විදිහට පාවිච්චි කරන්න පුළුවන් අරගෙන බලන්න කෑම ටික රස කරගන්න ගුණ කරගන්න පැල්වත්ත බටර් එකක්ම පාවිච්චි කරන්න.
4: ලුණු රහිත ගන්නවා නම් තමයි හොඳ. ප්‍රශේක තව වැඩි වෙන එකක්
5: නෑ. ඒක තමයි මේ. කවන්නේ ඕන එකක් ගන්නකෝ.

0: පරලොස බලන්න දැම් වෙලාව හරියටම 11:46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: හැම වංගුවකම අලුත් කතාවක්.
3: 18 වංගුව.
4: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ.
2: දසුන් විත් යෂෝ
3: 18 වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
0: මේ වෙලාවේ මේ වැසිකහිත කාලගුණික තත්ත්වය
5: තියෙනවා.
0: තාම තියෙනවා. හරිද? දැන් මේ සක්‍රීය වෙමින් ඉන්නේ නිර්දිතික මෝසම.
5: ඔව්.
0: එතකොට සාමාන්‍යයෙන් නිර්දිතික මෝසම ඇතුලේ ටිකක් තදට වහිනවා.
5: හරිද?
0: කොහොම නමුත් දැන් ඔබ දන්නවා මේ වෙලාවේ අර අඩුපීඩන කලාපයක් නිර්මාණය වුණා. හරිද? මේක
5: බෙංගාල බොකාශ්‍රිතව.
0: ඔව්, බෙංගාල බොකාශ්‍රිතව. මේ වෙනකොට කොහොමත් මේ ඉන්දියාවේ කල්කටා පැත්තට තමයි ටිකක් වැඩිපුර බලපෑම් එල්ල කරමින් යන්නේ. කියන්නේ ලංකාවෙන් එහාට යනවා. කොහොම නමුත් ඒ බලපෑම මත අපේ රටේ නිර්දිතික මෝසම් වැසි සහිත කාලගුණික තත්ත්වය උදා වෙන එකත් එක්ක කාලගුණික දෙපාර්තමේන්තුව කියනවා තද සුළං, ඒ වගේම තද වැසි,
5: අකුණු
0: මේ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. මුහුද රළු වෙන්න පුළුවන්. ඔව්,
5: මුහුදු ගමන් පොඩක්
0: භයානකයි. ඒ නිසා පොඩක් පරිස්සම් වෙන්න කියලා කියනවා. හරිද? ඔබ ඉතින් පරිස්සමෙන් ඉන්න කියලා අපි දන්නවා. තව ටිකක් පරිස්සම් වෙන්න. රයිට්. දෙවංගක මේ ගීතය අහන්න අපිට මෙසේජ් කරලා තියෙනවනේ යාළුවෝ කීප දෙනෙක්. අපි කියමුද?
5: මහරගම රෙදි ෂොප් එකේ මේ වෙලාවේ සද්දෙම ලක්කන අහගෙන ඉන්නවා. ගයාන් එනවා, සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි එනවා, කලමනාකර ඩිලංක නදේශයන් එක්කබ අනුර කුමාරි. මේ හැමෝම එකතු කර ගන්න තව ගොඩාක් අය ඉන්නවා. හැමෝම හරිම ආදරෙන් මතක් කරනවා. හායි යෂ් කියලා දෙනවා. සුබ දහවලක් දසුන් ඉන්නවා. ඉතින් ඔන්න අපි සින්දුවකට එකතු කර ගන්න. දරණීගල මහතන් කිතුල් මහින්ද තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරිම ආදරෙන් එකතු කර ගන්නවා. සමෝදේශනක් කියලා දිනවා. අපි සද්දෙම ලක්කන අහගෙන ඉන්නවා. ලස්සන සින්දක් අපිට දෙන්න. මුත්තට්ටු ගමේ ඉන්න තමයි අපි වහගෙන ඉන්න අබේසිංහ බණ්ඩාර, බිරිඳ තමර කුමාරි, අබේසිංහ දුව රිද්මේ ඉන්නවා. ඒ හැමෝම එකතු කරගෙන අපි යමු මේ සින්දු අහන්න.
0: මැච් එකේ තත්ත්වෙත් කියන්න පුළුවන්.
5: මැච් එකේ තත්ත්වය අගිමුද පොඩ්ඩක්.
0: මැච් එකේ තත්ත්වය මෙන්න මේකයි. ඉන්දියා කණ්ඩායම පළමුව පන්දුර පහර දෙමින් ඉන්නේ. විකට් 3ක් බිඳ වැටි අවසන්
5: ලකුණු.
0: ලකුණු කීයද?
5: 168යි.
0: ලකුණු 168යි. ක්‍රියාත්මක වෙමින් තියෙන තරඟයේ යවනු ලබන 18 වන පන්දු ඕවරය. හරිද? මේ පන්දු ඕවරෙත් ගියොත් එහෙම පොඩි වාසියක් තියෙනවා ශ්‍රී ලංකාවට. ලකුණු 168යි මේ වෙනකොට. ඉන්දියා කණ්ඩායම 18 වෙනි පන්දු ඕවරේ ක්‍රියාත්මක වෙන්නේ. රන් පදක්කම අපිටද ඉන්දියාවටද?
5: අපිට ගමු කොහොම හරි.
0: චමරීර තමයි ඔක කියන්නේ නේද?
5: හා.

0: එකලහයි පනස් දෙකයිද.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: 18 වංගුව
1: දසවිත්‍යෂෝ.
0: ඔයාට මාර වැඩි වෙන්නේ
4: මොකද්ද?
0: කසාද බඳින දවසට සින්දු කියන්න බෑන්ඩ් එකක් එහෙම ගහන්න බලාපොරොත්තු තියෙනවා?
4: තිබ්බා.
0: තිබ්බා දැන් නෑනේ.
4: නෑ.
0: නටපු නැටිල්ල හැදීද?
4: මේක තමයි. නෑ. ඒක නෙමෙයි මම කියන්නේ. මේක මාර වැඩක් උනානේ.
0: හරිද? මේ
4: මම කියද සින්දු වලට ප්‍රශ්නයක් ඇවිල්ලා දිනවා නේද?
0: නැත්තම් මට එහෙම ප්‍රශ්නයක් නෑ.
4: නෑ මට එහෙම ප්‍රශ්නයක් නෑ.
0: එහෙනම් ගමන්නේ. හරිද? දැන් ඔය ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා නේ. දැන් එහෙම සින්දු කියලා
4: විනෝද උනා සතුටු උනා.
0: ඔව්. එහෙම යන්න රැස්සියක් තියෙනවා නම්
4: හරි.
0: පොඩක් හිතන්න වෙනවා. ප්‍රසංග පවත්වන්න සින්දු කියන්න
4: වෙන කෙනෙක්ගේ සින්දු කියනකොට
0: ඔන්න ඔයාට පර්මිට් එකක් ගන්න වෙනවා. හරිද?
4: හරි.
0: ඕක රුපියල් 25,000 15,000 ඉඳන් 125,000 දක්වාම අය කිරීමක් තියෙනවා.
4: හරි.
0: මම දැක්ක ඕකට ගායන ශිල්පිනියන් රසක් කියලා තියෙනවා නෑ. මගේ සින්දු එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයාලා ඕන විදියට කියන්න. මේ සින්දු ආйти මට විතරක් නෙවෙයි ඔයාලට. ඔයාලා හැවි නැත්තම් මං ඉතින් කොච්චර කියලා තිබ්බත්
4: ඇත්ත නෑ නේද?
0: සමහරු කියලා තිබ්බා මේ. එහෙනම් මෙහෙම කරමු. අපිට සින්දු වල තේරුම් දැනගෙන නෙවෙයි අපි ඉංග්‍රීසි සින්දු සමහර වෙලාවට හින්දි සින්දු අහන්නේ. හරිද? සමහර කොරියන් සින්දුත් අහනවනේ. ඔව් මොනවද කියනවද කියලා අපි දන්නවද?
4: නෑ නෑ අපිට තාලේ සෙට් වෙනවා නම් අපි අහනවා.
0: අන්න හරි. තාලේ සෙට් වෙන මොන රටක සින්දු ටිකක් කරේ අපි මෙහෙ ගහමු.
4: ගහමු.
0: හරිද?
4: ගේමක් නෑ.
0: ගේමක් නෑ. හරිද? නැත්තම් 18 සන්නියම දිනනවා. හරිද? බෙර ටිකක් ගෙනල්ලා රිමික්ස් කරමු. රයිට්?
4: හරි.
0: මොකද කරන්නේ?
4: බලන්න.
0: ගහමු.
4: හරි.
0: හරිද? මං කල්පනා කරේ ණය වෙලා ලෝන් එකක් දාලා මේ මගුලක් ගන්න.
4: ඒක තමයි.
0: ඒ මගුලේ නටන්න සින්දු කියන්නත්
4: තව සල්ලි දෙන්න ඕනේ.
0: සල්ලි දීලා
4: නටමුනේද?
0: මේව අහලාද? නැත්නම් සින්දු කියලාද?
4: සින්දු කියලා.
0: ඒව අහපුවාමත් නැට වෙන වැත්තේම.

0: රසට නට නට ගන්න පැල්වත් නිෂ්පාදනය යොදා ගන්න අමතක කරන්න එපා.
1: පැල්වත් බටර් දිනව, පැල්වත් ගිතෙල් දිනව, මේ හැමදේම පාවිච්චි කළා. ඔයාලට කැමු ටික රසට ගුණට හදාගන්න පුළුවන්. එහෙනම් අරගෙන බලන්න.
0: හරි, මේ ගීතයත් එක්ක අපි යනවා ප්‍රවෘත්ති හන්න. ඊට පස්සේ ආයෙ හම්බෙමු.
1: තව 12:30 ට අපු දෙන්න එනවා. හොමම ඉන්න.
0: මැච් එකේ තත්ත්වෙත් කියලා මෙන්ද?
1: කියමුනේ.
0: කියන්න. මේ වෙනකොට ඉන්දියා කණ්ඩායම පළමුවෙන් බඳුරට පහර දෙන්නේ
1: 191 ලකුණු.
0: හ්ම්. කඩලු.
1: තුනයි.
0: Right. 190.
1: අනු නවය වුණා මේ දැන්.
0: 199.
1: හරි.

0: වේලාව මධ්‍යහන 12යි.
1: වේලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ප්‍රවෘත්ති සිරස්තල
4: විසි දෙක සරල බහුතරයකින් ජනමතයක් අවශ්‍ය නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක දැනුම් දෙයි. දූෂණ විරෝධී පනත් කිටුම් පතේ 17 වගන්තිය 3-2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. පාස්කෝ මහනඩුවේ තීන්දුව අද. ඖෂධවලින් 95% සපයා ඇති බව ඇමති නලින්ද කියයි. කැලින් පොපියුල අවෝඩ්ස් ගුණාත්මක ටෙලිනාට නාලිකා සම්මානීය ස්වාධීන රූපහණියට. ආසියා ක්‍රීඩා උල්ලේච් කාන්තා ක්‍රිකට් කිරුළට ශ්‍රී ලංකා ඉන්දිය සටන ඇරඹේ.
3: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
4: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොට විතරණ. විසිතෙමන ආණ්ඩුකම් විවස්සා සංශෝධනයේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල කථානායකවරයා වෙත ලබා දුන් රහසිගත තීන්දුව ඉදිරිපත් කරමින්. එහිදී කථානායකවරයා සඳහන් කළේ විසිතෙමන සංශෝධනය 3-2 සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි. දෝෂණ විරෝධී පනත් කිටුම් පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත් 17 වගන්තිය 3-2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවටත් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කර තිබෙනවා. එම තීන්දුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අද ප්‍රකාශයට පත් කළා.
5: කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1. I wish to announce that I have received the determination of the Supreme Court in respect of the bill title 22nd amendment to the constitution.
6: ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගී ලක්කරන ලද 23 ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයේ සහ අධිකරණ සංවිධාන සංශෝධන නැමැති පනත් කෙඩුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමටත් මම කැමැති. ඒ අනුව ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 22 ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කෙඩුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. 22 ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පතේ දෙවන වගන්තිය සඳහන් ව්‍යතිරේකය තුල අඩංගු 67ට එළඹෙන දිනේ යන වාක්‍ය ඛණ්ඩය 67 සම්පූර්ණ කළ දිනේ යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතුයි. 22 ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පතේ දෙවන වගන්තියේ දෙවන ව්‍යතිරේකය ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතුයි. එසේම පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර 6ක දුරකාල සීමාව මෙම පනත ක්‍රියාත්මක වන දිනේදී අගමිනිසුරු දුරේ දරන තැනැත්තෙකුට අදාළ නොවිය යුතුයි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කිටුම්පතේ විධිවිධාන ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවේ කටයුතු වල දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරනවා.
4: පාස්කු ඉරදුන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම සහ බරපතල තුවාල සිදුකිරීම අතුරු චෝදනා 23276 යටතේ නව මෞලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීම නියමිතයි. ත්‍රිපොත්ගල මහාධිකරණ මිනිසුරුවරුන් හමුවේ දිගු කලක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව ලබා දෙන අද දින අධිකරණ සංකීර්ණයේ සහ අපට විශේෂ ආරක්ෂාවක්ද සලසා දී ඇති බවයි එහි සිටින අපනියෝජිත ගයන් ඇල්ලිගොඩ සඳහන් කළේ. අයහපත් කාලකුණි හේතුවෙන් දිස්ත්‍රික් 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක පවුල් 458කට අයත් 1616 දෙනෙකු බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පුද්ගලයන් 94 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක රඳවා සිටින බවයි ඒ මධ්‍යස්ථානය සඳහන් කළේ. පසුගිය 18 වනදා සිට ආපදාවලින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන් වී තිබෙනවා. මේ අතර කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෙවිලී ප්‍රදේශ රැසකට අදන් තදවැසි ඇතිවන බවයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ලෙමින්ම මාතර දිස්ත්‍රික් වලත් විටින් විට වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ.
7: ශ්‍රී ලංකාවට ඊසාන් දෙසින් පැවති අඩුපිටන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා තියෙන පද්ධතිය දිර්පැය 24 තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශවල දෙසට ගමන් කිරීමේ හැකියාව තමයි පවතින්නේ. මේ පද්ධතිය ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතුවත් ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළං ප්‍රවාහයක් මේ පද්ධතිය දෙසට ඇදියමින් පවතින නිසා ලංකාවේ විශේෂයෙන් නිරත දිග කොටසේ අපි ගත්තොත් මධ්‍යම සබරගමුව, බස්නාහිර, වයඹ පළාත් වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල අද දිනේදීත් කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. දිවා කාලයේ තරමක වැසි අඩුතත්වයක් පැවතුණත් නමුත් රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපිට තවදුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම හෙට සහ අනිත් දිනවල මේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් නැවතත් අපේක්ෂා කිරීමේ හැකියාව දැනට පවතින දත්ත මත පදනම්ව පවතිනවා. ඒ සමගම මේ පද්ධතිය දෙසට හමායන සුළං ප්‍රවාහය නිසා දිවෙන හරහා විටින්ට හමන තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ සමගම මේ පද්ධතිය බෙංගාල් බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට උතුරින් තියෙන ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින නිසා විශේෂයෙන් මේ පද්ධතිය මෙවරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනයලා තියෙන දිර්පැය 24 තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින නිසා විශේෂයෙන් බෙංගාල් බොක්ක උතුරු මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන තීව්‍ර ජනතාව තවදුරටත් ඒ ප්‍රදේශයේ සිටිනවා නම් ඉතා කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන එක මතක් කරනවා. නැවත දැනුම් දෙන තුරු විශේෂයෙන් බෙංගාල් බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ විශේෂයෙන් උතුරු බෙංගාල් බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර
4: ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හසලි හේමසිංහ මහත්මිය සඳහන් කළේ ප්‍රාදේශ ලේකම් කොට්ටාස කිහිපයකට නිකුත් කළ නායම් අනතුරු ඇඟවීමද තවදුරටත් බලාත්මක බවයි.
8: නායම් පූර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරනු ලැබුවා. ඒ අනුව දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක් ආවරණය වන පරිදි අධ්‍යයන 3 යටතේ ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, පළතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරණියගල, අරණායක, යටියන්තොට සහ දෙහිඔවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ්, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ අඹගමු යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටත් ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම අධිර 2 යටතේ අවධානයෙන් සිටින යන නිවේදනය දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 25ක් සඳහා නිකුත් කරලත්, ඒ වගේම අධිර 1 යටතේ විමසිලිමත් භවෙන් සිටින යන නිවේදනය දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 19ක් ආවරණය වෙන විදිහට නිකුත් කරලා තියෙනවා.
4: මේ අතර ගින්ගඟ ඩෝනිය සහ කළුගඟෙහි කුඩාගඟ උපඩෝනිය සඳහා නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ඉදිරිපැය 24 සඳහාද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පවසනවා.
9: පවතින තත්ත්වයන් යටතේ ප්‍රධාන ගංගාවල ජල මට්ටම් කිසිදු වැඩිවීමක්, ශීඝ්‍ර වැඩිවීමක් පෙන්වුම් කරන්නේ නැහැ. අධිගම් වතුර තත්ත්වයක් මට්ටමට එන්න අද දවසේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වර්මාග දෙපාර්තමේන්තුවට ලබා දී තියෙන ප්‍රෝකතනයන් අනුව ගත්තත් සැලකිතු වර්ෂාපතනයක් අද දිනේත් ලැබීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පවතින කාලගුණික තත්ත්වයන් අනුව ඒ අනුව ඒ ප්‍රදේශ හැටියට විශේෂයෙන්ම මේ තෙත් කලාපයේ ආශ්‍රිත ප්‍රදේශ විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර සහ නිරිත දිග බෑවුම් ප්‍රදේශ විශේෂයෙන්ම සහ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථාන මේ සම්බන්ධයෙන් තමයි වර්ෂාපතන ලැබීම පුරෝකථනයන් තියෙන්නේ. ඒ අනුව මේ තෙත් කලාපයේ ආශ්‍රිතව තියෙන නිල්වලාගඟ, ගින්ගඟ, කැලණිගඟ, කළුගඟ සහ හත්තනගලුවය සහ මහඔය ආශ්‍රිතව ඉන්න ජනතාව තමත්ම සැලකිලිමත් වන ලෙසත් ඉල්ලා සිටිනවා.
4: රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ 95%ක් පමණ මේ වන විට සපයා දී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් පවතිනේ නම් ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඇති බවයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද පාර්ලිමේන්තුවට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ. කැලීන් පොපියුල 2026 සම්මානුල්ලේදී ස්වාධීන රූපහණියත් සම්මානයෙන් පිදුම් ලැබුවා. සම්මානුල්ල 4 වටන් මෙවර පැවැතුනේ ඊයේ රාත්‍රියේදී. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්ෂේත්‍රවල නිර්මාණකරුවන්ට පමණක් නොව ගුවන්විදුලි සහ ව්‍යාපාරාදී ක්ෂේත්‍රවල දක්ෂින් ඇගීමද එහිදී සිදු කරනවා. ගුණාත්මක ටෙන්නාට ජනගත කිරීම වෙනුවෙන් ස්වාධීන රූපහණි සේවයේ කැලින් ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ජනප්‍රිය රූපහණි වැඩසටහන් නිවේදක යුවල් ලෙස සම්මාන හිමිකර ගත්තේ ස්වාධීන රූපහණියේ චැටින් මියුසික් වැඩසටහන මෙහෙවර අසංක සතරසිංහ සහ දසුනි නවෝදයයි. ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනේ නිවේදක යුවල් ලෙස ලක්කන්ද ගුවන්විදුලියේ චපිත විධානගම්ගේ සහ චාරු සමාධියේ සම්මාන හිමිකර ගත්තා. කැලින් පොපියුලර් අවෝඩ් 2026 සම්මානවලදී ස්වාධීන රූපහණි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා මහතා ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. ජනප්‍රිය රූපහණි ප්‍රවෘත්ති නිවේදක සම්මානයට රජිත් මාතරගේ සහ ජනප්‍රිය රූපහණි ප්‍රවෘත්ති නිවේදිකා සම්මානයට තාරකා විජේවංශ නිර්දේශ වී තිබුණා. සම්මාන ප්‍රදානය සඳහා ස්වාධීන රූපහණි මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත විදමුල්ල මහතාද එක්ුණා. කලාකරුවන් නැතුරු සම්මානීය ආරාධ්‍යයන් රැසක්ද සමන් රාත්‍රියට එක්ව සිටියා. හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ උසස් නිලධාරියෙකු අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් මගින් අත්අඩංගුවට තිබෙනවා. ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියෙකු ලෙසද කටයුතු කරන ඔහු රුපියල් මිලියන 8.1ක අල්ලසක් ලබාගත් බවට එල් වූ චෝදනාවක් හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ පසුරු 4:55ට පමණ ඔහු අත්අඩංගුවට තිබෙනවා. ලංකා පොස්පේට් සමාගම හරහා පොස්පේට් අපනයනය සඳහා නිසී රාජ්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනකට අවස්ථාව සලසා දීම සහ ඊට අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් මෙම මුදල ඉල්ලා ලබාගත් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. අල්ලස් කොමිසමේ නිල වාර්තා අනුව චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු සම්බන්ධ නඩු කටයුත්තක් මේ වන විට අධිකරණයේ පවතිනවා. අත්අඩංගුවට සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා බතුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. උඩරට දුම්රිය මාර්ගයේ සුවිශේෂී දුම්රිය නැවතුම් ස්ථානයක් ලෙස ලෝක ප්‍රසිද්ධ දෙමුදර දුම්රිය ස්ථානයට පැමිණෙන සංචාරකයන් සඳහා පහසුකම් තවදුරටත් පුළුල් කර තිබෙනවා. දුම්රිය ස්ථානයේ මෙතෙක් අඩුපාඩුවක් පැවති ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සහ ආසන වෙන් කර ගැනීමේ පහසුකම් මේ වන විට ලබා දීමටයි පීවරගෙන ඇත්තේ. මේ දෙස් විදෙස් සංචාරකයන්ට සුවිශේෂී පහසුකමක් වන අතර ඒ තුළින් දුම්රිය ආදායමද ඉහළ නැංවෙනවා. ඇල්ලේ සංචාරක පුරවරය ආශ්‍රිතව රාත්‍රී නවාතැන් ගණ්ඩා බොහෝ විදෙස් සංචාරකයන් උදෑසනව දෙමුතර දුම්රිය ස්ථානයට පැමිණ රේල් ගැටිය ආශ්‍රිතව දුම්රිය ගමන් කරන ආකාරය නැරඹීමට දක්වන්නේ ඉහළ රුචිකත්වයක්. ඒ සිට ඇල්ල සහ හපුතලේ දක්වාමින්ම නානුවේ දක්වාද දුම්රියෙන් ගමන් කර අසිරිය නැරඹීමට ඔවුන් වැඩි උනන්දුවක් දක්වනවා. ඒහෙත්වෙන් අන්තර්ජාලය හරහා දෙමුතරින් ආසන වෙන්කරවා ගැනීම සහ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පහසුකම් සැලසීම සංචාරක ආකර්ෂණය තවදුරටත් වර්ධනය වීමට හේතු වනු ඇති බවයි සංචාර කර්මාන්තය නිරත පිරිස් පවසන්නේ. ඩොජුවාන් සුළුකුණ අටුව ජපානයට ඇතුළුවීමත් සමග මිලියන ගණ්ඩකට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන් ලෙස දැනුම් දී තිබෙනවා. සුළුකුණාටුව හේතුවෙන් ජපානයේ ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පුද්ගලින් දෙදෙනෙකුද ජීවිතක්ෂර පත් ඇති අතර තවත් 4 දිනක අතුරුදන් වෙති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ප්‍රබල සුළන් හේතුවෙන් 5000කට අධික සංඛ්‍යාවකට විදුලි බලය ඇනහිඳීමකට මුහුණ දීමට සිදුව ඇති බව සඳහන්. ගුවන් හා දුම්රිය ගමන් මාර්ග රැසක් අතිරවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. විසි වෙන වටත් පැවැත්වෙන ආසියානු ක්‍රීඩාවලියේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දැන් පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දිය කාන්තා කණ්ඩායමයි අවසන් තරගයේ සුසුකම් ලබා ගත්තේ. ඒ අනුව කාන්තා ක්‍රිකට් රන් පදක්කම සඳහා වන තරගය අද පෙරවරු 10:30ට ආරම්භ වුණා. ඒ ජපානයේ නේෂන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියපසේ දිනාගත් ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහිදී ප්‍රතිමීන පන්දුර පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් මිට සුළු වේලාවකට පෙර සිය ඉනිම අවසන් කළේ නියමිත පන්දුවාර 20දී කඩලු 3ක් දෙවී ලකුණු 216ක් ලබා ගනිමින්. ෂෆරි ශර්මා පන්දු 29කදී ලකුණු 48ක් සහ ස්මිත්‍රි මන්දනා පන්දු 45කදී ලකුණු 79ක් රැස් කළා. පන්දියවීමේදී සුගන්ධිකා කුමාරි, කවිෂා දෙල්හාරි සහ චමුදී ප්‍රබෝධා කඩලු 1 බැගින් දවා ගත්තා.
10: Yalın sırastalı.
4: විසිදක සරල බහුතරයකෙන් ජනමතයක් අවශ්‍ය නැහැ. ශේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක දැනුම් දෙයි. දෝෂණ විරෝධී පනත්කඩුම් පතේ 17 වන ගන්තිය 3-2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ශේෂ්ඨාධිකරණය තීන්දුව කරයි. පාස්කු මහනඩුවේ තීන්දුව අද. ඖෂධ වලින් 95%ක් සපයා ඇති බව ඇමති නලින්ද කියයි. කැලින් පොපියුලර් අවෝඩ්ස් ගුණාත්මක ටෙලිනාට්‍ය නාලිකා සම්මානය ස්වාතින් රූපහණියට. ආසියා ක්‍රීඩා උලේ කාන්තා ක්‍රිකට් කිරුළට ශ්‍රී ලංකා ඉන්දිය සටන ඇරඹේ. ලකන මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
10: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසෙන්නේ ඔබ වෙනුවෙන් විමසෙන්නේ.
11: ලෝකේ පුරා වසරකට මිලියන 50ක් රෝහල් ගත කරවන සහ වසරකට මිලියන 10ක පිරිසකගේ ජීවිත අහිමි කරවන සෞඛ්‍ය අවධානමක් ගැනයි අද හෙල්ත් වොච් අවධානය යොමුවන්නේ. බොහෝ දෙනෙක් තවමත් නොදන්නා මේ අවධානම් තත්ත්වය සෙප්සිස් ලෙසයි හඳුන්වන්නේ. ඒ නිසා සෙප්සිස් ගැන දැනුවත් කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නිර්වින්දන හා දැඩි සත්කාර ඒකක භාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති සහ කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චමිලා ලියනගේ මහත්මිය. සෙප්සිස් කියන්නේ මොකක්ද? මේක මොන වගේ රෝගී තත්ත්වයක්ද?
12: සරලවම උදාහරණයක් කියනවා නම්, පිටන්න පොඩි කැපුම් තුවාලයක් වෙලා ඒක නොසලකෑ හැරීම නිසා ඒ තුවාලේ වටේ පැස්සවන උණ අරගෙන අමාරු වෙලා ස්පිටාලෙකට ඇවිල්ලා එතෙන්දී ඔහුට සෙප්සිස් කියන රෝගය වැළඳේ කියලා දැනගෙන දැඩි සත්කාරයකට තව ඇතුල් කරන්න වෙනවා. මොකද ඒක ඊට පස්සේ අවයව අකර්මණ්‍ය සත්ත්වයට පත් වෙනවා. එතනදී දැඩි සත්කාරයකදී රෝගීන් මැරෙන්න උනත් පුළුවන්. මොකද ඒ විෂ ශරීරගත වීම නිසා. ඒක හේතුව තමයි මේ ශරීරයේ තියෙනවා විසබීජ වලට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන් පද්ධතියක්. ඒකට තමයි කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මේ පද්ධතිය නිෂ්ක්‍රිය වුණොත් හරි ඒ ක්‍රියාකාරීත්වය අඩපණ වුණොත් තමයි මේ රෝගී තත්ත්ව ඇති වෙන්නේ.
11: මෙහි රෝග ලක්ෂණ මොනවද?
12: මුල් අවස්ථාවේදී මෙහි රෝග ලක්ෂණ හරියටම කියන්න අමාරු වෙනවා. මොකද එම රෝග ලක්ෂණ අනිකුත් රෝග සඳහාත් පොදු. උදාහරණයක් වශයෙන් මද උණක්, මද ඇඟපත අමාරුවක්, මද හුස්ම ගැනීමේ අමාරුවක් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඔබට රෝගී හැටියට අම්පිත්තේ වෙනදාට නැති අමාරුවක් ඇඟට දැනෙනවා නම් අන්නේ අවස්ථාවේදී ඔබ සිටිය යුතුයි මම වෛද්‍යවරයෙක් හමුවේ යුතුයි කියලා. උදාහරණයක් වශයෙන් ඔබ කැෂ්ට හෙම්බර ස්ථාව හැදුනින් පස්සේ සාමාන්‍යයෙන් දවස් 3-4ක් යද්දී මේ කැෂ්ට හෙම්බර ස්ථාව හොඳ වෙනවා. හැබැයි එම කැෂ්ට හෙම්බර ස්ථාව හොඳ වෙන්නේ නැතුව තව දෙකක් මේ කැෂ්ට වර්ධනය වෙලා එහෙම නැත්නම් හුස්ම ගැනීම අපහසුතාව වැඩි වෙලා මේ උණක් ඇවිල්ලා තද උණක් ඇඟේ අමාරු වැඩි වෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම රෝගලක් කරා යනවා. හැබැයි මේ රෝගය සංකීර්ණ වුණාම මේ රෝග ලක්ෂණ අඳුරගන්න ඉතාම පහසුයි. උදාහරණයක් වශයෙන් ඔබ මානසිකව අඩපණ වෙනවා. ඔබට ඕන වචන ටික කියාගන්න බැරි වෙනවා. ඔබ මස්සිත මද ගැටියකින් වගේ වෙන්න පුළුවන්. මුත්‍රා යන ප්‍රමාණ අඩු වෙලා සමහරලාට මුත්‍ර යාම නැතිම වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතාව හොඳටම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සම දුර්වල වෙනවා. පහස වෙනස් වෙලා සමහර වෙලාවට දම් පාට නිල් පාට වගේ ඇති වෙන්න පුළුවන්. රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. මේ නිසා අපි අවධානය කරන්නේ ඔබට යම්කිසි රෝගයක් හැදිලා මුල් අවස්ථාවේදීම ඔබට තේරෙනවා නම් වෙනදාට වඩා මේ වෙනස්කම් ඔබේ ඇඟේ දැනෙනවා කියලා ඔබ වහාම රෝහල් ගත වෙන එක තමයි ආලෝකය.
11: ලෝපුරා මේ වන විට තිබෙන සංඛ්‍යා දත්ත අනුව සෙප්සිස් රෝගීන්ගේ තත්ත්වය මොන විදිහටද වාර්තා වෙන්නේ? කොපමණ රෝගීන් පිරිසක් වාර්ෂිකව හඳුනා ගන්නවද?
12: මේ ලෝකේ දැක්කහම අපිට මෙම රෝගය කොච්චර බරපතලද කියලා හිතෙනවා. මොකද ලෝකේ මිලියන 50ක් විතර අවුරුද්දකට මේ සෙප්සිස් රෝගයට ගොදුරු වෙනවා. ඒන් 10%, ඒ කියන්නේ මිලියන 10ක් පමණ රෝගීන් මිය යනවා. තවත් සරලව කියනවා නම් හැම මරණ 5කටම එක මරණයක් සිදු වෙන්නේ මේ සෙප්සිස් රෝගය නිසා. සරලවම කියනවා නම් හැම තත්පර 3කටම සැරයක් මේ රෝගියෙකු සෙප්සිස් නිසා මිය යනවා මුළු ලෝකේ. ඉතින් මේ දත්ත අනුව අනිත් එක ඉතලා හොයාගෙන තියෙනවා මින් 80%ක් පමණ මේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල් වලින් තමයි වාර්තා වෙන්නේ කියලා. එතකොට මේ රටවල් ගණනට ශ්‍රී ලංකාවත් ඇත්වන නිසාවෙන් අපේ සෙප්සිස් රෝගය සඳහා ගොදුරු වන රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩි.
11: බොහෝ දෙනෙක් තවමත් නොදන්නා මේ සෙප්සිස් රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීමට මොනවද මේ වෙලාවේ ලබා දෙන උපදෙස්?
12: හොඳම දේ තමයි මේකෙන් වැළකී සිටීම. වැළක්වා ගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් අර කැපුම් තුවාලයක් එකට පුංචි හරි සීරිමක් වුවහොත් ඔබේ ඇඟේ ඔබ ඉතාමත්ම කල්පනාකාරී වෙනවා. ඒක පිරිසිදු කරලා පිරිසිදුව වසලා තබා. ඒ වගේම තමයි පාචනය වැනි රෝගවලින් ආරක්ෂා කරන ඔබ කෙළවලු පළතුරු ඒ වගේම වතුර හොඳට පිරිසිදු කර ගන්න ඕනේ. ඒ වගේම වතුර උණු කර නිවාගත් වතුර පාවිච්චි කරන්න ඕනේ. රෝගී තත්ත්වයෙන් කෙරෙනවා විශේෂයෙන්ම දියවැඩියාව. ඒ දියවැඩියාව පාලනේ ඉතාමත්ම අවශ්‍යයි. මොකද දියවැඩියා රෝගියෙකුට තුවාලයක් හැදුනොත් එම ඒ සෙප්සිස් තත්ත්වයට පත්වීමේ හැකියාව ඉතාමත්ම වැඩි. තවත් කියනවා නම් ඔබ ගර්භණී මාතාවක් කෙනෙක් ඔබ සෙනග ගැවසෙන තැන්වල අනවශ්‍ය විදියට සැරිසරෙම වගේ දේවල් අඩු කරගන්න පුළුවන්. මොකද සමාජයේ තියෙන ශ්වසන හා සම්බන්ධ රෝග වැළඳීමේ හැකියාව ඒ ප්‍රවණතාවය වැඩි නිසා.
11: කුඩා කැපුම් තුවාලයක් සාමාන්‍ය හෙඹිරිසාවක් කැස්සක් හෝ ඕනෑම සුළු ආසාදනයක් නොසලකා හැරීමෙන් සෙප්සිස් තත්ත්වය හටගත හැකි බවයි විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ. එනිසා පොඩි පොඩි ලෙඩ නොසලකා හැර ඉන්නවට වඩා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. එවැගේම නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කර සෞඛ්‍ය ආරක්ෂිත ජීවන රටාවකට මුල් තැනදී රෝග වළක්වා ගැනීමට කටයුතු කිරීම ඊටත් වඩා වැදගත් බවයි හෙල්ත් වොච් සිහිපත් කරන්නේ.
10: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසෙන්නේ ඔබ වෙනුවෙන් විමසෙන්නේ
13: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN
15: දවල් 12:24යි.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු

0: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වසරේ අක්‍ර පහට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1031 011 286 1011 ශනිගමතුම් 19:16
1: 18 වංගුව
2: දසුන් විත් යෝෂෝ
3: දහඩ වංගුවේ අපේ අන්තිම විනාඩි කිහිපය ඔබ ළඟ නවතින්න වෙලා ඉන්නේ. තව විනාඩි හරියටම 36ක් ඔබත් එක්ක අපිට 18 වංගුවේ ගත කරන්න පුළුවන් නේද අශෝ?
4: ඔව්, වාර පුළුවන්. ඉතින් මේ පැත්තට එන්න අමතක කරන්නේ අපි දෙන ඉන්නව දවල් එක වෙනකන් 0.7.3.93.5.93.7ට මැසේජ් එකක් දාන්න.
3: ඉන්දියා කාන්දා කණ්ඩායම ගැහුවා ගැහිල්ලක්
4: 216යි
3: කඩුලු 3යි. හරිද? දැන් අපේ කට්ටිය ගහන්න පටන් අරන් තියනවා ගහන්න ගැහිල්ලක්.
4: තව ලකුණු 16යි.
3: ඔව්, පන්දුවර දෙකක් අවසානයේ ලකුණු 16යි. කඩුලු නැහැ. චමරි ටිකක් හොඳට සෙල්ලම් කරන් ලෑස්ති වෙනා වගේ අපිට පේනවා.
4: ඉමේෂත් ඉන්නවා.
3: ඔව්, චමරි මේනකොට ලකුණු 13යි. බෝල් 6යි. හතර පහරවල් දෙකක් ඉල්ල කරලා තියෙනවා. අපි බලමු කොහොමද කියලා. අපේ ප්‍රාර්ථනාව
4: සුබ වෙන්න, ජයග්‍රහණය කරන්න හම්බ වෙන්න කියලා.
3: අපිට රන් පදක්කව ගන්න ලැබෙන්න කියලා.

0: දහරමන්කට මෙසේජ් කරපු යාළුවෝ සමහරලට හිතනවා ඇති අපි මෙසේජ් කියවන්නේ නැද්ද?
1: අපි ඔබටක වෙලාද කියලා නේද?
0: මේ මැච් එකේ අප්ඩේට් එක විතරක් යන්නේ ඇයි කියලා.
1: ඒක තමයි.
0: අපි කිමුද ඉක්මනටම.
1: කොලිය පිටින් අපි දෙන්න වහගෙන ඉන්නවා තෝරකටුවේ පාරේ අනුර ටේලර්ස් එක්කේ අනුර ඒ වගේම නිපුන කඩේම ධර්ම මහම ඒ වගේම එකතු කරගන්න කියලා සින්දුවක් ගන්න හැමෝම අපි එකතු කරගන්නවා. ඒ වගේම යන්න ඕනේ ඊරේක බන්නරව එකතු කරගන්නවා. මහත්තයා සංජීව ලක්මින් සස්මින් කෙත්මින් ඉන්නම ජනුකේ ඉන්නවා. ඇගේ දරුවෝ ටික එකතු කරගන්න කියලා දින පොබඩි දින තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඩිලෝ නිරෝෂව අමතක කරන්නේ නැහැ අපි. හරිද? ඔයාවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුව අහන්න. කොහොමද සතුටින් නේද කියලා අහලා තියෙනවා දසුන් බලමුනේ. සතුට තියේද කියලා මැච් එකත් එක්ක. අපි ඉන්නවල චන්දිවාව හරි මාතරේ එකතු කරගන්නවා අපි ඊළඟ සින්දුවට. පුතාලා ඉන්නවා සිතු නේතු හස්බන් ඉන්නවා. මෙහමෝම එකතු කරගන්න කියලා දින ලස්සන සින්දුවක් අහන්න. දසුන් යශෝගේ හඳින් අපේ වාසනාවේ දොර හැරේ. විශ්වාසයේ සදාකල්ම තියෙනවා ඔබ කෙරේ. දහට වංග යවමයි කොයි කාගෙත් හිතපිරේ. ආසයි අපි බලාගන්න ඔය දෙන්නව ටෙලිතිරේ බලමු නේද?
0: රයිට් යාලු හැමෝම එකතු කරගෙන අපි හම් මේ සින්දුවේ.

0: dan bila betul hai tisai.
1: ගැහැණු හිත තියෙනවා හැම රෑම යහන් මත තුනට හතරට ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්ති

0: මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි කරගත් අනුරාධා නිල්මිණි සමග මාධ්‍යවේදී කපිල තිලකසිරි මුණගැහුවා.
1: එම මුණගැසුමකම අවසන වෙන්වීමයි. ගමනක දුර දන්වීම, දෙපයක ඉවසීම, අමතක නොවන දේ යලි මතකට ඒමයි දමනය කළ සිතක පිළිවෙල සැනසීම.
0: මේ අගහරුවාදා රාත්‍රි හතට සඳ දිය දහර දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් 18 වංගුව
3: දස්සන විද්‍යා ශෝ 12:39
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
5: රයිට් 12:39 වෙනකොට මැච් එකේ තත්ත්වය නම් ලකුණු 36යි විකට් 2යි. සාමාන්‍යයෙන් මේ වෙලාවේ සාමාන්‍ය දලවේගය 6.54යි. සාමාන්‍යයෙන් අපි තියාගන්න ඕන පන්දු ඕරයකට ලකුණු 12.4 අටක් ගන්න ඕන. හරිද? එහෙම නොවුනොත් ඉතින් මැච් එක අපිට පරදින්න තමයි වෙන්නේ.
6: ඒක තමයි නේද?
5: මේ වෙලාවේ කල්ලු දෙකක් ගියා. චම්ක කවිය

0: තිබුණා ඇත් අපි හැමෝම එකතු කරනවා ගීතය අහන්න. ඒ වගේම තමයි මැසේජ් එකලා තියෙනවා අපිට යාළුවෝ
1: මේ වෙලාවේ සුබ දහවල කියලා තියෙන සඳුනාට සුබම සුබ දහවලක් වෙනුනේ. අපි වහගෙන ඉන්නව නේද සද්දෙටම. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා ගිරිවල පැත්තේ රන්දුණු වගේම රන්දීප් එයාගේ ෂොප් එකකින් තමයි අපි වහගෙන ඉන්නේ. සියලු දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ අපි දෙන්න වහගෙන ඉන්නවා කවුද මේ හයි කියලා තියෙන ප්‍රසාදී. හයි කොහොමද ඔයාට? ඔයාට පුළුවන් නෝමල් මැසේජ් උත් එවන්න. අපි දෙන්න ඉන්නවා මේ පැත්තේ. නෝමල් මැසේජ් එවුවා ඉන්නවා මේ වෙලාවේ. ඔයාලා දෙන්නම වහගෙන ඉන්නවා කියලා තියෙන ලස්සනයි විනෝදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ සුබ උදෑසනක් නෙමෙයි දැන් ලස්සන සින්දුවක් එකතු කර සින්දුවකට එකතු කරගන්න 18 වංගුවට මමත් ඉන්නවා කියලා තියෙනවා පාලිත. මම එකතු කරගන්නම් දසුන් විත් නිසා දසුන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා රූපසේන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රූපසේන අපි ඔබත් හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා අලවෙන්. අලවෙන් චන්ද්‍රා ඉන්නවා සුනිල් ඉන්නවා. අපි වහගෙන හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා.
0: සමන්ෙන් සතුරන් මවිත කරන මෙතුමන් ජනිත කරන ආයුධ තියෙනවද?
1: ඕනේ.
0: මොනද?
1: මොනද වචන?
0: මේ කියන්නේ එහෙම ආයුධයක් ගැන. ජනතක මවිත කරන. හිනාව. හිනාවෙලා ඉන්න.

0: හිනා වෙන්න ඉතින් මුදලක් වියදම් වෙන්නේ නැහැ නේ.
1: ඒක තුමා අපි හිනා වෙමු.
0: ඒක තමයි. හිනා වෙන්න. හිනාව කියලා කියන්නේ මිතුරන් ජලද කරන සතුරන් මවිත කරන අපූර්ව ආයුධයක් කියලා තමයි කියන්නේ. රයිට්.
1: හරි.
0: අපිට මැසේජ් කරපු යාළුවෝ ගැනත් අපි අය කියන්න ඕන මොකද අද යනකොට මේ ටික ඔක්කොම කියලා ඉවර වෙලා යනවා
1: නැත්තම්
0: බැනලත් මැසේජ් කරලා තිබ්බා.
1: මාතලි ප්‍රසාදිය ආව එකතු කරගන්න අද මගේ පුතාගේ බර්ත්ඩේ එක කියලා තිනවා. පුතාගේ නම තමයි හිමේෂ් බස්නායක. ඔන්න පුතාට සුබම සුභපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලක්කන 18 වංගුවෙන්. ඔන්න කේක් කැලක්ෙම මේ පැත්තට එවන්න නේද අපිත් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක අපි යමු normal message පැත්තට මේ වෙලාවේ කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. ඔයාලට පුළුවන් 07.03.93.5.93.7 එවන්න. ඒ විදිහට එවුව කෙනෙක් තමයි hina වෙලා ඉන්න මගේ පිස්සු කෙල්ල තමරා කුමාරිය ආව එකතු කරගන්න 10.0 එකතු කරගන්න කියලා
0: තියෙනවා.
1: අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්න අලවෙන් ගුණසිරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අධිපතිතුමා වගේම උදේ කුමාරී ඉන්නවා, වසන්ත ඉන්නවා, සමන් අතුල මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා සින්දුවක් අහන්න. දැන් අපි යමුද WhatsApp Facebook එක පැත්තට.
0: යමු.
1: Facebook එකකින් දිලිනි අහගෙන ඉන්නවා, ඒ වගේම ජයතිලක ඉන්නවා, උපුල් චන්දන ලස්සන සින්දුවක් කියලා තිනවා, සුබ දවසක් කියලා තිනවා, අපිත් සද්දෙට මාගෙන ඉන්නවා කියලා තිනවා, බොහොම ස්තුතියි. ලසිත් ඉන්නවා, ඔයාලව අහගෙන ඉන්නේ සතරෙන් ඉමුනේ දෙහනම්. චමින්ද ඉන්නවා, ආදරණීය ලස්සන දවසක් කියලා තිනවා. නිසංසලා ජයග්‍රහී දිනයක් වේවා කියලා තිනවා. ඔරත් එහෙමම වෙන්න ඕනේ, සුබ දවසක් වෙන්නවනේ. මැලේෂියා වල ඉඳ තමයි අපි දෙන්න වහගෙන ඉන්නේ 18 වංගුවින්. විමුක්ති විමුක්ති කියලා තිනවා. අජිත් මුදු කුමාරණගේ සින්දුවක් දෙන්න බලවන්න කියලා බලවන්න.
0: අපි දෙමු.
1: දෙමුනේ.
0: මේක ඉතින් පස්සේ. රයිට්. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. චමරි අතපත්තු දැවී යනවා. ලකුණු 43 කඩුණු 3 ශ්‍රී ලංකා කණ්ඩායමේ.

0: අර මුරලි කිව්වේ මගේ මතේ නම් බෑ.
1: මොකද හිතන්නේ? තමයි මටත් හිතෙන මගේ මතේ බෑ.
0: නෑ නෑ කියන්න බෑ. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. මොකෙන් මොකක් වේද කියලා හිතන්න බෑ. කොහොම නමුත් මේ වෙලාවේ මැච් එක හොඳට යනවා. හරිද?
1: මොකද උනේ?
0: අපේ හතරට කඩලා වෙනුවෙන්. ඔව්. කඩලා වෙනුවෙන් හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගුණොත් රන් පදක්කම ශ්‍රීලංක කණ්ඩායමට අරගන්න හැකියාව ලැබෙවි. හර්ෂිතයි කවිෂයි පඳුර පහර දෙන්නේ. අපි බලමු ඉතින් බලාපොරොත්තුවක් තියාගෙන ඉමු. සුබවාදී බලාපොරොත්තුවක් තියාගෙන ඉමු. ලේසි නෑ. ටාගට් එක ලකුණු 210ක්. හරි.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහඩ වංගුව
2: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
0: දසම් විත් යෂෝ
1: දහඩ වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහඩ වංගුව සම අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි දනඩ තහනේ ලොතරැයියෙන් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
6: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා.
7: එහෙල් දාල මෙහෙල් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි වැඩේ.

0: සෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: ලකඩ ගොල්ඩන් වොයිස්
3: හෙට ගොල්ඩන් වොයිස් වේදිකාවට අතුරුගේ වෙනුරි රිද්මා හංවැල්ලෙන් දිලිප ප්‍රසන්න පුලත් කොහු පිටියෙන් හෂාන් ප්‍රබෝධ පාදුක්කේ ලසිත් චතුරංග වන්නිපිටියෙන් රුවිශාන් පෙරේරා අලව්වෙන් ප්‍රභාෂිණී රත්නපාල රත්නපුරෙන් තරිඳු කළුමුරගේ පුලත් සිංහලින් රශ්මී එරන්දි පිළියන්දලින් නෙත්නි අංජලි කොට්ටාවෙන් අසීනා මිස්කින් හොරණින් හේෂා දිගයේෂා මාවතගම මදුභාෂිණී අත්තනායක ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
2: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: ඒ හොයාගෙන යන හඬ අදත් ඔබට සේවි චාමිය විල්ල කියාවි එක එන්නන් ගෝල්ඩන් වොයිස් පටන් ගන්න චාමිල ඇස්සේ ඉන්න මේ සුලග කණ්ඩායමෙන් ප්‍රතිචාරය නං එච්චර සුබ නැහැ. පිරිම කණ්ඩායමෙන් කාන්තා කණ්ඩායමට කෝල් එකක් කොට ගියාවත්ද
5: මට හිතරම යන්න ඇති කියලා.
4: එහෙම නැත්තම් ආදර්ශයටවත් ගත්තද
5: මෙන්න පුළුවන් 49ට පස් දෙනෙක් අවුතලා තියෙනව දැනට නේද?
4: ඕ අයියලා ගහන්නේ මෙච්චරයි නම් ඇයි නංගිලා වෙච්ච අපි මෙච්චර ගහන්නේ කියලා හිතුණාද මන්දා?
5: ඒක තමයි.
4: හොඳට මැච් එක අරගෙන ආවා.
5: ඒකනේ.
4: ලකුණු 49යි කඩලු 5යි ශ්‍රී ලංකා කණ්ඩායම මේ හඹාගෙන යන්නේ ලකුණු 211ක
5: ඉලක්කයක්.
4: පන්දුවර 8යි පන්දු 5යි ඈ.
5: හ්ම්.
4: ලකුණු 49යි විකට් 5යි. ක්‍රිකට් කොහොම තමයි කියලා යෂ් හිත හදාගන්න තමයි තියෙන්නේ.
5: ඒක තමයි නේද? අපි සින්දුවේ කවුරුහරි එකතු කරගමුද දුකටත් එක්ක?
4: කියන්න බලන්න.
5: මේ වෙලාව වහගෙන ඉන්නවා අපි අමතක වෙලාද කියලා අහලා තිනා එහෙම නැහැ. අපි දෙන්න වහගෙන ඉන්නවා ඔෆිස් එකේ වැඩ කරන ගමන් සද්දටම අමිලක්කා ඉන්නවා යව සතුටින් ගොඩක් ඉන්නේ අපි අහනකම. ඉතින් අපි දෙන්නවත් එකතු කරගෙන ලස්සන ගීතයක් දෙන්න කියලා තිනා මැතරමුල ශාකාවින් තමයි අකලංක මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආමු හෙලෝ ලක්කන කොහොමද කියලා අහලා තිනා ටික දවසකින් තමයි අපි දෙන්න වහන්නේ 18 වන් උට මැසේජ් එකක් දාන්න පුළුවන් වුණේ කියලා තිනා. ගමක් නැහැ බහරෙන් වලින් තමයි අහගෙන ඉන්නේ චන්දන කේ හන්නදි ජපන් වලින් දිල්සුකේ හන්නදි තංගල්ගෙන් තංගල්ලෙන් චාන්සිකේ හන්නදි ජෝන් පුතගේ ඉන්නවා

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය බනෝජ් කොඩි විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: මධ්‍යම අධිවේගී මාර්ගයේ කුණෑගල සිට දඹුලු දක්වා කොටසේ වැඩ නොවැම්බර් මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව අමාත්‍ය බිම රත්නායක මහතා පවසනවා. කුණෑගල සිට ගලිබිල දක්වා කොටසේ වැඩ අවසන් කර 2030 වසර

0: විට එම මාර්ගයේ දඹුල්ල දක්වා ඉදිකිරීමෙන් පසු ගොන්තරපොලේ සිට කඩනමින්ව සංචාරකයන් ප්‍රදේශයට ළඟා වීමට හැකිවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ සීගිරියේ පැවති උත්සවයකදී අදහස් දක්වමින්
1: මධ්‍යම අධිවේගී මාර්ගයේ හතරවෙනි කොටස හදනවා. මේ නවම්බර් වල අපි ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් තමයි කරන්නේ කන් ඉන්නේ. ප්‍රාදේශීය ලේකම්තුමිය මේ දඹුල්ල කලේවල ලේකම්තුමිය කොහොමද අපි මේ නවම්බර් වල අපි මෙතන මේ ව්‍යාපෘතිය සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ එක පටන් ගන්න. අපේ රටේ සල්ලි වල ඒක තමයි මිනිස්සු මේ රටේ මිනිස්සු මේ 1789කට කලින් ජප්පාරව තියාගෙන ඉඳලා රටන 10000 කරපු ප්‍රතිපලය තමයි අද මේ ප්‍රතිපල ගන්නේ. ලංකාවේ සල්ලි වලින් විතරක් අධිවේගී මාර්ග හදලා නැහැ. අපි අධිවේගී මාර්ග දෙකක් පටන් ගන්නවා මේ නවම්බර් විතරක් තනිකර මෙහෙට පුංචි මිනිස්සුගේ සල්ලි වල. මෙහි සහ අපිට දෙරටින් වන සල්ලි වලින් අපේ විදේශගත ශාලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා 2030 මුල වෙනකොට තඹුල්ලටම සම්පූර්ණ එක්ස්ප්‍රස් වේ ඕපන් කරනවා.
0: එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ජි ප්‍රමුඛ රාජතාන්ත්‍රික නියෝජිත පිරිස පිටත්ව ගොස් තිබෙනවා. මෙවර සැසිවාරයේ පැවැත්වෙන්නේ නිව්යෝර්ක් නුවරදී. විදේශ මාධ්‍ය වාර්තා කළ ඉරාන නියෝජිත පිරිස මේ වන විට ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපලින් අමරිකාවට ළඟා වී ඇති බවයි. අමරිකාවට ළඟා වූ ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නීත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගෙන තිබෙනවා. ලකුණු මීළඟ පැවති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
3: FM 93.5 FM 93.7 ලකනා.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Dawa leka ay venadi dalai.
2: Atarin na beba kaid. Ne, obat puluan. Visamaten miten, jibite kotayan. Iwan venu.
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111.
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: ලකාඩ Radio ITN
1: පසරු එකයි වෙනට පහළවයි
4: වෙලාව ඔපවිත ගෙන ආවි
5: සම්පර්තන ලොතරයි හඳුන්වාදින වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 56 සහ 25

දවල් එකයි වෙනාඩි 15යි වෙලාව. අයිබෝන් සබදාවලක්. බෑ පැත්තට නම් ටික දවසකට පස්සේ ඉර පායලා තියනවා. අපි නම් ඇඳුම් වෙලා ගන්නවා. එහෙමයි නේද? හැබැයි හුඟක් පැටිවලට ණය නන්තු රැගවි මුන්නිකුත් කරලා තියන්නේ. ඒ හැමෝටම කිසිම අනතුරක් කරදරයක් වෙන්නේ නැපා කියන ප්‍රාර්ථනාව තියාගමු අපි. කොහොමුණත් කාලගුණේ හරියට අපේ ජීවිතේ වගේ එක එක වෙලාවට එක එක අභියෝග අපේ ජීවිතේට අරගෙන යනවා. සමහර වෙලාවට ඔයා දැන් ඉන්නේ කාලෙකට කලින් ඔයාට වෙන්න ඕනුණු විදිහට ඉන්න ඕනුණු තැනක නොවෙන්න පුළුවන්. විශ්වාස කරන්න මේ මොහොතේ ඔයාට වෙන්න පුළුවන් හොඳම දේ වෙනුවෙන් විශේෂ දේවල් පෙළ ගැහෙමින් තියෙනවා. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති කරන කිසිම දෙයක් හරියන්නේ නැති වෙලාවල් ජීවිතේදී හමු වෙන එක ඇත්ත. මම නෑ කියලා කියන්නේ නැහැ. ඒත් වැදගත්ම දේ ඔයා තෝරගත්ත ගමන පුරාවටම ඔයා ඔයාගෙන තියාගන්න විශ්වාසය, ඔයා නොවැටී දිගටම වැඩ කරන එක. මොකෝ දන්නවද ජීවිතයේ දිව්‍යමය වෙලාවන් කියන දේ ක්‍රියාත්මක වෙන්නේ අපේ හීනකින්වත් හිතන්නේ නැති අවස්ථාවල වෙන්න පුළුවන්. ඊ අපිට එහෙම දවසක් උදා වුණානේ. අපි මෙච්චර ආසාවෙන් සතුටෙන් බලාපොරොත්තුෙන් හිටියා. ඇත්තටම අපිට චාන්ස් එක ලැබුණා. Most popular radio program couple of the year. Ehi tarak nevey. Most popular TV program couple of the year. Me sammana dvitpema dina ganna. Swadhin Rupani Madhyajale Lakkanda radio ekata wagema ape IT network hakiyawa labuna. Hinavevi sindu hanna kiya kiya kiyenawane ape Chamit Chaadu. E dennata e sammana dina ganna puluwan kamak labuna. ඒ වගේම චැට් එකක නසංකත සහ දසුනිට ඒ අවස්ථාව උදා වුණයි සම්මානය ITN එකට අරගෙන එන්නේ. ITN දරුවෝ විදිහට අපිට පුදුමාකාර සතුටක් ආඩම්බරයක් තියෙනවා ඒ හතර දෙනා ගැන. ජය වෙන්න ඕනේ. ඉස්සරහ සුබම වෙන්න ඕනේ. ඔය සම්මාන ගත්තේ ස්වාධීන රූපහානි මාධ්‍ය ජාලය. අපිට ඒකයි මෙච්චර ආඩම්බර. එහෙනම් ඒ වෙනුවෙන් අපිට ශක්ති දුනවල හැමෝටම ස්තුතියි. ඔය ටයිම් බිට්සිත් නෙවෙයිනේ දැන් තියෙන්නේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්. අපි පටන් ගමු 1:17.

0: FM 93.7 La Khanna Radio ITN
1: දවල් එකයි වෙන හටවිසි එකයි වෙලාව. බෙන්දවයි හතයි බෙන්දවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට හවස හතර වෙන්න කලින් වාට මට මැසජ් එකක් යවන්න පුළුවන්නේ නේද? එක වට්සප් මැසජ් එකක්, එහෙම නැත්නම් ටෙක්ස්ට් මැසජ් එකක්. දැන් ඊයේ තරග වැදුණු අපේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරගකරුවන් තරගකර්මියන්ගේ ගීත කොහොමද? හිතට වැදුනද? ඒ අතරේ ලස්සන කතාවල් හොයාගත්තද? ඔයගේ කමෙන්ට් එකක් දාලා ඒගොල්ලන්ට පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න කියලා කල්පනා කරාද? එක් සපෝට් එක දුන්නද? තාම හිත හිතාද ඉන්නේ? ඈ? හරි, ගේම් බලන්න ලක්කඩ Facebook page එක, ඒ වගේම ලක්කඩ Golden Voice අපේ Facebook page එකේ ඉන්නවා. දැන් ඊයේ තරග වැදුණු ටීම් එකම ඉන්නවා. ඔයගේ මනාපය කාර්ඩ් කියලා එකේ දාන්න බලන්න කමෙන්ට් එකකට. ඔයා ලස්සන සින්ද කිව්වානේ කියලා මෙන්ෂන් කරලා දාන්න බලන්න. හරිද? ඒ වගේම දැන් හෙටත් තරංකරුවාන 12 දෙනෙක් බලාගෙන ඉන්නවා. නැත් අයාගෙන කන් අයාගෙන තමන් කොහොමද දා සින්දු කිව්වේ හරියටම කියලා අහලා බලන්න පුළුවන්කමක් ලැබෙනවා හෙට දවසේදී. හෙටත් හටම දවල් එක වෙනකොට FM 93.5 93.7 ඔය අහගෙන හිටියොත් ඔන්න චාන්ස් එකක් ලැබෙනවා. කොහොමද එදා එදා තරංගෙදි ඒ තරංග වටේදී ඊළඟ වටයට යන්න තරම් හොඳට ඔයා සින්දු කිව්වද කියලා දැන කියා ගන්න. එතකොට අත අපි බලමු ඒගොල්ලන්ගේ ගුණ දොස් කොහොමද කියලා. හරිද? අපිට තියෙන අද ඒ චාන්ස් එක, ඒ වැඩේ. අපිට තියෙන වැරදි හොයන්න, අපිට තියෙන හොඳ හොයන්න. අපි වැරදි අඩුවෙන් හොඳ වැඩියෙන් හොයමුද? සිද්ධා කහලෙමුකෝ ඒ වැඩේට. එකයි වෙනාදී 22.

එකයි වෙනාඩි 30 වෙලාව සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ඒ කියන්නේ සඳ දවසේදී නව රේඩියෝ රියැලිටි ලක්කඳ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කරපු තරංකරුවන් 12 කවුද කියලා විචුට්ටක් මතක් කරගෙන ය අනුගේ කොට අකිල මතුෂාන් වීර කැටියේ දේදුනුගේ රශ්මික මහනුවර ඉෂාරා මාරසිංහ කුරුණෑගල කවීෂ යශෝහාන ගොඩිගමුවේ බෝතික නුවන් කොළොන්නාවේ නිපුන් පෙරේරා පානදුරේ තරිඳුලා දීමන්දි කඩවතෙන් තරග වැදුනා චතුරි නිලක්ෂික ගාලෙන් හිෂානි මතුෂිකා රුවන්වැල්ලි උපුලී රත්නසිරි පොළොන්නරුවේ කිත්මි නිමාෂා කොට්ටාවේ නංජුලා ශ්‍රීමාදී එතකොට මේ 12 සිංදු තමයි දස්තුවට අහන ලැබුණේ අහන් ඉදුණා මටත් කල්පනාවට වැටුනේ මේගොල්ලන්ව කොහොමද උරන්නද කියලා මේ 12 සුදුසුයි කියලා මට හිතුණා හැබැයි විනිශ්චය මණ්ඩලේ නිර්ණායකත් එක්ක ඒ තීරණ වලට මොනෝ වෙයිද අපි හිතන දේම විනිශ්චය මගින් සනාත වෙයිද එතකොට ඒ 12 විතරයි කියලාද හිතන් ඉන්නේ නෑනේ තව 12 කෙට තරංග වදින්න නියමිතයි ඒ 12 ඊටත් වඩා හොඳ වෙන්න පුළුවන් ඒක නිසා අපිට මේ තරගකරුවන්ගේ දක්ෂතා මග හරින්න බෑ එවහන්න වෙනවා ඔයාටත් කිතරම් විනිශ්චයක් දෙන්න පුළුවන්කමක් තියෙනවා හෙටත් මගන හැර එකට අහන්න ඒ අතරේ 0.7 0.3 93.5 93.4 මැසේජ් එකක් එවන්න පුළුවන් කියලා මං කලින්ම කිව්වනේ මැසේජ් එකක් අද මුලින්ම එවලා තියෙන්නේ කවුද කවුද ඔබ කවුරුන්ද කියලා බලන්නයි හදන්නේ ආයිබෝවන් අක්කේ අහගෙන ඉන්නවාව පතේෂ ඔයාගේ මැසේජ් එක ඔයාව ආතරෙන් එකතු කරගන්න ඉන්නේ පිටිපන කියලා තියන්නේ යාළුවෝ ඔක්කොමලව එකතු කරගන්නම් ඔයාගේ ආයිබෝවන් සුබදාව ලක්සින්දුකට එකතු කරගන්න අපි බරුදල් පොලෙන් හයි හයි එස්එල් ප්‍රනන්දු ලහිරු ශහනි නතාලි ශනාරා දුමින්ද සවරි ශනාල් මිරොන් අදත මගන හරහන් ඉන්නවා කියලා මැසේජ් එක කියලා තියෙනවා හයක්කේ අපි තහගෙන ඉන්නේ කවුද මේ තෙරුණි මාතලෙන් යපු මැසේජ් එක හයි චාමි අපි පිටුම්පේ අන්නසිගල හේනේ ලස්සන සින්දුවක් දෙන්න සුනිල් ඉන්නවා කියලා තියෙනවා දීපිකා රංජිත් ඉන්ද්‍රාණී ධම්මිකා නීලා රෙගි කැරෝකේ ගෲප් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා හරි හරි හරි තව ඉන්නවද මට මැසේජ් එකක් දාන්නකෝ 0.7 0.93 0.37 හැබැයි තින් හතර වෙන්න කලින් එකයි වෙනාදී 33 සිදු කාලම් අයනම්

දවල් එකයේ වනාඩි 42යි වෙලාව. ලක්කන Facebook page එකේ අද post එකක් තියෙනවා කියලා කියන අමතක වුණානේ මට. මතක් වෙච්ච එක මම කතා කරන්න ඕනේ කියලා ඉතින් අඟට ගලාවා. ලක්කන Golden Voice chat with Tommy කියලා අපි post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාගෙන යන්න බලන්න. අයබෝ වේවා මට පාතින් මේ message එක. මම ආවා WhatsApp chat එක පැත්තට. ලක්ෂ්මන් තමරා නිශානේ චේතනා තේජා වෝල් භාග්‍ය අවිෂ්ක එකතු කරගන්නව මං ඒ පැත්තෙන්. ඊට පස්සේ කොට්ටාවට යන්නයි හදන්නේ. සින්දුවකට අපිවත් එකතු කරගන්න ලොකු බොස් උපුල් දැන් ඇට සනීපද එයාපහුගේ දවස් ටික අසනීපෙන් හිටියා වගේ කතාවක් මට මතක් වුණා. පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් චම්පා මිස් ධනුෂ්ක මදුෂංක ජගත ජයමාම ඔයාගේ මැසේජ් එක. ඊට පස්සේ මේ කවුද මේ අපිටත් සිද්ධුවක් ඕනේ කියලා ඉරේකා බණ්ඩාර මැසේජ් එකක් කියලා තියෙනවා. මහත්ය ලසන්ත ලක්වෙන් සස්මින් ගෙත්මින් ජනුගේ එදරුව කොමලව එකතු කරගත්ත හරිද පූගුඩි තමයි මේ මැසේජ් එක. පෝස්ට් එකකුත් තියලා තියෙනවා. ලෝකේ අපිට නොපෙනෙන ආශිර්වාද තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? හොඳ දේවල් කරන්න, හොඳ දේවල් හිතන්න කවුරුවත් නිසා ඔයාගේ විදිහ වෙනස් කරන්න ඕන නැහැ. ඒ ආශිර්වාදය ලැබෙනවම තමයි. අර වපුරපු දේවල් නෙලා ගන්න ලැබෙන්නේ නේද? ඒක අමතක කරන්න එපා. හොඳ කළොත් ඒක තව ටිකක් බල සම්පන්න වෙලා වාර ලැබෙන්න පුළුවන්. නරක දේවල් කළොත් ඉතින් ආයි ඒකෙත් කතා දෙකක් නෑ. ඒවත් බල සම්පන්න වෙලා ආයිමත් කරගෙන එනවා උන්. ඒක නිසා නරක වෙනුවට හොඳ කියන්නේ හැමතිස්සෙම තෝරගන්න පරිස්සම් වෙන්න. අපි යනවා රයිගමට. ආයි සරත් චන්ද්‍ර අහගෙන දෙන්නේ. ලස්සන සින්දකට එකතු කරගන්න කියලා යාත් කියන්නේ. Hi, Tommy. සින්දුවක් ඕනේ කියලා අනුජීව මැසේජ් එකක් කියවලා තියෙනවා. ස්තුතියි අපි ඔය නෝණින් එකතු කරගෙන සින්දුවක් අහලෙමුද. දවල් 1:00 වෙනාඩි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

එකයි වෙනා පනස් තුනයි වෙලාව. දැන් හෙට තරණි කරන දොළොස්සනා ගැන අපි කිව්වනේ. අහන් හිටියද? ඇහුනේ නෑ. මම්ම කෙනකම් බලන් ඉන්න. හරි මං කියන්න. වෙනුරේ රිද්මා ඉන්නවා, දිලීප් ප්‍රසන්න, හෂාන් ප්‍රබෝධ්, ලසිත චතුරංග, රුවිෂාන් පෙරේරා, ප්‍රභාෂිනී රත්නපාල, තරින්දු, එතකොට රශ්මි එරන්දේ, නෙත්මි අංශලි, අසීනා මිස්කින්, හේෂාදි කහේෂා, මධුභාෂිනී අත්තනායක. මේ දලොස් දෙනා තමයි හෙට තරගවදින්නේ. ඔහලට තියෙනවා වැඩ. අහන් ඉන්න ඔහලට. හරි ආසානේ අනිත් අයගේ වැරදි හොයන්නනේ. මම විහිළුවක් කරේ ඉතින්. විහිළුවක් මන් නෙමෙයි. හරි ඔහට බලුවන්. දැන් සඳුදා සින්දු අහපු සින්දු කියපු දලොස් දෙනාගේ අඩුපාඩු ටික හොයාගෙන ඒගොල්ලන්ගේ හොඳ ටික දැන කියා ගත්තනේ. දැන් හෙටත් මේ මම දැන් නම් කිව්ව දලොස් දෙනා තරග කරනවා. හරිද? ඔයාට වෙලාව තියෙන වෙලාවට, ඒ කියන්නේ එක ඉඳන් හතර වෙනකම් පොඩ්ඩක් ෆ්‍රී කරගන්න. බලන්න මේ දොළොස් දෙනා හොඳට සින්දු කියනවද කියලා. හරිද? ඔයාට පුළුවන් විනිශ්චයක් ලබා දෙනවා විශේෂයෙන් ගෙදර ඉන්න කෙනෙක් නම්. ඔයාට පුළුවන් විනිශ්චයකරුවෙක් වෙන්න. ඊට පස්සේ පොඩි නෝට් එකක් දාගෙන තියාගන්න මෙන්න මේ මේ අය තමයි ඉස්සරහට යන්නේ කියලා. ඊට පස්සේ අපි මේ සතියේ සිකුරාදා කියනවනේ අවසාන විනිශ්චය ළඟ වටේට කවුද සසුකම් ලබන්නේ කියලා. ඔයාට බලන්න පුළුවන් ඔයාගේ ගෙස් කියලා හරියටම හරිද කියලා. කොහොමද මගේ මොලේ වැඩක් නැහනේ. වැඩක් නැති සමන් අර වැඩක් හොයලා දුන්නා. හරි එහෙනම් අපි මේ පැය ආවර කරලා ඊළඟ පැයට යන්න. 0.7 0.3 0.3 5 0.3 7

0: Golden Voice. හෙට Golden Voice වේදිකාවට අතුරුගිරියේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහුපිටියෙන් හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, වන්නිපිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිණී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළුමුරගේ, බුලත් සිංහලින් රශ්මී එරන්දි, පිළියන්දලින් නෙත්මි අංජලි, කොට්ටාවෙන් අසීනා මිස්කි, හොරණින් හේෂා දිගයේෂා, මාවතගම මදුභාෂිණී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ Golden Voice අහන්න.
1: Golden Voice.

0: 98.5 anutunaitashmahata lakhanda radio itn sabha sri lankiya handa
1: hawsa dekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුඩි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කුල විතාරණය.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: බහුදින දීවර යාත්‍රා සඳහා කාලුංග විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු නැගුවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බෙංගාල බුක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින දීවර යාත්‍රා තද සුළඟ සහ මුහුදු රළුවීම් සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් විය යුතු බවයි. අන්තරංගවීම ඉදිරිපැය 12 සඳහා වළංගු වන පරිදි නිකුත් කර තිබෙනවා. බෙංගාල බුක්ක ආශ්‍රිතව පැවති පීඩන ආපාතය ඉදිරිපැය 12 තුළ බටහිරට සමීපව වයඹ දෙසට ගමන් කරමින් මධ්‍යම සහ ඊට යාබද වයඹ දෙක බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ගැඹුරු පීඩන ආපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බවයි කාලුංග විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එසේ වර්ධනය වීමෙන් පසු ඒ උතුරු ආන්ධ්‍ර ප්‍රදේශ සහ දකුණු ඔඩිසා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද

0: දෙපාර්තමේන්තුව සඳහන් කළා.
1: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඉරානයේ යෙමනයේ හෝතිවරුන් ආයුධ සැපීම් නතර කළ යුතු බවට G7 රටවල විදේශ අමාත්‍යවරු ඒකපද ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආරම්භ වීමට පෙර ආයුධ සැපීම නතර කිරීම සිදු කළ යුතු බවයි. සෞදි අරාබියට එල්ල කරන හෝති ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බවද ඒකපද ප්‍රකාශයේ සඳහන්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය පැවැත්වෙන්නේ අමෙරිකාවේ නිව්යෝක්යේදී. එහිදී ඉරාන ජනාධිපති මසූද් පෙජස්කින්ද අදහස් දැක්වීම නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති සවස තුනට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

හවස දෙකයි වෙනාඩී දහයයි වෙලාව 0.7, 0.3, 0.5, 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන් හවස හතර වෙන්න කලින්. නැත්නම් ඉතින් ඒත් කමක් නැහැ, මැසේජ් එකක් එවන්න පුළුවන්. ඉවනින් ඩ්‍රයිවර් එක නෑ චමිත් චාරු දෙනා දෙනවා. ඒ දෙන්න ඉතින් ඉතුරු මැසේජස් වල කියයි. හරිද? හරි, අපි යමු මහරගමුට. විමලසන මහත්තයා ටීම් එක හැමෝමත් එකම අවහගෙන දෙන්න ඕලා. ඔපෙල්ලෙක ඩිලංක නදේශන්, රසික ගයන් සිරිවංශ, ගල්මිනී ලස්සිත චුට්ටි, අනුර කුමාරී, ශාන්ති, නිරෝෂා, හර්ෂිනී, සුභ, දිනුෂ, කමනි, චන්ද්‍රාණි, ඉරේෂ, නයනි, දෙල්ප චිත්‍රව එකතු කරගෙන ම ලස්සන සින්දුවක් දෙන්න. සුබදාවලකේවා චාමියක්කි. හස්බන් බුද්ධික බබාල තුන්දනාවත් ඔයාව තාතරෙන් එකතු කරගන්නවා කියලා බෙන්තර කුෂීමට මැසේජ් එකක් එවලා තිබුණු සින්දුවක් අහමු. ඊට පස්සේ හයි චාමි, අපිවත් සින්දුවට එකතු කරගන්න පොතු පිටිය වාතුවේ සමන්ත ඔයාගේ මැසේජ් එක. සතුට නොව සැනසීම සොයන්න, සතුට නරක දෙයකින් පවා ලබා ගන්න පුළුවන්, සැනසීම ලබා ගන්න පුළුවන් යහපත් දේවලින් පමණයි. එහෙම කියන ඔයා කවුද? මම බැලුවේ කවුද කියලා දනම් ගස්ලන්දි මැනිකේ. දුවල දෙන්නා මෙත්නාදී අමන්දී ලස්සන නම් දෙකක් තියෙනවා. ඒ ලස්සන ගැහැණු ළමයි දෙන්නට මහත්තයි නොහේම අතද සෙල්ලා අම්ම ඩිංගිරි මැනිකේ, ඩිංගිරි මැනිකේ හයි. ආතරින් එකතු කරගන්නවා. හරිද? එතකොට අයයි නොනි මල් තිලකසිරි, සුදුවක්ක මනෝහරි ප්‍රනන්දු, අනෝමක්ක ප්‍රභානන්ගේ ගම්මිණි අයියා මේ හැමෝම අහගෙන දෙන්නේ. ලස්සන සින්දුවක් අහමු ඊළඟට. මං හින්දි සින්දුවක් අහන්න දෙන්න හදන්න. නයින මඩමට යනවා ප්‍රිස්කා. මට නිකම් මැත්ස් මතක් එනවා ප්‍රිස්කා කිව්වහම, මන් දන්නේ ඇයි කියලා. මධු මුති, ක්‍රිෂාන්ත අයියා, දුලක්ෂී, තරෝෂ, ප්‍රදීප්ස, ෆිලිප් පුතා එකතු කරගන්න කියලා මැසේජ් එක මට එවලා තියෙන රුවනි තිසේරා. අලුත් යාළු වෙද්දෝයා නෑ නේද? එකතු කරගන්න හොනේ. ඉතුරු අය චුට්ටක් කොහොම ඉවසීම ප්‍රගුණ කරන්න, ටිකක් ඉවසන්න බලන්න, හතර වෙන කලින් කියන්න. හරි.

0: voice, Lakhanda Radio ITN.
1: හවස දෙකයි වෙනදී බලවයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව 18 වංගුව සම අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනනිධානය දුතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
10: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තය හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0676 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
11: සංවිධානය MMC ITN Campus, JJL Overseas Education.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: හවස

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
2: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: සන්ධතියේ දින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සන්ධතිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ නුඹේ හඬයි
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
4: හවස දෙකයි වෙනාට 23යි වලාව

හවස දෙකයි වෙනාට විසේ හතයි වෙලා දැහැන් ගත වෙලාද හිටියේ සිින්දුවාගෙනද හිටියේ ඒවයිනේ ලස්සන සිින්දුවක් තමයිනේ හෙලෝ චාමී කොහොමද මතකද කියලා මගෙන් අහනවා මගේ මතක ගැන මටවත් මතක නෑනේ එච්චරට හොඳ මතකේ එවනාට නේද බහු මතකයි බහරෙන් වලින් චන්දරකේ හැන්නදී වගේ මැසේජ් එක ගෝල්ඩන් වොයිස් අහගෙන වැඩ කියලා කියනවා ජපානින් පොඩි දුව දිලිෂි තංගල්ලේ නාදරණිය බිරිඳ ශෝමා ජෝන් වයිකතු කරගන්නම් ලියෝසේ බේබි හයි ඔයා තරුතින් ඉන්නා නේද එකතු කරගන්න ලස්සට වැඩේ කරනවා අපි මොරොන්තුඩුවෙන් තැන්කූ රශන් ශ්‍යාමා සෙඩුක රුෂිකා එක වෙනස් නමක් සහ ලස්සන නමක් රුෂිකා ඔට රුෂී කියලා දයාලුව කියන්නේ ලක්ෂ්මන් වාලවත් එකතු කරගන්න මිස් චාමිකා අතත් සින්දුවක් ඕනේ වාදුවේ රූපසෙන සහ සුමන්දනී අපි සිද්ධකමු චාමි කොහොමද සබ දවසක් ලස්සන සින්දුවක් ඕනේ ඊවනින් ඩ්‍රයිව් චාමි තැන් චාට විශ් කරනවා කියලා තියෙනවා අපේ තනියද දවසම කරේ එක තමයි විශ් කරන එක තමයි අන්ටපුර පොට්ටක සංජව දෙසානායක තැන්කූ මං කියන්නම් ඊට පස්සේ හතරින් පස්සේ යාලා ආවහම ඔයාලට බාරයියාලා දෙන්නම එකැන අපේ චමිතය චාරු සුබ වේවා සතුටින් ඉන්න කියලා දුමින්ද ඔය මැසේජ් එකක් කැවලා තිබුණා කෙල්ලෝ ඕන්න තරම් දැකලා තිබුණාත මගතොටේ චෝමි වගේ කෙල්ලෙක් නම් ලොවෙත් නෑනේ රටේ මිහිරි වතන් ගලා එන්නේ වේගේ හැටට හැටේ රසක ගඟක් ගලා එන්නේ ඒකයි ඔබේ වටේ කියලා අලුබෝ මුල්ලේ ජකත් රෝහණ සවස් වැටා සවස් නියමයි ලස්සන් රකුව කරලා තියෙනවා කතාව කොහොම වුණා මං ඉතිගිනේ හදේ හව දැකොත් කියන්නම් හරි තැන්කූ ලස්සන පදවලක් මං වෙනුවෙන් මෙහෙමනේ ගැත්තම් කලාට හස දෙකයි වෙනාදේ තෙහයි වෙලාව සිින්දුවක් අහනවදේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

හවස දෙකයි විනාඩිය 39යි වෙලාව. හෙට සැප්තැම්බර් මාසේ 23 වෙනිදා FM 93.5 FM 93.7 හෙට හවස 1 වෙනකොට ලක්කඩ ගෝල්ඩන් වොයිස් ඒ තරග වටේදී තවත් තරගකරුවන් 12 දෙනෙක් ගීත ගායනා කරන ආකාරය ඔබට අහන්න ඉඩ කඩ ලැබෙනවා. කවුද හෙට තරග වදින්නේ කියලා දන්නවද? කියන්නද මම? වෙනුරි රිද්ම ඉන්නවා, දිලීප්, ප්‍රසන්න, හෂාන්, ප්‍රබෝධ, ලසිත්, චතුරංග, රවිෂාන්, නෑ රවිෂාන් පෙරේරා ඉන්නවා, ප්‍රභාෂිණි රත්නපාල, තරදු කළුමුරකේ, රශ්මි එරන්දි, නැත්මි අංජලි, අසීනා මිස්කින්, හෙෂාති කයේෂා, මදු භාෂිණි අත්තනායක. මේ 12 වෙනා හිර තරග වදිනවනේ. එතකොට ඊයේ තරග වැදුණු 12 වෙනා එක්ක මේ සතියේ තරග වැදුණු මුළු තරග කරුවන් සංඛ්‍යාව කීයද? කීයද හා? ඕවනේ 24යිනේ. ඒ 24 දෙනාට මොකද වෙන්නේ? ඒ 24 දෙනාම අපේ ඊළඟ තරග වටේට සුසුකම් ලබනවද? එහෙම නැත්නම් කවුද ඉස්සරහට යන්නේ? කවුද මග හැලෙන්නේ? කියන මේ කාරණාව අපි හයිට මොවද පැහැදිලි කරලා දෙන්නේ මේ සතියේ සිකුරාදට. ගැන කතා කරමු. ඒ අතරේ 0.7, 0.3, 0.3, 5, 0.3, 4 අද මැසේජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවානේ. සතියේ අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා කියන මේ දවස් දෙක අපිට ලැබිලා තියෙන්නේ පොඩ චැට් එකක් දාගෙන නේද? පොඩ කතා බහ කරගෙන ඉස්සරහට යන්න මේ වැඩේ ගැන. එතකොට ලක්කඩ Facebook page එකත් අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න. මම හවස තුනේ පැහැදිලි කරන්න මතක් කරන්න හිතාගෙන ඉන්නේ. ගිරිඔල්ලේ රන්දුනු රන්දීපා වෙඩින් හවුස් එකේ හැමදෙනාම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. ඒ ටීම් එකේ අයගේ නම් ටික ඊට පස්සේ එවන්න කියලා මං ඉතාලම ආතරින් මතක් කරනවා. හරිද? හයි චම්යාකේ කියලා සඳුන්වා මට මැසේජ් එකක් කියලා තියෙනවා. මට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. හැබැයි සඳුන් ඔයා කොහෙන්ද කියලා නෑ. ඔයාට මතක නම් කියන්නකෝ අපි කවුද කියලා. ඔබ තරම් පෙම් කළ කිසිවෙක් නැති තරම් මේ ලෝකේ කොහෙවත් කියලා තියෙනවා. මස්සිනා කියුඹ ගමන් ඉදින් මන් දන්නවනේ. මස්සිනා නෑනා ප්‍රශාරේ කොහමද? ඔයාලා කරගන්න මොකද්ද මේ කියන්නේ? කවදාවත්ම අමතක කරන්න එපා. ඔයා දුකින් ඉද්දී හිත හදපු අයව, ඔයාව වැටෙන වෙලාවට අත දුන්නු අයව, ඔයාගේ සතුට වෙනුවෙන් කැපකිරීම කරපු අයව, අමාරු වෙලාවල් වලදී ඔයාට උදව් කරපු අයව, ඔයා තනි වුණු වෙලාවට ඔයා ළඟ හිටපු අයව, ඔයාට වටිනාකමක් දුන්න අයව, කවදාවත් අමතක කරන්න එපා කියලායි අපිට මතක් කරලා දෙන්නේ. නෑ නෑ මස්සිනා තැන්ක්යූ. වටිනාකින පෝස්ටර් තම්බෙනවනේ ඔයාලා දෙන්නට. හරි, අපි එකතු කරගන්න ඊළඟ සින්දුවට. ජායලට යනවා ඊට පස්සේ ඇන්, ඉරෝෂිනී සහ පවුලයාත් එක්ක, සිල්වා, ටීචර් කාන්ති, ඉසුරු, මානෙල් මිස් ඇතුළු යාළු ඔක්කොමලා එකතු කරගන්න කියලා තියෙනවා. කපන්න කපන්න දළු දානවා වගේ ඔයාට වැටෙන්න වැටෙන්න නැගිටින්න උත්සාහ කරන්න. ජය නියතයි කියලා මේ මැසේජ් එකේ කියලා තියෙන්නේ. හයි, අපිවත් එකතු කරගන්න සින්දුවකට දුව අංජලි, පොතා හසරැල්, කැන්ඩි වලින් නිරේෂා කොහොමද? ඔයාව සැහන දවසකින් අනේ මට මුණ ගැහුණේ. සුබ දවසක් ශෝමී. මුලින්ම චමිත්තයි චාර්ටයි සුබ පතනෝ. බුලත් සිංහලින් දහර ස්තූතියි අනේ. මං කියන්න දැක්ක ගම ටංකල කියන්න අවිෂ් කරා කියලා. හරිද? අපිට අවහගෙන ඉන්නේ ඒ වැඩසටහන ලස්සනයි කියලා තියෙනවා. තැන්ක්යූ. දැන් බලන්න හෙටත් කට්ටිය කොහොමද සින්දු කියන්නේ කියලා. හරිද? අම්මා, තාතා, ඉන්ද්‍රනිල්, ප්‍රනීත, රංග, මදු, ඉනුකි බබා, ආති බබා, තුහින බබා ඉන්නවා කියලා තියෙනවා. තුහින බබා කිව්වම මට රස්ස මතක් වෙනවා. පිනි තුහින ලස්සන අම්මා. හරි, එහෙමනම් සින්දුවක් අහලා එමුද? හවස 2:43 වෙලාව 0.7, 0.3, 0.3, 5, 0.3, 4 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: Dekhai hatale satai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: FM 93.7 Lakhana Radio ITN
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනු රෙගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය සුපුන්දි ලංකලින ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: පැවති ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව සියලු ජනකට ශ්‍රී ලාංකිකයන් යන හැඟීමෙන් කටයුතු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනංශයේ මහාචාර්ය ශාන්ත ගම්ලත් මහතා පවසනවා.
6: මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු ජනතාව ජීවත් වන රටක් හැටියට මේ රටේ උතුරු නැගෙනහිර බටහිර දකුණ මධ්‍යම කඳු කොරේ කියන ප්‍රාදේශීය විවිධත්වයෙන් තුරව මේ රටේ ශ්‍රී ලාංකික ජනතාව ජීවත් වනා කියන සංකල්පය අදහස රටේ ආණ්ඩුකරණය කරන අය තුළ තියෙන්න ඕන. රටේ ප්‍රතිලාභ සමසේ ගලාගෙන මේ රටේ පුරවැසියන් කියන හැඟීම ඇති වෙන්න ඕන. ඒක උතුරද නැගෙනහිරද කඳු කොරේද බටහිරද කියනක අදාළත්වයක් නෑ. ඒ ප්‍රතිලාභ ගලාගෙන යනකොට මේ රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනගෙනවා පවතින පාලන අධිකාරිය පිළිබඳ. ඒ විශ්වාසය ඉතා දක විශේෂයෙන් පහුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවේ සියලු ජනකොටස් ශ්‍රී ලාංකිකෝ කියන හැඟීම තුළ ඔහුගේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් වෙලා තියෙනවා. ඒක ඉතාම අගය කරන්න ඕන දෙයක්. ආණ්ඩුවේ ඒ කාර්යය ඉතාම සාධනීය සහ ධනාත්මකයි කියලා කියන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. ආණ්ඩුකරණය එක දවසින් ඉගෙන ගන්න බෑ. ඔය කොච්චර කිව්වත් සමහර අය කියන්න පුළුවන් ආණ්ඩුකරණය දන්නේ නැහැ. නමුත් ආණ්ඩුකරණය දන්න අය කරපු දේවල් පිළිබඳ අපට තියෙන විශාල විවේචන මේ ගත කළ තියෙන වසර දෙක කාලයක් එක්ක සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා කියලා අපිට පේනවා. ඒක අගේ මුලක් කරන්නේ මේ රටේ ජනතාව. පවත්නා දේශපාලන අධිකාරියේ ඒ ධනාත්මක ක්‍රියාවලියට දායක වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඉදිරි අනාගතයේ සාර්ථක ආර්ථික වශයෙන් සමාජ වශයෙන් සාර්ථක රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඒක දවසින් දෙකින් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. ඒක යම් කිසි කාල පරිච්ඡේදයක් අවශ්‍යයි.
5: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: අමෙරිකාව සහ ඊශ්‍රායලයේ මැද ප්‍රතිදිග කලාපෙන් ඉවත්වීම සිදු කළ යුතු බව ඉරානයේ ඉස්ලාමීයවාදී විප්ලවවාදී ආරක්ෂක බලකායේ පවසනවා. ඒ අමරිකාව සහ ඊශ්‍රායලයේ අපරාධකාරී ක්‍රියාවන්ගෙන් කලාපේ නිදහස් කරගත යුතු බව පෙන්වා දෙමින්, මේ අතර ඉරානයේ කිසිදු න්‍යෂ්ටික අවියක් අත්පත් කර නොගන්නා බවට අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවද ඉරානයේ සද්භාවයෙන් එසේ කරන්නේ නම් නැවත සාකච්ඡා මේසෙට පැමිණීමට තවමත් විවෘත බවයි අමෙරිකානු නියෝජිත මයික් වෝට්ස් පවසන්නේ. හොමු සමුද්‍ර සන්ධිය හරහා ඉරාකයට අයත් ඉන්ධන නෞකා ගමන් කිරීම ඉරානය ඉඩ දී නොමැති බව ඉරාක අග්‍රාමාත්‍යවරයා පවසනවා. ඒ හේතුවෙන් යුද ගැටුම් ආරම්භ වූ දිනේ සිට මේ දක්වා ඉරාකයට අමෙරිකා ඩොලර් බිලියන 60ක ආදායමක් මෙන්ම මාසික අපනන ආදායම 60ක් අහිමි වී ඇති බවයි ඉරාක අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

0: උතුරු හෙට දිනේ වන විට ලෝ පුරා සියලුම ඉරාන ගුවන් ගමන් සේවා අතිරුවන බව ඇමරිකා භාණ්ඩාගාර ලේකම්වරයා පවසනවා. සම්බාධක හේතුවෙන් ඉරාන ගුවන් සේවා වෙත ලබා දෙන සියලු පහසුකම් අතිරුවන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වුවද ගුවන් ගමන් අඛණ්ඩව සිදුවන බව ඉරානය පවසනවා. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN, Lakhanda Golden Voice.
1: Heta Golden Voice Vedikavata Aturugiri Venuri Ridma Hangwellen Dilip Prasanna Bulat Kohupitiye Hashan Prabodh Paduke Lasit Chaturanga Vannipitiyen Ruishan Pereira Alawin Prabhashini Ratnapala Ratnapuren Tarindu Kalu Murage Bulat Singhalin Rashmi Erandi Piliandalin Netni Anjali Kottaven Asina Miskin Horanin Hesha Digayesha Mavatagama Madhubhashini Attanayaka Obe Taranga Karuange Dakshata Gena Danagana Satye Dinavala Savasa Ekata Lakhanda Golden Voice Ahanna
0: Golden Voice.
2: හවසතන පහ වෙලා විනාඩි 12යි.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131
4: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
5: ශ්‍රී ලංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ Radio Digital එකවර එක මිටට
6: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30ට On Air Politics
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

හවස තුනයි වෙනදී දහ තුනයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හතට මැසේජ් එකක් කියවමුද බලමු එහෙනම් මෙතන වගේ මැසේජ් එක තියෙනවද කියලා ලක්කන සින්දුවකට අපි තින්නෝ කියලා ධර්ණිකල මහතන්නේ කිතුල් මහින්ද ආගේ මැසේජ් එක ඔයා කිතුල්ලිය ලස්සන නිර්මාණ කරන කෙනෙක් නියම නියම නිර්මාණ කරුවෙක් ස්තුතියි මට ඒක ෆොටෝ ස්ටිකුත් දාලා තියෙනවා හිතන්නවත් බැරි විදිහේ නේද ලන්තරමුකුත් හදලා තියෙනවා නියමයි ඈ ආයිබෝවන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කුවේට් වලින් මේ මැසේජ් එක ප්‍රියන්ත කාන්ති කොහොමද අර දෙන්නම එකතු කරගන්න හෙලෝ චාමේ සුන්දර දවසක් ඔයාටත් සුපුරුදු ආදරෙන් ලෙන්කතුකමින් අදත් අවහගෙන ඉන්න ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා මැලේසියාවෙන් නිෂු එවපු මැසේජ් එක මොකද මේ කියන්නේ ආදරයේ අවධානය අඩු වෙන තැන්වලදී ඔයා සැර වුණා රණ්ඩු කළා කියලා කාගේවත් අවධානය දිනා ගන්න බෑ. ඒකෙන් වෙන්නේ ඔයාගේ වටිනාකම් තවත් අඩු වෙන එකයි. එහෙම තැන්වලදී නිහඬවීම තමයි හොඳම. මොකද හිතින් යන අය අතින් අල්ලලා නවත්ත ගන්න බෑ. එයාලා අපේ ජීවිතයට ආවා වගේම යන්නම යනවා. ඔන්නම බැඳීමකදී කිසිවෙකුට අසීමාන්තිකව ඇබ්බැහි වෙන එක වේදනාවක්. අනෙක් හැම කෙනෙක්ටම වඩා තමන්ට තමන් විතරයි කියන යථාර්ථය තේරුම් ගන්න. කාට ඔයාව මගහැරුණත් ඔයා ඔයාව නම් මගහැරගන්න එපා. මොකද එයාලට ඔයාගේ වටිනාකමක් නොදැනුණාට තමන්ට ඉන්න වටිනාම කෙනත් තමන්ට තමන්. ඒ නිසා මගහැරගන්න එපා තමන්ට තමන් කියලා නිෂු අපිට මතක් කරලා දෙනවා. ඒක ඇත්ත නේද? තමන්ද තමන්ව මගහැරගන්න දෙන්න එපා. 3:15

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Havasa tonai vena divasa dakai
2: NLP hadahana Lankave wedima tagi dena tagi avastha wedima lutraya NLP hadahana obath adama NLP hadahana bala ganna
3: Dekya sureke mumaka tota Clean Sri Lanka wedasatahana yatate kriyaatmaka wana ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කඹුරුපිටිය
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්‍යා සුරේකි මුමගතොට

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: ගැහනු හිත් තියෙනවා හැම රෑම යහන් මත 3-4 ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්ති

හවසතු නයි වෙනා ටිවිසි හයයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට එවල තින්න මැසජස් ටික මට ටටක් ගලකයන්න. චෝමී අපි පිටුම්පේ රන් කියලා තමයි තියෙන්නේ. නම පැහැදිලේවා නඟට හර්සිතස් එක නම්බර්ග පොල් ගහවලින් සොදා අයියා චුටි අක්කා සුරේකා රේනු සාගර අයියා ධෝනි හසඳරා රායා අපච්චි විෂ්ම අපච්චි විෂ්මි කියලා තියන්නේ පච්චි විෂ්මද මොකෝමේ වරද්දලා නම් රායගේ අම්මා සනු අත්තම්ම සියව එකතු කරගන්න කියලායි කියන්නේ. තුෂාරේ නම හදලවන්න ලක්හඬ මහනුවරට හොඳින් ඇහෙනවා ස්තුතියි කියලා තියනවා. ස්තුතියි අපිට ගැන කිව්වට. පූජා පිටිය පාසලේ මියුසික් ටීචර් එකතු කරගන්න විජිත බිරිඳ නිශානේ දුව දෙවුලි විහාර පොතා දිනෙන තත්සර චුටි පොතා ආශිකී ආශ්චර දසර නම් ටිකක් තියෙනවා. ඊට පස්සේ මං යනවා කොහෙට දන්නවද? දන්නෑනේ මම්ම කියන්න. කොලියා පිටියට යනවා. තෝරකොටුව පාරේ අනුර නිපුණ පුතා කඩේ ධර්ම මාවා මාමා මාවා කියලාද මම මට කියෝනේ. ධර්ම මාමා තරහ නෑනේ. වින්කල් මාමා ඉන්නවා කියලා තියෙනවා. ඒ හැමෝටම ලස්සන සින්දුවක් මං රෙඩි කරලා තියෙනවා. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් අක්කේ අපිවත් එකතු කරගන්න වගේ ප්‍රෝග්‍රෑම් එකට චමිත චාර්ටත් අපේ සුබ පැතුම් පිළිගන්නන්න අම්බලන්ගොඩ සුරංග දැන්ගේ දෙන්නා තව පැය භාගයක් වගේ යනකොට එනවනේ. ඔයාලගේ අතින්ම මැසේජ් එක ටයිප් කරලා එවන්න හරිද? එක ලේසිනේ මමත් කියන්න. තොහින කියන්නේ හිමවලට නේද? මම අපේ නාගිගේ පුතාට දාපු නමක් තමයි ඉතින් කියලා තියෙනවා. ලස්සන නමක් ඉතින්. පිනි බින්දු වගේ තොහිනනේ. අර පුච්චි පුච්චි ඩොට්ස් අර අපේ වතටයක් අරන් ඉස්සහම තොහින. මං හිතන්නේ ඒ තේරුම වෙන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා කොහෙටද? නව ශ්‍රීලන්තයට, නිව්සීලන්ත වලට. ලක්කඩහන් ඉන්නේ. අද මෙහි අංශක 7යි කියලා තියෙනවා. රෑ 9:45 ලු වෙලා. දලිප් සමරසිංහ වාගේ මැසේජ් එක. හිම වැටිච්ච පැත්තක ඒගොල්ලෝ ඉන්නේ. මට ෆොටෝස් එවලා තිනෝ. පේන්නේ නෑනේ ඔයාලට. හිම කිව්වහම අපි සාමාන්‍යයෙන් ගල් ගැහෙන මිනිස්සු. ඉතින් වාසනාවන් පරිස්සමට ගිහිල්ලා එන්න ඕනේ. හස 3:28 වෙලාව.

0: 95 FM 93.7 La Khanna Radio ITN
1: Havasa tonai vinadi te satai velawa La Khanna Golden Voice chat with Chami Oya hagen inne La Khanna Facebook page ekata patta mam me giya Kawda balma post ekak dakala thiyenne මාපලගම පියාජේ අපේ මිස් කර කමෙන්ට් එකක් දාලා තියෙනවා ඔව් ඔව් ඔයා වහතරෙන් මම මතක් කරනවා ගමනක් ගෙන් ඉන්නේ ඒත් FB එකේ ඉන්නව දැක්ක ආදරෙන් අපිවත් එකතු කරගන්න කියලා සුරේකා ඔයා කමෙන්ට් එකක් දාලා තිබුණා අනිවාර්යෙන් අනිවාර්යෙන් චාමර ලියනගේ කොහොමද තනුවත් ආදරෙන් මතක් කළා කියලා කියන්න අපි බලාගෙන ඉන්නවා තුෂාරි thank you ඔතනගදී ඉඳක ලස්සන සිද්ධාක් දෙන්න DS අපරලකෙන් හරි සිද්දකහමු විශ්ව විහඟ සුබ දවසක් ශාමි අදත් අහගෙන ඉන්නේ HF එකෙන් කටුනායකින් නේද හයි ශාම් බ්‍රැන්ඩන් අපි සිද්දකහමු එසල් ෆර්නාන්ඩෝ දිල්නි දයාරත්න ශාමියකි ශාමි තයටයි චාරුවක් කටයි විශ් කරන්න කියලා තියෙනවා අනිවාර්යෙන් අනේ මේ දවසේම අපේ වැඩේ එක තමයි අපේ ප්‍රධාන කාර්යය වැඩ කිරීමට වඩා එක තමයි ඊට පස්සේ දහර අවතාරයෙන් මතක් කරනවා පුලත් සංගිලි නේද ඊට පස්සේ දිලා නිරෝෂ් හංමැලෙන් ආත් කමෙන්ට් එකක් දාලා තියෙනවා thank you ගීතක වැචරන්න ස්තුතියි ආට මංජල පැතුම් thank you ශෂිනි කුමාරී නිසංසලා කුමුදුනි ජයග්‍රහයි දවසක් ඒවා ඔයාට ස්තුතියි වාගේ කමෙන්ට් එකට ඊට පස්සේ අචින්ත ෆර්නාන්ඩෝ කුමාරී දහනායක තාජ් දේමන්ත ගංගා තරෝ රූපසේන ගුණතිලක හෂිනි සරසඳ යාළු ඔක්කොමලව මං ආදරෙන් මතක් කරනවා මහින්ද කුමාර සනත් කුමාර චම්ලිකා බේසිංහ විශ්ව විහංග ජීවන් සුරංග මල්ලිකා කුමාරී නිශාන්ත වික්‍රමසිංහ බුද්ධි ශ්‍රීමල් රණතුංග සසින්දු ඔයා නම් ඉතුරු කැලවට කියව ගන්න බෑ ඊට පස්සේ ප්‍රමසිරි බංගමූගේ ජානකි කම්මල්ල ගොඩ හඩුද නම් කිව්වා සිරි කුමාර ඉදිරිල් අලහමෝටම බොහොම ස්තූතියි පෝස්ට් එක බලලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දැම්මට ලස්සන සින්දුවක් අහන්න දෙන්නද චුට්ටක් බිසි වෙලා ඔළුව නිකන් ගෙනි අරන් වගේ නම් ඉන්නේ දයාව කරුණාව ජීවිතයට අවශ්‍යමයි කියලා හිතන ලස්සන අදහසක් ගීතයකට කැටි වුණාම ඒ ගීතේ මේ වගේ

0: 7 Lakhana Radio ITN
1: Havsa Tunai Vinati Hatale Satarai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

හවස 3 වෙනාඩි 45 වෙලාව. හෙට දැන් මේ වෙනකොට තරගකරුවන් 12 දෙනාගෙන් තරගකරුවන් 10 දෙනෙක් විතර. තමන්ගේ හැකියාව ඔයාලට අහන්න දීලා ඉවර වෙලා දෙන්න පුළුවන්. එතකොට තව දෙන්නෙක් විතර ගැස් තමයි සාමාන්‍ය හවස 4 වෙනකම්. තමන්ගේ හද ප්‍රතිභාව එළිදක්වන්න බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ සවස් එකේ දැන් 4 වෙනකම් ඒ පැය 3ක් ලැබිලා තියෙන චාන්ස් එක මිස් කරගන්න එපා. හිට කවුද තරම් කරන්න කියලා ටක්කල මම මතක් කරගෙන යන්නම් මැසේජස් ටික බලන්න. වෙනුරේ රිද්මා, දිලීප් ප්‍රසන්න, හෂාන් ප්‍රබෝධ, ලසිත චතුරංග, රුවිෂාන් පෙරේරා, ප්‍රභාෂිනී රත්නපාල, තරින්දු කළුමුරකේ, රශ්මි එරන්දි, නැත්මි අංජලි, අසේනා මිස්කින්, හෙෂාදි කයේෂ, මතුභාෂිනී අත්තනායක. ඔයාලා ලෑස්ති වෙන්න. හිට ඔයාලා කියපු ගායනා කරපු සිංදුව රහට අහන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ සෙකුරාද තමයි දවස ඉතින් ඈ. ඒ කියන්නේ සඳුදා තරම් කරපු 12 හෙට තරම් කරන 12 එකතුනහම ඒ 24 දෙනාගේ ඉදිරි ගමන කොහොමද තීරණය වෙන්නේ කියන අවසාන තීන්දුව අපේ සිකුරාදා හවස 4 වෙන්න කලින් දෙන්න ලෑස්ති. හරි, දැන් ඒ කතාව ඉවරයිනේ. මම යනවා මැසේජස් ටික බලන්න. ජේම්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශුරින් ටයස, නිරෝගා යන සිල්වා, චන්දානි මාරසිංහ, රොසට් කමගේ එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න. අපි තියෙනවා සද්දෙටම ලක්කඩහගෙන යටි අතට කැලණි වැලි ට්‍රේඩ් සෙන්ටර් එකේ යාළුවෝ ටික. පසන්ත, thank you message එකට බොස්කවිඳු, ශාන්තයියා, ප්‍රියංකරයියා, චිත්තයියා වලව එකතු කරගන්නවා. Golden voice with Chami. Hello to Patrick, ඔහුගේ message එක. And Sahan, Shivan, Chanel, Rashmi Duwa, Lily Monis, Taduwa, Morin වලව එකතු කරගන්නම්. ඊට පස්සේ hi Chami, program එක අහගෙන ඉන්න කියලා කොරියාවෙන් cousin message එකක් කියලා තියෙනවා. හරි, ඊට පස්සේ මට බැරි වුණානේ තාම text messages පැත්තට යන්න නේද? ජන්ද බලන්න හොම මේ ආපු එකේ. චමිත් චාරුට අසාට විශ් කරන්න කියලා තියෙනවා. චක්‍රහමිය වෙනුවෙන් ධනංජනී පුෂ්පමාලා. මං කියන්නම්. ඊට පස්සේ අකේ අපිට අවහගෙන ඉන්න අපේ මහරංගල්ලෙන් විකසිත ඔහුගේ මැසේජ් එක. වයිෆේ නොවාසම අනේ වාසනාව. ඔයත් එක වාසනාව තියෙනවානේ. නියමයි. පුතා සදෙව්වත් එකතු කරගන්න. ඔන්න අපිත් ඉන්නවා. අපි කිව්වේ දොම්පේ අශෝක. පුතා ඕෂිත කල්හාඩව එකතු කරගන්න කියලා ය මැසේජ් එකේ කියලා තියෙනවා. ඊට පස්සේ මං යනවා ලව්වට. ඔපාලි මැසේජ් එකේ වෙලා තියෙන්නේ පත්මිනී, මිස් උදේ කුමාරස, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ති ඇතුළු සියලු දෙනාම එකතු කරගන්න කියලයි ඒ මැසේජ් එකේ තිබුණේ. හරි, තව ලස්සන සින්දුවක් අහන්න ඇසේද? එහෙනම් වෙලාව බලාගෙන සින්දුව අහමු. 9:40

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Dangete yanna hadisi. Hawasa 3 vinadi 55 welawa. Suba sandhyawak chami. Antima pay antima mohothe hanawa kiyala Surekha mata message ekak gewala thiyena. Tushari walawa matak karanne. Ruwan Sagara Dhoni yasindi hasadarawa ekathu karaganna kiyala thiyena. Hi chami. සිද්ධාක් අහන්න පුළුවන්ද මදු කුරුණෑගලෙන් මැජිකල් වොයිස් එකක් තියෙනවාට කියලා තියෙනවා. Thank you අද යන්න කලින් නේද ඔයගේ ලස්සන මැසේජ් එකක් ආවම ඉතින් හන්දේ හන්දේ අද හන්දට ගියා දෙසරක් විතරම. හරි කම මොකද්ද මේ කියන්නේ? නෝරෙන් සංජීව මැසේජ් එක කියවන්නතු යනවා කියලා හිතුවේ. යන්න යන්නේ ඉන්න කියලා යන්නේ. පස්සයල පැත්තට යනවා මහවත්තේ චන්දි නෑ පස්සයාලේ චන්දි මහවත්ත සර්නේම් එක තමයි මහවත්තනේ. එතකොට වසන්තා කුමාරි ගම්පොලින් ඔය මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයා කියනවා 24 දෙනාගේ 19 දෙනෙක් තේරෙනවා කියලා. තින් ඔයා කොහොමද එහෙම කියන්නේ යන්නේ? තව ඉන්නවනේ 12 දෙනෙක් තරඟ කරන්නම. අපි බලමු. බුදු සරණයි. ගින් එන්න කියලා ගන්නපුරේ තමනා කුමාරි තමයි මට මේ මැසේජ් එක එවලා තියන්නේ. හරි එපෝ කොම මැසේජස් ටික කිව්වා එහෙනම් යන්නන්නේ. අපි අපෝ මුණ ගැහෙන්නේ මේ විදියට නම් බ්‍රහස්පතින්දා. මැසේජස් එපෝ මාව හංගිටපු වල හමුවටම බොහොම ස්තුතියි. පරිස්සමට ඉන්න ගින් එන්න ඔන්න මේ අහන්නකෝ අර දෙන්න එන්නයි යන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වින්රිගින්නලිය ප්‍රවෘත්ති සංස්කෘතිය මනෝජ් කොඩු විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: හිටපු රාජමාත චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ උසස් නිලධාරියෙකු අල්ලසූ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට තිබෙනවා. ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියෙකු ලෙසද කටයුතු කරන ඔහු රුපියල් මිලියන 8.1ක අල්ලසක් ලබාගත් බවට එල්ලපු චෝදනාවක් හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ පසුරු 4:55ට පමණ ඔහු අත්අඩංගුවට තිබෙනවා. ලංකා පොස්පේට් සමාගම හරහා පොස්පේට් අපනයනය සඳහා නිසි රාජ ක්‍රියාපටි පාටියකින් බැහැරව තෝරාගත් සමාගම් තුනකට අවස්ථාව සලසාදීම සහ ඊට අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම හේතුවෙන් මෙම මුදල් ඉල්ලා ලබාගත් බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. අල්ලස් කොමිසමේ නිල වාර්තානුව චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු සම්බන්ධ නඩු කටයුත්තක් මෙවන විට අධිකරණයේ පවතිනවා. ඉන්දියාවේ කේරළයට බලපෑ ඇති අයහපත් කාලගුණ හේතුවෙන් පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. නායම් සහ හදිසි ගම් වතුර තත්වයන් හේතුවෙන් දරුණු බලපෑම ලක්වූ ප්‍රදේශ කිහිපයක මුදල් ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. පුද්ගලින් කිහිප දෙනෙකු අතුරුදන් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඉදිරියේදී වර්ෂාව තවත් වැඩිවීමේ අවධානමකට සූදානම් වන ලෙස සහන කණ්ඩායමට බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: Rocket.

0: Drive with Chomit and Charu.
1: Sama Anugrahaya.
2: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලන්න.

0: හතරයි විනාඩි 9යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. ගුඩ් ඊවනිං.
0: ගුඩ් ඊවනිං. ගුඩ් ඊවනිං. ඐ තින්ක් චියර් එක සරටම අපිට දෙනවා. ඉතින් ඊ හවස අපිට දැනුණු හැඟීම කොහමද කියලා හිතා ගන්න පුළුවන්නේ මේ සද්ද අපිට ඇහෙනකොට. ඉතින් ආදරණීය හිතවතුන්ට, ආදරණීය රසිකයන්ට, ආදරණීය ශ්‍රාවකයන්ට අපිට කියන්න සුබම සුබ පණිවිඩයක් එක්ක තමයි අපි ආවේ. ඉතින් ඒ සුබම සුබ පණිවිඩය මොකද්ද කියලා දැන් ඔයාලා දන්නවා.
1: ඕකේ.
0: ඉතින් අපි ඔන්න කිව්ව විදියටම, පොරොන්දු වුණ විදියටම ඔබ ආදරයත් එක්ක ඊයේ රාත්‍රියේදී කැලින් පොපියුලර් වර්ඩ් සම්මාන රාත්‍රියේදී මොස් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් එක විදියට අපි දෙන්නවා
1: සිලෙක්ට් වුණා, වඩුණා, අපි සම්මානය ලබා ගත්තා,
0: සම්මානිත වුණා. ඉතින් ඒ හැම දෙයකටම ඔබේ ලැබුණු සහයෝගය, ඔබේ ලැබුණු ආදරය මේ දේවල් තමයි
1: ශක්තියක් උනේ අපිට. ඒවා වචනවලට පෙරලන්න බෑ චමීර්.
0: අනිවාර්යම වචනවලට පෙරලන්න බැරි තරම් ලොකු සපෝට් එකක් අපිට ලැබුණා, ආදරයක් ලැබුණා. ඉතින් ඒ හැම දෙයකටම සුදි, හැම දෙයකටම ආදරේ, මේ සම්මානය යලි ඔබට
1: බාරයි.
0: ඉතින් ඒ සම්මානය මේ අරගෙන ඇවිල්ලා අපි ඔබට කියන්නේ ඒ අභිමානය අපේ හිතේ තියාගෙන සම්මානය ඔබට දීලා.
1: අපි දෙන්න විතරක් ගිහිල්ලා අවෝඩ් සෙරමනි එකේ මේ අවෝඩ් එක අරගෙන ආවට මේකේ පිටිපස්සේ දවැන්ත පිරිසක් ඉන්නවනේ.
0: සැබවින්ම දවැන්ත පිරිසක් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ඉහළ කළමනාකාරීත්වයේ ඉඳලා විශේෂම අපේ වැඩසටහන් කල්පනාකාරතුමන්, කපිල තිලකසිරි මැතිවන්, එවාගේ මින්ද්‍රසිරි සුරවීර මැතිවන්, එවාගේම තුසිත ගුණසේකර අපේ හිතවතා ඇතුළු අපේ කණ්ඩායම මේකලා. එතකොට මේ සියලු දෙනාගේ ශක්තිය, එවාගේම ලසන්ත අයියා අපේ ලයිබ්‍රේරියේ, මේ සියලු දෙනා අපිට දෙන සහයෝගයේ ශක්තිය එක්ක තමයි මේ ගමන අපිට මෙහෙම යන්න සහ මේ සම්මානය ලබා ගන්න හැකියාව ලැබුණේ අපේ පැත්තෙන්.
1: ඔව්.
0: අනිත් පැත්තෙන් ඔයාලා.
1: අහහ්. ඒක අමතක කරන්න බෑ. ඉතින් අපිට එක වෝට් එකක් හරි දීලා අපිට ආදරය කරන ඔයා නිසා තමයි මේ විදිහට අපිට සම්මානිත වෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. වාසනාව අපිට හිමි වුණේ. ඒ නිසාම මේ සම්මානය ඔයාටම බාරයි.
0: ඒ වගේම විශේෂයෙන්ම අපේ ගරු සභාපතිතුමන්, ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයේ මුල්ල මැතිතුමන්, ඒ වගේම සරත් කුමාර් පෙරේරා නියෝජ්‍ය සභා අධිකාරීතුමන් ඇතුළු සියලු දෙනා අපිට ලොකු ශක්තියක් වුණා. ඒ ශක්තිය අරගෙන අපි ඔබ ළඟට ආවා ඊවිනින් ඩ්‍රයිව් වලට මෙන්න මේ විදිය සම්මානෙකුත් අරගෙන.
1: ඉතින්
0: සම්මානේ හරියටම දැක බලා ගන්න නම්
1: පහට අපි ලයිව් එකක් එනවා මේ වෙලාවේ අපේ මැදිරියේ. ඒ සම්මානය තියෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා හවස පහ වෙද්දී ලකන අපේ ඔෆිෂියල් Facebook page එකත් එක්ක එකතුනොත් එහෙම අපි ලයිව් එකක් එනවා. ඔයාලා හැමෝම බලන්න, සම්මානය බලන්න. අපිට ආදරය කරන ඔයාලා හැමෝටම ආරාධනා කරනවා හවස පහට අපිව අහගෙන ඉන්න ගමන් ලයිව් එකටත් එකතු වෙන්න කියලා.
0: හවස 4:12 විනාඩි 12 වෙලාව. එහෙනම් හිත ඇතුළේ පුරවගත්ත ලොකු සතුටකුත් එක්ක අපි විනින් ඩ්‍රයිව් අදත් පටන් ගන්නවා. හවස 6:00 වෙනකන් ඔයා කැමති ආදරය කරන සින්දු අහන්න, ඒ වගේම මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා අපේ WhatsApp නම්බර් එකට. අදත් පුරුදු විදියටම
1: 0.7 0.3 0.5 0.7 0.7 0.3 0.5 0.7 වගේ WhatsApp message එක වෙනත වගේම මේ පැත්තේ වල පුලයිකපු තිනෝ. ඒ වගේම අපි Facebook post එක දාලා තියෙනවා. අද අපි ඒක පොඩක් වෙනස් විදිහකට අපි දාලා තියෙන්නේ ලස්සන මූණ දෙකක් සම්මානයක් අරගෙන ඉන්නවා. අර පුලයිකපු තිනෝ ලක්කට අපි official Facebook page එකට ගියොත් ඒ post එකටත් comment එකක් දාලා, like එකක් දාලා share කරලා ඒ පැතුනොත් එකතු වෙන්න.

0: ලකන රේඩියෝ ITN.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්, දුරකථනාංක 0111 286 1 0111 286 1 11 ෂණික ඇමතුම් 19,600.

0: Golden Voice. හෙට Golden Voice වේදිකාවට අතුරුගිරියේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහුපිටියෙන් හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, වන්නිපිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිණී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළුමුරගේ, බුලත් සිංහලින් රශ්මි එරන්දි, පිළියන්දලින් නෙත්මි අංජලි, කොට්ටාවෙන් අසීනා මිස්කි, හොරණින් හේෂා දිගයේෂා, මාවතගම මදුභාෂිණී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ Golden Voice අහන්න. අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්හඬ Golden Voice. හවස 4:20යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 55,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග

0: Lakhanda Radio ITN මේ පැයේ මොනම මතක් කිරීම සුරේකි මුමගතොට
1: පාරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
0: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හතරයි විනාඩි 25යි වෙලාව. අපි මතක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. තව අපි ඉන්නේ අර වෙන vibe එකක.
1: හරි. ඒක තව ඉතින් සතියක් විතර. නෑ ඒක හැමදාටම තියෙනවා. මම කියන්නේ ඒ අර කියන උණුසුම දැන් ඉන්නේ හොඳම උණුසුමේනේ. වචනේ ඉන්නේ ආද.
0: එහෙනම් කියන්නේ මෙච්චර මේ පරිසරය ආද සීතලයි වහිනවා.
1: හරි.
0: අපි මේ මේ මේක ඇතුලේ සීතලයි.
1: සීතලයි.
0: ඒත් අපි
1: රස්නේ.
0: අපි රස්නේ.
1: අපිට රස්නේ. ඕකේ.
0: අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. අපේ රටේ රසය රටේ සමයට බෙදෙන විජේ නිෂ්පාදන සමාගම හැමදාම රසවත්ම දේ අපිට කැම්වෙල්ට එකතු කරගන්න යාළගේ නිෂ්පාදන හඳුන්වා දුන්නා. ඉතින් ආඩම්බරයක් ලංකාවේ අපිට විතරක් නෙවෙයි විදේශ රටවල් ගණනාවක මේ රසය අරගෙන යන නිෂ්පාදන ආයතනයක් විදියට විජේ නිෂ්පාදන සමාගම අපිට එකතු වෙලා ඉන්නවා.
1: ඉතින් ආඩ බලංකම තියෙන වෙනද වගේම කැම ටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න එකට කරන්න තියෙන විජේ කුලබල ටික එකතු කරගන්න එක මොකද තත්වින් වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුලබල ටික ලැබෙනව නම් ඒ ලැබෙන්නේ අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන නමින්. ඒ නිසා නම බලලව විජේ නිෂ්පාදන මිලදී
0: දැන් වැස්ස වැටෙනකොට හිතනවා මේ මේ කොහොමද දැන් මේ ආව නැතුව මේ අපි සූර්ය බලයෙන් වැඩ කරන දේවල් අරගෙන මොකටද එහෙම කියලා කවුරු හරි හිතන්න පුළුවන්. හැබැයි මේ වැස්ස කොච්චර දවසක් කොයි කාලයක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් අපිට තියෙන්නේ අවිනිශ්චිත බවක් නේ. මේ හොඳට වැහැලා හොඳට ගලලා මේ මේ දෙගොඩ තලා ගිහිල්ලා ඊට පහුවදා ඉඳලා ආයිතින් හොඳට රස්නේ
1: අනේ අනකන් රස්නේ
0: මැරෙන්න ගිනියම් වෙනවා. ඉතින් එතකොට ඒ නිසා මේ ඔයාට සෝන පද්ධතියක් සවි කරගන්නවා කියන එක අවුවද වැස්සද කියලා බල බල ඉන්න එපා. ඒක සවි කරගන්න එකේ ප්‍රයෝජනය අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්.
1: ඔව් හැම කාලෙටම තියෙනවනේ වළංගු විදිහට.
0: ඔව් ඒක නිසා මේ ඩීප් ටෙක් සෝලර් පද්ධතියක් සවි කරගන්න විශේෂයෙන්ම හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක වැඩ කරන ටීම් එකක් ඉන්න යාළා එක්ක. ඉතින් ලංකාවේ ප්‍රොජෙක්ට්ස් ගණනාවක් සිදු කරලා මේ වෙනකොට හොඳ එක්ස්පීරියන්ස් එක්ක වාග ප්�‍රොජෙක්ට් එකට යාළා අත ගහන්න දැන් ලෑස්ති. ඉතින් ඩීප් ටෙක් සෝලර් පද්ධතියක් ඔයගේ වහල උඩ සවි කරගන්නවා කියලා කියන්නේ වැඩබිමේද, ගෙදරද, කාර්යාලයේද කියලා අදාළ නැහැ. කොතන සවි කරගත්තත් මේ වැඩෙත් එක්ක ඔයාලට ලොකු ඉතිරියක් ගන්න පුළුවන් විදුලි බිල පැත්තෙන්. ඒ වගේම ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් අතිරික්ත විදුලිය අලෙවි කරලා.
1: ඔව් ඒකේව ඩීප් ටෙක් සෝලා ගැන ඒ වගේම අපි වාටි කියලා තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන. අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න පිළිවෙල අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න සුවිශේෂී උමිලාඩු කිරීම එක මේ හැමදේම වාටි ඩීප් ටෙක් ආයතනින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා වැඩි විස්තර දැනගන්න ඩීප් ටෙක් ආයතනින් සම්බන්ධ කරගන්න 0711711111 කෝල් එකක් දෙන්න.
0: මිනිස්සු අපිට කොච්චර ආදරේද, මිනිස්සු අපිත් එක්ක කොයිතරම් ඉන්නවද, මේ හැම දෙයක්ම දැනෙන්න අපිට සම්මානයක් හරි ඇගීමක් ලැබෙන්න ඕන මිනිස්සුන්ගේ පැත්තෙන්.
1: නැත්නම්
0: අපිට මේක හරියට මැනගන්න විදියක් නැහැ. ඉතින් ඒක හොඳටම දැනුණු රාත්‍රියක් තමයි මේ දවස. ඉතින් මේ සම්මානය දකින දකින මාර්යක් ගානේ අපි Facebook එකේ අපේ post වලට ඒ වගේම ඊයේ දවසේ අපිට ලැබුණු සම්මානයක ඒ ලැබුණු ප්‍රතිචාරයක දවසක අද දවසත් ගෙවිලා තව දවස් ගානක් යනකම් මේ අපි නොහිතන මිනිස්සු පවා අපිට සමහර වෙලාවට කමෙන්ට් එකක් දාන සුබ පතලා තියෙන වෙලාවල්
1: තියෙනවා. හරි. අපිට මැසේජ් එකක් දාන්නෙත් නෑ. අපි ඔයාලා වහල අහගෙන ඉන්නේ. අපිවත් එකතු කරගන්න කියලා. හැබැයි ඔන්න අද ඒ තරමට අපිට සුබ පතලා මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා.
0: ඉතින් ඒ ආදරය අපි හිත ඇතුලේ දරාගෙන තමයි
1: මේ
0: වැඩේ ඉස්සරහට ලස්සනට අරගෙන යන්න බලාපොරොත්තු
1: වෙනවා.
0: හතරයි විනාඩි 28යි වෙලාව.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස් NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
2: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: දැන් එතකොට තමුන් හෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
6: එහෙමයි.
7: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
8: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆ්ස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න සංවිධානය MMC ITN Campus JJL Overseas Education
9: Lakhanda Radio.

ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල, බත්තරමුල්ල. දුරකථන අංක 0706 478 478.

0: අවසහතරයි විනාඩි 39 වෙලාව වාසනා වෘගා බලන්න හඳහන ලොතරැයියක් ගන්න ජීවිතේ දිනන්න කෙටි පාරක් හොයනව නම් ඔන්නාට පුළුවන් රුපියල් 40ක් වියදම් කරලම් හඳහන ලොතරැයිය කරගෙන ඔයාගේ වාසනා වෘගා බල ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න.
1: ඉතින් ඔයාට පුළුවන්කම තියෙන ළඟම ලොතරැයි කූඩුවෙන් යන ගමන් ගෙන ගමන් හඳහන ලොතරැයියම මිලදී අරගෙන ඔයාගේ ජයග්‍රහණික ඔයාගෙම කරගන්න. දැන් අපි කතා කරොත් එහෙම හඳහන ලොතරැයිය ගැන දස ලක්ෂපතියන් මේ වෙනකොට 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙන හඳහන ලොතරැයියෙන්. ඉතින් ඒ විශ්වාසයත් එක්ක ඔයාට පුළුවන්කම තියෙන ඔයාත් ලක්ෂපතියෙක් වෙන ගමන් රටේ සංවර්ධනයට අතුර දෙනෙක් වෙන්න ගන්න හඳහන ලොතරැයියම.
0: කාලගුණය ටිකක් අකාරුණික වෙලා තියෙනවා මේ දවස්වල. ටිකක් වැස්ස වැඩි වෙලා තියෙනවා සමහර ප්‍රදේශවලට. ගම් වතුර තත්ත්වයන් වාර්තා වුණා පහුගිය දවස්වල. ඉතින් මේ වැස්ස ටිකක් අර එක සැරේට වැටෙනවා ලොකු වැස්සක්. නිකන් ඉස්සර වගේ නිකන් පොඩි ෂේප් එකේ වතුර ටික බැහැලා යනකන් ඉඳලා ආයි පොඩි වැස්සක් වැටෙන එහෙම එකක් නෙවෙයි. ආයි වැටෙනවා වැටිල්ලක්.
1: ඔව් දන්නේ නැහැ කොහොම වහිනවද කියලා.
0: අර මොර සූරණ වැසි කියන්නේ.
1: අහහ
0: අන්නේ වගේ වැසි තමයි මේ දවස්වල වැටෙන්නේ. ඒකත් එක්ක මේ ඔබේ පරිස්සම ගැන ටිකක් හිතන්න වෙනවා. ටිකක් විශේෂයෙන්ම අකුණු අවදානම් තියෙනවා කියලා කාලුගුණ අංශ දැනුවත් කරලා තියෙනවා.
1: ඔව් දැන් සමහර ප්‍රදේශවලට හොඳටම වහිනවා.
0: ඔව් වැස්සත් එක්ක අකුණු අවදානමක් තියෙනවා. ඌව සබරගමු සහ මධ්‍යම පළාත්වල, අම්පාර සහ මඩකලප දිස්ත්‍රික්කවල මේකෙන් ප්‍රදේශවලට ප්‍රබල අකුණු ඇතිවීමේ පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇම්බර් මට්ටමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අද දහවල් 12ට නිකුත් කරන ලද මේ නිවේදනය අද රාත්‍රී 11:30 දක්වා බලන් වෙනවා කියලා තමයි නිවේදනයෙන් දක්වලා තියෙන්නේ. ඉතින් වැස්සෙන් වගේම අකුණු වලින් පරිස්සම් වෙන්න, නාය මන්තුරු තියෙනවා කියලා සැකයක් තියෙනවා නම්, ටිකක් ගස් ගල් පෙරලෙන ස්ථානයක නම් ඔබ ඉන්නේ, වගේම නායම් පූර්ව අනතුරු ඇඟවීම ඔබ නිරීක්ෂණය කරනවා නම්, මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා අදාළ අංශ දැනුවත් කරලා පුළුවන් තරම් ඉක්මනින් ඉවත් වීම කරන්න, ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන එක අපි ඔබට මතක් කරන්න ඕන.
1: දැන් තාවකාලිකව තද සුළං ඇති වෙන්නත් පුළුවන් කියන නිසා ඔයාගේ පරිස්සම ගැන ඔයා හිතලා කටයුතු කරන්න කියන එක ගැන මේ වෙලාවේ මතක් කරනවා.
0: කවුද අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙන්නේ. අද ගොඩක් අය විශ් කළා තියෙනවා අපිට, මම දැක්කා.
1: හරි, අද WhatsApp එක පැත්තට ගියොත් චමීත්
0: යන්න බෑ.
1: තීරණම අපිට සුභ පතල ආදරය, අපි අපිට ආදරය ප්‍රකාශ කරපු මැසේජ් තමයි ගොඩක් තියෙන්නේ. මං ඒ නිසා මුලින්ම යනවා බණ්ඩාරගමට. ප්‍රියා ඉන්නවා, අපිට සුභ පතල තියෙන එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. ඕකේ, ඊට පස්සේ අංජන ජයතිලක ස්තුති ඔයාට අතවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඊට පස්සේ මම යනවා නුවර පැත්තට. නුවරින් ප්‍රියංක මැසේජ් එකක් දාලා තියෙනවා, හදවතින් අපිට සුභ පතනවා කියලා තියෙනවා. ස්තුති ඔයාගේ ඒ කමෙන්ට් එකටත්. ඊට පස්සේ මම යනවා බුලත් සිංහලට. බුලත් සිංහල දහරා ඉනවා මේ වෙලාවේ. මම දාපු වෝට් එකට සතුටුයි කියලා තියෙනවා.
0: ඔයා දාපු වෝට් එකට ඔන්න අපිට සතුටුයි, වටිනාකමක් ලැබිලා තියෙනවා.
1: හරි,
0: thank you එකට ඇති.
1: ඕකේ, ඊට පස්සේ කොලියා පිටි නිලක්ෂියවත් එකතු කරගන්න ස්තුතියට. ඊට පස්සේ එස්එල් ප්‍රනාන්දු ඉන්න වරුදල් පොල ඉඳන් සින්දුකට එකතු වෙනවා මේ වෙලාවේ. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්න මඩපාති දන් ඔයාවත් එකතු කරගන්නවා.
0: සුදේෂ් මැසේජ් කරනවා වාල දෙන්නටම අපේ උණුසුම් සුභපැතුම් බාර ගන්න කියලා. දෙන්නකෝ
1: බා. අපි බාර ගන්නවා.
0: බාර ගන්නවා. දෙන්නකෝ. ඊට පස්සේ අමන්දා මැසේජ් කරලා තියෙන සින්දුවකට එකතු කරගන්න. අපි ඉන්නේ මාවනැල්ලේ කියලා තමයි මැසේජ් කරලා තියෙන. වගේම රුක්ෂි මැසේජ් කරනවා සින්දුවකට එකතු කරගන්න අම්පාර ඉන්නවා කිව්වේ. ඒ වගේම චමුදි, ඒ වගේම ගලහ ඉඳලා මැසේජ් කරලා තියෙන සෙව්වන් දියතුරු කටිය මත එකතු කරගන්න කියලා තියෙනවා. මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: ඕකේ.
0: රයිට්. එනම් මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ඊළඟ සින්දු අහන්න. ඔයාගේ මැසේජ් එකත් අපිට එවන්න පුරුවන්කම තියෙනවා.
1: 0743935937 0743935937 ඩොර පලංකම තියෙනවා මේ පැත්තේ. WhatsApp මැසේජ් එකක් දාන්න කාටියක් එකතු කරගෙනම සින්දුවක් අහන්න යන පලංකම තියෙනවා. එහෙම නැත්නම් යන්න අපේ ලකන ඔෆිෂල් Facebook page එකට. ඒ පැත්තේ අපි ඉවනින් drive අද post එක වෙනස් විදිහකට ඔයාලට දාලා තියෙනවා. ඒකටත් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා ආර පුළුවන් ඒ පැතනුත් එකතු වෙන්න. මතක තියාගෙන හවස 5ට අපි ලයිව් එකක් එනවා.
0: හවස 5ට, ඒ කියන්නේ තව විනාඩි 15ක් තියෙන හරියට.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා ඔහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්මු සමට දැනුම් දීමයි ඉවත් වෙන
4: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න

0: සුරකිමු මග තොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කඹුරුපිටිය.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මග තොට.
4: අවස 4 විනාඩි 50යි වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
7: ලකන්ඩ රේඩියෝ.

0: Evening Drive with Chamit and Charu.
1: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, දියසැල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි. කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන ප්‍රාදාන අභිමානයි රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්.
6: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
8: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
9: හතරයි විනාඩි 55යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව දැන් අපි ඔය පොඩි අයට එහෙම කෑම බීම දෙන්න ගියාට පස්සේ
10: හරි
9: අපි කරන ගොඩාක් ලොකු වැරදි තියෙනවා
10: අහහ
9: සමහර වෙලාවට අපි සමහර නිෂ්පාදන වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් නැත්නම් ඒ අඩංගු දේවල් මොනවද කියලා බලන්නේ නැහැ. ඒකේ තියෙන නම මොකද්ද? නිකන් පොඩි අය ආසා හිතෙන නමක් නම්.
10: හරි.
9: එතකොට යාලා ඉල්ලනවා නම් ටග් ගාලා දෙනවා. හොයන්නේ බලන්නේ
10: නැහැ. හරි.
9: ඒ වුණාට වෛද්‍යවරු මේ වෙනකොට කියන කතාවක් තමයි. ගොඩක් වෙලාවට ඔය දැන් අර ලා කොළ පාට, රතු, කහ මේ වගේ වර්ණ දීලා තියෙනවනේ එක එක ආහාරවල තියෙන සීනි තත්වයන් පෙන්වන්න. මේවා සම්බන්ධයෙන් දෙමාපිය ගොඩාක් වෙලාවට සැලකිලිමත් වෙන්නේ නැතුව ඒ තුමාතේට අරන් දෙන සමහර කෑම ජාති නිසා ගොඩාක් වෙලාවට බෝන වුණ රෝග දරුවන් තුළ වර්ධනය වෙන්න, ඒ වගේම විවිධාකාරයේ මානසික ආබාධ තත්වයන් වලට පත් වෙන්න මෙන්න මේ කියන මේ කාරණා වලට මේ පත් වෙන්න පුළුවන් කියලා මේ ආහාර ලබා දෙන ක්‍රම පටිපාටි කිසිම විධිමත් භාවයක් නැති වුණාම කියලා. ඊළඟට දෙමාපියෝ කියාගෙන යනවලු බර අඩුයි. බර වැඩි වෙන්නේ.
10: හරිම
9: ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
10: ඕ කනව හොරයි.
9: එහෙම කියලා කියනවා.
10: ඕකේ.
9: හැබැයි ඊට පස්සේ මේ ඇයි එහෙම වෙන්නේ කියලා එහෙම වෙන්න හේතුවක් නැහැ. මේ අපේ දරුව හොඳට කනවා.
10: හොඳට දේවල් දෙනවා අපි.
9: ඔව් අපි හොඳට දෙන දේවල්.
10: අහහ.
9: හැබැයි ගොඩක් වෙලාට කෘතිම දේවල් දියංගඩ බිස්කට් වර්ග ඔයගේ එකේ ජාති එකේ දේවල් වලින් බඩබුරවල විතරයි තිබිලා තියෙන්නේ.
10: ඔව්.
9: ඉතින් එහෙම නැතුව හරි විදියට දරුවන්ට පෝෂණය දෙන්න පුළුවන් විදියක් තියෙනවානේ
10: වෛද්‍යවරු
9: කියන මිඩ්වයිෆ් නෝනලා ඇවිල්ලා කියන ඒක ක්‍රම තියෙනවානේ මෙන්න මෙහෙම දෙන්න කියලා
10: අන්නේ
9: දේවල් ගැන අවධානය නැතුණාට පස්සේ තමයි ගොඩක් කාලවට ප්‍රශ්න ඇති වෙනවා කියලා කියන්නේ
10: ඉතින්
9: ලංකාව සම්බන්ධයෙන් ගතරවස් සෞඛ්‍ය පැත්තෙන් ඉහළ තලයක තියෙන රටක්නේ
10: ඉතින්
9: එහෙම රටක ළමයි ලෙඩ වෙන විදියක් නැහැනේ ගොඩක් වෙලාවට මේ දෙමාපියෝ කරන සමහර කෑම රටාවන් කෑම ලබා දීමේ රටාවන් ප්‍රශ්න නිසා තමයිලු මෙහිම මේ දේවල් වලට පත් වෙන්න ගොඩක්ම හේතු වෙලා
10: තියෙන්නේ.
9: ඉතින් ඒ නිසා මේ ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඔය සෞඛ්‍යමය පණිවිඩ අපිට ලැබුණොත් අපිත් ඔයාලට කියනවා. අපි දැනගත්තොත් දෙයක්
10: අපි කියනවා.
9: හොඳ දෙයක් නම් අපි කියනවා.
10: ලෝභ නැතුව කියනවා.
9: ලෝභ නැතුව කියනවා. ඒකේ හරි හැදෙයි කියලා.
10: ඕකේ.
9: මේ ඊළඟට මේ අනිත් කාරණාව තමයි දැන් මේ මොකද්ද මේ
10: මොකද්ද
9: ඒක පස්සේ කියන්න.
10: ඇයි? ඒ
9: වඩා අමතක වුණා.
10: ඇයි මාව දැක්කලා?
9: තව කාරණාවක් කියන්න හිටියේ අමතක වුණා.
10: අමතක වුණාද?
9: ඒක පස්සේ කියන්න. අපි ඊට කලින් මතක් කරන්න ඕන හදහන ලොතරැය ගැන. හදහන ලොතරැය වාසනාව ඔබට උරගා බලන්න පුළුවන්කම තියෙනවා රුපියල් 40ක් වියදම් කරලා.
10: ඒ
9: වගේම විජේ නිෂ්පාදන ගැන අපි කියන්න ඕන. විජේ නිෂ්පාදන කියවල පස්සේ 100%ක්ම අපේ රටේ නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙන්නේ. ඔන්න බය නැතුව ඕන කෙනෙක්ට පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ඕන කෙනෙක්ට
10: දෙන්න පුළුවන් දෙයක් විශ්වාසයෙන්.
9: ඔව් කැමරට එකතු කරගන්න පුළුවන් විශ්වාසයෙන් බයක් සැකක් නැතුව.
10: මොකද
9: යාළ 30 වසරක් තිස්සේ පාරිභෝගික ගැන විශ්වාසය ආරක්ෂා කරපු ආයතනයක්.
10: ඉතින්
9: කිසිම වෙලාවක කම්ප්ලේන් එකක් අරගෙන ලෙඩ දාගෙන නැහැ.
10: ඕකේ.
9: ඒ නිසානේ එක එක විදියෙන් සම්මාන සහතික ලැබිලා තියෙන්නේ.
10: අවුරුදු 30ක් තියෙන්නේ.
9: අවුරුදු 30ක් ISO 9001 SLS අනම් මනම් ඔක්කොම.
10: අනික අපේ රටේ විතරක් නෙවෙයි. ලෝකයේ සෑමටත් හැම්බෙදෙන නිෂ්පාදන පෙළක් තමයි විෂය කියන නමින් ලැබෙන්නේ. එනිසායි අපි ආට කියන්නේ ඔයගේ කැම ටික රසට ගුණට හදාගන්නව නම් ඔය එකතු කරගන්න ඕනේ කුළුබඩු සන්නාමය වෙන්න ඕනේ විෂය නිෂ්පාදන.
9: එහෙනම් ඉතින් අපි ඉවිනින් ඩ්‍රයිව් එක ලයිව් එකකට FB ලයිව් එකට Facebook ලයිව් එකක් එන්න හදන්නේ.
10: ඔකේ.
9: තව පොඩ්ඩකින් කටි රෙඩි වෙලා ඉන්න.
10: ලකන අපේ ඔෆිෂියල් Facebook page එක පැත්තට එනික්මන්ට.

0: Sakanda Radio ITN
1: Vangu gahala challi allala salli hoela athi velada
2: jeevithe godayana paata peennema nadda
1: ehenam minna vangu gahana jeevitheta ilakkaya
3: kalawak choya katta mangunu wenna one nam
2: satiye dinawala ude 10ta
1: 10ta vanguwa
2: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
2: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

Anna Radio ITN. Evening Drive with Chamin.

0: හවස පහයි විනාඩි 7යි වෙලාව ජීවිතේට අභියෝග එනවා.
1: හා
0: හා. කම්කටොළු ප්‍රශ්න ඔය දේවල් නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ.
1: වැටීම් වෙනවා.
0: ඔව් වැටීම් වෙනවා රිදීම් වෙනවා.
1: හරි.
0: එතකොට ඇඳීම් වෙනවා.
1: මේ ඔක්කොම වෙනවා.
0: ඔක්කොම වෙන්න ඕන.
1: හරි.
0: ඒකට කියන්නේ නස්පැත්තීම් කියලා.
1: ආහා හා. නස්පැත්තීම්.
0: අහලා තියෙනවද එහෙම වචන?
1: අහලා තියෙනවා.
0: ඔය ඔක්කොම නස්පැත්තීම් වුණාට පස්සේ
1: හරි ඔන්න යාන්තමට කියලා ගොඩ යන්න පුළුවන් වෙන අවස්ථාවකුත් එනවා.
0: ඔය යාන්තමට හරි ගොඩ යාගෙන එනකොට
1: හරි
0: අඩු ගානේ සෙරෙප්පුවේ පටියක් හරි කැඩෙනවා.
1: මං අහන්නේ ඇයි ඔයා එහෙම කිව්වේ?
0: නෑ එහෙම වෙනවා. ඒක වෙලා තියෙනවා.
1: ඔව් ඔව් ඔව්.
0: එහෙම වෙලා තියෙනවා. ඒ වුණාට දැන් එහෙමයි කියලා අතාරින්න බෑ.
1: නෑ අර වැටි වැඩි නැගිටින මිනිස්සයන් කියනවනේ ශක්තිමත්ම.
0: ඔව්. ඒ කියන්නේ වැටෙන වැරදෙන තැනින් ඒක එක්ස්පීරියන්ස් එකක් කරගන්න ඕන.
1: ඔව්.
0: ඔය විදුලි බුබුල හොයාගත්ත කියලා කියන්නේත් එහෙමනේ නේද? මමද කතාව අහලා තියෙනනේ.
1: ඒ
0: පොඩි කාලේට අරන් යන්න ඕනේ නෑනේ.
1: 999
0: වතාවක්ම වැරදිුණා.
1: හරි.
0: 10 වතාව 1000 වතාව විදුලි බල්බය හොයාගත්තපත් උනා කියලා කියනවනේ.
1: හරි.
0: එතකොට මේ ආට චෝදනා කරනකොට වාට මහ පරාද වෙච්ච මිනිස්සෙක් 990 වතාවක්ම පරාද වෙච්ච මිනිස්සෙක් කියලා කිව්වට
1: පස්සේ එකපාරක්වත් හරි ගියාද කියලා හවර පස්සේ
0: එයා දෙන්නේ උත්තරේ මම 999 වතාවක් වරදින විදිහ ඉගෙන ගත්තා.
1: හරි.
0: ඉන්දා
1: ලේසිද?
0: ඔව් ලේසිද. වැරදෙන තැන් 999ක් ඉගෙනගෙන.
1: ඔව්.
0: එතකොට 999 ආයි වරදින්නේ නැහැ.
1: ඒක
0: ඉගෙනගෙන.
1: ඔව්.
0: ඒ වගේ තමයි නේද?
1: අපිටත් එහෙම තමයි.
0: පිට වැටෙන්න වැටෙන්න.
1: හරි.
0: ඒවා අයවා ආශිර්වාදයක් කරගෙන නැගිටිනවා නම්.
1: ඔව්.
0: මිනිසුන්ට දිනන්න කොයි වෙලාවක හරි වෙලාවක් කියලා. ඉතින් ඒ විදිහට try කරන්න.
1: වාසනාව කොයි වෙලේ හරි ඔළුවට කඩාපාත් වෙනවා.
0: කඩාපාත් වෙනවා. අමුෙම කියනවනම්.
1: ඒ නිසා ඔයා ඔයාගෙන විශ්වාසයෙන් වැඩ කරන්න නැද්ද?
0: අනිවාර්යයෙන්. ඒ නිසා ඒ විදිහට විශ්වාසයෙන් වැඩ කරන අයට ජයග්‍රහණය හොයාගන්න අමාරු වෙන එකක් නෑ.
1: ඔව්.
0: හරි. එමනම් අපි අපේ Facebook live එක පැත්තට යන්නත් ඕනේ. ඉතින් අපි හවස පහේ පැය ඉන්නේ. දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: ඔව්.
0: සිද්ධාක් අහන message එකක් එවන්නත් පුළුවන්කම තියෙනවා අපිට.
1: WhatsApp එකට ඔයා තාමත් message එකක් දැම්ම නැත්නම් ඔන්නාට පුළුවන්කම තියෙනවා දෙවෙනි පැයදී අපිත් එක්ක එකතු වෙන WhatsApp එක පැත්තේ 0703935937 0703935937 ජාට පුළුවන්කම තියෙනවා message එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපි දැන් live එකක් කරනවා මේ talk එකෙන් පස්සේ. ඔයාට පුළුවන්කම තියෙනවා ලක්කඩ අපි official Facebook page එක පැත්තේ එන්න අපේ live එකත් එක්ක join වෙන්නත් ආටපලංකව තිනවා.

0: Lakhanda Radio ITN. Evening Drive with Chamit and Charu.
1: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දිය. ඊට අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දියයි.
3: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්
4: හවස 5:16 වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
6: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5, 50,000 සහ 25,000

මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. පාස්කු ඉදිරිදුර ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දිනකට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මීට සුළු වේලාවකට පෙර අධිකරණ තීන්දුව ලබා දුන්නා. ඒ අනුව මෙම නඩුවේ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 15, 16, 18, 19 යන විත්තිකරුවන්ට එරෙහිව ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වී ඇති බව ත්‍රිපුත්කර විනිසුරු මඩුල්ල තීරණය කළා. ඒ අනුව අදාළ චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බවයි ත්‍රිපුත්කර විනිසුරු මඩුල්ල සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම නඩුවේ 10 විත්තිකරුට එරෙහිව පවතින 16 චෝදනාව පමණක් ඔවුන් නිදොස්කර නිදහස් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා. ඒ අනුව 16 චෝදනාව හැර අන් සියලු චෝදනාවලට 10 විත්තිකරුද වැරදිකරු බවයි විනිසුරුවරුන් කියා සිටියේ. ඒ අනුව 12, 13, 14, 20, 21, 22, 23, 24 යන විත්තිකරුවන්ට එරෙහිව පවතින චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති අතර අදාළ විත්තිකරුවන් නිදොස්කර නිදහස් කරන බව විනිසුරුවරුන් මෙහිදී සඳහන් කළා. වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම අද රාත්‍රියේදී සිදු කෙරෙනු ඇති. මෙන්න නැවතත් එම විශේෂ ප්‍රවෘත්තිය. පාස්කු ඉරුදුන ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දිනකට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මීට සුළු වේලාවකට පෙර අධිකරණ තීන්දුව ලබා දුන්නා. ඒ අනුව මෙම නඩුවේ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 11, 15, 16, 18, 19 යන විත්තිකරුවන්ට එරෙහිව ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වී ඇති බව ත්‍රිපුත්කර විනිසුරු මඩුල්ල තීරණය කළා. ඒ අනුව අදාළ චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බවයි ත්‍රිපුත්කර විනිසුරු මඩුල්ල සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම නඩුවේ 10 විත්තිකරුට එරෙහිව පවතින 16 චෝදනාව පමණක් ඔවුන් නිදොස්කර නිදහස් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා. ඒ අනුව 16 චෝදනාව හැර අන් සියලු චෝදනාවලට 10 විත්තිකරුද වැරදිකරු බවයි විනිසුරුවරුන් කියා සිටියේ. ඒ අනුව 12, 13, 14, 20, 21, 22, 23, 24 යන විත්තිකරුවන්ට එරෙහිව පවතින චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති අතර අදාළ විත්තිකරුවන් නිදොස්කර නිදහස් කරන බව විනිසුරුවරුන් මෙහිදී සඳහන් කළා. වැරදිකරුවන්ට දඬුවම් නියම කිරීම අද රාත්‍රියේදී සිදු කෙරෙනු ඇති. මේකිනතවතරතුරු සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී බලාපොරොත්තු වන්නේ.

0: Lakhana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dina Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
2: Atharinna Bae Wageida Ne Obata Puluwan Visamaten Midenna Jeevithe Kotayanna Iwath Wenu
3: Dekya Surakimu Magatota ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කඹුරුපිටිය
5: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනිගමතුම් 19:10

Lakhanda Radio ITN Dasaka Tunaka Lakhanda Abhimani Samagi Navatama Radio Reality Lakhanda Golden Voice Happy Soyan සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: அவசர பகை வினாடி விசி அட்டாய் வினாவ வினின் டிரைவ் ஆகின இந்த விழாவ அபி மதா கரான விஜய் நிஷ்பாதன கேன விஜய் நிஷ்பாதன ரசய கன கியூட பாசே அபி கேமவேல ரசவாத் கரகான விவித காரிய தேவால யோதா கானோ ரசகாரக வர்ணகாரக சமஹார யோதா கானோ ஹபே மேவாயிங் அதுரு பிரதிபால அதுரு விபாக விந்தின் வேணக்கோட தமாய் தேரேன்னு அனே அபி மே தேவால நேத்து சுபாவிக தேவால பாவிச்சு கரானா மே பிரஷ்ன அது வேணே நே கியலா
1: எதுக்கோ ரீதி நவ கிஹிங் இவராய்
0: நவ கிஹிங் இவராய் அஸ்வயா கிஹிங் இவராய் ஸ்தாலேம் பேனலா
1: ஹரிசா
0: ඊට කලින් ඒ දේවල් ගැන හිතන්න ඕන ඒ විදිහට හිතුවොතින් ඔයාලා නිරෝගීව හැමදාම ඉන්න පුළුවන් අන්න ඒ ගැන කල්පනා කරන ආයත තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදන අරගෙන ඔයාලට ස්වභාවික රසය එකතු කරගෙන කැම වේල රසවත් කරගන්න පුළුවන් කියලා.
1: ඉතින් ඕනම කැමක් කටට රසට හදා ගන්නකොට අපි කියනවනේ ඕන අපිට අවශ්‍ය කුළුබඩු ටික තියෙන්න ඕනේ කියලා ගෙදර. ඉතින් ගෙදර ගෘහණිය රසට කැම ටික කට්ටියට හදලා දෙනකොට කුළුබඩු ටික ගැන ගොඩාක් හිතනවනේ. ඉතින් එහෙම හිතනකොට තමයි අපි ඔයාලට කියන්නේ ප්‍රමිතියකට හදලා තියෙන විජේ කුළුබඩු එකතු කරගන්න කියලා. ඉතින් විජේ නිවහනේ ඔයාලට කුළුබඩු ටික
0: සමහර වෙලාවට රුපියල් 40 වේදම් කරලා ඔයා හිතනවා නම් අනේ 40 අපරාදේ වෙයි මට දිනුමක් නැති වෙයි ජයග්‍රහණයක් නැති වෙයි මේක අපතේ ගියා කියලා පසුතැවෙන්න දෙයක් නැහැ. මොකද වැය කරන රුපියල් 40 ඔයාගේ අපත යන්නේ නැහැ, විශේෂයෙන්ම රටේ සංවර්ධනයට. ඒ වගේම ශේෂ්ඨ ගණනාවක් වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ මුදල් යෙදවෙනවා. ඒ නිසා ඔබේ මුදල් කිසිසේත්ම අපත යාමක් වෙන්නේ නැහැ, ජයග්‍රහණයක් නොලැබුණත්. ඒ නිසා හදහන ලොතරැයියක් අරගන්න කියලා අපි ඔබට මතක් කරනවා.
1: පුංචි රුපියල් 40ක් වියදම් කරන්න, ඒකෙන් ආඩු පුළංගම දින ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න. දැන් රටේ සංවර්ධනයට එක පැත්තකින් දායකත්වයක් ලබා දෙනවා කියලා කිව්වනේ හදහන ලොතරැයිය. එහෙම කියන්නේ රටේ රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වගේම දැයේ සංවර්ධනයට අතුරු දෙන්නෙක් වෙනවාට හැකියාව තියෙනවා කියලා පුංචි රුපියල් 40ෙන්. ඒ නිසා අපට කියන්නේ ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්නවා වගේම මේ දේවල් වලට දායකත්වය ලබා දෙන නම් මිලදී ගන්න මොහොනි ලොතරැයිය තමයි හදහන ලොතරැයිය කියලා කියන්නේ.
0: අපි මේ මාසේ පහු වුණාට පස්සේ ඔක්තෝබර් මාසේනවා කියන්නේ අපේ දිනය ලං වෙනවා කියන එක.
1: අපේ දිනය, අපි දෙන්නගේ දිනය,
0: අපි දිනය, අපේ දිනය ලං වෙනවා කියන එක. ඉතින් ලෝක ළමා සහ වැඩිහිටි දිනය සමරන්න
1: හරි එහෙම නමක් දාගෙන
0: අපි ආරාධනා කරනවා
1: හරි
0: එන්න කියලා දෙහිවල සත්වෝද්‍යානයේට. දෙහිවල සත්වෝද්‍යානයේට එන්න කියලා අපි ආරාධනා කරනවා ඔක්තෝබර් මාසේ 3 වෙනිදා. ඉතින් දරුවොත් එක්ක එන්න උදේ 8 ඉඳලා අලි සෙල්ලම් නතර වෙනතුරු. අලි සෙල්ලම් නතර වෙනතුරු කියලා අපි කියන්නේ
1: හරි
0: ඔයාට පුළුවන් සතුරු වෙන්න, විනෝද වෙන්න, තෑගි භෝග දිනා ගන්න බොහොම ඉහලින්. ඉතින් අපි මේ වැඩේ කරන්න ලෑස්ති කරගෙන යන්නේ. ඉතින් දරුවොත් එක්ක දෙමෝපිය එන්න එදාට ඇවිල්ලා අපි මේ දවස බොහොම ලස්සන සුන්දර විදිහට ගත කරන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
1: එදාට අපි දෙන්නත් එනවා, වරහන් ඇතුලේ දානවා.
0: වරහන් ඇතුලේ දාන්න අපි දෙන්නත් එනවා. රයිට්.
1: ආඩි පුළුවන් අපි දෙන්නත් එක කතා කරන්න.
0: ඔයාලට එන්න කියලා ආරාධනා කරනවා සතු අතට ඇවිල්ලා. මේ සතු දෙන්නත් බලන්න මොකක්ද?
1: මම නැතත්
0: එයා. හරිද? ඊට පස්සේ මේ අපි එවාගෙම මතක් කරනවා දැන් Golden Voice තරංගාවලිය මේ දවස්වල පැවැත්වෙනවා. එහෙටත් තරංග වටයක් පැවැත්වෙනවා. සිංහ මේ සිකුරාදාත් තවත් කණ්ඩායමකට ඉවත්ව යන්න සහ ඉදිරියට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් Golden Voice තරංගාවලියත් එක්ක අතර ඇඳෙන්න කියලා ආරාධනා කරනවා. මොකද බොහොම උණුසුම් තරගයක් තරංගාවලියක් බවට පත් වෙමින් තියෙන නිසා.
1: ඕකේ.
0: කවුදීද අපි අහගෙන බලාගෙන
1: මම යන්නේ ලයිව් එක පැත්තට. ලයිව් එකේ ගොඩාක් කට්ටිය ඉන්න අපිත් එක්ක එකතු වෙලා. කීතික විජේරත්න මතක් කරනවා. ඊට පස්සේ අංජන ජයතිලක අපිට විශ් කරලා තියෙනවා චමි චූටියට වෙන්න කියලා දාලා.
0: මං චූටියනේ පොඩි පොඩි පොඩි ළමෙක් නේද මෙයා. වැහෙනවා මේතරේ.
1: මේ චූටියට වෙන්න කියලා දාලා තියෙනවා. ඊට පස්සේ නිසංසලා කුමුදිනී මැලේසියාවෙන් නිෂු එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ඇත්තටම මඩත් ඇස්වලට කඳුළු ආවා කියලා දාලා තියෙනවා නිෂු. ඒ තරම් එයාට සතුට හිතිලා තියෙනවා. ඒ වගේම ශ්‍රීමා රණතුංග ඉන්නවා, එස්එල් ෆර්නැන්ඩෝ. ඊට පස්සේ දිනේෂ් මණ්ඩාර කොහොම හරි අවෝඩ් එක ගත්තානේ, ඒක තමයි අපේ සතුට කියලා දාලා තියෙනවා. Thank you so much. ඉතින් මේ කටිය ලයිව් එකේ එකතු වෙලා ඉන්නවා. ඉතින් ආරත් පුලංකම තියෙන අපි තව චූටි වෙලාවක් ලයිව් එකත් එක්ක ඉන්න පුළුවන්. ආරත් පුලුවන් අපේ ලක්හඬ ඔෆිෂියල් Facebook page එක පැත්තට ආවත් එහෙම ලයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: හවස 5යි විනාඩි 33යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඔයත් කැමැතිම ලස්සන සින්දු අහන්න, ඔයා කැමැති මාදරය කරන අයවත් එකතු කරගෙන එන්න පුළුවන්කම
1: තියෙනවා.
0: රයිට්, හෙනම් මේ මැසේජ් එකත් අපි බලන්න වාගේ බලාගෙන ඉන්නවා. රෑ වෙන කලින් මැසේජ් එකක් දාන්න.
1: ඔන්න ඔහෙ ලයිව් එක පැත්තටත් දෙන්න.
0: තා පොඩි වෙලාවක් අපි ඉන්නවා ලයිව් එකේ.

0: Dale o begi.
1: Evening Drive with Chamit and Charu. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
4: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
3: නොවිනස් වන රසවත්ම රසය.
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
5: ගැහැණු හිත් තියෙනවා හැම රෑම යහන් මත 3-4 ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්ති

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් ත්‍යාග සඳහා අනුග්‍රහය. ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය.
3: හවස 5:41.

0: නතලිය අලුත්ම සම්පත ආවෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: La Kanda Radio ITN. Obe Kotipati Sihinaya Ada Sabaveida Ratri 10ට Lakhanda Ahanna Jathika Lotharai Mandalaye Siyunuma Ticket Pattola Jagrahi Pratipala Ada Ratriyema Obata Kiyana Ekama Radiowa Lakhanda
1: Sihineka Tani Vela
2: Sachini
3: Nee මට නිකන් මැසේජ් එකක් දාලා කියලා තිබ්බා ඔයාලට කියන්න කියලා අදයාට එන්න වෙන්නේ නැහැ කියලා. අනේ මන්ද ඒක කිව්ව වෙලාව ඉඳන් ආ ෆෝන් ආන්සර් කරන්නේ නැත්නම් මැසේජ් කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ?
3: ඒ කියන්නේ ඉතින් එයාට එන්න වෙන්නේ නැහැ කියලා ඔයාලට කියන්න කියලා තිබ්බේ.
4: තිමිර උඩුල මත අධ්‍යක්ෂණයක්.
5: මොන්නේ? ඇයි තාත්ත අපිට මෙහෙම කරන්නේ? ආදි මොකද තාත්තර කරපු වැරද්ද?
6: නේ මන් දන්නේ නැහැ ෂෝටිදු. තාත්ත මොනවත්ම කියන්නේ නැහැනේ.
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
1: සීනෙක තනි වෙලා.
7: පහේ විනාඩි 46යි.
0: ලක්කන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන
8: සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: විසිදක සරල බහුතරයෙන් සම්මත කළ හැකි ශේෂාධික නීතිීන්දුව කතානායක දැනුම්දේ. දෝෂණ විරෝධී පනතේ 17 වගන්තිය 3/2 බහුතරයකින් හා ජනමත විචාරණයකින් ශේෂ්ඨාධික නීතිීන්දු කරයි. කාලගුණය අකාර්ණික වෙද්දී කොට්ටාස 13කට රතු නිවේදන. මන්න දණ්ඩෙන්ට කැපකළ සෞදි ශ්‍රී ලාංකික අනෝචන් බේරාගන්න රජයෙන් මෙහෙමක්. ෆිෂී ණය ශ්‍රේණිගත කිරීම වලින් සිතුනේ සිටි ශ්‍රී ලංකාව බී මට්ටමට.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සම්සහයතියට බලාපොරොත්තු වන

0: ලකන්ඩ රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනට තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: දැන් ඒක තමුන් හෙදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි.
0: ලකන්ඩ රේඩියෝ ITN
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: ටේකියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන
6: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කඹුරුපිටිය.
7: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරකිමු මගතොට. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: පහයි විනාඩි 55 වෙලාව. ගොඩක් වෙලාවට අපි අනුන්ගේ දේවල් හොයනවා නේද? අපි අනුන්ගේ දේවල් හොයනවා. අනුන්ගේ ගණන් හිලව් අපි ගණනය කරනවා. මෙයා මෙච්චර ගාණක් හොයනවා.
1: හරි.
0: අච්චර ගාණක් හොයනවා.
1: ඔව්.
0: එතකොට එයා මෙහෙම දිනු වෙලා තියෙන්නේ.
1: එයා මේ දේවල් තමයි ට්‍රික්ස් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ.
0: සමහර වෙලාවට ඒ අස්සට අපි නොදන්න කතාවකුත් ඇතුළට දානවා, රිංගවනවා.
1: හරි. අපි දන්නේ නැහැ.
0: ඔය කිව්වට ඔය සල්ලි හම්බ කරන්නේ ඔය නිකන් සාධාරණ සල්ලි නෙවෙයි.
1: ඕවා
0: කළු සල්ලි සුදු කරනවා.
1: අම්මෝ.
0: එහෙම කියලා අපි නොදන්න කතාවකුත් අර අස්සට දාලා
1: නැත්නම් වෙන විදිහකින් මොනහරි කියනවා.
0: මොනහරි කියනවා.
1: දන්නේ නැහැ, දැකලන්නේ, අඳුරන්නේ නැහැ සමහර වෙලාවට.
0: ඉතින් එහෙම කියලා මේ අර මනුස්සයට වෙන දෙයක් නැහැ.
1: ඒ
0: මනුස්සේ මනුස්සකගේ ගමන යනවා.
1: අපි කිව්වද කියලා දන්නේ නැහැ.
0: කිව්වද කියලා දන්නේ නැහැ. යා යාගේ ගමන යනවා. හැබැයි අර පැත්ත කිඳගෙන කතන්දර කී කී කතා හද හද ඉන්න මනුස්සය හැමදාම එක තැන.
1: මොකද
0: එයාට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහනේ.
1: නැහනේ.
0: අනිත් කෙනාට මොකක් හරි දෙයක් එයාගේ ගණන් හිලව් හදන්න.
1: හරි.
0: බැලුවාම එයාගේ බිස්නස් එකේ account හදන්නේ වෙන කෙනෙක්. ඒ කියන්නේ මේ දවසට මෙච්චර ගාණක්
1: හොයනවා.
0: ඒ
1: කාලේ ඔය වෙලාවේ අපිට හම්බ වෙන ගාන හොයාගත්තනම් මේ
0: ඔව් අඩු ගානේ දැන් මේ මිනිස්යාගේ ගාණන් හදන වෙලාවේ
1: හරි
0: රුපියා 100ක් හරි
1: එකතු කරානම්
0: තමන්ගේ පොකට් එකට දාගන්න වැඩක් ගැන කල්පනා කරානම් සමහර වෙලාවට අර මිනිස්සේගේ ගානට බැරි වුණත්
1: පොඩ
0: ආසන්නයට හරියන්න පුළුවන්කම ලැබෙනවා.
1: හිටපු තැනින් හරි අඩියක් ඉස්සරහට යන්න පුළුවන්.
0: අඩියක් ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙනවා.
1: ඕකේ.
0: අනේ ඉතින් ඒ නිසා එහෙම මේ නිකන් කාලය අපරාධේ නිකන් අනුන්ගේ account වැඩ කරන්න යන්න යදවන්නේ නැතුව.
1: හරි. ඉතින් ආසාවටත් එහෙම කරන කට්ටි ඉන්නානේ ඉතින්
0: නිකන් හොයලා
1: බලන්න.
0: හොයලා බලන්න. හොයලා බලන්න මොකද අනුන්ගේ account සදන්නේ. වාඩ ගෙවනවද? ඈ? පුදුම ආසාවක් නේ. පුදුම ආසාවල් තියෙන අනුන්ගේ account හොයලා.
1: නෑ ඒක ඒක වැඩක් නෑ මං කියන්නේ.
0: ඒකේ ගණන් හදලා ඔයාලට ඒක ඒක මා ඒක පුදුම ආසාවක්.
1: අයිනෝ.
0: ඒක නෙවෙයි.
1: වැඩක් නෑ
0: ඒක. තමන්ගේ දේකට තමන්ට 100ක් හරි රුපියල් 100ක් හරි පොකට් එකට වැඩෙන වැඩක් ගැන කල්පනා කරන එක ඊට වැඩිය වැදගත්.
1: ඒක තමන්ටනේ.
0: ඔව්. අරම කෙනෙක්ගෙන් ආදර්ශයක් ගන්න. ලොකු ගමනක් ගිහින් තියනවා. මනුස්සට කතා හදන්න නැතුව
1: මමත් උත්සාහ කරන්න ඕනේ කියලා හිතා.
0: ඔව්. එයා මනුස්සයා මාර මැච් එකක් ගහලා තියෙන්නේ. මමත් ඒ ගේම් එක ගහන්න ඕන.
1: ඒ try
0: එකක් දෙන්න ඕන කියලා.
1: මටත් බැරි කමක් නැහැ කියලා හිතා.
0: ඔව්. එහෙම හිතාගෙන වැඩ කරාට කමක් නැහැ. නිකන් බොරුවට නිකන් අපරාධ කාලේ නාස්ති කරන්න නැතුව.
1: කවුන්ටන්ට් වෙන්න එහෙම හදන්න ඕනේ.
0: අනුන්ගේ කවුන්ටන්ට් ලා වෙන්නේ නැතුව. හවස 5 විනාඩි 58යි වෙලාව. අපි විජය නිෂ්පාදන ගැන මතක් කරනවා. අන්න පාඩුවේ වැඩ කරපු මිනිස්සු. අවුරුදු 30ක් තිස්සේ අනුන්ගේ දේවල් හොයන්න නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ ප්‍රොඩක්ට් එක දියුණු කරගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ විශ්වාසය මිනිස්සු අතර රැකිලා තියෙන්නේ, රැඳිලා තියෙන්නේ. ඒ විශ්වාසය රකින්න තමයි හැමදාමත් හොඳ දේවල් විජය නිෂ්පාදන සමාගම අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
1: දැන් විජය නිෂ්පාදන කියලා කිව්වහම කුළුබඩු ටික කොහොමද දන්නවා? ගෙදර ගෘහණියගේ කුස්සියේ තියෙනම නිෂ්පාදන පෙළ තමයි විජය කියලා නමින් ලැබෙන්නේ. දැන් ඒ වගේම හවසට කෝපිකක් එහෙම බොන්න ඕනේ කියලා හිතනවා නම් ආට පුලංකම තියන කහට රසට හදාගන්න සුපිරි තේකක් විජය තේවලින් හදාගන්න. ඒ වගේම කෝපි රසයට කැමති ඔයා වෙනුවෙන්ම හොඳ කෝපි රසයක් තියෙන විජය කෝපි මිලදී ගන්න පුලංකම තියන මේ හැමදේම අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් මිලදී ගන්න අපේ රසේ රටේ සමර බෙදන විජය නිෂ්පාදන.
0: හවස 5 විනාඩි 58යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් එකේ.

0: තව සහය විනාඩි 7යි.
1: ලකඳ Golden Voice. හෙට Golden Voice වේදිකාවට අතුරුගියේ වෙනුරි රිද්මා, හංවැල්ලෙන් දිලිප් ප්‍රසන්න, බුලත් කොහු පිටියේ හෂාන් ප්‍රබෝධ, පාදුක්කේ ලසිත් චතුරංග, වන්නි පිටියෙන් රුවිෂාන් පෙරේරා, අලව්වෙන් ප්‍රභාෂිනී රත්නපාල, රත්නපුරෙන් තරිඳු කළුමුරගේ, බුලත් සිංහලින් රශ්මි එරන්දි, පිළියන්දලින් නෙත්මි අංජලි, කොට්ටාවෙන් අසීනා මිස්කින්, හොරණින් හේෂාදිගයේෂා, මාවතගම මදුභාෂිනී අත්තනායක. ඔබේ තරඟකරුවන්ගේ දක්ෂතා ගැන දැනගන්න සතියේ දිනවල සවස එකට ලක්හඬ Golden Voice අහන්න. ලක්හඬ Golden Voice.
2: ගැහැණුහිත් තියෙනවා හැම රෑම යහන් මත තුනට හතරට ඉරෙන පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්තිනේ.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: විජය නිවහනින් ගෙන විජය නූල්ස් එක අද රෑට හදලා බලන රසට කන්න දෙන්න ගෙදර අයට ඇලෙන බෙරිවෙන් නැතුව නියම රසට නූල්ස් එක හදා ගන්නව නම් විජය නූල්ස් ගන්න. එහෙම නැත්නම් ඉන්දියාප්ප ටිකක් වගේ හදන්න ඕනි කියලා හිතනවා නම් රතු ඉන්දියාප්ප සුදු ඉන්දියාප්ප මේ විදිහට කැමති විදිහට ගෙදර අයෝ කැමති විදිහට අර හදලා දෙන්න පුළුවන්කම තියෙනවා. විජය ඉන්දියාප්ප පිටි එකක් අරගෙන ඒ වගේම තෝසෙ ටිකක් එහෙම හදා ගන්නව නම් ප්‍රශ්නයක් නැතුව ලේසියෙන් හදා ගන්නව නම් අර පුළුවන්කම තියෙනවා. බය නැතුව අපේ රසේ රටේ සමර වේදන විජය තෝසෙ පිටි එකම මිලදී ගන්න. ළඟම වෙන සැලෙන් සුපිරි වෙන සැලෙන් නම බලලම මිලදී ගන්න. අනුකරණ නිෂ්පාදනයට රැවටෙන්නේ නැතුව විජය නිෂ්පාදන. හවස 6යි විනාඩි 18යි.

0: கண்ணாடி விசை தேகாய்
1: தசக்க துணக்க லக்கண்ட அபிமானிய சமகி நவத்தம ரேடியோ ரியாலிட்டிய லக்கண்ட கோல்டன் வாய்ஸ் அப்பி சோயான்னே සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්කඩ Golden Voice
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30ට on air politics
4: දෙන්නේ මාරාතිකයි.
5: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.
7: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
8: හරි, එවනම් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ගොඩක් වෙලා අපිත් එක්ක හිටියා. ඉතින් පරිස්සමට ගෙදර යන අයත් එක්ක අපිත් ගෙදර යන්න හදන්නේ. අයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක්ක මොන ගැන බලාපොරොත්තු වෙන්නේ? සුබ දවසක්. මම චරි.
7: ගිහින් එන්න ආට සුබ දවසක්. මම චාරු.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: පාස්කුනඩුවේ සැක්කරුවන් 24න් 15ක් වැරදිකරුවන් වේ. නවයක් නිදොස් කොට නිදහස්. 22 සරල බහුතරයෙන් සම්මත කළ හැකි. ශ්‍රේෂ්ඨාධික නීතිඳුව කතානායක දැනුම් දෙයි. දෝෂණ විරෝධී පනතේ 17 වගාතියේ 3/2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ශේෂ්ඨාධිකන්නේ තීන්දු කරයි. ෆිෂ් නය ශ්‍රේණිගත කිරීමලින් ශ්‍රී ලංකාවේ CCC+ සිට B- මට්ටමට. කාලකුණිය අකාර්මික වෙද්දී කොට්ටාස 13කට රතු නිවේදන. ජගත් මහමණ්ඩල සැසිය ඇරඹෙයි.

0: ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරේ ගෙනලිය ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ පාස්කුරිදා තස්ස ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නෞෆ මෞලවි ඇතුළු දැන්ට ජීවතුන් අතර සිටින විත්තිකරුවන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ තීන්දුව කළා. අද පසුරුවේ අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම ප්‍රහාරයන්ට චෝදනා එල්ල වූ තවත් 9 දෙනෙකු නිදොස් කර නිදහස් කර තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනින්නේ අධිකරණ භූමියේ සිටින අපනියෝජිත ගයන් ඇල්ලිගොඩ.
1: අපේ රටේ අහිංසක ජීවිත 269ක් පිළිගනිමින් තවත් අහිංසක ජීවිත 568ක් ආබාධිත තත්ත්වයට පත් කළ 2019 වසරේ එල්ල වූ ඒ අමානුෂික පාස්කු ප්‍රහාරයේ නඩුවට අදාළ තීන්දුව අදිනේදී ලබා දුන්නා. විශේෂයෙන්ම මේ නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මොඩලක් ඉදිරියේ වසර 5ක කාලයක් විභාගයට ලක් කරනවා. ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී තමයි මේ නඩුවේ කටයුතු අවසන් කරන්නේ. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මොඩල තීරණය කරා අද දිනේදී ඊට අදාළ තීන්දුව ලබා දීමට. කෙසේ වෙතත් මේ නඩුවට අදාළව විත්තිකරුවන් 25 දෙනෙක් සිටියා. නමුත් මේ නඩුවේ 17 වන විත්තිකරු රක්ෂිත බඳනාගාරයේදී මිය ගියායින් පසු නැවත චෝදනා සංශෝධනය කරමින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා 23,270ක් යටතේ නඩු පැවරීමට තමයි අධිකරණය කටයුතු කළේ. කෙසේ වෙතත් අදිනේදී එක පළවෙනි විත්තිකරුගේ සිට 9 වෙනි විත්තිකරු දක්වාත් 11, 15, 16, 18 සහ 19 යන විත්තිකරුවනුත් ඔවුන්ට එල්ල වී ඇති සියලු චෝදනාවලට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බැවින් ඒ සියලු චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් බව අධිකරණය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල විසින් නියම කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව දඬුවම් නියම කිරීම අද රාත්‍රියේදී සිදු කරනවා. කෙසේ වෙතත් මේ විත්තිකරුවන්ගේ ලයිස්තුවේ 10 වන විත්තිකරුට එරෙහිව එල්ල වී තිබෙන 16 වෙනි චෝදනාවට පමණක් මේ 10 වන විත්තිකරු නිවැරදි බව සඳහන් කරමින් ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළා. කෙසේ වෙතත් 10 වෙනි විත්තිකරුත් ඔහුට එල්ල වී තිබෙන සෙසු චෝදනා සියල්ලටම වැරදිකරු බවයි අධිකරණය මෙහිදී සඳහන් කළේ. ඊට අමතරව සෙසු සියලු විත්තිකරුවන් එනම් 12, 13, 14 සහ 20 සිට 25 දක්වා වූ සියලු විත්තිකරුවන් මෙම නඩුවෙන් මේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා. ඉතින් දඬුවමට ලක් වූ මේ වැරදිකරුවන් බවට පත් වූ සියලු විත්තිකරුවන්ට එරෙහිව දඬුවම් නියම කිරීම අද රාත්‍රියේදී සිදු කරනවා. අපි සූදානම් මේ පිළිබඳවත් තොරතුරු ඔබට කියන්නට මේ අධිකරණ පරිශ්‍රයේ සිට. ඒ වගේම තමයි අදිනේදී මේ තීන්දුව ලබා දුන්නේ මේ පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ වූ නැත්නම් ඍජුව දායකත්වයේ දැක් වූ ඒ චූදිතයන්ට එරෙහිව තමයි අදිනේදී මේ නියෝගය ලබා දුන්නේ. කෙසේ වෙතත් මේ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අංශ 3ක් යටතේ ක්‍රියාත්මක වුණා. ඒ අනුව මේ පාස්කු ප්‍රහාරයේ තොරතුරු ලැබී තිබියදී ඒ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙකුට එරෙහිව තවත් නීතිමය කටයුතු සිදු වෙනවා. ඔවුන්ට එරෙහිව විමර්ශන සිදු කරනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිව අධිකරණ නියෝග ලබා දීලා තියෙනවා. කෙසේ වෙතත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අංශයක් යටතේ විමර්ශන සිදු කරනවා. ඒ තමයි මේ පාස්කු ප්‍රහාරයට වක්‍රාකාරව සම්බන්ධ වෙමින් මේ ඉතාමත් කුමන්ත්‍රණකාරීව මේ පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වුවන් පිළිබඳව වෙනමම විමර්ශනයක් සිදු කරනවා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට. ඉතින් ඔබට මට රටට හෙට දිනේදී ඉදිරියේදී ඒ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයක් දැක ගැනීම හැකියාව ලැබේ. ඉතින් අපි සූදානම් අද දිනේදී මේ ලබා දුන් නඩු තීන්දුවේ වැරදිකරුවන් බවට පත් වූ ඒ විත්තිකරුවන්ට එරෙහිව ලබා දෙන දඬුවම් පිළිබඳව ඔබට ඔබව දැනුවත් කිරීමට ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළදී මම ගයන් ඇල්ලකොඩ සමන් නිරෝෂණ සමගින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩු තීන්දුවේ ඉදිරි තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමේ බලාපොරොත්තු වෙන්න අපි සමුගන්නවා.
0: මේ අතර අධිපති කැබිනට් තින දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් කරුණු විමසා සිටියා.
2: ඔය සියලු නඩු ඉදිරියට යමින් පවතිනවා. දැන් අදත් සුරේෂ් සලේ සම්බන්ධයෙන් නඩුවකුත් අද කැඳ වෙනවා. ඒකෙදී රෝහල් ගත කරගෙන ඉඳීම සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුටත් කරුණ ඉදිරිපත් කරන තියෙන උසාවියට ඒ තියත් වෙනවා. දැන් මං හිතන්නේ පාස්කු ඍදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන, නඩු පැවරීම, සාධාරණ තීන්දුවක් ලබා දීම පැත්තෙන් මෙතන ජනතාවට සැකයක් නැහැ. ඒ කටයුතු වේගව සිදුවෙන පවතින සමේ කාටවත් ගැළවීමක් ලැබෙන්නේ නැති බව අපිට කියන්න පුළුවන්. ඍජුවම සම්බන්ධය, උදව් කරපු අය, පහසුකම් සලසපු අය හැමදෙනාම නීති ක්‍රියාත්මක වෙනවා.
0: විසිතවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයා වෙත ලබා දුන් රහසිගත තීන්දුව ඉදිරිපත් කරමින්, එහිදී කතානායකවරයා සඳහන් කළේ 22 සංශෝධනය තුරෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි.
3: කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1, I wish to announce that I have received the determination of the Supreme Court in respect of the bill titled 22nd Amendment to the Constitution.
4: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගී ලක්කරන ලද 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සහ අධිකරණ සංවිධාන සංශෝධන නැමැති 50 කැඩුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමටත් මම කැමැති. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කැඩුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කිටුම්පතේ දෙවන වගන්තිය සඳහන් වැතිරේකයේ තුල අඩංගු 67ට එළඹෙන දිනේ යන වාක්‍ය ඛණ්ඩය 67 සම්පූර්ණ කළ දිනේ යන වාක්‍ය ඛණ්ඩින් ප්‍රතියෝජනය කළ යුතුයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කිටුම්පතේ දෙවන වගන්තියේ දෙවන වැතිරේකයේ ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනයේ එක් කළ යුතුයි. එසේම පළමු වැතිරේකයේ දක්වා ඇති වසර 6ක දුරකාල සීමාව මෙම පනත ක්‍රියාත්මක වන දිනේදී අගමිනිසුරු දුරයතරණ තැනැත්තෙකුට අදාළ නොවිය යුතුයි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ අධිකරණ සංවිධාන සංශෝධන 50 කිටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත්. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවේ කටයුතු වල දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරනවා.
0: මේ අතර 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව ප්‍රකාරව ලබන 25 වැනිදා පසුරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද කැබිනට් තීන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
2: විරෝධතාවලට මහජන උද්ඝෝෂණ වලට අයිතියක් තියෙනවා, ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි විරෝධතා හෝ උද්ඝෝෂණ වලට ජනමාචාරයක් ඇඳවන්න බෑ. ජනමාචාරයක් ඇඳවීමේ අයිතිය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 3/2 අමතරව ජනමාචාරයක් අවශ්‍යයි කියලා. එතකොට තමයි ජනමාචාරයක් ඇඳවන්න පුළුවන්කම තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය වුමනා තරම් අවස්ථාව ලබා දුන්නා මේ සම්බන්ධයෙන් පෙස්සන් ඉදිරිපත් කරන්න සහ ඒ පාර්ශ්වයට කරුණු දක්වන්නට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේම ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. මේ තීන්දුවේදී විතරක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙන මතයක් දරුවා කියලා කියන්න බෑ. මොකද ওই නීතිඥවරෝ, යෝජනාත් නීතිඥවරෝ, නීති සංගමයේ සමාජිකයන් හැමදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණයත් එක්ක අධිකරණයත් එක්ක වැඩ කරන අය. ඒගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේ වැනි දෙයක් කරන්නේ කොහොමද කියන එක. ව්‍යවස්ථා සංශෝධනයකදී ක්‍රියා පටිපාටිය සිදුවුතු පිළිවෙල තමයි සිදුවුනේ. කෙනෙකුට ඉල්ලන්න පුළුවන් ජනමාචාරයක් අවශ්‍යයි කියලා. නමුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථා වගන්තයක් සංශෝධනයේදී ජනමාචාරණයක් අවශ්‍යයිද නැද්ද කියන එක අවසානයේදී ව්‍යවස්ථාවට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කරනවා. යනවා තමයි මේ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විචාර මණ්ඩලය විසින් ඒ තීන්දුව කතානායකවරට ලබා දුන්නේ. කතානායකවර අද උදෑසනක ප්‍රකාශයට පත් කළා. ඒ නිසා අපි ඒ සති 3ක කාලය අවසන් වුණාට පස්සේදී මේ 24 සහ 25 දෙදින විවාදයක් ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධ විවාද කරන්නට සහ විවාද අවසානයේදී 25 වෙනිදා හවස 7ට ඡන්දෙ මුසි පවත්වන්නට. ඒක තමයි ව්‍යවස්ථාවේ දැක්වෙන පිළිවෙලට ව්‍යවස්ථාට අනුකූලව අපි මේ කටයුතු කළා තියෙනවා.
0: දෝෂණ විරෝධී පනත් කිටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, 17 වගන්ති 3/2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. එම තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව හමුවේ අද ප්‍රකාශයට පත් කළා.
3: කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1, I wish to announce that I have received the determination of the Supreme Court in respect of the bill titled 22nd Amendment to the Constitution.
4: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගී ලක්කරන ලද 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන නැමැති 50 කැඩුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී තිබෙන බවත් එය පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමටත් මම කැමැති. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති 50 කැඩුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පතේ දෙවන වගන්තිය සඳහන් ව්‍යතිරේකය තුළ අඩංගු 67ට එළඹෙන දින යන වාක්‍ය ඛණ්ඩය 67 සම්පූර්ණ කළ දින යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතුයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පතේ දෙවන වගන්තියේ දෙවන ව්‍යතිරේකය ලෙස පහත දැක්වෙන ප්‍රතිපාදනය එක් කළ යුතුයි. එසේම පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර 6ක දුරකාල සීමාව මෙම පනත ක්‍රියාත්මක වන දිනේදී අගමිනිසුරු දුරේ දරන තැනැත්තෙකුට අදාළ නොවිය යුතුයි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත්තේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කිටුම්පතේ විධි විධාන ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත් ඒ පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පාර්ලිමේන්තුවේ කටයුතු වල දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරනවා.
3: Majority of the parliament. I order that the full determination of the Supreme Court to be printed in the official report of today's proceeding.
0: රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ 95ක් පමණ මේ වන විට සපයා දී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් පවතින්නේ නම් ප්‍රාදේශීය මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඇති බවයි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද පාර්ලිමේන්තුවට යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා තිබෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ
5: රෝහල්වල දෛනික මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා ඖෂධ 886ක ප්‍රමුඛතා ලයිස්තුවක් හඳුන්වා දීලා තියෙනවා. මෙම ප්‍රමුඛතා ලයිස්තුවේ ජීවිත ආරක්ෂක ඖෂධ 13ක් අයත් වන අතර එම ඖෂධ 13ම ආයතනවල පවතිනවා. ඒ අනුව ජීවිත ආරක්ෂක ඖෂධ 100ක් ආයතනවල පවතිනවා. තොග පවත්වාගෙන යා යුතු අත්‍යවශ්‍ය ඖෂධ 618ක් ප්‍රමුඛතා ලයිස්තුවේ අඩංගු වෙනවා. ඒ අතරින් 585ක් මෙවනට ආයතනවල පවතිනවා. ප්‍රතිශතයකට ගත්තොත් ආයතන සතුව පවතින ප්‍රමාණය 94.66ක්
6: කිව්වා 94.0 ගානක බෙහෙත් තියෙනවා කියලා ඉවරලා. එතකොට 105 ගානක හිඟයක් තියෙනවනේ තොග. හැබැයි මේ බෙහෙත් වර්ග වලින් මේ කීපයක් කියන්න පුළුවන්ද මොකද්ද කියලා?
5: ඔබතුමා බෙහෙත් වර්ග විදිහට අහලා නැහැ. ඒ ලේඛනයේ මගේ ළඟ නැහැ. අපේ ස්වාස්ථ්‍ය පද්ධතිය තිබෙනවා සියල්ලම. මේ ඇවිල්ලා අපි MST එකෙන් සපේන ප්‍රමාණය හදිසියෙන්වත් එක්ක සපේම් කාර්යයේ ප්‍රශ්නයක්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රශ්නයක්, නැත්නම් ප්‍රසම්පාදනයේ බාරගෙන සපේමේදී ඇතිවන දෝෂ, ඒ ආදී සියල්ලට පිළිතුරක් හැටියට ප්‍රාදේශීය මිලදී ගැනීම කරන අවශ්‍ය මුදල් ලබා දීලා තිබෙනවා. ඔබතුමාටම පේනවා ඇති දැන් ගිය වසරේ අයවැය ඉදිරිපත් කිරීමේදී ඔබතුමාලා කියපෝය OS ලේඛනය දැන් එහෙම නැහැ. ඒ සියල්ල ලබා දීමට ප්‍රාදේශීය මිලදී ගැනීම වලට අවශ්‍ය මුදල් රජයෙන් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඒකත් සම්පූර්ණ කරගෙන යනවා. මට හිතෙනවා මේක 98 කරලා 99 එකට ඉක්මනටම ගෙන්න පුළුවන් කියලා.
0: අයහපත් කාලගුණ හේතුවෙන් දිස්ත්‍රික් 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක පවුල් 458කට අයත් 1616 දෙනෙකු බලපෑම් බිල ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. පවුල් 26ක පුද්ගලයන් 94 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන තුනක රඳවා සිටින බවයි ඒ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. පසුගිය 18 වනදා සිට ආපදාවලින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන් වී තිබෙනවා. මේ අතර බෙංගාල බුක්කේ පීඩන අවපාතයේ ඉදිරිපැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇතිවන බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එනම් දිවයිනේ නීත දෙක ප්‍රදේශවල වැසි තත්වය ඉදිරි දින කිහිපෙදිත් පවතිනවා. බසාහිර, සබරගමුව, මධ්‍යම සහ වයම් පළාත්වලත්, ගාල්ලෙමින්ම මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ. උතුරු මැද පළාතේ සහ මන්නාරම් දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඌව පළාතෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සඳහන් වන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලයේ හම්බවතුර මෙන්ම මාතරේ දිස්ත්‍රික්වලත් මිටින් මිට තද සුළන් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනවා. එමෙන්ම මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය ඉතා ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකි බවටයි දීපල සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙන්නේ. මේ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට නිකුත් කර ඇති නායම් අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක බව ජාතික ගුණනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්කඟ ඩෝනිය සහ කලුංගගෙහි කුඩාගඟ උපඩෝනිය සඳහා නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ඉදිරිපැය 24 සඳහාද දීර්ඝ කර ඇති බවයි. ආයෝජන සහ කර්මාන්තාශිත රාජ්‍ය ක්‍රියාවලි කඩිනම් කිරීමේ අරමුණින් ස්ථාපිත කළ ව්‍යවසාය ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර සහ ආයෝජන කටයුතුවලදී රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියමන බාධා ඉවත් කිරීම මෙන්ම අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලි කඩිනම් කිරීමයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හෝ පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණයේ සමග මතුවන ගැටලු සඳහා විසඳුම් ලබා දීමද මෙම මධ්‍යස්ථාන හරහා සිදු කිරීම නියමිතයි. අදාළ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමද ඉන් සිදු කරනවා. ව්‍යවසාය ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබෙන්නේ කොළඹ 7 හෙක්ටර් කොප්පෑකඩුව මාවතේ. ඒ විවෘත කරුණේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තේ අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා.
7: අපේ මේ මධ්‍යස්ථානය කියන්නේ වන් ස්ටොප් ෂොප් එකක් නෙවෙයි. ඊට එහා ගියපු මේ ආයතන මිනිස්ට්‍රීස් ගණනාවක් එකතු කරලා නිරන්තරයෙන් ඔවුන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ තියෙන සිස්ටම්ස් පවා අපි ප්‍රොසෙසස් ඔක්කොම වෙනස් කරලා මේ ව්‍යවසායකින්ට වඩාත් ප්‍රයෝජනවත් වෙන ආකාරයට පහසුවෙන් වැඩේ කරගන්න පුළුවන් විදිහට හදන්න.
0: ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම ට්‍රිපල් සී ප්ලස් මට්ටමේ සිට බී මයිනස් මට්ටම දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිෂ් රේටින්ස් පියවරගෙන තිබෙනවා. ඒ සමග ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම ස්ථාවර ලෙසද ෆිෂ් රේටින්ස් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවර කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම හේතුවෙන් විදේශ මුදල් අවධානම අඩුවී ඇති බවයි ෆිෂ් රේටින්ස් පෙන්වා දෙන්නේ. එමෙන්ම රාජ්‍ය මූල්‍ය සහ විදේශීය ගිණුම් තත්ත්වයන්හි සිදු ඇති වර්ධනය මෙන්ම විදේශ විනිමය සංචාර ක්‍රමයෙන් ගොඩනැගීමට ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට බලපෑති කරුණු ලෙස සඳහන් කර තිබෙනවා. 2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමවල පහළට ගිය අතර 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ෆිෂ් ආයතනය ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම රිස්ට්‍රික්ටඩ් ඩිෆෝල්ට් තත්ත්වයෙන් ට්‍රිපල් සී ප්ලස් දක්වා ඉහළ නැංගුවා. 2025 ඔක්තෝබර් මාසයේදී එම ට්‍රිපල් සී ප්ලස් ශ්‍රේණිගත කිරීම තවදුරටත් තහවුරු කර තිබුණා. මේ අතර මෙවර ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමත් සමග ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ තුළ ඇති ණය අවධානම් තත්ත්වය පෙරපැවති මට්ටමට වඩා වෙනස් වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම සහ ණය සේවීකරණය සම්බන්ධ අභියෝග රටේ ණය ප්‍රතිකරද බලපාන ප්‍රධාන දුර්වලතා ලෙස ෆිෂ් රේටින්ස් පෙන්වා දෙනවා. විදේශ විනිමය සංචිත තවමත් සීමිත මට්ටමේ පැවතීමද අවධානම් සාධකයක් ලෙස එම ආයතනය සඳහන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවයේ තවදුරටත් ශක්තිමත් කිරීම, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ විදේශ විනිමය සංචිත වර්ධනය කිරීම ඉදිරි කාලයේදී වැදගත් වනු ඇති බව ආර්ථික විශ්ලේෂණවලදී පෙන්වා දෙනවා. මැද ප්‍රතික පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන මිලට එල්ලවන බලපෑම පාරිභෝගික ජනතාවට ලබා දීමට රජය කටයුතු නොකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තින දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්
2: රජය මාස 3කට රුපියල් බිලියන 57ක සහනයක් ලබා දුන්නා. ඒ තෙල් බිල ඒ තත්ත්වයෙන් වැඩි නොකර පවත්වාගෙන යන්නට. ඊට අමතරව විදුලි බිලට අපි බිලියන 17.5ක සහනයක් ලබා දීලා තිනවා යුනිට් 180ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට. ඒකට තමයි පරිපූර්ණ ගැස්සමේන්තුව පාර්ලිමේන්තුවේ හෙදි ඉදිරිපත් කරන්නේ. යලිත් වටේකින් මේ තෙල් මිල වැඩි වීම පිළිබඳව අපි සලකා බලමින් ඉන්නවා. ඒක සමස්ත බරම ජනතාව මත පටවනවා වෙනුවට යම් සහනයක් රජයට ලබා දෙන පුළුවන්කමක් තියනවද කියන එක. කියන වෙනමකුත් නෙමෙයි භාණ්ඩාගාරයේ තියෙන මුදල් වලින් කොටසක් මේ වෙනුවෙන් යොදවලා ඒ බර රජය අරගෙන ඉතුරු කොටස අපිට කළමනාකරණය කරගන්න. ඒ සම්බන්ධය තමයි කොතරම් මුදලක්ද කියන එක අවසාන එකතාවයක නෑ. නමුත් රජය හැමතිස්සම කල්පනා කරනවා මේ සමස්ත බර ලෝක වෙළඳපොලේ වැඩි වෙන ප්‍රමාණයම ජනතාව මත පටවනවා වෙනුවට යම් සහනයක් මේ භාණ්ඩාගාරයෙන් දෙන්න පුළුවන්ද කියන එක සියලු භාණ්ඩ ආසියාවල මිල යම් මට්ටමක පවත්වාගෙන යාමට උදව් උපකාර වේවි.
0: මේ අතර අපරාධ වලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඒ වනතනිකුත් කර ඇති හිටපු අමාත්‍ය බැසි රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාති විදිග නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
2: විවිධ රටවල තියෙන නීති විවිධාකාරයි. ඒ අනුව ඒ රටවල පවතින නීතිත් එක්ක යමින් ලංකාවට අවශ්‍ය අපරාධ කරුවන් ගෙන්නන්න රජය කටයුතු කරනවා. සමහර රටවලින් අපිට ගිහිල්ලා තිබෙන ඒ රටවල නීතිය සහ අපේ රාජතාන්ත්‍රික ගනුදෙනුත් එක්ක එය අරගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා. සමහර ඒවා එහෙම්මම බෑ. සිංගප්පූරේ එහෙම්මම බෑ. නේද? ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම්මම බෑ. ඉතින් අපි ඒවට අදාළ කරන පියවර අනුගමනය කරමින් ඉන්නවා. හැබැයි රජයේ අරමුණ බවට පත් වෙන මේ අපේ රටට හානි කරපු අපරාධ කරුවන් සියල්ලම ගහලා අපේ අධිකරණ පදිදු යටතේ අවශ්‍ය කරන දඬුවම් ලබා දී. කාටවත් විශේෂයක් නැහැ. පාතාල සම්බන්ධයිද දේශපාලන සම්බන්ධයිද ඒක අදාළ වෙන්නේ නැහැ. රටේ නීතිය හරියට අපරාධයක් කරා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි මැදිහත් වෙනවා.
0: ලෝකයේ රටවල් 193ක රාජනායකින් එක්වන 81වන ජාතික මහා මණ්ඩල සැසිවාරයේ ප්‍රධාන විවාදය අද ඇමරිකාවේ නිව්යෝක් නුවරදී ආරම්භ වුණා. ලෝක සාමය හා ආරක්ෂාව, ගෝලීය සංවර්ධනය, දේශෝනික විපර්යාස සහ ජාතින්තර සහභාගිතාව අතර ප්‍රධාන කරුණු රැසක් මෙවර සැසිවාරයේදී අවධානයට ලක් කිරීම නියමිතයි. 81වන ජගත් මහා මණ්ඩල සැසිවාරය නිල වශයෙන් ආරම්භ වුණේ පසුගිය අටවැනිදා. ඒ ප්‍රධාන විධායක අද සිට ඒ ප්‍රධාන විවාදයේ අද සිට 26 වෙනිදා දක්වා සහ 28 වෙනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. රටවල් 193ම නියෝජනය කරමින් රාජනායකින් අගමැතිවරුන් සහ ඉහළපෙළේ රාජනියෝජිතයින් ඊට එක්වනවා. විශ්වාසී අලිගොඩනැගීම සහ පරිවර්තනය කළමනාකරණය කිරීමෙන්ම සියලු දෙනා වෙනුවෙන් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවිධානය යන්නයි මෙවර සැසිවාරයේ ප්‍රධාන තේමාව වී තිබෙන්නේ. ආසියා ක්‍රීඩා උලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට ඉන්දිය කාන්තා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම කඩලු තුනකට ලකුණු 216ක් රැස් කළා. ස්මෘති මන්දනා ලකුණු 79ක් ලබා ගත්තා. පෙරදිනම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දු වාර 15යි පන්දු 4කදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 69ක් පමණයි.
8: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: පාස්කුනඩුවේ සැකකරුවන් 24න් 15ක් වැරදි කරුවන් වෙයි. නවයක් නිදොස් කොට නිදහස්. 22 සරල බහුතරයෙන් සම්මත කළ හැකි. ශ්‍රේෂ්ඨාධික නීතිඳුව කතානායක දැනුම් දෙයි. දෝෂණ විරෝධී පනතේ 17 වන වගන්තියේ 3/2 බහුතරයකින් සහ ජනමත විචාරණයකින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරයි. ෆිෂර්නයි ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාවේ CCC+ සිට B- මට්ටමට. කාලගුණය අකාර්මික වෙද්දී කොටස 13කට රතු නිවේදන. ජගත් මහා මණ්ඩල සැසිය ආරම්භයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
8: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 6:56.

ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969579

0: शुभ संध्या वक अरे सतटू हितन संध्या वक मटन मट हम मेवर राज्य साहित्य सम्मान काव्य ग्रंथ सम्मान दिन आगत
1: वारखन मुहुदु उयनाक वगे गेंबरते महा गोशा नगा एतुलतिन रैली बिंदिन नेव बंदक परलु तेर पुम वेरेन दरागेन ओरुपारु गाल वेन मंकडाक हदवतिन पिरिमादिन गहनु हित्तियन वा हेमरेम यहान मत तुनत हतरत इरेन पहन पेल लंगदी बीम बलागेन एस्वलिन पत्तिनेट गिनितियन अहक्कल पसुत कोल अतुरिकेली मुल पोतु गहक नम्मेय निहंडव धरा गतयतु
0: एत्ते कतमय मामा दावे में कता भाट एप्री करन गीत एगी निर्माण गेन अपी में इदरी खाले गत करम ओबट कोहम देने विद के लहीद अनको में दिदास विसी हाय वासरी राज्य साहित्य सम्मान उल्ले हुंदब काव्य संग्रह नम उने मुहुलु मुक्तक नमीन मैं आमुतु नामट मट हरी कुतु हालया कहते हुए इट पशु ए लीवे खाऊ दगीला होयल बेलुआ ऐति बुना अनुराधा निलमिनी के नाम ऐ खावी वितरक ने केटी कथावत नव कथावत माधुर्य दिनिया के दिए ट पुत पत कलावत ग्रंथ करने सियालिम सहन काले का ये दुनिया के निक मामा इधर नम से आनु पहिए वासरी वागे मगे गवन पटांगत
2: मामा मरी एक अट आनु हाथरे मैं ही हाथरे मामा मैं खात्रु मंडली टे संबंध में ने दार्मरात ने पेरे रम हाथ में आगे आराधने एके नॉलियो कुदेहक ने मांग ही तलने
0: इधर आपे जनाप्रिय म पुत पत्ने काले
2: මේ මානවීය ප්‍රේමයේ සඳුරුතෙන්
0: සොයාගෙන යනවා. ඒ අතරදී අපිට සොඳුරුම දේවල් විතරක් නෙවෙයි හම් වෙන්නේ. ඒක ලෝකේ
2: ස්වභාවයනේ.
0: ඉතින් අපි උත්සාහ කරනවා ලෝකේ සොඳුරු කරන්න මේ ගත වෙන හැම මොහොතක්ම අපිට වටිනවා. ඒතකොට මේ හැම මොහොතකම අපි රස විඳින දේත් අපිට හිතන්න දෙයක් ඉතිරි කරන දෙයක් තත්වයකට පත් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට අනුරාධා මුළු කාලෙම ලියන්න උත්සාහ කරන්නේ දෙත් ඒ වගේ නේද?
2: ඇත්තටම මං හිතන්නේ මං විතරක් නෙමේ නිර්මාණ කාර්යයේ නියැලෙන හැම කෙනෙක්ම දැන් නිර්මාණ කාර්යය කියලා ගත්තොත් අපි කවිය, කෙටි කතාව, නව කතාව වෙනත් සාහිත්‍යංග වගේම අනිත් පැත්තෙන් සිනමාව, වේදිකා නාට්‍ය, ගීතය මේ හැම දෙයක්ම ඒ පරිකල්පනීය කාරණා. එතකොට මං හිතන්නේ මිනිස් පරිකල්පනීය ශක්තිය ඉපදෙන්නෙම ඒ ඒක ජනනය වෙන්නෙම මානව පැවැත්මේ යහපත වෙනුයි.
0: ඔබ ලියනවා ඔබේ නාරි සූත්‍රය කෘතිය නාරි සූත්‍රය කාව්‍යාලේඛයේ විදිහට තමයි හඳුන්වන්නේ.
2: හඳුන්වන්නේ.
0: එතකොට එහි තැනක තිබුණා කොතනින් පටන් ගත්තත් අන්තිමට ඔබ කැමති දකින්නට මගේ නිරුවත. හැබැයි මම කියන්නේ හුඟක් ලස්සන නරක ගෑනුන්ගේ නිරුවතට යටින් තියෙන හදව. මම ඒකට කැමති වුණා. මගේ ඔළුවේ නිතර රැවදුන ගීතයක් තියෙනවා සහ තාමත් තියෙනවා. මේ කවියත් එක්ක මට ඒ ගලපන්න පුළුවනි. අධිනීතිඥ රම්බණ්ඩ සෙනවිරත්න ලියූ අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදිකාවන් ගැයූ

0: මේදක අතරම ගක් සමානකමක් මන්දකිනවා. ප්‍රවීන් කිවිදයක් විදිහට සහ අද දවසේ අපට ලංවෙන්නට බැරි තැනක ඉන්න සිංහලයෝ කවියෝ කියල කතාවකුත් තියෙනවාන දෙපදයක් ගොතාගන්න සිවපදයක් ගොතාගන්න අපිටත් හැකියාවක් තියෙනවා. අපි හැමෝගිම එකක ජීවිත එකක තැංගල දෙපිත් කවියක් කෘට ගල තියෙනවා. හැබැයි ඔබ ඉන්න තැනට අපට ලංවෙන්නට හිතන්නටුවත් බෑ. මම කැමති කිවිදයක් විදිහට ඔබේ ගීතරස වින්දනයේදී මොන විදිහේ ගීත වෙතද යොමු වෙන්නේ කියන කාරණයක්
1: මට ඇත්තටම දැන් අර මානවීය ගුණය, ඒ කියන්නේ මනුෂ්‍යත්වය කියන සංකල්පයේ මේ ඔබතුමාගේ මේ වැඩසටහනේ තේමා වේ වගේම මම හිතන්නේ අපි හැමෝගෙම මම අර මුලින් කිව්වා වගේ හැම නිර්මාණයකම අග්‍රඵලයේ අපි බලාපොරොත්තු වෙන අග්‍රඵලයේ ඒක තමයි අපිට මුදුන්පත් කරගන්න අවශ්‍ය එක. දැන් යහපත් මනුෂ්‍ය ජීවිතය ඒ සඳහා තමයි මේ හැමදේම. ඉතින් ඒ වෙනුවෙන් අර යම් පමණකට හෝ කියන්නේ විශාල ගීත සංඛ්‍යාවක් තියෙනවා අපේ සිංහල ගීත සාහිත්‍යයේ. නමුත් මෙතනදී අපිට කතා කළ හැකි සහ ඒ සීමාව ඇතුළේ මම හිතන්නේ අර මුල් අරමුණට මුඛ්‍ය අරමුණට යම් පමණකට හරි අපිට මේ බලපෑමක් ඇති කරන ගීත ටිකක් තමයි මම තෝරගත්තේ. ආචාර්ය නන්දාමාලිනී මහත්මිය එතුමි අපි මෑතකදී අපින් වේ වුණත් මම හිතන්නේ එතුමි අපේ ජීවිත කාලයේම සදාකාලිකයි. එතුමියගේ මං හිතන්නේ නිතර අපිට නොඇසෙන ගීතයක් තියෙනවා මේ නොපෙනෙන දෙනෙතට දෙනෙතක් විය හැකි නම්, ඒ කියන්නේ දෙපයක් නැති කෙනෙකුට දෙපයක් වෙන්න පුළුවන් නම්, සවියක් නැති කෙනෙකුට ආලෝකයක් නැති තැනකට ආලෝකයක් වෙන්න. ඉතින් මේ මේ මේ අරමුණේම තියෙනවා මහ විශාල මනුෂ්‍යත්වය පිළිබඳ කතාවක්. ඒ කියන්නේ අපි දැන හෝ නොදැන අපි අතින් හිතාමතා මගහැරෙන කතාවක්.

0: දෙපාන මතු ඔබ දකිනතුර. ඉතින් අන්න ඒක්තම දැන් එතුමියගේ ගීත සමුච්චය ගත්තොත් අපිට එහෙම ගීත එහෙම ගීතම තමයි එහෙම නැති ගීතයක් මං හිතන්නේ එතුමියගේ විකායන මේ විලාසය ඇතුළේ හොයාගන්න අපිට ලැබෙනවා කියලා. මේ අර ඒ ඔක්කොම මේ ගොනු වෙන්නේ ගොඩ නැගෙන්නේ අර මූලික සංකල්පයේ මනුෂ්‍යත්වයේ. හැමදේම මනුෂ්‍යත්වයේ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි අපි එච්චර ගීත ගයන එච්චර ගීත අහන මනුෂ්‍යත්වයේ පිළිබඳ ලියන රටක මිනිස්සු හැටියට අපි අතින් ගිලිහිලම් තියෙන මනුෂ්‍යත්වයේ නේද?
1: අනුරාද ඔන්න උතනදී මම මේ එහෙම එකඟ නැහැ ඔබට. ඔබ ඔය කියන්නේ පොදුවේ සමාජයේ තියෙන අදහස. හැබැයි ඇත්ත කතාව කියලා මම පිළිගන්නේ ඔබ ඔය කතා කරන්නේ මේ අල්ප මාත්‍රයක් වූ පිරිසක් අතින් ගිලිහි ගිය මනුෂ්‍යත්වය ගැන. තාත්තා සහ දියණිය, බිරිඳ සහ සැමියා, මේ කියන අයගේ සම්බන්ධය ගත්තාම පණට පණ දීගෙන පුදුමාකාර විදිහේ වෙහෙස මහන්සියකින් ජීවත් වෙන සමාජයක, ඒ අවශ්‍යතා ඉටු කරන සමාජයක අපි කියනවා මිනිස්සු වගකීම් පෙරහරිනවා, ගැහැණු නරක විදියට හැසිරෙනවා, දරු වගකීමක් නැතුව අයාලේ යනවා. හරිද? මේ වගේ චෝදනාවන් එනවා. හැබැයි මම දකින්නේ ඒක සුළු පිරිසක් අතින් වෙන දේ මිසක් බහුතරයක් අතින් වෙන දේ විදියට නෙවෙයි.
0: මං ඒ මතයට ගරු කරනවා. නමුත් මගේ නිරීක්ෂණය, මගේ සියුම් නිරීක්ෂණය, අපිට ලොකුවට පේන ලොකු චිත්‍රය නෙමේ ඇත්ත කතාව. අපිට ලොකුවට එළියට පේන ප්‍රදර්ශනය වෙන ඒ චිත්‍රය නෙමේ උන්ගේ අභ්‍යන්තර ජීවිත කතාව. අන්න එතනින් තමයි මම මනුෂ්‍යත්වයේ පිළිබඳ සංකල්පය ගැන කතා කරන්නේ.
1: ඔබ කොහෙන්ද අත්දැකීම් සපයාගන්නේ? ඔබ සමාජයේ මේ වාර්තා කරන දේවල්, අපිට ගලාගෙන එන තොරතුරු වලින් උකහා ගන්න දේවල් වලින් ඔබ සමාජයේ මනිනවද?
0: එතනදී මං කැමති මම සමාජයේ මිනුම්කරුවෙක් නොවේ. මම නිරීක්ෂකයෙක්. එතකොට ඒක ඔබ මතු කළපු කාරණය ඇතුලේ ස්ථාන දෙකකින් තමයි මාතුලින් ඒක පැනනගෙන. එකක් කුඩා ළමෙක් වශයෙන්ුත්, ඒ කියන්නේ මට බහතෝරණ කාලේ ඉඳලම මම ටිකක් විපරම් සහගත ළමෙක්. දේවල් වෙන හැටි හොයන්න කැමති ළමෙක්. දේවල් වල අර පේන තැනට වැඩිය ටිකක් ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක දකින්න කැමති ළමෙක්. ඊට පස්සේ වැඩිහිටි වයසටපත් උනාම අර නැඹුරුව නිසාම මම හිතන්නේ මම වෘත්තිය විදිහට තෝරගන්නේ මේ මාධ්‍යවේදී. එතකොට මාධ්‍යවේදිනියක් විදිහට මට විවිධ තරාතරම්වල මිනිසුන් පිරිස් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ගැටුම් සම්බන්ධයෙන් සහ දැන් වැඩි වශයෙන් මම යුදු පුවත් වාර්තාකාරණියක් විදිහට වැඩ කෙරුණේ. එතකොට මට උතුරු නැගෙනහිර ප්‍රදේශ වගේම මේ යුද්ධයේ මතුපිට පේන පැත්තත්, යුද්ධයේ අභ්‍යන්තර කතාවත් යම් නිරීක්ෂණාත්මක ඇසකින් දකින්න අවස්ථාව ලැබුණා. සහ ඒ අවස්ථාවෙන් අර මා තුල නිරන්තරයෙන් ඉන්න විමසුම් සහගත පුජ්‍යලයා ඒ සියුම් තැන්වලින් ඒවට ඇතුළුණා කියලා මම හිතනවා. මම හිතන්නේ ඒ සියලු අත්දැකීම්වල සාරය තමයි මොනවා හරි යම් මට්ටමේ සාර්ථක නිර්මාණයක් මගේ අතින් බිහි වෙලා තියෙනවා නම් ඒකේ උල්පත.
1: ඔබ තෝරනවා සුජාත අත්නායක මහත්මියගේ ලස්සන ගීතයක් ජීවන විලමෙද. හොඳින්ම ගායනා කරන, එහෙම නැත්නම් වඩාත් හිතට දැනෙන විදිහෙන්ම ගායනා කරන ගීතයක් කියලාත් මට මේක ගැන හිතෙනවා.
0: ඔව්, මට මේක එකක් අර මමත් කුඩා අවදී ඉඳලා මේ ගීතයට ඉතාම ප්‍රියයි. ඒ ප්‍රියතාවය ඇති වෙන්නේ මේකේ දෘෂ්ටිමය යෝජනාව ගැන. ඒ කියන්නේ දෘෂ්ටිවාදීව අපි මේ ගීතය හරහා ගෙනියන තැන ගැන විශාල අවබෝධයකින් නොවේ. නමුත් අපි වැඩිහිටි වෙනකොට මම අන්තරයෙන් මේ නිර්මාණ කටයුතුට, එතකොට තමයි මේ ගීතේ තියෙන ඒ කියන්නේ දැක්ම යුවතියක් සම්බන්ධයෙන්, ගැහණු දරුවෙක් සම්බන්ධයෙන්, සමාජයේ අද ගැහණු දරුවකට ජීවත් වෙන්න තියෙන වාතාවරණය සම්බන්ධයෙන් කෙරෙන වෙනස් විවරණයක් මේ ගීතයෙන් සාකච්ඡා කරනවා.

0: කෘතියක ඇතුළත් වුණා. මට මතක විදිහට නාරි සූත්‍රයේ ඉශාලිනීගේ කතාව මතක් වෙනවා. ඔබ ඒක ඔබේ නිර්මාණයකට හසු කරගෙන තිබුණා. මේ ඉශාලිනීගේ ගීතයේද අනුරාධා?
1: නෑ, ඉශාලිනීගේ කතාව අර බැල මෙහෙවරට, ඒ කියන්නේ ඒ දරුවන් වතුකරේ අයනේ. අපි දැන් බ්ලේසියට ගේන්නේ වතුකරේ අය. වතුකරේ අය රෙජිස්ටර් වෙලා තියෙන්නේ ඇත්තටම මේ කොළඹ හෝ නගරාශ්‍රිත නිවාසවල මේ මෙහෙවරට ගේනවා කියන එකනේ. ජීවන විල මැද ගීතෙන් සාකච්ඡා කරන්නේ ගැහැණු ළමයෙක්ගේ මල්වර වුණාම එයා යෞවනත්වයට පත් වුණාට පසුව ආදරේ හොයාගෙන, ඒ කියන්නේ යාට සුදුසු දෙයට වඩා නුසුදුසු දෙයට එයා යොමු වෙන විදිහ. ඒකට ඒකෙන් කොහොමද අය ආරක්ෂා වෙන්නේ? මේ විනාශය තමයි ජීවන විලමෙදකින් සාකච්ඡා කරන්නේ.
0: විශාලිනීට නැති වුණත් ඒ ජීවිතයත් එක්කම සමහරට මේ එයාගේ ආරක්ෂාව
1: එයාට නැති වුණා. හැමදේම නැති වුණා. ඒ කියන්නේ යා එනවා මේ ඒ අමාත්‍යවරයාගේ නිවසේ වැඩට ගේනවා. ඊට පස්සේ වැඩ කරන අතර ඒ කියන්නේ යාගේ අම්මා තාත්තම නිකට විකුණන්නේ. එතකොට තරවකරුව විසින් විකුණනවා. ඉතින් එතනදී ගිනි ඇවුලුනා කියනවා, ගිනි තිබ්බා කියනවා. යව බේරගන්න උත්සාහයක් දරන්නේ නැහැ. ඉතින් ඒ
0: 14ක
1: දැරියා. එතකොට ඒක අපේ ඒ සමස්ත ඛේදවාචක වලම අර මං කිව්වේ අර වතුකරෙන් මෙහෙවරට ගේන දරු දැරියන්ගේ ඛේදවාචකයේම එක කැඩපතක්.
0: ඔබ කම්පැනිට පත් කළා මේ පුවත මං හිතන්නේ. ඊට පසුව ඔබට පස්සේ කාලෙක ඇතිවෙච්ච නිර්මාණයක්ද ඒ නාරි සූත්‍රයට ඇතුළත් කළේ, නැත්නම් ඒ කාලෙම සිද්ධ වුණාද ඒ
1: නිර්මාණය? ඒක මම නාරි සූත්‍රය ලියන්න කලින් සිදු වෙන්නේ. නාරි සූත්‍රයේ මම ගන්නේ ලෝකයේ සහ ලංකාවේ විශාල වශයෙන් ඛේදවාචකයට මුහුණ දුන්නු ස්ත්‍රී චරිත 16ක්. සමහර ලෝකයේ සහ ලංකාවේ ප්‍රධාන පුරුෂ චරිතවල බිරින්දෑවරු විදිහට, දියණියන් විදිහට ඉඳලා අර මහා පුරුෂ චරිතයට වැසුණු, ඒ හැවනැල්ලෙන් එලියට් නොපෙනුණු ස්ත්‍රී චරිත 16ක් තමයි තෝරගන්නේ. එතකොට ඉශාලිනී කියන්නේ ඒකෙන් එක චරිතයක්.
0: කස්තුර්බායි ගැන ඔබ ලියනවා මේ නාරි සූත්‍රයේ මෙන්න මෙහෙම.
1: ඔව්, මහත්මා ගාන්ධිගේ බිරින්ද.
0: ඇය හිතන විදිහයි කියලා ඔබ කියනවා.
1: ඔව්.
0: ඉවසුවේ කොහොමදයි නිකම්වත් නාසන ගැහැණියක් නොදත් ඒලුව අයනු ආයනු ලෝකයක් දන්න මහා බලවන්ත බලකණු යට දිරාගිය ගැහැණු ඇති තවත් විමසනු. ඔව්, ඔබත් මහත්මා කෙනෙකු නම් මෙතැන් සිට ඒ හොඳින් සිහිතබා ගත යුතුය. මේ මා සසර කරපු කවියක් කොහොමද ලිව්වේ?
1: ඒ එතන අය ඇත්තටම ඔය මේ ස්ත්‍රී චරිත 16 ගැන ලියනකොට මුලින්ම මම ඒ 16ගේ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රමාණයක අධ්‍යයනයක නිරත වෙනවා. ඔවුන් සංගේ ජීවන පුවත්, පුරාවෘත්ත, ළමා කාලේ හැම දෙයක්ම වටා පිටාව ගැන කියවීමෙන් පස්සේ තමයි ඔවුන්ගේ අධ්‍යාත්මයට මට, ඒ කියන්නේ මම ඔවුන් බවට පත් වෙලාට පස්සේ තමයි ඔය ලිවීම සිද්ධ වෙන්නේ. මගේ හුඟක් ලිවීම් වලදී ඒක තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මම ඔවුන් ගැන හැදෑරුවට පස්සේ මේක 100%ක් සාර්ථක නැති වෙයි. ඉතින් නමුත් ඊළඟට මම ඔවුන් බවට පත් වෙනවා. ඔවුන් මාතුලින් හුස්ම ගන්නවා. එතකොට ඔවුන්ට කියන්න තියෙන කතාව තමයි ඒ මාතුලින් මං හිතන්නේ එළියට එන්නේ.
0: මට ආසයි ආයෙත් ඒ කවිය කියන්න. ඉවසුවේ කොහොමදයි නිකම්වත් නාසන ගැහැණියක නොදත් ඒ ලොව අයනු ආයනු ලෝකයක් දන්න මහ බලවන්ත බලකන යට දිරාගිය ගැහැණු ඇති තවත් විමසනු. ඔව්, ඔබත් මහත්මා කෙනෙකු නම් මෙතැන් සිට එය හොඳින් සිහිතබා ගත යුතුය. කස්තුර්.

0: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: රටේ සල්ලි දැන් රට වෙනුවෙන්. පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප්. අමතන්න 0777 777 7374.
5: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: NLV හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

0: සඳදිය දහර සමගලක් ඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 677 579 දුරකථන අංකයට.
1: ලෝකයක් දන්න මහ බලවන්ත බලකණු යට දිරාගිය ගැහෙනු ඇති තවත් විමසනු. ඔව්, ඔබත් මහත්මා කෙනෙකු නම් මෙතැන් සිට ඒ හොඳින් සිහිතබා ගත යුතුවේ. කස්තුරබා,
2: අය මුලින් කියපු අර මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලුවක් නෑ මේ සුළුතරයක් කියලා අදහසක් ඔබ මතු කරානේ.
1: ඔව්,
2: මං කැමතියි එතෙන්ට. දැන් මහත්මා ගාන්ධි කියන්නේ ලෝකයේ පිළිගත්ත අවිහිංසාවාදී පියෙක් හැටියට සලකන පුජ්‍යලේ. ඔහු කවදාවත් කෙනෙකුට නරකක් කරයි කියලා අර මහා චිත්‍රය ඇතුලේ අපි කවුරුත් හිතන්නේ නැහැ. ඔහු ලෝකයේ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් පෙනී ඉන්නවා. ඊට පස්සේ අප්‍රිකාවේ අරගලයට සම්බන්ධ වෙනවා. එතකොට ඔහු විශාල මේ එළියෙන් පේන්නේ ලොකු මනුෂ්‍යත්වයේ පිළිබඳ මහා වැඩ කොටසක් කරන පුජ්‍යලේක් විදිහට. එතකොට අර ඔබ කිව්ව අර එළිය පේන චිත්‍රයේ ඇතුලින් තමයි අපි මේ පුජ්‍යලිය සම්බන්ධයෙන් තීරණ ගන්නෙ. හැබැයි ඔහුගේ අභ්‍යන්තරේ, ඔහුගේ ඇතුල් ජීවිතේ, ඔහුගේ බිරිඳ, බිරිඳගෙන් ඔහු බ්‍රහ්මචාරී දිවියක් කියලා ආරම්භ කරලා, බිරිඳට ඉතාම තරුණ වයසේ ඔහු බ්‍රහ්මචාරීවද හැසිරුණි. ඔහු ස්ත්‍රීන් පාවිච්චි කරපු ඉතාම කන්‍යාවන්. එතකොට අර මහා මනුෂ්‍යත්වයේ චිත්‍රයෙන් ඒක වැහෙනවා. ඉතින් මම හැමතිස්සෙම අර දේවල් සියුම්ම බලනවා කියන තැනට එන්නේ සහ මගේ නිර්මාණහරා අර මහා සමාජයේ සියුම්ම බලන තැනට යොමු කරන්න මට අවශ්‍ය ඒ නිසා. නැත්තම් අර ඔබ හිතන තැන තමයි පොදු සමාජයේ දේවල් දකින්නේ.
1: ඔය කාන්තාවන්ගෙන් එන චෝදනාවක් පිරිමින්ට.
2: නෑ, ස්ත්‍රීවාදී තැනින් නෙමෙයි මේ කතා කරන්නේ. ස්ත්‍රීවාදී, ඒ ස්ත්‍රීවාදී කිව්වහම අපි ලංකාව වගේ රටක මං හිතන්නේ ඔය ස්ත්‍රීවාදයේ තියෙනවා එක එක අණු කොටස් වලට අපි කතා කරන්නේ. ස්ත්‍රීවාදය ගත්තාම අධ්‍යාපනයේ එක කොටස ප්‍රධාන මාතෘකාව. ස්ත්‍රියට සමතන කියන එකේ මූලික අර්ථය වෙන්නේ අධ්‍යාපනය. අධ්‍යාපනයේ පැත්තෙන් ලෝකයේ විවිධ රටවල් වල ස්ත්‍රියට ලැබිලා තියෙන ස්ථාන වෙනස්. ලංකාව ගත්තොත් ඉතාම ඉහළ තැනක් ලැබිලා තියෙනවා අධ්‍යාපනයේ පැත්තෙන්. තනතුරු බෙදී යාමේදී, රැකියාවේදී, වෙනත් ව්‍යාපාරික තත්ත්වයන් වලදී ස්ත්‍රීන් පුරුෂන්ට වඩා ඉහළයි. එතකොට මේ ඇප්ලයි කරන්න බෑ ස්ත්‍රීවාදී එතෙන්ට. ස්ත්‍රීවාදී අපිට අධ්‍යාපනයෙන් ගන්න පුළුවන් අරාබිකරේ රටවල් සම්බන්ධ, ඇෆ්ගනිස්තානයේ වගේ රටකට. තවමත් ඒගොල්ලන්ගේ දරුවන්ට බෑ අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න. තවමත් මේ ඒ AI යුගයේ පව.
1: ඔබ මේ ලංකාවෙන් බැහැරට යනවා දැන්?
2: මං කියන්නේ මේ නිර්මාණ අපිට ලංකාවට කරන්න බෑ. නිර්මාණ කරුවෙකුට හෝ කාර්යයකට තමන්ගේ භාෂාවට පමණක්, තමන්ගේ දේශයට පමණක්, තමන්ගේ ජාතියට පමණක් නිර්මාණ කරන්න බෑ.
1: ගැහැණියකින් නොදත් ඒ ලොව අයනු ආයනු. මෙට මං කැමති මම කඳුළු බිඳුවක් ගීතය මෙතනදී අහන්න.
2: ඒකෙත් අර කියන යෝජනාවම නේද තියෙන්නේ. අපි ඒ මනුෂ්‍යත්වය පිළිබඳ කතන්දරයක් ඒ ගීතයේ පුරාමත් කියවෙන්නේ. එතුමිය ඒක, එතුමිය කඳුළු බිඳුවක් ගලාගෙන යන තානෙන් මේ ගීය ගයනවා. ඉතින් මං ඇත්තටම මට

0: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක විහමන සඳතිය දහර අතරෙන හකිනෙන්නේ ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝපතික අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පෙරසක් ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පෙරසක් ඒ විතරක්ද යතුරු පැති රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
2: දැන් මම යොමු වෙන්නම් ඔබේ මේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු මුහුණු මුක්තක වෙත අපූර්ව නමක් අර අනුරාධ නිල්මිණි කියන නමත් හරි ලස්සනයි
3: බොහොම ස්තුතියි
2: ඔබේ කතා බහටත් මම හිතනවා ආසාවක් ඇති වෙනවා ඒ කියන්නේ ඔබ කියන දේ හරි පැහැදිලි සහ සරලයි ඔකම තවත් විදිහකට ටිකක් බරසාරෝ කියවනම් අපි බොහෝ දෙනෙකුට නොවැටහෙන්නට ඉඩ තිබුණා මම හිතනවා අපිව අහගෙන ඉන්න අපේ හිතවතුන් බොහෝ දෙනෙක් මේ වැඩසටහනේ මේ කතා බහට ප්‍රිය වෙනවට සැකයක් නැහැ මුහුණු මුක්තක කියන තැනදී අපි පැටලෙනවනේ දැන් මේ පැටලවීම අපි ලියා ගන්න ඕනේ මේක ටිකක් බරසාර වැඩක් ඒකයි මම කිව්වේ මේ අපිට කිට්ටු වෙන්නට බැරි දුරක ඉන්න අනුරාධා නිල්මිණිත් එක තමයි අපි රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු ඒ සමග අපි මේ කතා කරන්න කියලා පැහැදිලි කරන්නකෝ මුහුණු මුක්තක ගැන
3: මුහුලස අපේ සම්භාව්‍ය සාහිත්‍යය හැඳින්වෙන්නේ මේ ලලනාකේශ කලාපේ එතකොට මුහුලු කිව්වහම මේ මල් කැකුළු කියන අර්ථයත් එනවා මුක්තක කියන්නේ අපට තිබුණු ඒ කියන්නේ සංස්කෘත යුගයේ ಭಾರತයේ තිබුණු කෙටි කවිය හැඳින්වුණු නාමයක් නමුත් අපිට සීගිරි ගීය වගේ 6 වෙනි 7 වෙනි 8 වෙනි ඒ සතවර්ෂවලට එනකොට සියවස්වලදී ඒ වෙනකොට ಭಾರತයේ සාහිත්‍ය ආලෝකයේ අපට ලැබුණද කියන ප්‍රශ්නෙට තාම නිශ්චිත පිළිතුරක් නැහැ. මං හිතන විද්වතුන් ඒ ගැන කරපු සමීක්ෂණවලදී ස්ථීරවම අපිට කියන්න බෑ ಭಾರತයේ මේ ලියන කියන කලාවේ ආලෝකයේ හෝ හිවණල්ල අපිට වැටුණා කියලා. හැබැයි අපිට සීගිරි ගී හොඳින් හදාරනකොට අපිට ඒව හරි විශ්මයජනකයි. දණ්ඩීන්ගේ කාව්‍ය දර්ශකයේ වගේ දේවල් වල ආභාෂය ලැබුණද කියලා හිතෙන තරමට විශ්මයජනක ලිවීම අපිට සීගිරියේදී හමු වෙනවා. එතකොට ඒ ඔක්කොම මුක්තක. මුක්තක කියන එකේ තනි අර්ථය තමයි වෙනත් කවියක් උඩහුව යටපවතින වෙනත් කවියක් සමග සහසම්බන්ධතාවයක් නොමැති. තනි නිෂ්ඨාවකින් ඒ කියන්නේ තනි අවසානයකට යන කවියක්. ඒක තමයි මුක්තක. කෙටි කවිය කියලා අපි කියන්නේ. එතකොට දැන් ලංකාවේ මේ කාලයේ ප්‍රචලිත හයිකු කියන කෙටි කවි සම්ප්‍රදාය නොවේ මේ. මුක්තක කියන්නේ බොහෝ විට ಭಾರತයේ ආභාෂයේ ಭಾರತයේ නාමකරණයක් වුණත් අපිටම තිබුණු කෙටි කවියක් ගැන තමයි මේ සීගිරි ගීයෙන් අපිට ඉඟි ලැබෙන්නේ. මොකද සීගිරි ගීයේ හුඟක් දුරට තියෙන තනි නිෂ්ඨාවකින් අවසන් වෙන කවි.
2: මුක්තක කවුද හඳුනාගත්තේ දැන් අපේ ඉතිහාසයේ?
3: අපේ ඉතිහාසයේ මුක්තක සම්බන්ධයෙන් දැන් මුල්ම සීගිරි ගී හඳුනා ගැනීමේ මහාචාර්ය සෙනත් පර්ණවිතාන සුදීමතුන්නි. එතකොට එතුමන්ගේ ඒ සීගිරි ග්‍රැෆිටි එකට විවරණ ලියනකොට එතුමන් මේ බව සඳහන් කරනවා. එතකොට මුක්තක කෙටි කවියක් කියන එක ඊට පස්සේ මේක ඒ යුගයේ හිටපු මේ සාහිත්‍ය විශාරදීන් විසින් විවිධ අර්ථ මතු කරනවා. අවසාන වශයෙන් අර නිශ්චිත තැනකට ඇවිල්ලා නැහැ කියන එක මං අදහස් කරේ ඒකයි. වචනේ සංස්කෘතයි මුක්තක. නමුත් ඒක ලංකාවේ මීට කලින් තිබුණායි කියන එක තවම නිශ්චිතව පිළිගැනීමක් නැහැ. හැබැයි අපිට ඒක නොසලකා හරින්න බෑ. ඒක තමයි මගේ අදහස. ඒ ටික ඒ සමස්ත ඒ යුගයේ නිර්මාණාවලිය හදාරනකොට යම් පමණකට සම්පූර්ණයෙන් නෙවෙයි මම ඉතාම ස්වල්පයයි ඒ තුලට කිමිදිලා තියෙන්නේ. ඉතින් ඒ ස්වල්පය තුල දැනෙන දේ තමයි අපටම නිශ්චිත කෙටි කවියක් ඒ යුගයේ අපිට තිබුණා කියන එක.
2: සීගිරි ගීයක් අහන්න මම ආසයි. ඔබත් කැමති ඇති සීගිරි ගී ඇසුරින් නිර්මිත ගීත කිහිපයක කොටස් ටිකකට අපි යොමු වෙමු.
3: හොඳයි.
2: මේ කියන දේවල් අපිට නොතේරෙනකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
3: ඔව්.

0: రజు యసిరి తుంబులులో పెతిరి నిలుపుల సున్న సిరి బెలుము సిగిరి
1: మానవీయ ప్రేమే සෞන්දර්යාත්මක වියමන සඳ දිය තහර
2: දැන් ඔතනදී මම චූටි අදහසක් එකතු කරන්න කැමති මම පෞද්ගලිකව කැමති සීගිරි කවිය සීගිරි ගීය අපේ ගීයක් විදිහට නැවත ප්‍රතිනිර්මාණය නොවුණා නම්
3: අපි එතකොට රස විඳින්නේ කොහොමද
2: සමහර රස විඳින තියෙනවා මං හිතන්නේ සමහර විඳීම් ඒ සීමාව තුළ පමණක් පැවතිය යුතුයි අපි මාතෘත්වය ගැන කතා කරනවා. නමුත් අපිට තවම බෑනේ ඇත්තටම අම්මා කෙනෙක්ගේ දරුවෙක්ට දෙන සෙනෙහස වචනවලට එළියට ගන්න.
3: අපිව හැබැයි අපිව හඬවන ගීත, අපිව සංවේදී කරන ගීත රසකුත් තියෙනවා අපිට.

0: ඇගේ ඉතින් ගත්තාම තියෙන මාතෘත්වය සම්බන්ධෙන්. හැබැයි එහෙම ඒ සංවේදී කරන හඬවන ගීයකින් වින්දට පස්සේ අපට ක්ෂණිකව නැවත ඒ තත්ත්වය අමතක වෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන, අපි ක්ෂණිකව විඳලා අමතක කරන දෙයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවාද? එහෙම නැත්නම් ඒ සමහර දේවල් දැන් ඉතිහාසය වගේ දෙයකදී මම මේ කතා කරන්නේ. ඒකට මම තව ටිකක් ඉදිරියට කතා කරොත් දැන් මුහුළු මුක්තක සීගිරි ගී සියයක් තෝරගෙන ඒකට සීගිරි ලිය විසින් දෙනවයි කියලා ඇගේ හෘද විදාරණය සහිත ගී සිය පිළිතුරු ගී සියයක් තමයි ලියන්නේ. එතකොට ඒ අදහස මට ඔළුවට ආපු කාලේ ඉඳලම මේ ලියන මොහොත දක්වත් අද දැන් ඔබතුමත් එක්ක මේ සාකච්ඡාව කරන මොහොතෙත් මට විශාල බයක් තියෙනවා. ඒ බය තමයි ඒ ඉතිහාසයේ ඒ පූර්වජ නිර්මාණකරුවන්ට මාතින් යම් අංශු මාත්‍රයක හෝ වරදක් සිද්ධ වෙලාද, සිද්ධ වෙන්න ඇතිද මේ කාර්යයෙන් කියන එක. මොකද ඒක මං ඔවුන්ට පුදුම ගෞරවයක් තියෙනවා. අංශු මාත්‍රයක වරදක් මගේ නිර්මාණයක් හරහා ඒ පූර්වජයන්ට සිද්ධ වෙනවට මම අකමැතියි. ඉතින් මට හිතෙන්නේ ඒකයි සමහර දේවල් මේ පවතින විදිහටම තිබිය යුතුයි කියලා.
1: මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙනු හොඳම කාව්‍ය ග්‍රන්ථය මුහුළු මුක්තක නිර්මාණකාරිනි සමගයි අපි කතා කරන්නේ. සඳදිය දහරේ අනුරාධා නෙල්බිනි. අනුරාධගේ නවවන කවි පොත.
0: ඔව්, මේක තමයි නවවන කවි සංග්‍රහය.
1: අනෙක් කවි මේ විදිහේ නෙවෙයිනේ.
0: නාරි සූත්‍රය සහ වැලිකඩස්න මේ වගේ ටිකක් තනි තේමාත්මක අනුභූතීන් සමග ලියවුණු ඒවා. අනිත් කවි සියල්ලම පාහේ කේවල කවි වලින් සමන්විත කවි කෘති.
1: ප්‍රේමයට එමත් තැනක් ලැබුණාද එතනදී?
0: ඕ, සාලිඩක්.
1: ප්‍රේමයයි විප්‍රයෝගයයි දෙකම මෙතන තියෙනවා.
0: සමාන.
1: දෙකටම එක විදිහ සැලකිල්ලක් දැක්කම.
0: දෙකටම එක විදිහ. මොකද ප්‍රේමය විඳින්න බෑ ප්‍රේමයේ වේදනාව විඳින්න ඇති කෙනෙකුට.
1: ඔබ මේ ජෝතිපාල මාතාගේ රසිකෙක්?
0: එතුමාගේ, පණ්ඩිත අමරදේවයන්ගේ. මගේ ඇත්තටම රසිකත්වය හුඟක් විසුල තැනකදී.
1: ඔබ බරසාර චරිතයක්නේ, මට දැනෙන්නේ එහෙමනේ.
0: මත් සරල මිනිස්සේ.
1: නෑ, දැන් මේ වගේ මහ වැඩ කරන්නේ කොහොමද? හරි, පිටතින් සරල ඇති, නමුත් ඔබේ ඇතුළත මං හිතනවා මේ මොහොතෙත් කවියක් රැව් දෙනවා ඇති ලියන්න. මේ සාහිත්‍ය නිර්මාණය ලබන වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාවි සමහර විට. ඉතින් ඔබ ඔය දැන් ඔය ඔබේ හිතේ තියෙනදේ. හැබැයි ඔබ මේ තෝරාගන්න ගීත අතර ඒ බරසාරකමට වැඩිය සරලකමක් මම දකිනවා.
0: මම මුලින්ම මගේ ප්‍රේමවන්තයා එතුමා ළමයෙක් කාලේදී. ඒ කියන්නේ අපේ ගමේ අර මේ මගුල් ගෙවල් ගම්වල මගුල් ගෙවල් වල ස්පීකර්ස් බැඳලා පොල් ගස්වල යනකොට මේ එතුමගේ සින්දුනේ දාන්නේ. ඉතින් ඒ සින්දු අර ළමා කාලේ අහනකොට පුදුම ආසක්ත බව. මං හිතන්නේ මගේ පළමු ප්‍රේමවන්තයා තමයි ජෝතිපාල මහත්මයා.
1: කොයිතරම් අපූර්ව කාරණයක්ද. මමත් ඔහුට ප්‍රිය කළා. පණ්ඩිත අමරදේවන්ගේ ගීතේ ඒ කාලේ ඉතර ඇල්ලුවේ නෑ.
0: ඔව්, ඇත්තටම ඒ යුගයේ. ඒ යුගයේ අපේ අර ගැටවර යුගයේ.
1: ඔව්, ගැටවර සහ ළමා
0: කාලේ ඉඳලා.
1: ඔව්, ඒක දිහා හරි මේ මොහේදෙන් බෙක්ට ප්‍රිය කළා. මොකද වැඩියෙන්ම ඇහුනේ.
0: ඇහුනේ එතුමගේ.
1: ඊග ගස්
0: කන්නේ. වෙසක් කාලෙට පන්සලේ උත්සවවලට මොනවා හරි දෙයකදී අපිට එතුමගේ මේ ඔබේ රාගී

0: සාමි.
1: අපිට ඒව කට පාලන්න. මගේ තාත්තා ටිකක් ගීත ගායන්න සංගීත භාණ්ඩ වාදනයට පුළුවන් හැකියාව තියෙන. එයා අවුරුදු දවස්වලට අපේ ගෙදර පුංචි සාජ්ජයක් දා. ඉතින් ඒ නිසාම ඔය බිග් මාස්ටර්ට වල මහත්මයාට ඒ වගේ ඒ යුගයේ ආයිට ලොකු අර කුඩා කාලෙදිම ලොකු බැඳීමක් ඇති වුණා.
2: ඊට පස්සේ කාලෙකදී අපි පෙම්බන්දින්න පටන් ගත්ත පණ්ඩිත අමරදේවන්ටත්. හැබැයි අපේ හිතෙන් ජෝතිවත් බිග්වත් අයින් වුණේ
1: නැහැ. අයින් වුණේ නැහැ කවදාවත් නැහැ.
2: අපුරු දායාදයක් අපිටනේ.
1: අපුරු දායාදයක් සහ දැන් අර ඔය පසු කාලීනව ආවනේ ඔය මේ තේ සම්බන්ධුත් පීචං සහ ප්‍රබුද්ධ කියන සංකල්පයක් ඔබතුමා මට වඩා හොنين ඉක්විතනවා ඇති. ඉතින් මං කියන්නේ ඇත්තම ඒ ਵਿਚාරකයන් විසින් නොකළ යුතු දේවල් හැටියට මම සල්. ඒවා කරුණාකරලා කැමැති අයට විඳින්න දෙන්න. ඇයි ලේබල්?

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: සුපිලි පන් රටක්

0: ඔස්ට්‍රේලියාවට සුබයි.
1: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
2: ටේකියම් සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියම් මීළඟ වැඩසටහන.
3: සැප්තැම්බර් 23 නාරන්දිණිය ජාතික පාසල කඹුරු පිටිය.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේකියා සුරකිමු මගතොට.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
8: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
0: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
1: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ NLP දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 September 25 සිට 30 වන දා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Manaviya Premi, Sayonara Kaviyamana.
2: Sandhagiya Dahara. ඔබෙන්න මානවීය ප්‍රේමය සොන්දරාත්මක වියමන ලක්හඬ සඳදිය දහර අහකෙන මේ කියන්නේ ඔබට අනුග්‍රහක දායකත්වය ඔබට ලබා දෙන NLP ගැන ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදයේ ගෙනෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා රුපියල් 2,32,00,000කට අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි පුරුදු පරිදි ආයමත් 2,00,000ක සුපිරි ත්‍යාග 125 ප්‍රථම ත්‍යාග 100 ත්‍යාග සමකෙන් අනිකුත් සෙසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40ක් පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සෙහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: සඳ දිය දහර.
3: දැන් අපි අහපු ගීතයත් එක්ක රස කතා කරමින් හිටපු කාරණේ තව ටිකක් දිගට ගෙනියන්න මම කැමතියි. ජ්‍යෝතික ගීත, එතකොට බිග් මාස්ටර්ගේ ගීත, අමරදේව මාස්ටර්ගේ ගීත,

මිනිසුන් අතර කියවෙන වැළඳගත් මතක හිටින සහ මේ මතකයන් බවට පත්වන ගීත. කවියට ඒතන හිමිවිය යුතුයිද? ඒ වගේම එහෙම නැත්නම් කවියයින් වෙනස්ද?

0: කියන්නේ මුලමනින්ම වෙනස් මාධ්‍ය දෙක. ගීතයකින් අපි කෙනෙකුට අදහස ඍජුව ප්‍රකාශ කරනවා. මේ සල්සපුනා කිව්ව සල්සපුනා නිල්මානිල් සුවඳ සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ. එතකොට අපි ඍජුව කියනවා අර මල් ඔක්කොම තිබුණා මේ මල්ලිකේ සුවඳ තියෙනවා ඔබ ඒකත් විඳ බලන්න. හැබැයි කවියක් කියන්නේ එතනින් සම්පූර්ණයෙන් වෙනස්ව තමයි කවියක අදහස ධ්වනිය එළියට දෙන්නේ අපි බහුවරුත්සහිතව. ඒක කවදාවත් කවියක් ඍජුව කියන ප්‍රකාශනයක් නෙමෙයි. ගීතයයි කවියයි වෙනස් වෙන්නේ එතනින්.
1: අදින් වසර 50කට 100කට මේ වගේ කාලවකවාන වලට එහාට යනකොට සිව්පදය හරි ගැමි කවිය ජන කවිය ඒ දේවල් ගායනා කළානේ.
0: ඔව්.
1: එතකොට ඒ දේවල් ගායනා කළා ආච්චි අපිට කියලා දුන්නා. එහෙම නැත්නම් අම්මා අපිට කියලා දුන්නා නැලවිලි ඒක තිබුණා. එහෙම හුරුවක් තිබුණා. ඒක කටවහරට ආපු දෙයක්.
0: ඔව්.
1: හැබැයි දැන් අද එහෙම අලුතෙන් ආවයි කියලා මේ මෑත කාලේ ජනතාව අතර පරපුරෙන් පරපුරට යන කවි තියෙනවද?
0: ඔව් එහෙම තියෙනවා. ඒ කවියට සම්බන්ධක කවිය ඇතුලේ සාහිත්‍යයේ ඇතුලේ වෙනම දෙයක්. ඔබතුමා කියන්නේ ජන කවිය සහ අපේ දැන් ජන කවියට සම්බන්ධ විරිඳු කවි නෙළුම් කවි වගේ විශාල දැන් මම හිතන්නේ ගීතේ බිහි වෙන්නේ ඒ ඇසුරින්. ඒ ඇසුරින් තමයි ගායනේ ජන කවි ඇසුරින් තමයි ගීතයේ බිහි වෙන්නේ. එතකොට ජන කවියේ තියෙන පද සංයුතිය වගේම මේ ගායනයේ සහ ගයන්නට හැකියාවේ හැකියකමත් එක තමයි අර ඍජුව කියන දැන් අපේ ඔය ඔබතුමා කිව්ව කවිම ඒ කියන්නේ අපිට නැලවිලි ගී ගොයන් කවි ඒ වගේ ඍජුවනි කියන්නේ එන්න ගොයන් කපන්න එන්න නැලවෙන්න මගේ පුතා දොයියන්නේ දොයි දොයි දොයි දොයි බබා එතන ඉතර. එතකොට අපි ඒක ඍජුව කියනවා මේක. නමුත් දැන් කවියේ සාහිත්‍යමය ගුණයක් සහිත කවියක් කියන්නේ දැන් අපි සම්භාව්‍ය සාහිත්‍යයේ කෘති අපි ඇසුරු කරනකොට අපිට තේරෙනවා ඒවයි මුකුත් අපිට හොයාගන්න බෑ. මේ කියන්නේ මොකද්ද කියලා. ඒව හොයන්න අපේ වගේ යටින් චුට්ටක් පීනලා යන්න ඕනේ. යටට කිමි දෙන්න ඕනේ. මේ ප්‍රකාශ කරන්නේ මොකද්ද? මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අපි චුට්ටක් ඒව ඇතුළේ කිමි දෙන්න ඕනේ.
1: එතන මේ දර්ශනයක් ප්‍රකට කිරීම.
0: ඔව්. දෘෂ්ටිවාදයක් සමහර විට ඒ කියන්නේ දැන් විවිධ නිර්මාණයක දාර්ශනික පැත්තක් තියෙන්න පුළුවන්. ඍජුව ඒ කියන්නේ සමස්තය ගෙනල්ලාගෙන යන ඒකමානික දෘෂ්ටිවාදයක් තියෙන්න පුළුවන්. ඒක අපිට අන්තර්ග්‍රහණය කරගන්න බෑ සාමාන්‍ය ජන කවියක් අහනවා වගේ එහෙම නැත්නම් සාමාන්‍ය ගීතයක් අහනවා වගේ.
1: එතකොට මේ දෙක අතරේ සම්බන්ධතාවයක් ගැන අපි කතා කරලාට පළකුත් නැහැ.
0: ඔව් සම්බන්ධතාවයේ අපිට බැලුව බැලමට නෑ කියන්න බෑ. නමුත් ඒ සම්බන්ධතාවයේ අතරේ තියෙන විශාල මේ පරතරයක්. ඒකයි මං කියන්නේ.
1: ඔබේ හැදෑරීමට හසු වෙන මේ විදේශීය කවි අතරත් සහ ගීතය අතරත් මේ වගේ දෙයක් ඔබ දකිනවද?
0: ඔව් විදේශීය දැන් අපිට දැන් අර දේශීය භාෂාවකින් ලියවෙනකොට ඒ භාෂාවේ තියෙන අලංකාරව ඒ කියන්නේ දැන් අපි සිංහල ගත්තොත් සිංහල කියන්නේ ඉතාම අලංකාර භාෂාවක්. අපි ඉන්දියාවේ තියෙන භාෂාවල් 200කට ආසන්න ප්‍රමාණය ගත්තොත් ඒවට ආවේනික අලංකාර ඒ භාෂාවල් වල තියෙනවා. අනිත් රටක ගත්තත් එහෙමයි. එතකොට දේශීය බසකින් ලියන කවියක් විදිහට නෙමෙයි අපිට අර ජාත්‍යන්තර භාෂාවක් විදිහට ගැනෙන ඉංග්‍රීසි භාෂාව අපිට මේ ගන්න වෙන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් ලියනකොට අපිට කියන්න පුළුවන් දෙයක් ඍජුව කියනවා කියලා. ඍජුව කිව්වත් ඒකේ වුණත් අර සංගවා කියන කොටස තියෙනවා. නැත්නම් ඉංග්‍රීසි ගීතයක වුණත් එහෙම තමයි.
1: ඔබට බලපෑමක් තියෙනවද මේ විදේශ කවිවල ගීතවල ඔබ නිර්මාණ වලට බලපෑමක් වුණා කියලා ඔබ හිතනවද?
0: මුහුළු මුක්තක නාරි සූත්‍රයේ වැලිකඩස්න වගේ නිර්මාණ ඒ ත්‍රිත්වය හැරුණාම අනිත් කේවල නිර්මාණවලදී මම ඇත්තටම පොඩ්ඩක් නිහඬ වෙයි හැම දෙයක්ම හදාරන කෙනෙක්. මං හිතනවා අපි ලියන කෙනෙක් හැටියට ඒ හැදෑරීම අපිට වැදගත් කියලා. එතකොට මේක දැන් මහා සාගරයක් වගේ මම මේ කියන ඔය කාරණා ඒ කියන්නේ විදේශීය භාෂකෙන් අපි දෙයක් හදාරන එක ඒක භාෂාව පමණක් බෑ. ඒ රටේ සංස්කෘතිය සිරිත් විරිත් සංකල්ප සමාජීය ලක්ෂණ මේ ඔක්කොමත් එක්ක යම් දල අවබෝධයක් නිර්මාණකරුවෙකුට තියෙන්න ඕනේ. ඉතින් ඒක සියල්ල එකවර අපිට මිටකට ගන්න බෑ. නමුත් නිර්මාණකරුවෙක් හැටියට මං හිතන්නේ මම විතරක් නෙමේ යම් නිර්මාණකාරයේ යම් දුරක් ආපු හැම නිර්මාණකරුවෙක් කාර්යයක්ම ඒ හැදෑරීම කරනවා කියලා මම විශ්වාස කරනවා.

0: ලස්සන්ද දිය දහන සමග ලකනහගෙන ඔබ ඉන්නේ දොමා හෝම් ඔයිල් මැෂින්ස් ගැනයි මේ ඔබට මතක් කරන්නේ. අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබට පුල් තෙල් වසවසෙන් තොරව නිෂ්පාදනය කරන්න පුළුවන් යන්ත්‍ර රැසක් දැන් අවම මිලට මාක්ස්මන් හෝල්ඩිංස් වෙතින් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරික මට්ටමින් පොල් තෙල් සිඳීමේ යන්ත්‍ර මාදලි දෙවර්ගයකින් තියෙනවා DH60 සහ DH85. මේ විදිහට යන්ත්‍ර ද්විත්වයේම විශේෂතාවයන් විදිහට උෂ්ණත්ව පාලකයක් තියෙනවා, ගෙවීම අවම කාබන් ෂාෆ්ට්ස් සහිතයි, එතකම සුදු යකඩ නිමාවක් සහිතයි. සිංගල් ෆේස් විදුලිය මගින් ක්‍රියා කරන DH60 යන්ත්‍රයක ධාරිතාවය පැයට බෝතල් 15-20 අතර, ත්‍රී ෆේස් විදුලිය මගින් ක්‍රියා කරන DH85 යන්ත්‍රයක ධාරිතාවය පැයට බෝතල් 30-35 අතර ප්‍රමාණයක්. ඉතින් විශේෂත්වයන් ගොඩක් තියෙනවා මේ යන්ත්‍ර පිළිබඳව. ඒ කියන්නේ දොමා හෝම් ඔයිල් මැෂින්ස් ගැන දැනගන්න ඔබට අවශ්‍ය නම් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 011-679-579.
1: සඳ දිය දහර.
2: ඔබ මේ මඩ තෙල්න කලා රිදුම් පිරිපිරි මැදුම් අනුරාධා නිල්මිණි 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන, ගොඩගේ සාහිත්‍ය සම්මාන, විද්‍යුත් සාහිත්‍ය සම්මාන අවසන් වටයට නිර්දේශිත කෘතිය. විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රජත පුස්තක සම්මානයේ දිනුවේ 2020 රිදුම් පිරි පිරිමැදුම්. අපූරු නමක්. මේ කවිය තරම්ම ලස්සනයි පොතේ නමත්.
3: බොහොම ස්තුතියි.
2: අහක් කළ පසුත් කොළ අතු රිකිලි මුල් පොතු ගහක් නම් මෙය නිහඬව දරාගත යුතු. ඔබ මේ ස්ත්‍රීවාදිනියක් විදිහට මේ විචාරකයව හඳුන්වනවා මම නෙමෙයි, විචාරකයව හඳුන්වා තිබෙන ඔබත් ඔබ අතින් කියවුනා මේ ස්ත්‍රීවාදී දේවල් පිළිබඳව තමයි ඔබ අවධානය යොමු වෙන්නේ කියලා.
3: ඔව්.
2: ලේබල් ගත වෙන්න අවශ්‍යකමක් නෙමෙයි මේක නේද?
3: නෑ නෑ, මගේ ස්ත්‍රීවාදී තියෙන්නේ ස්ත්‍රියගේ ගෞරවය කියන තැන. ලංකාව දැන් බටහිර ෆෙමිනිසම් කියන සංකල්පේ මතට ලංකාව ආරම්භ තියෙන්නේ හුඟක් පටු තැනකින්. එතකොට බටහිර වුණත් ස්ත්‍රීවාදය සම්බන්ධයෙන් දැන් ප්‍රියංකා චොප්‍රා වගේ කෙනෙක් වුණත් ස්ත්‍රීවාදිනියක්. දැන් අරුන්දති රෝයිලා අපි ඒ අය පැත්තක තිබ්බත් තවත් ඒ කියන්නේ ලෝකේ ඉන්න දැන් සිල්වියා ප්‍රාත් වගේ කිවිදියක් ගත්තත් ඒගොල්ලොත් ස්ත්‍රීවාදිනිය. මොකද ස්ත්‍රීවාදිනියක් කියන්නේ සමස්ත ස්ත්‍රියගේ ජීවන ඛේදවාචකය නිවැරදිව දකිමින්, ඒක තමන්ගේ කරගනිමින්, ඇයට වෙන අර සමාජයේ විසින් ඇයට බලහත්කාරයෙන් පටවන ආරෝපණය කරන යම් යම් පීඩාකාරී තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. ඒක තමයි මගේ ස්ත්‍රීවාදී. ඒක ඉතා සරලව කිව්වොත් ස්ත්‍රියගේ ගෞරවයට ලබා දිය යුතු සමාජයේ පුරවැසියෙක් විදිහට, මනුෂ්‍යයෙක් විදිහට, මනුෂ්‍යත්වයෙන් ඒ දෙස බැලිය යුතුයි කියන ස්ත්‍රීවාදය තමයි මගේ නිර්මාණවලට මූලික වෙන්නේ.
2: හොඳයි, මේ නිර්මාණ සජීවීකරණය කරන සමාජයේ මඟ පෙන්වීමක් නිර්මාණයක් නෙමෙයි, සක්‍රීය ලෙස යම් සාමූහිකයකට පුළුවන්. එතන එහෙම පෙළගැස්මක් තියෙනවද මේ සමාජයේ?
3: මං හිතන්නේ ඒක
2: يعني අපේ දිශානතිය يعني අපි කාන්තාව වෙනුවෙන් කතා කරන්න ඕන කොහොමද, කොතෙන්ද අපි යොමු වෙන්න ඕන කියලා අපි අලුත් විදියට හිතුවොත්
3: දැන්
2: ඔබ හිතන විදිය හරි කියලා මටත් හිතෙනවා.
3: ඔව්.
2: ඊට පස්සේ දැන් අපි මේක සමාජෙ පැල කරන්නත්
3: ඕනේ. ඔව් ඔව්. නෑ, පැල කරන තැන මං හිතන්නේ මම නිර්මාණවේදිනියක් විදිහට ඒ පැල කරන සටන් බිමේ මම නෑ. මගේ දේශපාලනය, මගේ දෘෂ්ටිවාද, මගේ දැක්ම, මගේ කෝපය සහ මගේ සතුට මේ ඔක්කොම තියෙන්නේ මගේ නිර්මාණ ඇතුලේ. ඊට හැරුණම සාමාන්‍ය මිනිසෙක් ඇටියට ඉතාම නිහඬ ජීවිතයක ඉන්න කැමති කෙනෙක් මම.
2: ඉදිරියේදී මේවා බොහෝ විට සක්‍රිය වෙයි, මේ ලබා දෙන උත්තේජනයන් සමාජයට ඔවුන් එක විග්‍රහ කරගන්න ආකාරය මේ තරුණ පරපුර.
3: ඔව්, එතනදී මං හිතන්නේ ඔව් විශ්වවිද්‍යාල මට්ටමින් මේ වෙනකොට මම හිතන්නේ වැලික ඩාස්න නාරි සූත්‍රය සහ මොහොළු මුක්තක තුනම දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ පාඨමාලාවේ නිර්දේශ කරලා තියෙනවා. එතකොට අනිත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනම ඒ මගේ නිර්මාණ පමණක් අරගෙන ඒගොල්ලන්ගේ මේ අධ්‍යයන කටයුතු කරන ඉන්නවා, ඒගොල්ලන්ගේ අවසන් ශාස්ත්‍රීය නිබන්ධන සඳහා. ඉතින් අර ඒ වගේ යම් ප්‍රතිශතයක අවධානයක් මේවට ලැබිලා තියෙනවා කියන කුඩා සැනසිල්ල තියෙනවා.
2: අපේ අලුත් පරම්පරාව මේ කියන තරම් අරක නැහෙනි. එහෙම මගේ හිතේ තියෙන. ඒ කියන්නේ මේ ওই પરම්පරා ගැටුම තියෙන්නේ අද කීයක නෙවෙන්නේ හැම પરම්පරාවක් අතරම පෙර પરම්පරාවේ අය කියනවා පසු પરම්පරාවට ඔවුන් ඉස්සර වගේ නෙවෙයි කියලා. ඒක හුඟක්
3: අතීත දෙයක්ලු. මම හිතන්නේ මම අලුත් પરම්පරාවක එහෙම මේ මට ගැටුමක් නැහැ. මම හිතන්නේ ඔවුන් විදිහේ දැන් අපිට පේනවා නම් ඔවුන්ගේ පැවතුම් පැවතුම් වල යම් වෙනසක් ඒක ඔවුන් තනිමින් අත්පත් කරගත්ත දෙයක් නෙමෙයි. මේක මේ සමස්ත ලෝකයේ ඇතුළේ මේ කාලයත් එක්ක ඒ යුගයත් එක්ක සිදුවෙමින් පවතින දෙයක්. එතකොට ඒක ඔවුන්ගේ પરම්පරා ප්‍රශ්නයක් කියලා මම කිසිම දවසක හිතන්නේ නැහැ.
2: ඔයදින් પરම්පරා ප්‍රශ්නයක් නම් අපිත් ඒකට වග කියන්නේ
3: අනිවාර්යයි.
2: මට ඒ ගැටුම තියෙනවා නේද? හැබැයි මේ ඔබ වගේ ඔබ දකින්න ඔබ කියන ඔබට ප්‍රශ්නයක් නැහැ කියලා මට ඒ ප්‍රශ්නේ තියෙනවා. මම ඒ ප්‍රශ්නේ විඳ දරා ගන්න වැඩි හිටියෙක් විදිහට.
3: ඔව්. ඒක මං හිතන්නේ ඒක මිනිස් ස්වභාවයේ තත්වයක්. ඒ ඔබ කියන අර විඳ දරා ගැනීමේ සීමාව තරුණ වයස සහ මැදි වයස මහලු වයසට එනකොට අපිට පසුපෙළේ ආවි විඳ දරා ගැනීම පුජ්‍යලේ කියන්නේ මිනිස් ස්වභාවයේ තත්වයක්.

0: අද මේ අනුරාධ නිල්මිණිතේක කරන කතාව මෙවර මේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිඳුම් ලැබූ මුහුළු මුක්තක වෙතම යොමු වෙන්න තමයි මගේ හිත කියන්නේ. හැබැයි අපි බැහැර කාරණා ගොඩකට යොමු වෙනවා අනුරාධ. දැන් ඔබ රිදුම් පිරිමැදුම් කෘතියේ 2020 රජත පුස්තක සම්මානය දෙනු කෘතියේ ඔය ඇහෙන්නේ කලාවැව ඉකිගහන සද්ද කියලා කවියක් කියනවා. ඒ කවිය කියනවා, ඔව් ඒ බරණ මම තවමත් වෙසෙන එතනම ඈත රටවල් දික් විජේ කර ලෝම ඇල්ලුම ධාතු සේනට තිබුණේ නැහැ ඒ නපුරු සෙල්ලම පාත නිවි නිවි දිලි මිය යන හිරුගේ පැල්ලම ඈත සිට නැරඹුමයි ඒ නරනිඳුගේ ඉල්ලුම. يعني ඒ කාලෙත් පෙන්නේ ඔබේ මේ මුහුළු මුක්තක හිතේ තිබිලා තියෙනවා.
1: ඔව් ඒ කාලෙත් ඇතරම මට හුඟක් මේ මහා වංශයේ දීප වංශයේ තූප වංශයේ වගේ අපි ඉතිහාස කෘති සම්බන්ධයෙන් යම් පිරිසකගේ ගෞරවය වගේම තව පිරිසකගේ මම හිතන බරපතල විවේචන තියෙනවා. ඒ කියන්නේ මේවා මේ අවශ්‍ය විදිහට ලියලා, ඒ කියන්නේ යම් යම් පක්ෂග්‍රාහීව ලියවිලා මේ වගේ කාරණා ගොඩක්. නමුත් මම ඉතිහාස කෘති සම්බන්ධයෙන් බලන්නේ ඊට වඩා වෙනස් හැකියි. අර බහැර කළ යුතු තැන බහැර කරන්න ඕනේ සීමාව අපිට හඳුන ගන්න නම් මං හිතන්නේ මේ හැම කෘතියක්ම අපි ඉතා හොඳින් පරිශීලනය කරන්න ඕනේ. එහෙම නැතුව අපි අර මතු පිටින් දෙයක් කියවලා කවුරු හරි කියන ප්‍රකාශයක් අහලා අපිට අර වගේ දේවල් ගැන නිගමන වලට එන්න හෝ ප්‍රකාශ සිද්ධ කරන එක මං හිතන්නේ හොඳ නැහැ. එතකොට මහා වංශයේ ධාතුසේන පරිච්ඡේදය කියවනකොට ඊට අමතරව ඒකේ අතුරු කතා හොයනකොට මට තේරුණ දෙයක් තමයි ධාතුසේන රජුරෝ කියන්නේ හරි මේ පොඩි බ්ලාමක මනසක් තිබුණු මිනිස්සෙක් කියන එක.
0: මහා වැඩ කළ
1: එයාට ඕන උනේ අර මිනිස්සු ගැන අර අපි මේ දැන් අද කතා කරන මනුෂ්‍යත්වයේ සීමාව ඇතුළින් එයාගේ රටවැසියන් ජීවත් වෙනවා දකින්න. සතුටින් ප්‍රමුදිත මිනිස්සු ටිකක් ජීවත් වෙනවා දකින්න. ඔහුට ඕනේ වුණේ.
0: ඔබේ මනසේ චිත්‍රයක් තියෙනවද? ඔය කියන අපි කියන්නේ අදින් අවුරුදු 1300 විතර ඈත කාලෙනේ.
1: ඔව්.
0: ඒකට ඒ කාලේ මේ හොඳ ශාස්ත්‍රීය සාහිත්‍යයක් ආර්ථිකයක් කෘෂි කර්මාන්තයක් එහෙම තිබිච්චි වටපිටාවක් තියෙන ලංකාවක් ඔබ ඔළුවේ මැවෙනවද?
1: ඔව් මට මැවෙනවා. මොකද මේ මැවෙන්න තියෙන ප්‍රධාන සාක්ෂිය තමයි සීගිරි ගීය. සීගිරි ගී ලියපු අය අපේ ලංකාවේ වෙනකොට නන්දෙසින් ආපු පිරිස්. මේ කවුරුත් මේ ඉතාම නිකම් නූගත් මේ කිසිම අවබෝධයක් හසරක් නැති අය නේ. තරාතිරම්වල හිටපු අය හිටියා, අම්රාජවරු, මහාමාත්‍යවරු, බිසෝවරු, ශ්‍රමදාරීන්, ඒ වගේ විවිධ අය. නමුත් අර සාමාන්‍ය එහෙම විශේෂණයකින් හඳුන් නොවන පුද්ගලයෙක් වුණත් ඔවුන්ගේ ලිවීමේ ස්වභාවය, වචන භාවිතය, ඒ යුගයේ අපේ භාෂාවට ඔවුන්ගේ තිබුණු ගරුත්වය, ඒක ඉතාම පැහැදිලිව ප්‍රකට වෙන

0: එතකොට එහෙම පිරිසක් රටක් ඇතුළේ නිර්මාණය වෙන්න නම් රට ඇත්තටම යම් පමණකට රටේ ජීවත් වෙන වැසියන්ගේ පුරවැසියන්ගේ මනස අධ්‍යාත්මේ හොඳ තැනක තියෙන්න ඕනේ. යහපත් තැනක තියෙන්න ඕනේ. දේවල් යහපත් විදිහට සෞන්දර්යාත්මකව ආදරෙන් දකින්න පුළුවන් ඉන්නේ එහෙම මිනිසුන්ට. ඉතින් මං මට මැවෙනවා ඒ යුගය. ගැටලු තියෙන්නේ නැති දැන් අපේ ඕනම රාජාණ්ඩු යුගයක අපේ ඉතිහාසයේ ඒවා එක එක يعني බලය වෙනුවෙන් සිද්ධ වෙච්ච ඝාතන රැල්ලක් එක්කනේ අපි මේ දක්වාම ඉන්නේ. නමුත් අර ඒ අතරතුර තියෙන ඔය අපේ සාමාන්‍ය අවබෝධයෙන් අවධානයෙන් බැහැර වෙන තැන තමයි අර රටේ සාමාන්‍ය ජන ජීවිතයේ තිබුණේ කොහොමද කියන තැන.
1: මේ රට මගේ රට මා ඉපදුණු රට කියලා තෝරගන්නවා.
0: මම ඉතාම කැමති මං කුඩා කාලේ ඉඳලම ඉතාම ආදරය කරන ගීතයක්. මොකද සමහර අය මේක හඳුන්වනවා යම් මේ ජාතිවාදී නැත්නම් මේ තමන්ගේ දේශානුරාගයේ ගීයක් විදිහට. මට පේන්නේ දේශානුරාගයේ කියන කාරණේ එක ජාතියකට සීමා වෙන එක නෙමෙයි. මේ ගීය සිංහලයට වගේම අපේ දමිළ සහෝදරයන්ටත් අපේ රටේ ජීවත් වෙන මුස්ලිම් සහෝදරයන්ටත් බර්ග සහෝදරයන් සහ දැන් තවත් ඉන්න ජාතිකත්වයට අයිති සියලු දෙනාට ආදරෙන් ගයන්න පුළුවන් ගීයක්. මේ අපේ රට මම හැම කියන්නේ මම සංසාරය කියන එක ගැන මගේ දීර්ඝ විශ්වාස නැහැ. නමුත් මම තව භවයක් තිබුණොත් මගේ තව ඉපදීමක් තිබුණොත් මං නැවත ප්‍රාර්ථනා කරන්නේ මගේ මේ රටේ

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Sri Lanka Television Itihasi, Palamarade. TV, Radio, Digital. Ekavara, Ekamitate.
1: ජනතාවකි ජීවිත ලස්සන කළ ගමනක වසර දෙක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30 ට on air politics

0: මගේ මිත්‍රයෙක් ඉන්නවා අසංග සතරසිංහ කියලා. නිවාඩුවට වැඩියෙන්ම යන්න කැමති අනුරාධපුරේ. ඉතින් අනුරාධපුරේ ඔහුගේ යන ගමනට ගැන විවිධ කතා කියලා. හැබැයි අසංග මට කිව්වා ඔහුට එහෙ ගියාම මේ ඉස්සර මම මේ හිටියා කියලා මේ
1: හැඟීමක්
0: දැනෙනවා වගේ අදහසක්.
1: නේ දැන් ඒක
0: ඔබ මේ දැන් සීගිරියට එහෙම ගියාම එහෙම නැත්තම් මේ මේ මේ පරපුරේ හිටපු කෙනෙක්ද කියලාත් මට හිතෙනවා.
1: මට ඇත්තටම මේ ඔය දැන් අපි එහෙම තැනකට පෞරාණික තැනකට ගිහාම දැන් ගල් විහාරේ පැත්තට නිතර යවෙනවා මගේ මහත්තයාගේ ගමේ පැත්ත නිසා. ඉතින් එහෙම ගිහාම මට අර ඒ අර ගල් කණු ඒ කැඩිලා බාගෙට කැඩුණු බිඳුණු ඒවා ඒ හරස් අතර පෙරලිලා තිබුණත් මං චුටක් ආදරෙන් ඒවා අතගාලා මට මට ඒවත් එක පොඩි කතා බහක් තියෙනවා කියලා මට හිතෙනවා. මං කැමති අර එහිම ඇවිදින්න නැතුව ඒ ගල් කණුවක් ළඟට වෙලා පොඩක් වාඩි වෙලා ඉන්න. පෙරලිච්ච පොඩි කැඩිච්ච ගඩොල් ටිකක් ළඟට වෙලා වාඩි වෙලා ඉන්න. අනුරාධපුරේ වුණත් එහෙමයි. ඒ මට තේරෙන්නේ ඇතර මේ ඒක ඒක මං හිතන්නේ හුඟාක් අයට ඒක හිතනවා ඇති. නමුත් මට ඒකත් එක්ක මං කැමති නෑ එතන ඒ වෙලාවෙදි තව කෙනෙක් මට කතා කරනවටත් මම ඇත්තටම කැමති නෑ. මට ඕනේ නිහඬව ඒ තැනක පැය භාගයක් පැයක් වාඩි වෙලා ඉන්න.
0: ඒ නිහඬතාවයේ තියෙන සුවය විඳින්න.
1: ඇත්තටම
0: නිර්මාණකරුවෙකුට ඒක අවශ්‍යයි නේද?
1: හුඟක් දුරට අවශ්‍යයි. නමුත් අතනෙනි මට ඒ නිහඬකම නිර්මාණාත්මක ප්‍රවේශයක් වෙනුවෙන්ම නොවේ. ඒ නිහඬකම ඇතුලේ මට වෙන කටහඬවල් ටිකක් ඇහෙනවා.
0: පසු කාලයක මම හිතන ප්‍රයෝජනට ගන්නවා ඇති. අපේ හිත නොදැනුවත්.
1: ඔව් ඔව් අවිඥානිකව අප තුලින් ඒව ගලා එනවා වෙන්න පුළුවන්.
0: ඔව් අපි ඒක සමාධිගත වීමක් නේ උතනදී බලාපොරොත්තු
1: වෙන්නේ. ඔව් ඔව්
0: මම ඇත්තටම කියවලා නැහැ මේ මහාචාර්ය සිරිනත් පරණවිතාන ශූරින්ගේ පොත් මේ සීගිරි කුරුටුගේ පිළිබඳ.
1: ඔව්.
0: හැබැයි මම උත්සාහ කළා මේ හිටපු කතානායකයෙක් සහ සංස්කෘතික ඇමතිවරයෙක් වන බීජම ලොකුබණ්ඩාර
1: ශූරින්
0: විසින් මේ සම්බන්ධයෙන් පළ කළ කෘතීන් කියවන්න.
1: ඔව්.
0: දැන් බාධකයේ උනේ අපේ අපි මේ අභාවිත කරන භාෂාවයි මේ එහි පාවිච්චි වුණ දෙයයි අතර තියෙන ගැටලු.
1: ඔව්.
0: හැබැයි බොහෝ තේ මේ පැහැදිලිව මේ අපේ භාෂාවට අපේ වර්තමාන භාෂාවට
1: අනුවර්තනයක්
0: කරනවා. ඔව්. ඒයින් බාධාවක් සිද්ධ වුණේ නැහැ ඒක කියන එක. හැබැයි දැන් ඔබ ලොකු වැඩක් කළා. ඒ කියන්නේ ලොකු වැඩේ තමයි එදා තිබුණු සීගිරි ගීයට පිළිතුරු ගීයක් ලියනවා ඒ බසටත් සමාන ආකාරයෙන්. එතකොට ඒ භාෂා ඥානය කොහෙන්ද?
1: ඔව් එතනදී දැන් මේ මහාචාර්ය මේ සෙන්නත් පානවිතාන සුදීමතුන්ගේ සීගිරි ග්‍රැෆිටි එකේ විවරණ තීරුවෙන් තමයි සමහර දේවල් මම निराකරණය කරගන්නේ සීගිරි ගීය සම්බන්ධයෙන්. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් සිංහලට පරිවර්තනය කරනවා මහාචාර්ය නන්දසේන මුදියන්සේ. එතුමන්ගේ සිංහල සීගිරි පද්‍ය කෘතියයි ප්‍රොෆෙසර් පර්ණවිතානගේ සීගිරි ග්‍රැෆිටි තමයි මම මේකේ මූලාශ්‍ර විදිහට ගන්නෙ. නමුත් ඊට අමතරව මම කේ ජාතිලක මහත්තයාගේ සීගිරි ගී නිර්මාණ, එතකොට ওই සීගිරි ගී සිරි අපේ විජුමු ලොකු බණ්ඩාර මහත්තයාගේ, වගේ තලලේ ධම්මානන්ද හාමුදුරන් සීගිරි පද්ද සම්බන්ධයෙන් ලියපු 56. ඉතින් ඒ වගේ විශාල කෘති ටිකක් මම වෙනම කියවනවා. ඒ ටික මම මගේ කෘතියේ මූලාශ්‍රවට තියෙනවා. ඒ මූලික ටික ඊට අමතරව අන්තර්ජාලයෙන් සොයා සපයාගත්ත ලිපි කිහිපයකුත් එක්ක. එතකොට දැන් අරව කියවනකොට කියවනකොට සහ ඊළඟට අර මගේ අර පොඩි ඉතිහාසෙට තියෙනවනේ මේ ටිකක් සාමාන්‍ය වර්තමානයට වඩා විශේෂල්මක් තියෙනවා ඉතිහාසයට, ඉතිහාස භාෂාවට, රට මගේ රට මගේ කියන සංකල්පය ඇතුළේ පොඩි කාරණා ටිකක් තියෙනවා. ඒක ජාතිවාදී අදහසක් නොයි. එතකොට ඒවත් එක්ක අර භාෂාවට තියෙන ආදරේ සිංහල භාෂාවට ඒ යුගයේ ඉඳලා තිබුණ හෙළබසට එකක් ඒක. ඊළඟට මම වැලික ඩස්න කියන්නේ කුවේනිය මූලික කරගත්තු මේ කාව්‍යාලේකේ කියලා සඳහන් වෙන්නේ. එතකොට කුවේනිය සම්බන්ධ කුවේනි රජිනිය සම්බන්ධ මූලාශ්‍රවයට මම විශාල කියවීමක් කරනවා මේ අපේ යක්ෂ ගෝත්‍ර සංකල්ප සහ ඒ ආශ්‍රිත මේ ඒ පරපුර සම්බන්ධයෙන්. එතකොටත් මට අපේ ඔය මේ හෙළ බස අපේ ඉපැරණි මේ සම්භාව්‍ය සාහිත්‍ය බස යම් පමණකට හදාරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඔක්කොමත් එක තමයි මේ පිළිතුරු ගී ලියනකොට ඇත්තටම මේ નિરાයාසයෙන් මේ ලිවීම මාතුලින් මතුවෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

0: ਰਿਆਤਨਕ ਵਿਯਮਨ ਸੰਦ ਦੀ ਤਹਾਰ
1: ਸੀਗਰੀਗੀ ਹਦਰਾਗਤ ਤੁਗੀ ਹਾਇਸੀ ਅਸੂਗਰਨਕ
2: ਮਹਾਚਾਰੇ ਪਾਰਨਮਿਤਾਨ ਮੁਲਿੰਗ ਹਾਂਦੁਨਾਗਤ ਟਿਕ ਹਾਇਸੀ ਅਸੂ ਪਹਾਈ ඒකෙන් තමයි මම පිළිතුරුගේ ලියන්න 100ක් තෝරගන්නේ. නමුත් ඊට පස්සෙ මහාචාර්ය බෙනිල් ප්‍රියංක තවත් 500කට වැඩි ප්‍රමාණයක් හඳුනා ගන්නවා. ඒ ටික ඇත්තටම මම පරිශීලනය කරන්නේ නැහැ. ඒක මොකද එහෙම කරලා අපිට මේකට යන්න ගියා නම් ඒක විශාල වැඩක් සහ ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙන වැඩක්. මම හිතන්නේ මට එච්චර ශක්තියක් නැහැ ඒක කරන්න කියලා මම හිතුවා.
1: ඒ ශක්තිය ලැබේවා ලැබේවා අපි එහෙම ප්‍රාර්ථනා කරමු. සීගිරි ලලනාව ගැන කතා නොකරන ඉතින් මේ ගීත ගැන විතරක් කතා කරන එක සාධාරණ නැහනේ. මොකක්ද ඔබ සොයාගත්තු දේ ඔවුන් ගැන ඒ ඔබේ ඔබේ අදහස මොකක්ද?
2: ඇත්තටම මුහුළු මුක්තක ලියන්නේ ඒ සීගිරි ලලනාවියන් වෙනුවෙන්. මොකද හේතුව අර මං ඔබතුමාට මුලිනුත් කිව්වේ අර ස්ත්‍රිය සම්බන්ධ මම ස්ත්‍රියගේ ගෞරවය වෙනුවෙන් පෙනී හිටින ඒ ස්ත්‍රිය ස්ත්‍රී වාදිනී කියන කොටස මට කවුරු හරි මේ ආදේශ කරනවා නම් ඒ එතනට එන්න ඕනේ. ඒ කියන්නේ මම ස්ත්‍රියගේ ගෞරවය වෙනුවෙන් පෙනී ඉන්නේ. එතකොට මම සීගිරිගේ 685 කියවනකොට මට දැනුණු දේ තමයි 500කට ආසන්න ප්‍රමාණය. ඔය ප්‍රොෆෙසර් පාරණවිතාන අරුත් සොයා සපයා දුන්නු ලියවෙන්නේ සීගිරි ලලනාවට කරන ශෘංගාරාත්මක යෝජනා.
1: ආ
2: ඒ කියන්නේ කෙලින්ම මේ මෛතුණියට කතා කරනවා.
1: මේක ප්‍රකට කාරණයක්ද? කියන්නේ අපි සාකච්ඡාවට භාජන වෙලා තියෙන ධනික කෘතිවල නැත්නම් ඔබ මේක
2: නෑ අනික් කෘතිවල මේක වෙනම තනි සිදුවීමක් විදිහට කිසිම කෘතියක මට හමු වෙලා නැහැ. මෙතෙක් කතා කරලා නැහැ. ඒ කියන්නේ ඒ විදිහට ස්ත්‍රිය සම්බන්ධයෙන් සාකච්ඡාව එච්චර දුරට ඇවිල්ලා නැහැ ඉතිහාසයේ ඉඳලා අද වෙනකම්. නිර්මාණවලට කොහොමද ස්ත්‍රිය දායක වෙන්නේ? අදටත් අපි ඒ කියන්නේ මට සීගිරි ගියේ කියවනකොට තමයි තේරෙන්නේ මේ 6 වෙනි 7 වෙනි සියවසේ ඉඳලා මේ නූතන AI යුගයේත් අපි ස්ත්‍රියගේ ඉඟසුඟ ගැන තමයි කතා කරන්නේ නිර්මාණවලින්.
1: ඔබ අර ලියලා තිබුණේ නාරි සූත්‍රේ කොතනින් පටන් ගත්තත් අන්තිමට ඔබ කැමති දකින්නට මගේ නිරුවත
2: අන්න හරි එතනම තමයි
1: සර්වකාලීනයි කියලා කියන්නේ.
2: සර්වකාලීන අන්න ඒක තමයි මගේ මුඛ්‍ය පරමාර්ථයේ මුහුළු මුක්තක ලිවීමේ. මොකද මම ඒ 500කට ආසන්න ප්‍රමාණයෙන් නිදර්ශක වශයෙන් තෝරගත්ත ගී සියයකට තමයි සීගිරි ලියවිසින් දෙන පිළිතුර විදිහට මේ පිළිතුරු සියය ලියන්නේ.
1: මේ පිළිතුරු සියයත් රළුපරළුද නැත්නම් මොකක්ද ඒකේ ස්වභාවය?
2: මට දැනට එළියෙන් ඇවිල්ලා තියෙන ප්‍රතිචාර අනුව ඒවා ඉතාම දාර්ශනිකයි සහ නියුණු සංගමයෙන් යුතු පිළිතුරු.
1: එහෙම පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ
2: නෑ. මට නිර්මාණයක් කරනකොට අය මම කිසිම වෙලාවක මේක එළියට දැම්මට පස්සේ එළියෙන් මට මොන විදිහේ ප්‍රතිචාරයයිද මේක අගය කිරීමක් වෙයිද එහෙම නැත්නම් මේක චෝදනා කරයිද මේක දේශයෙන් බැහැර කරයිද වගේ කිසිම කාරණයක් හිතන කෙනෙක් නොවේ. මට අවශ්‍ය මම කරන දේ තුල ජීවත් වීම තමයි මේ මොහොතේදී.
1: සීගිරි ගියකට ඔබ ප්‍රතිචාරයේ ඔබ පළ කළ විදිහක් ගැන අපිට පොඩි නිදර්ශනයක් කියන්න පුළුවන්ද?
2: මම හිතන්නේ මේ එක මගේ ළඟ දැන් පොත නැති නිසා මට කටපාඩම් නැහැ. පොතේ මේ අවසන් පිටුවට අරගෙන තියෙනවා මේ සීගිරි මේ ඔය හමල් මරු කියලා ජනප්‍රිය ගීතයක් තියෙන්නේ මේ සුනිසාන්ත මහත්මයා මේ ඇතුළු පිරිස ගායනා කරන.

0: ඒකට මම පිළිතුරක් ලියනවා ඒ ගීයට. අන්නේ පිළිතුර තමයි මේ අවසන් පිටුවෙත් අපේ සඳහන් වෙන්නේ. පිළිතුරු මම හඳුන්වන්නේ සීගිරි හිමබි පිළිමණ කියලා.
1: ඒක පැහැදිලි කරන්න පුළුවන්ද තව?
0: ඔව්, සීගිරි ලිය හිමබි කියන්නේ දැන් හිමබියන් කිව්වහම මේ මින්දිබියන් කිව්වහම ඒකේ හඳුන්වන්නේ උඩගු අහංකාර. හිමබියන් කිව්වහම නිකන් මහත්මිය මැතිණිය වගේ අදහසක් තමයි. මින්දිබියන් කියන්නේ උඩගු අහංකාර කියලා. ඉතින් පිළිමණ කියන්නේ පිළිතුරු දෙන මනස. මේ හමල් මරුවේකේ අදහස වෙන්නේ මේ.
1: මෙන්න අනුරාධ, ඔබ වෙනුවෙන් මම මේ හමල් මරුව ගැන සීගිරි ගියේ තියෙන සරල සිංහල අර්ථය සඳහන් කරනවා. යහපතක්ම වේවා, සුළඟ හැමීය, දලු ආදහස්වහස් ගස් බිම පතිත විය, කොහා නාද කළේ මලේ පර්වතයෙන් දිය ඇලි නිකුත් විය, ගණන් නොමැති කදෝ මිනියන් විසින් රාත්‍රිය තවවන් ලා දලු පැහැය සහිත කෙරෙන දිගසිය තාදුන් හස්න කවර ආධාරයක් සඳහා වේද?
0: ඒක මම ඊට පස්සේ සරලව ආයේ පැහැදිලි කරනවා. ඒ ඒ ඒ ওই ටික ඉහි රස කොටස.
1: සුනග හැමිය දහස් සුවහස් ගස් පතිත විය, කොහා නාද කරමින් සිටි මලේ පර්වතයෙන් දිය ඇලි ගලා හැලේ, ගණන් කළ නොහැකි තරමේ තඹ පැහැති ලපලු පීදේ, දිගසිය මෙවන් පරිසරයක නුඹේ හසුනින් පමණක් කවර ඵලයක්. ඔබ ලියනවා ඔබේ සීගිරි හිමවි
0: පිළිමණ
1: ලියනවා ඔබේ කවියේ. සුලන් හමයි තුරු ඇහැරෙයි නුවන් විදල්ලා, කවුල් ගැයුම් රිදී නදින් සවන පිනල්ලා, මලගලගින් රන් කිඳි විසිරේ දෙතොල තෙමල්ලා, තඹ දලුනේ ඒ දිගසිලවන් මදු බීපල්ලා.
0: ඔව්, පිළිතුර ඇත්තටම මේ එතනට එනකොටයි මම කියන්න කැමති. මේකේ අර මුල් අර්ථය දෙන්නේ නන්දසේන මුදියන්සේ මහාචාර්යතුමනුත් ප්‍රොෆෙසර් පරණවිතාන මේකේ සඳහන් කරන්නේ කුහා නාද කරනවා මේ ගණන් කරන්න බැරි තරම් මේ කඳෝ කිමියන් මේ කලාමැදිරියන් රාත්‍රියේ මේ යනවා මේ මලගලින් දිය ඇලි කඩා හැලෙනවා කියන කතන්දරේ. නමුත් දැන් මෙතන ඇත්තටම මේක කියවද්දිත් මට ආපු ප්‍රශ්නයක් තිබුණා, කොහා නාද කරන්නේ රාත්‍රියට? කොහා සාමාන්‍යයෙන් අලුයම උදේක සහ එක උදේ වරුවේ තමයි හවස රාත්‍රියේදී කොහා නාද කරනවා කියන එක අපිට අපි ඉතිහාසය බැලුවත් කිසිම තැනක සඳහනකුත් නැහැ, හොයන්නත් අමාරුයි. එතකොට මේක ඒ මගේ ගැටලුවම. මම මේක හොයාගෙන කියවගෙන යනකොට විස්තර කරලා තියෙනවා මේ අපේ කේ ජාතිලක මහත්මයා එතුමාගේ සීගිරි ගී නිර්මාණ කෘතියේ. එතුමත් මම දරන ස්ථාවරයේම දරනවා කොහා නාද කරන්නේ රාත්‍රියක කියන එක. එතකොට මම පිළිතුරු ගී ලියන්නේ ඒ නිසා. දැන් අනිත් ඔක්කොම ලියන්නේ අර විදිහට තමයි. ලියලා තියෙන්නේ අර අර්ථයේ සර සිංහල අර්ථය දෙන්නේ කොහා නාද කරේය කඳෝකමියන් ඉගිලුනාය කියලා. එතකොට දැන් කලාමැදිරියෝ රාත්‍රියේ මිසක් උදේක ඉගිලෙන්නේත් නැහැ. කොහා රාත්‍රියේ නාද කරන්නේ උදේක මිසක්. එතකොට මම පිළිතුර ලියනකොට මම ඇත්තටම මට ලොකු ශක්තියක් ලොකු අර ධෛර්යයක් දුන්නා වගේ ජයතිලක මහත්තයා. ඒ නිසා මට පිළිතුරදී මම ගන්නවා අලියුමක් පසුබිමින් තියාගෙන තමයි මම පිළිතුර ලියන්නේ. ඉතින් ඒක තමයි. දැන් මෙතනදී ඇත්තටම මේ අර මේ ඒ එච්චර සෞන්දර්යාත්මක පරිසර වර්ණාවක් කරලා අහන ඔයා මේ සීගිරි ලියගෙන් අහනව හස්නක්. මෙතනදී අර හසුනක් කියන එක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාගේ අර බැල්මක්, ඕ බැල්මක ඒ වගේ එකක් කියන එකත් ඒ අර්ථ ගැන්නුවා වෙන්න පුළුවනි. ඒකෙන් මොන ඵලයක්ද? ඔයා මට ඍජුව උත්තරයක් දෙන්නේ නැතුව ඔබ මට චුට්ටක් මං දිහා බලලා චූටි ඉංගියක් දීලා මට ඒකෙන් පළක් නැහැ කියලා. එතකොට සීගිරි ලිය දෙනවා පිළිතුරක්. ඔව්, කුහත් නාද කරනවා, මලගලකින් හොඳට මියා වෙනවා, දැන් පරිසරයේ හරිම ප්‍රේමාන්විතයි, ඔය තඹ දළු නෙමේ මේ තමයි මේ ගලා හෙලෙන. ඉතින් කැමති නම් ඇවිල්ලා බොන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ සරලාර්ථය තමයි එතනදී දෙන්නේ. ඉතින් අර ඇත්තටම මම පිළිතුරු ලියනකොටත් සමහර ප්‍රශ්නය අනු, ඒ කියන්නේ දැන් කවියා සීගිරි ලියට යොමු කරන ප්‍රශ්නය හෝ අර්ථය ඇයට කියන කතාව අනුව තමයි උත්ප්‍රාසාත්මකව පිළිතුරු දෙන්න ඕනේ තැන්වලදී ඒක පාවිච්චි කරා. දැන් මේකත් ඒ විදිහ උත්ප්‍රාසාත්මක පිළිතුරක්.
1: කුසුම් පිපිතුරු මතේ.
0: ඔව්, ඒක මිහිරි ගීයක්. ඔව්, ඇත්තටම එතුමගේ මිහිරි ගීයක් ඒක.

0: ඒ ගී අපිට අපි දැන් එදිනෙදා ගමන් කරන පොදු ප්‍රවාහනයකදී හරි පොදු තැනකදී හරි අපිට දැන් නැසෙන ගී ඒවා. ඉතින්
1: ඒව හංගලා වෙන මොනවද අපිට අහන්න දෙනව නේද?
0: ඕ ඉතින් වෙන මොනවද කියන්නේ අත වශයෙන්ම සමහර බස් වලින් මං බැහැලා තියෙනවා සමහර ගී කියන අර මහා අඳෝනා අහගෙන ඉන්න බැරි කමට බැහැලා මං ඊළඟ බස් එකේ ගිහින් තියෙනවා.
1: මොනතරම් දුෂ්කර කාර්යයක්ද ඔබ මේ නිමා කරලා තියෙන්නේ? අද මේ කතා බහේ අවසානය වෙනකොට මේ කතා බහ පටන් ගන්නකොට මේ හිටපු ඔබයි මායි අතර තිබිච්ච සමීපත්වයේ තවත් දුරස් වුණා. يعني ඔබ ඉන්නේ හුඟක් ඉහළ තැනක. අපි මොනවද කලේ කියන තැන මම ඉන්නවා.
0: අතොයි.
1: දැන් ඒක මේ පෞද්ගලික හැඟීමනේ. ඔබට ඒකට විරුද්ධව දෙයක් කියන්න දෙයක් නැහැ. ඔබ සලකන්නේ ලොකු දෙයක් කළා කියලා. හැබැයි සීගිරිගේ අර්ථය සොයන්න ඕනේ. ඔබ තෝරා ගන්න ඕනේ මේ ප්‍රමාණයක්. ඊට පස්සේ ඔබ ඒට ගැළපෙන පිළිතුර ඊට පස්සේ ඒ භාෂාව යලි ඊට ගැලපෙන විදිහට සකස් කරගන්න ඕනේ. එතකොට මේක කොහොම සරල කාර්යයක් වෙන්නේ. ඒ නිසානේ ඔබට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබෙන්නේ.
0: ඔව් එතනදී අය මම චූටි දෙයක් එකතු කරන්න කැමතියි. මේ අපි කරන හැම දෙෙම මම හිතන විදිහ මේකට වෙනස් අදහස් ඔබටත් තියෙන්න පුළුවන්. තව මේ අහන කෙනෙකුටත් තියෙන්න පුළුවන්. අපි මේ ඔක්කොම කරන්නේ මේ මොහොතත් එක්ක. දැන් මට රාජ්‍ය සම්මානය දෙවෙනි එක ලැබුණා. දැන් සතිය ගෙවිලා ඉවරයි. මං හිතන්නේ මං වේදිකාවෙන් බහිනකොට ඒක අහෝසි කියලා. ඒ වගේම දැන් මේ නිර්මාණෙත් මම කරලා ඉවරයි. එතකොට මීට වඩා ඉදිරිගාමී පියවරක් මේ සීගිරි ගී ඇසුරින් තව කෙනෙකුට යන්න පුළුවන්. එහෙම යන දවසට මං හිතන්නේ මේකේ වළංගු භාවය පිළිබඳ අපිට ලොකුවට කතා කරන්න දෙයක් ඉතිරි වෙන එකක් නැහැ කියලා. ඒ අතාරතය එක තමයි මම මගේ මේ නිර්මාණ සහ මගේ ජීවන ගනුදෙනුව කරන්නේ.
1: මේ විදිහට හිතන්නයි මේ විදිහට කටයුතු කරන්නයි අපි හැමෝටම තියෙනවා නම් ඒක හරි සතුටක් සැපතක් කියලා මට හිතෙන්නේ. ඉතින් ඒක තමයි අපි හොයන සැපතයි සතුටයි දෙකම තියෙනෙත් එතන. ඔබ කියන විදිහට බෙහෙතක් ඇද්ද කාලේ වෙනස් කළ හැකි. රිදුම් පිරිපිරි මැදුම් කෘති මෙහෙම කියනවනේ. හැම මුණ ගැසුමකම අවසන වෙන්වීමයි. ගමනක දුර දන්නේ දෙපයක ඉවසීමයි. අමතක නොවන දේ යලි මතකට ඒමයි. දමනය කළ සිතක පිළිවෙල සැනසීමයි. එකඟයි සමුගෙන්මයි මේ ස්තුතියි. අපේ ආරාධනය පිළිගෙන අනුරාධා නිර්මල මහත්මිය දැන් ඔබට හිමි ගෞරවය අපි පුදන්නට ඕන. රාජ්‍ය සාහිත්‍ය සම්මානයේදී මෙවර හොඳම කාව්‍ය කෘතියට හිමි සම්මානය දිනාගත්තු ඔබතුමිය අද මෙතනට ඇවිත් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් සුවහසක් වූ ශ්‍රාවකයන් වෙනුවෙන් මේ බොහොම ඉක්මනින්ම ඔබ හමුවට අපි හමුවට ආව මේ සාහිත්‍ය සම්මානය අරගෙන සමහරට තාමත් ඔබ කිව්ව මේ මම හිතන්නේ ස්ටේජ් එක උඩ ඉන්න ඕනේ. නමුත් ඔබ බොහොම ඉක්මනින් බැහැලා ඒක අපිට හොඳට තේරෙනවා. මුහුළු මුක්තකට අපේ සුබ පැතුම් වගේම ඔබටත් අපේ සුබතුම කරන කැමති.
0: හොඳයි බෙහෙවින් ස්තුති ඔබතුමන්ටත් ලකඬ ආයතනයටත් මේ ආරාධනය මට කිරීම ගැන සහ මේක හරවත් මේ කුඩා අවකාශය ඇතුළුනොත් අපි විශාල දුරක් යා හැකි දුරක් අපි සාකච්ඡා කළා කියලා මට හිතෙනවා. නැවතත් බෙහෙවින් ස්තුති.
1: වාරකන් මුහුදු උයනක් වගේ කැඹුරතෙක් මහා ഘോഷා නග ඇතුළතින් රැලි බින්දෙන නැවබඳක පරලු තෙරපම වැරෙන් දරාගෙන ඔරු පාරු ගාල් වෙන මංකඩක් හදවතින් පිරිමදින ගැහෙනු හිත් තියනවා හැම රෑම යහන් පහන් පැල ළඟදී බිම බලාගෙන ඇස්වලින් පත්තිනිට ගිනි තියන නිෂ්පාදනයේ දිලානිපටු ගෙදර මම කපිල තිලකස.

ජීවිතය කියන්නෙම වෙහෙසකර ගමනක් නම් දවසක විඩාපරසිතට අසිනිවසේ වයින්වා

0: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30ට On Air Politics.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Obe Kotipati Sihineya, Adda Sebaveida, Ratri Dahayata, La Khanda Ahanna. Jathika Lotharai Mandalaye Siyunuma Ticket Pattola Jagrahi Pratipala, Adda Ratriyema Obata Kiyana, Ekama Radiova, La Khanda.
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30 ට On Air Politics.

අයිපොන් වාසනාව ගෙනෙන වාසනාව බෙදන ඔබේ වාසනාවන්තම මිනිත්තු තිහේ නෙල්බී ජාතික ජයවන්නේ වාසනාවේ අඩහෝරාව ආරම්භ කරන්න අපි දැන් සුදානම්. අද අපි වාසනාවන්ත මිනිත්තු තිහ ආරම්භ කරන්න කලින් නෙල්බී අලවි ජාලේ වෙත බොහොම හෘදයේ අංගම දැනුම් දීමක් කරන්න අපිට තියෙනවා. ඒ තමයි ලොතරැයි අලවි ජාලේ අලවි සහායකින්ගේ පාසල් අධ්‍යාපනය හදාරන එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා වන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන ජනාධිපති අරමුදල මගින් මේ වන විට දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි. ඒ අරමුදල සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ දායකත්වය අපි ලබා දෙන බවත් අපි බොහොම සතුටින් යුතුව ඔබට මතක් කරනවා. මේ ප්‍රතිලාභ ලබා ගන්නට අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට ලබා ගන්නට පුළුවන්. ඒවා කඩිනමින් සම්පූර්ණ කළා මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වෙන්නට කියලා NLB අපි ඔබට මතක් කරනවා. ඒ වගේමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මාතලේ දිස්ත්‍රික්කයේ අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන අද දවසේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී පැවැත්තුණා. ඒ අවස්ථාවට මාතලේ ප්‍රාදේශීය ලේකම් PB සේනාධිර මහතා ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු මාතලේ දිස්ත්‍රික් අලෙවි නියෝජිතයින් සහභාගී වුණා. අද ඔබේ වාසනාවන්ත මිනිත්තු 30 අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී නිෂාන් ප්‍රියංකර මහතා. ඒත් සමගින් අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණක අධිකාරී PWSK විජේසිංහ මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර බණ්ඩාර මහතා සහ ජාතික විගණන කාර්යාලයේ සහකාර විගණක අධිපති PGS සමර වික්‍රම මහත්මිය. ලොතරැයිපත් 8ක වාසනාවන්ත ගමන් මගක් අපි මෙතෙන් සිට ආරම්භ කරනවා.

0: ජය ලොතරැයි පතෙන්නේ වසරේ රුපියල් ලක්ෂ 5 බැගින් දිනු වාසනාවන්තින් 356 දෙනෙක් වගේම රුපියල් 50,000 බැගින් දිනු වාසනාවන්තින් 8,954 දෙනෙක් අපි බේ කරනවා.
1: Each today's English letter is F in the winning numbers are 7, 8, 3 and 6.
0: අද NLB ජය වෙතින් රුපියල් ලක්ෂ 5ක ත්‍යාගයකට හිමිකම් කියන්න ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ තමුත්තේගම NLB අලෙවි නියෝජිත SN තිලකරත්න. ඒ විතරක් නෙමෙයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 39 දෙනෙකුත් අපි අද විහි කරනවා. ඒ අනුව වාසනාවන්තින් 77,991 දෙනෙක් අතරේ රුපියල් 67,55,801 මුදලක් අපි බෙදා දෙන්න. තවත් ඇගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1627 වන දිනුම් වාරයට දැන් ඔබ සුදානම් වෙන්න. අද ඔබේ වාසනාවන්ත ලග්නය තුලා වාසනාවන්ත පළමු අංකය අංක 31. දෙවන ඔබට වාසනාව ගෙනෙනවා අංක 45. වාසනාවන්ත තුන්වන අංකය අංක 52. සිවන වාසනාවන්ත අංකය අංක 13. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ කබද අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරිතයා ගලාබින් 12 දෙනෙක් වගේම 10,00,000 181 දෙනෙක් අපි රටට බිහි කරලා තියෙනවා.
1: Today's zodiac sign is Libra and the winning numbers are 31, 45, 52 and 13.
0: අදත් හඳහනෙන් 10,00,000 ප්‍රථම තයා ගලාබියෙක් බිහි වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි වෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ. ඒත් සමගින් වාසනාවන්තින් 133,986 දෙනෙක් අතරේ රුපියල් 1,74,301 මුදලක් අපි බෙදා දෙනවා. නියත ධනයෝග හඳහනේ හෙට ඔබේ සුපිරිතයාගේ වටිනා කම රුපියල් 39,46,935.20. හරදහස් 560 වන වතාවටත් සත් දිනම ජය නියත ගොවිසතෙන් ඔබට වාසනාව උදා කරන්න අපි දැන් සූදානම්. අද ගොවිසතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. ජයග්‍රහී පළමු අංකය අංක 71. දෙවනුව ඔබට වාසනාව ගෙනවා අංක 33. ජයග්‍රහී තුන්වන අංකය අංක 64. ඒ අවසන් වාසනාවන්ත අංකය අංක 44. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් වගේම 2,00,000 81 දෙනෙක් අපි රටට බිහි කරලා තියෙනවා.
1: Today's English letter is I and the winning numbers are 71, 33, 64 and 44.
0: අද ගොවිසතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 10 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ ජයතිලක හේරත් ගල්ගමුව ලලිත් කුමාර නාවලපිටිය AP රත්නායක පල්ලිබැද්ද සහ AIK රාමනායක කොටහේන අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 1,23,427 දෙනෙක් අතරේ රුපියල් 84,80,760 මුදලක් අපි බෙදා දෙනවා. ගොවිසතෙන් හෙට ඔබට අයිති සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,46,56,408 76ක්. දවස සුබයි සිහින දිනයි ඔබ ගන්නම ඕන ටිකට් එක සුබ දවසක් 434 වන දිනුම් වාරයටයි අපි මේ සූදානම් වෙන්නේ. අද සුබ ලග්නය තුලා අද පළමු සුබ අංකය අංක 31, දෙවන සුබ අංකය අංක 45, අවසන් සුබ අංකය අංක 18. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 1421. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබද්ද අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 1,05,000 වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 340 දෙනෙක් අපේ රටට බිහි කරනවා.
1: Today's zodiac sign is Libra and the winning numbers are 31, 45 and 18.
0: අද සුබ දවසක් වෙතින් රුපියල් 1,05,000 වූ ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා සරත් ලයිනල් පලාපත්වල සහ කුමාර බණ්ඩාරනායක පූජා පිටිය අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඔබේ ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 43 දෙනෙකුත් අද බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 109,512 දෙනෙක් අතරේ රුපියල් 1,03,560 මුදලක් අපි බෙදා දෙන. තවත් ලොතරැයිපත් 4ක වාසනාවන්තින් බිහි කරන්නට අපි බාර කරනවා අචලටත් විදුෂන්ටත්.
1: මීළඟට මෙගා පවර් ඔබේ ජීවිතයේ වාසනාවන්තම මොහොත මේ මොහොත වෙන්න පුළුවන්. රුපියල් කෝටි 47ක් රුපියල් කෝටි 23ක් මීට කලින් ඔබට ලබා දෙමින් ලොතරේ වංශ කතාව අලුත් කළ මෙගා පවර් අපි සෝදානම් යලිත් මෙගා පවර් ලොතරැයියේ මෙගා සුපිරිත්‍යාගයේ විදිහට රුපියල් කෝටි 30කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් ඔබට ලබා දෙන්න ඔබේ හීන සැබෑ කරමින් වාසනාවන්ත 2666 වන අද දිනුම් වාරය.

0: අද ඉංග්‍රීසි අක්ෂරයේ K අද සුපිරි අංකය අංක 13 අංක 42 පළමු ජයග්‍රහී අංකය අංක 57 දෙවන ඔබට වාසනාව ගෙනාවේ අංක 46 තුන්වෙනි ජයග්‍රහී අංකය අංක 31 තීරණාත්මක අවසාන අංකය රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදල් ඍජුම දායක වන මෙගා පවල උතරයෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 6 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 68 දෙනෙක් බිහි කරලා අවසන්
1: Today's selected English letter is K. Super number is 13. The winning numbers are 42, 57, 46 and 31.
0: Rupiah lakshya dekha begin hathara denek dinagatta elathare patala vikaleme ala viniyojitein K M K Silva Aludgama L L Yasalal Alpitiya Madana Maharajan Bauniyawa H M K Dingiri Banda Galnaewa ada samasta jayagrahakin 121753 denek athara rupiah 77,94,000 560ක මුදලක් අපේ පෙදා දුන්න. නිසකවම දිනනාති දැවන්ත සුපිරිතෑගේ කවදත් ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය යළි යළි තහවුරු කරන මෙගා පව. හෙට මෙගා සුපිරිතෑගේ රුපියල් 30,74,78,606ක්. හෙට පව සුපිරිතෑගේ රුපියල් කෝටියක්. හෙට ග්‍රෑම් සුපිරිතෑගේ සුපිරි මෝටර් රථයක්. අද රුපියල් කෝටි 8කට වඩා වැඩි සුපිරිත්‍යාගයක් ඔබේ කරන්න සෝදානමින් අපි ඉන්නේ ජාතිය මහදන සම්පත දානය වසනාවන්ත 2348 වන දිනුම් වාරේ. ජී ඉංග්‍රීසි අක්ෂරය ඔබට වසනාව ගෙනාවේ. පළමු ජයග්‍රහී අංකය අංක 68. දෙවන වසනාවන්ත අංකය අංක 19. තුන්වන ජයග්‍රහී අංකය අංක 7. අද තීරණාත්මක අවසාන අංකය. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන දන්නේදානේ ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 43 දෙනෙක් 2,00,000 597 දෙනෙක් බිහි කළා.
1: Today's selected English letter is G. The winning numbers are 68, 19, 7 and 71.
0: Rupiah lakshya dekha begin dedenek dinagatta elathare patala vikaleme alivinyojiteen. KK Sarath Kumar Higoda Deepika Dirukshi Kolamba Kochikade. Ada samasta jayagrahakin 90,614 denek athara rupiah 53,88,840k mudalak api beda dunne dalani dane obe elathareye. 2025 vasare sita me dakwa rupiah koti 13k rupiah koti 12k rupiah koti 9 එක රුපියල් කෝටි 8ක දවන්ත සුපිරි ත්‍යාගි ඔබට ලබා දුන් දනිදානි හෙට ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 8 කෝටි 61,29,973ක් ඉතිහාසයේ පුරාම ඔබව රජ කරවපු ලොතරැය තමයි මහජන සම්පත. අදත් එහෙනම් කතා දෙකක් නැතිව ලොතරැයි ලොව රජ කිරුළ පළඳින්න සෝදානම් වෙන්න වසනවන්ත 6318 වන වතාවට. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ M වසනාවන්ත අංක 881411. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පතරතරයෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 15 දෙනෙක් ප්‍රථම ත්‍යාගලාභීන් 288 දෙනෙක් ලක්ෂපතියන් 5,346 දෙනෙක් බිහි කරලා අවසන්.
1: Today's selected English letter is M. The winning numbers are 88141 and 1.
0: රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැපත ඔබට අලිවිකලේ කලුතර අලිවිනියෝජිත නිරාශා නිසංසලා ජයංග පහක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් ලක්ෂය බැගින් 19 දෙනෙක් දිනාගත්තා. එලතරප තලවිකලේ මේ අලවිනියෝජිතයින් කේ ටී එච් කන්ද කුඹර ඒලක්කරය නිශාන්ත උදේ කුමාර අලුත්ගම ජනක් චන්දන මාතර දීපිකා දිලෘක්ෂි කොළඹ කොච්චිකඩේ උදේ කුමාර පෑලියගොඩ ජේ ආර් අයි එච් ඉලංග පෙරුම මහරගම එන් පී අතුකෝරල හොරණ ප්‍රභාෂිනි නාමල්දෙනිය වත්තේගම ජී එම් සරත් කුමාර දංකොටුව ශිරාණි රේණුකා දෙහිමල්වත්ත කේ තිලකරත්න මී ගමුව කාන්ති මන්ත්‍රීරත්න පෝගොඩ ආර් එන් ටී ඩී රන්දෙනි මාදම්පේ පී ඇලඩින් පෙරේරා දිගන ආර් එල් එස් සෝමරත්න දිබුල් ගමුව ඩී ඩී සුනිතා නබගමුව ජී එම් එම් අයි සංජීවනි හංවැල්ල කේ බුද්ධිකද සිල්වා කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් වසනාවන්ත රථපතක් ඔබට අලෙවි වුණා. ඒ සමග මහජන සම්පතින් අපි අද සමස්ත ජයග්‍රාහකයින් 264,942 දෙනෙක් අතර රුපියල් 2,12,38,880ක මුදලක් බෙදා දුන්නා. හෙට මහජන සම්පත ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 2,61,60,496ක්.

0: අද විදමට අද මුදාතෑගේ ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත අද ඔබට වසනාව ගෙනව දිනුම් වාරය 893 වෙනද වගේමයි. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතෙන් ඔබ මුදල් තෑගි දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ M ජයග්‍රාහී අංක 1411. අද සම්පත draw 893. Today's English word is M and the winning numbers are 1411. වරුණ රොෂාන් හික්කඩුව, ලලිත් කුමාර් ජොයල්, ආර් එම් එස් රණසිංහ ගැට හැත්ත. රුපියල් 50,000 බැගින් අද වසනාවන්තයින් 50 දෙනෙක් දිනාගත්තා. අද සම්පතින් අද සමස්ත ජයග්‍රාහකයන් අතර රුපියල් 1,20,48,201 මුදලක් අපි බෙදා දුන්නා. NLB ජාතික ජයවරණය අද වසනාවන්තයින් 9,48,322 අතර රුපියල් 8,94,904,900 මුදලක් බෙදා දීලායි සමුගන්නේ. හෙටත් එනවා ඔබ හිතනවා වගේම ඔබට වසනාව අරගෙන. අපි කවදත් දන්නවා ඔබට මතකයි ජීවිතයේ සිහිනය
1: වසනාවේ ආශිර්වාදය NLB
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: වෙලාව රාත්‍රී 10:00 විනාඩි 10 විනාඩි 14 පහ වුණා. දැන් විනාඩි 15 ඔබ මේ ලක්කඩ අහගෙන ඉන්නේ.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: එලවරාත්‍රී 10යි විනාඩි 20යි ඔබ මේ ලක්කඩ ආගෙන ඉන්නේ

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: ශ්‍රීලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
2: ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිල්වින් සිල්වා මහතා සමගින් අද රාත්‍රී 10:30 ට on air politics.

0: කැමතිමා ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN.
3: වෙලාව රාත්‍රී 10යි විනාඩි 30යි ඔබ ලක්කඩහගෙන දැන් on air politics.
4: අයිබෝවන් අද සැප්තැම්බර් මාසෙ 22 වෙනිදා අද විශේෂ දවසක්. ඉතින් ITN ලක්කඩ සහපගේ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ 21 සිට ඔබ සියලු දෙනාම ඔන්න පොලිටික්ස් වෙත ප්‍රථමයෙන් අයිබෝවන් කියලා පිළිගන්නවා. මම කිව්වා විශේෂ දවසක් කියලා. ඉතින් අද දිනේදී ගත්තාම දේශපාලනිකව සහ ප්‍රවෘත්තිමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් කාරණා රසක් වාර්තා වෙච්ච දවසක්. පාස්කු නඩුවක තීන්දුවක්, ඒ වගේම 22 ගැන ශේෂාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේදී කියවුණු දවසක්, ඒ වගේම දූෂණ විරෝධී සංශෝධන පනත ගැන මතය පාර්ලිමේන්තුවේදී කියවුණු දවසක්, ඒ වගේම ආර්ථිකමය වශයෙන් ගත්තාම ණය ශ්‍රේණිගත කිරීම වල ඉහළට ආපු දවසක් වටක් විදියට. ඉතින් මේ සියලු කාරණා අතර දේශපාලනිකව ගත්තාම අද තමයි ජාතික ජන බලවේගය බලය අරන් වසර දෙකක් සපිරෙන දවස. ඉතින් අද දවසේදී සුදුසුම පුද්ගලයාව අප කැඳවා ගත්තා වැඩසටහනට. ඊට ප්‍රථම ඔබට අද වැඩසටහනේ අපේ මාතෘකාව වන්නේ ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක් තමයි අද මාතෘකාව. ඔබ පූර්ව ප්‍රචාරක පටහරහා දැනුවත් ඇති කවුද ඉන්නේ කියලා මා පිළිගන්නටයි සූදානම්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිලා මහතා තමයි අද සාකච්ඡාවට එක්වන්නේ. අයිබෝන් යලිත් මාතෘකාව කිව්වොත් ජනතාවගේ ජීවිත ලස්සන කළ ගමනක වසර දෙකක්. ඊට ප්‍රථම අද වගේ දවසක් ගත්තාම අතීතයේදී නම් රාජ්‍ය මාධ්‍ය වෙන්නන්නේ ආණ්ඩුවේ ප්‍රධානියෙක් වෙන අනිවාර්යෙන් වෙන් වෙයි. ඔයක් වෙලාට ආණ්ඩුවේ වීණාව වයන්නට. ඉතින් අපි හිතනවා සාධාරණව අපි ගමන යන සභාපතිවරයාගෙන්වත් වෙන කාගෙන්වත් බලපෑමක් නැතුව ප්‍රජා ප්‍රශ්නම ඔබින් මුලින්ම කැමති දැනගන්න මාධ්‍ය නිදහස ගැන. ගෙවුණු වසර දෙක තුළ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ටෙල්වින් සිල්වා විදියට මොකක්ද දකින්නේ?
5: ඇත්තටම දැන් මාධ්‍යවේදියෙක් ලෙස ඔබෙන් මම අහන ප්‍රශ්නයක් ඕක. ඔබලද මාධ්‍යවේදීන් ගෙවිච්ච අවුරුදු දෙකේ කොහොමද ඔගලන්ට දැනුනේ කියලා මම හිතන අපිට අවංක සතුටු වෙන පුළුවන්. පහුගිය අවුරුදු දෙකේදී අපේ රටේ කිසිම මාධ්‍යයකට ආණ්ඩුව තමන්ගේ බලය පාවිච්චි කරන්න දියත් වෙලා නැහැ. තමන්ව ඉතාමත් නරක ලෙස විවේචනය කරන සහ බොරු කියන අපට විරුද්ධව මාධ්‍යවලටවත් එරෙහිවත් අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් වැඩ කරලා නැහැ. ඒක අපි විශේෂම කියන ගුණකම තියෙන්නේ අපි පහුකරන් අපේ ඉතිහාසය ඇතුලේ අපි දන්නවා ඒ කාලේ ආණ්ඩු විවේචනය කරාම සමහර මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා, බෝම්බ ගැහුවා, මාධ්‍යවේදීන් මහපාර මරලා දැම්ම ලසන්ත වික්‍රමතුංග වගේ, සමහර මාධ්‍යවේදීන්ට පහර දීලා ගෙනත් දැම්ම, සමහර වතුරු දහන් කළා. එතකොට එවැනි අතීතයක් පහුකරන් ඇවිල්ලා මේ අවුරුදු දෙකේදී කිසිම මාධ්‍යයකට බලපෑමක් කළා නැහැ. දැන් රාජ්‍ය මාධ්‍ය ලෙස සැලකෙන අයිතිම රූපවාහිනිය ගත්තමත් අපි ඒවා ආණ්ඩු හොරණය කරන්න ගිහිල්ලා නැහැ. ඒකට හොඳම උදාහරණයක් ගත්තොත් ඔය අපේ හිතවතුන්ගෙන් පොඩි විවේචනයකුත් තියෙනවා. අංකෝ ගත්තොත් දැන් මේ රූපවාහිනිය තිබ්බලා අයිටිඑන් තිබ්බලා ඇයි මේ ආණ්ඩු මොකක්වත් කරගන්න නැත්තේ, ඒකෙන් මොකුත් කරන්න නැති කියලා අහනවා.
4: හොරණයක් නොකිරීම
5: සම්බන්ධයෙන් විවේචනයක්. එතකොට අපි කියලා තියෙනවනේ අපි වෙනම ආණ්ඩුවක් කලින් ආණ්ඩු කරපු දේ අපි කරන්න ඇවිල්ලා නැහැ. ITN එක ජාතික රූපවාහිනිය ඒවා
4: මම හිතන්නේ මම සමාවෙන් බාධා කරන්න ඒ නිසා වෙන්න ඇති. දැන් ආණ්ඩුවක් ඉදිරියට ගත්තාම විවිධ චෝදනා එල්ල වෙනවා. ඔබේ ආණ්ඩුවට චෝදනා එල්ල වෙලා තියෙනවා. නමුත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා නැහැ.
5: එල්ල වෙලා නැහැ. ඇත්තටම ගත්තාම සමහරු උත්සාහ කරා නිකන් කියන අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී වගේ අදහස කියන උත්සාහ කරා. නමුත් එහෙම කිසිවක් නැහැ. අපේ රටේ කිසි මාධ්‍යවේදියෙකුට මේ අවුරුදු දෙකේ කිසි කරදරයක් වෙලා නැහැ. තරජනයක් වෙලා නැහැ. අඩු ගන්න ටෙලිෆෝන් කෝල් එකක්වත් ඇවිල්ලා නැහැ. එහෙම වෙලා නැහැ. කිසි මාධ්‍ය ආයතනයකට බලපෑම් කරලා නැහැ අපි. ඒති මාධ්‍ය ආයතන නිදහස ඒගොල්ලන්ගේ වැඩ කරන් යනවා. මාධ්‍ය වේදී නිදහස වැඩ කරන් යනවා. අපි අපේ අදහස මිනිස්සුත් එක්ක බෙදා හදා ගන්නවා. මම හිතන්නේ මේක තමයි රටක තියෙන්න ඕන තත්ත්වය කියලා. ඉතින් ඒක එහෙම තත්ත්වයක් හදන්න පුළුවන් වෙච්ච එක ගැන මට තියෙන සතුටක්.
4: හොඳයි. අපි වසර දෙක දිහාට ආවම වසර දෙකක් ආණ්ඩු කරන්නේ ඊට කලින් විපක්ෂය වසර 59ක් ජනතා විමුක්ති පෙරමුණ මා නිවැරදි නම්
5: 61ක්
4: සම්පූර්ණයෙන් ඉන් වසර දෙකක් ආණ්ඩුවේ වැඩිම කාලයක් විපක්ෂයේ. දැන් ඔබ දශක 3ක් පක්ෂ ලේකම්වරය විදිහට ඔබේ දේශපාලන ගත ගමන ගත්තාම දශක 4ක පරිච්ඡේදයක් ආණ්ඩුකරණය සහ විපක්ෂයේ භූමිකාව දෙක සංසන්දනය කරාම මොකක්ද ලේසි?
5: මෙහෙමයි, එකක්වත් ලේසි නෑ. මේකෙදි විපක්ෂයේ ඉන්නකොට ටිකක් දුෂ්කරතා වැඩි. අපිට අපි පරදිනවා, එතකොට අමාරුයි. ආණ්ඩුවේ විවිධ මර්ධනයන් එල්ල වෙනවා, එනිසා ටිකක් දුෂ්කරයි. ආණ්ඩුකරණයේදී දුෂ්කරතා ටිකක් අඩු වෙනම සංකීර්ණයි ගොඩක්. මොකද ආණ්ඩුකරණය කරන්න ගියාම අපිට ඉස්සර අපිට තිබුණේ පක්ෂ ගොඩනැගීම වගේම බලය වෙනුවෙන්. දැන් අපිට පක්ෂ ගොඩනගන්න ඕන, පක්ෂයේ පුළුල් කරන්න ඕන. ඊට අමතරව ගත්තම ආණ්ඩුකරණයක් තියෙනවා කරන්න, රටේ මුස්ලිම් ප්‍රශ්න විඳන්න ඕන. දැන් මීට කලින් ගත්තොත් බොහෝට අපේ දේශපාලන න්‍යාය පත්‍රය අපි හදාගන්න එක පිටින් එන දේවල් අපිට ටිකක් අඩුයි. නමුත් දැන් එහෙම නෙවෙයි. දැන් අපි සම්පූර්ණයෙන් අපිටම අපේ දේශපාලන න්‍යාය පත්‍රය හදාගන්න අමාරුයි. මොකද නිරන්තරයෙන්ම ප්‍රශ්න එනවා. දිත් වෙන්න පුළුවන්, යුද්ධ පටන් ගන්න පුළුවන්, අර ප්‍රශ්න මේ ප්‍රශ්න, දැන් අලුත් ප්‍රශ්නයක් කියලා අර දෙමළ තරුණිය පිළිබඳව මද ප්‍රදීක එහෙම එකක් කරලා මෙරියත් වෙන ඕන. දැන් તો මෙරියත් වෙන ඕන. ඒ වගේ විටිමිට ප්‍රශ්න එනවා. ඒසට සංකීර්ණත්වයක් තියෙනවා.
6: බලය ඇල්ලීමද රේසි පවත්වාගෙන යාම
5: මෙහෙම මේ ඔක්කොම අමාරුයි, දුෂ්කරයි. එනමුත් බලය ගැනීමට වඩා බලය පවත්වාගෙන යාම සංකීර්ණයි. හරිම මොකද බලය ගැනීම එක මොහොතක කරන එකක් මේක ජනතාවගේ කැමැත්තෙන්. නමුත් ඒක පවත්වාගෙන ඒක මිනිස්සුන්ට එපා වෙන්නේ නැතුව පවත්වාගෙන, ජනවරම හැල්වෙන් දෙන්නේ නැතුව පවත්වාගෙන ඒක, ජනවරම දියේ වෙන දෙන්නේ නැතුව පවත්වාගෙන ඒක, අපිට ඡන්දි මිනිස්සයව අපි රැකගෙන පවත්වාගෙන ඒක ටිකක් අමාරු වැඩක්, සංකීර්ණ වැඩක්. විශේෂයෙන්ම අපි බලය ගත්තු රටේ ස්වභාවෙත් එක්කින් බලය ගත්තු ඉතාම කඩා වැටිච්ච ආර්ථික වශයෙන් කඩා වැටිච්ච රටක කළු රාජ්‍යයක් තිබිච්ච තැනක, අපරාධ රාජ්‍යයක් තිබිච්ච තැනක, අපේ රටේ විනයක් නීතියක් නැති එහෙම තැනකනේ බලය ගත්තේ අපි. ඉතින් එහෙම තැනක රටක් කළමනාකරණයෙන් හදමින් යන එක හරිම සංකීර්ණයි, අභියෝග වැඩි, ගොඩක් මහන්සි වෙන සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි ඉතින් ගෙවිච්ච අවුරුදු දෙකදී අපලවට පස්සේ අපි අමාරු අභියෝග ජයග්‍රහණය කළා තියෙනවා.
6: ඔබලා බලයන්නේ ජනතාව වෙනුවෙන්මද කියලා මම ලොජි ප්‍රශ්නයක් අහුවා. උද නැද්ද?
5: ඔව්, ඒක බැලු
6: ජනතාව වෙනුවෙන් ඇල්ලුවා නම් ජනතාව වෙනුවෙන් මොනවද කරේ කියලා අහුවොත් කෙටියෙන් කියන් තියෙන කාරණා මොනවද කළේ? සමහර කෙනෙක් තාමතකත් ඇති පසුගිය වසර දෙක තුළ නිකන් භෞතික සහ මානව වශයෙන් ගත්තාම දෙපැත්තම ගත්තාම මොනවද කරේ?
5: මම අනිත් පැත්තට ගන්නමක අපි අපිනේ මොනවද කරන් තියෙන්නේ? අපි අපිනේ මුකුත් කරන්නේ. අපි ඇවිල්ලා മന്ത്രിവൃന്ദ തിപ്പിച്ച പെൻഷൻ എക അഹൂസി കറ, ജനാധിപത്യവൃന്ദ തിപ്പിച്ച വരപ്രസാദ് അഹൂസി കറ, എമതുവൃന്ദ തിപ്പിച്ച തെൽ കോട്ടായക അടു കറ, പാർലമെന്റുവേ മന്ത്രിവൃന്ദ തിപ്പിച്ച ഔദ്യത്തെ ലക്ഷ ദായക രൂപയ ലക്ഷ ദായക രക്ഷണവരണ ലക്ഷ ദികാമട്ട് അടു കറ, കാപ്പർമിറ്റ് നെതി കറ. അപ്പി അപ്പിട്ട് മുകുത് കരുതന്നേ അപ്പി അപ്പി ഞാതി കിസിക്കനെ ദാഗത്തനെ ആണ്ടു തന്ത്രു വൾട്ട് അപ്പേ പക്ഷെ അങ്ങോട്ടും അപ്പി റസ്സാവൽ തുന്നേ മേക സിഹസാ മേക അപ്പി ഒന്നും അതപ്പോ ആണ്ടുവാക് നിവേ ජනතාවෙන් හදපු ආණ්ඩුවක්, ජනතාවට රයිට්. අපි වැටිච්ච ආර්ථිකය ගොඩ ගත්තා. දැන් රටේ ආර්ථික ස්ථාවරයි. අපි නෙවෙයි කියන්නේ ඔය ලැබෙන සීළු වාර්තා වලින් එක කියන. දැන් ඔබ කිව්ව වාර්තාව පිච් රේටින් එකේ වාර්තාවක්. අපි CCC ධන ඉඳලා දැන් බීදක් වෙවිත් තියෙනවා. CCC ධන ගෙනාවෙත් අපිමයි. ඊට වඩා පහල අපි හිටියේ රණවික්‍රමසිංහ කාලේ. ඊට අමතර ගත්තොත් අපි අපේ රටේ මූල්‍ය වෙනියක් හදලා බදු මුදල් එකතු කරලා සල්ලි ටිකක් අතර ආපු ගමම්ම කරපු දෙ මොකද්ද? ඉල්ලන්නේ නැතුව රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළා. ලොකු ගානකේ මූලික වැටුප. වතු සේවකින්ට වැටුප් වැඩි කරා. සමාගම් ඉල්ලන ගාන දෙන්න බැවකම අපි රුපියල් 200ක් දුන්නා ආණ්ඩුවෙන්. ඊට අමතරව අපි රටේ සහන ලැබු හැමෝටම සහන වැඩි කරා. වැඩි වෙන දේමනාව තුන්දා 5000 කරා. ඒ විදිහට 5000 කරා. ඉතින් හැමෝටම සහන දුන්නා. දැන් ගත්තොත් මං හිතන්නේ യുദ്ധയക് പൗതന ലോകിക അപ ജീവത്തന്നെ അപ്പ യുദ്ധേ ബാര ജനതാവട്ട് അപ്പി പട്ടവളനെ യുദ്ധത്തിന് ബൗട്ടുകൊണ്ട് ജനതാവട്ട് ദനഗൻ ഇടയറലാണ് ഏസ ജനതാവട്ട് യുദ്ധക്കിന് കമതകായി അപ്പി കത്തോത്ത് യുദ്ധേ ബലപ്പാമ അപ്പിട്ട് പൗകെ ഫെബ്രുവരി മാസി അപ്പിട്ട് ലങ്കാവട്ട് തെൽ ഗെയിനക്കോട്ട് അപ്പിട്ട് ഇന്ധനവളുടെ തെല്ലുകളുടെ വിതങ്ങുനെ ഡോളർ മില്യൺ 98 ആസിയക്ക് ലിത്താകമുക്കു හැබැයි පහුගිය අගෝස්තු මාසෙ වෙනකොට අපිට ගියා 520ක්. يعني පස් ගුණයකින් වැඩි වුණා. දැන් මේ මාසෙ තවත් වැඩි වෙලා තෙල් මිල. ඉතින් නමුත් අපි ජනතාවට ඒ බර පැටවුවේ නැහැ. ජනාධිපතිවරයාගේ සමුහ සහෝදරයා අග්‍රසීවි කිව්වා තෙල් මිල වැඩිලා තියෙනවා. නමුත් අපි ඒක ජනතාව මත පටවන්නේ අපි සහනදායක දෙන්න තමයි ලෑස්ති මේකට කියලා. ඉතින් එහෙම වෙලා තියෙනස ජනතාව වෙනුවෙන් තමයි කරලා තියෙන්නේ. අපි ගත්තොත් ජනතාවට අපි ප්‍රධාන ක්ෂේත්‍රයේ ජනතාවගේ පහසුව හදන්න මෙට්‍රෝ බස් සමාගමකලා බස් ගෙනාවා ඒ කටයුතු කරමින් යනවා අපි විදුලි බල ක්ෂේත්‍රෙ මුසුද අඩු ගන්න විදුලිය දෙන්න ඉලක්ක කරගෙන බැටරි පද්ධතියක් ගන්න සවි කරලා තියෙනවා ඒ නිසා අපිට සෝලාර් පාව වැඩි කර ගන්න ඉඩකඩ හදාගෙන තියෙනවා ඉතින් මේ හැම එකම අපි රැකියා දීම පමණක් තන දැන් ආණ්ඩුව විශාල වශයෙන් රැකියා දීලා තියෙනවා පත්‍රය දාලා ගැසට් කරලා සුසුකම් රැකියා දීලා තියෙනවා කිසිම කෙනෙක් මන්ත්‍රීව ගිලුමක් අරගෙන ඉන්න කියලා කියන්නේ අපෙන් ලුම් ඉල්ලන්න ඇවිල්ලත් නැහැ ඉතින් මේ ඔක්කොම ගත්තම ලොකු වෙනසක් කරලා තියෙනවා ඒ ඔක්කොටම හපන් අපේ රටේ ජනතාව ලොකු ඉල්ලුමක් තිබ්බා අපෙන් මොකද්ද වංචා දූෂණ නවත්තන්න කියලා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා අපි වංචා දූෂණ නතර කරා දේශපාලන සංස්කෘතිය වෙනස් කරා දැන් ජනතාවට උඩින් ඉන්න ජනතාව බයවත් දාගෙන ජනතාවට බලේ පෙන්වන ප්‍රභූත්වය ආරෝපණය කරගත්තු දේශපාලඥයෝ දැන් නැහැ ඒගොල්ලෝ ඉවරයි දැන් ඉන්නේ ජනතාවත් එක්ක වැඩ කරන අය පාර්යම තුරු යනවා කියලා කාටවත් පේන්නේ සද්ද දාගෙන මෝටර් ගේට් දාගෙන යන්නේ නැහැ ඒ ඔක්කොටම අපා මම හිතන්නේ අපි ගත්තොත් අපේ රටේ අවුරුදු දෙකක් තිස්සේ ගිහිච්ච අවුරුදු දෙකටම ජාතිවාදී ගැටුමක් ජාතිවාදී තරණය පිළිබඳව කිසිම පැමිණිල්ලක් පොලිස් පොතට ඇවිල්ලා නැහැ අවුරුදු දෙකක් අපි ගිහින් තියෙනවා ජාතිවාදයෙන් තොරව ජාතිවාදී ගැටුම් වලින් තොරව මර්ධනයකින් තොරව ඉතින් මම හිතන්නේ ඔක්කොම ජනතාවට දීපු දේවල්
6: මෙතනයි සංක්ෂිප්තය දීපු දේවල් මේ ආර්ථිකය ඒ වගේම
5: දේශපාලන සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රවාදය හැම එකකින්
6: මේ හැම කාරණා සම්බන්ධයෙන් පුළුවන් විවසන්ද බලාපොරොත්තු වෙන එතකල අපි අර බලය ගැන කතා කරමු ඉතින් දැන් ඔබ තමයි පක්ෂයේ ලොකු අයියා කියලා සමාජ මාධ්‍ය තුළ විත්තනල හඳුන්වනවා දැන් ඔබේ පොඩි මල්ලිලා සමහර අය සමහර තරුණ දේශපාලඥයන් විත්තනල අදහස් පළ කරනවා අපි මේ බලය අතාරින්න සූදානම් නැහැ අපි ඉදිකර මණ්ඩුවේ ඉන්නවා අපි අවුරුදු 20ක් රටපාලනය කරනවා දැන් එක ආකාරයෙන් ගත්තහම මේක විපක්ෂයේ ඉන්න ටිකක් බිය ගන්නවන සුළු ප්‍රකාශයක් මේ තනි පක්ෂ දේශපාලනයකට යන්නද මේ සූදානම් වන්නේ මොකක්ද හිතන්නේ ඕන් කරන්නේ ප්‍රකාශ කරන බෝ පක්ෂයේ ලොකු අයියා විදියට ප්‍රධාන ලේකම්වරයා
5: විදියට මමත් කියලා තියෙනවා කියන්නේ අපි ඇත්තටම අපි මේ බලය ගත්තේ මේ රට වෙනස් කරන්න රට හදන්න ජනතාවත් එක්ක දන්න ජනතාවත් අපිට දුන්න නිකන් වරුදු පහක් කරලා යන්න නෙවෙයි මේක වෙනසක් කරන්න කියලා අපි වෙනසක් කිරීම සඳහා වෙච්ච ලොකු අඩිතාලමක් දාලා තියෙනවා ලොකු අඩිතාලම් හැම ක්ෂේත්‍රයකම එතකොට මේ වෙනස ගන්න අපි දන්නවා අවුරුදු 3කින් 4කින් 5කින් බෑ මොකද අවුරුදු 70 දෙස වට්ට පුරටක් තියෙන එකට කාලයක් ඕන නිසා අපි අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා අපි මෙරට හදන්න තව බලේ ඉන්න ඕන කියලා ඒ නිසා ජනතාව අපිට බලේ නුදුන්නොත් ඒකට කරන්න දෙයක් නැහැ කියන්නේ අපි බලහත්කාරයෙන් බලේ ඉන්නේ නැහැ ජනවරමකින් විතරයි බලේ ඉන්නේ නමුත් අපි ජනතාවට කියනවා අපි දෙකට බලේ ඉන්න ඕන නැවත නැවතත් අපි බලයට පත් වෙන්න ඕන එමුණුත් තමයි අපිට පුළුවන්කම දෙන්නේ රට අපි හිතන් ඉන්න තැනට ගේන්න පොසත් රටක් ලස්සන ජීවිතයක් තැනට ගේන්න පුළුවන් වෙන්නේ ඒකට ඔය කතාව තමයි කියන්නේ නැතු අපිට තනි පක්ෂයේ පාලනයකට යන්න ඕන කමක් නැහැ අපි විපක්ෂයට කියන්නේ ඕගොල්ලෝ පක්ෂ අතර හදාගන්න මොකද තනි පක්ෂ පාලනයකට ගියොත් ඒක වැරද්ද අපේ නෙවෙයි මේ පක්ෂේ ඒගොල්ලන්ට අඩු ගන්න විපක්ෂයවත් ඉන්න බැරුණොත් අපි මොකද කරන්නේ දැන් පේන තරල ගත්තොත් ඒක තමයි මෙමින් යන්නේ කියන්නේ විපක්ෂයක භූමිකාවත් කරගන්න බෑ පක්ෂය හදාගන්න තේරෙන්නේ නැහැ ඒ නිසා අපි කැමති අපිට හොඳ තරංකරුවෙක් ඉන්නවා නම් ඇත්තට ගත්තොත් එහෙම ඉතින් ඒ නිසා අපිට අපි බහුපක්ෂ දේශපාලනේ පිළිගන්න ඡන්ද තියෙන ඡන්ද තියෙපු දේශපාලන ව්‍යාපාරයක් අනිපක්ෂ වලට අපිට යන්න ඕන තමක් නැහැ එහෙම වෙනවා නම් අපි කරන්න ඕන කම තියෙන විවස්ස සංසම්පත කළා අපිට කරත හැකි නේවා අපි ඒකට යන්නේ අපි කැමති පක්ෂ ගොඩක් තරඟව දිනවන නම් පක්ෂ ගොඩක් රටේ පවතිනවා නම් විරුද්ධ අදහස් එනවා නම් අදහස් ගොඩක් ගැටුනම අපිට හොඳ දේවල් හොයාගන්න ලේසි ජනතාවට
6: දේශපාලනයේ ප්‍රධාන අරමුණ බලය ලබා ගැනීම සහ බලය රැක ගැනීම මමනේ මේ කියන්නේ මැකියාවෙලි ඔබ කියන්නේත් ඒක
5: ඔව් බලය ගත්තම ඒ බලය රැක ගන්න ඕන නැවත නැවත බලයට පත් වෙන්න ඕන මොකද අපි නැවත නැවත බලයට පත් වෙන්න ඕන කම
6: තියෙනවා විපක්ෂයේ බලය ලබා ගන්න උත්සාහ කරන්න කියලා
5: විපක්ෂයත් උත්සාහ කරන්න ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ ජනතාව විපක්ෂයට කැමති නම් ඊළඟ පාර බලය දෙයි නමුත් අපි දන්නවා ජනතාව අපිට කැමති මොකද අපි ජනතාව වෙනුවෙන් යමක් කරන විපක්ෂයේ ඒගොල්ලෝ වෙනුවෙන් කෑ ගහනවා මේ ගෙවිච්ච අවුරුදු දෙකේම විපක්ෂය ජනතාවගේ කිසිම සටන් පාඩයක් නියෝජනය කළා නැහැ. විපක්ෂ කතාවනේ තමන් ගැන. අපි හිරිය දාන්න එපා, අපි ගැන පරීක්ෂණ කරන්න එපා, නඩු අහන්න එපා, පරීක්ෂණ කරන්න එපා. ඔය තමයි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න. හරිද? ජනතාව මේ මොකක්වත් කරලා නැහැ. ජනතාවගේ සටන් පාඩයක් කරගන්නේ අපිත් විපක්ෂය හිටියා විශාල කාලයක්. අපි මොනවද කරේ?
6: ඔබ සුන්බුන් විපක්ෂය කියලා ඔබේ පක්ෂය විපක්ෂය හඳුන්වනවා. ඒක මොකක්ද අදහස? ඒක
5: සත්‍ය සුන්බුන් ඒගොල්ලෝ පෙරදිලා, වැටිලා, කැඩිලා, බිඳිලා, නන්නත්තර වෙලා අද කොයි විපක්ෂර නිකන් නායකෙක්වත් නැහැ නේ. එකම් පිළිගන්න පුළුවන් කවුරක්වත් මෙట్లా සටන් පාඩයක් නැහැ, උපාය මාර්ගයක් නැහැ, උපක්‍රමයක් තේරෙන්නේ නැහැ. අල්ලන්න ඕනේ සටන මොකද්ද, ඒ පාසරන මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් නන්නත්තර වෙලා මේක හරියටම අර අර බස් එක හරි වාහනේ යන ගමන් වැරදි හෝල්ඩ් එකකින් බැහැලා යන්නේ මං හොයාගෙන බලනවා කෙනෙකුට සිද්ධ වෙන්නේ. ඔය වගේ කප්පි පොෂරලා තියෙන්නේ. ටිකට අපට කරන්න දෙයක් නැහැ.
6: ආණ්ඩුවක් ඉදිරිය විපක්ෂය ගැන තැගීමක් ඇත්තෙම නැද්ද?
5: දේශපාලන සංවාදයක් කරන්න විපක්ෂ ඔබ බලන්න පාර්ලිමේන්තුවේ කිසිම දවසක මොන පනතක් ගෙනවත් මොන යෝජනාවක් ගෙනවත් ඒක සම්බන්ධයෙන් හරාත්මක දේශපාලන සංවාදයක් නැහැ. විපක්ෂ කට්ටිය පටන් ගත්ත වෙලාව සිටම අවලාද කියනවා, බොරු කියනවා, කෑ ගහනවා, පච පච ගගා කෑ ගහනවා, අපහාස කරන කැරෙන්න විෂයක් පිළිබඳව අධ්‍යයනය කරලා ඇවිල්ලා ඒ විෂය පිළිබඳව සංවාදයක් කළා නෑම හැදුවොත් එහෙම ඒක ජනතාවට විශාල අධ්‍යාපනයක්. ඒක අපිටත් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. එහෙම නෑ. ඉතින් විපක්ෂ දුප්පත් ඇත්ත ගත්තොත් මතවාදීන් දුප්පත් දැක්මක් නෑ. අපි ඒගොල්ලන් හදන්න යනවා නෙමෙයි. ඒ නිසා අපිට ඒගොල්ලෝ අභියෝගයක් නෑ.
6: අභියෝගයක් නෑ.
5: නෑ ඇත්තරම නෑ.
6: ජනතාවගේ
5: සහයෝගය අඩු වෙච්ච නිසා නෙවෙයි, සහයෝගය තියෙන නිසා. ජනතා සහයෝගය අපිට අඩු නම් අපි රැස්වීම තියන්නේ නැහැ. රැස්වීම තියලා ජනතාව නැතුනොත් එහෙම අපි ලොකු අරුබුදයට යනවනේ. අපිට ජනතා සහයෝගය තියෙනවා. අපේ රැලි මාලාවක් තිබ්බ විශේෂයෙන්ම අපි අවුරුදු දෙකක් රටපාලනය කරා. ඒ නිසා අපිට ජනතාවත් එක්ක සංවාදයක් කරගන්න බැරි වුණා. ඒ නිසා අපි හිතුවා ජනතාවත් එක්ක සංවාදයක් කරන්න ඕන. අපි ජනතාවට අපේ කරුණු කියන්න ඕන. මේසෙම ජනතාවගේ විශාල කැමැත්තක් තියෙනවා අපිට ජනාධිපති ලෙස අනු සහෝදරයා උදාකින්න, ඔහුගේ කතාවක් අහන්න. මොකද අපි බිමින් ආපු මිනිස්සු, බිමේ නායකයෝ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා අපි ජනතාවත් එක්ක කතා කරනවා, සංවාදයක් හදාගෙන යන්න ඕන කමතුන. අපි වෙන කට්ටිය කියලා ඔය බුරුගේ කියනවලු අපි අවුරුදු දෙකක් කරේ මොනවද? අනාගතේ කරන්න ඉන්න මොනවද? ඒ සම්බන්ධ සංවාදයක් හදාගත්තා. ඉතින් මම හිතන්නේ ඒක රටකට ඕන කියලා. නායකයෝ ඉන්න ඕනේ මන්දිර මොකද ජනාධිපති කාර්යාලය ඇතුළේ විතරක් නෙවෙයි, අගමැති කාර්යාලය ඇතුළේ විතරක් නෙවෙයි. නායකයෝ ඒ වැත්තල කරන්න ඕන, අමාත්‍යංශයත්තල කරන්න ඕන, මිනිස්සුන්ටත් යන්න ඕන.
6: කොහොමද මේ මැනමැලීම ජනතාවගේ පැමිණීමත් එක්ක මිලදීවට?
5: මම හිතන්නේ රටම දන්නවා. අපි ඔක පටන් ගත්තේ කවුතර දිස්ත්‍රික් කෙඹුලස් සිංහ සහ බේරුවල. ඉතා විශාල සංඛ්‍යාවක් ආව එක දිස්ත්‍රික්කයක රැස්වීම් දෙකක් එක විට එක දවසේ ලොකු පිරිසක් සම්බන්ධ වුණා. ඊට පස්සේ පොළොන්නරුවේ ගොවිරැළියක් තිබ්බත් දැන්
6: අභියෝගයක් කියලා නිකන් හිතුන්නේ. දැන් විපක්ෂයේ නෙමෙයි ඉන්නේ, සාමාන්‍යයෙන් ආණ්ඩුවකට එරෙහිව තමයි ජනතාව නැගී සිටින්නේ. ඒක සාමාන්‍ය තත්ත්වය. ඒක තමයි ලේසි දේ කරන්න. නිකන් අභියෝගයක් කියලා හිතුන්නේ
5: නැහැ. අපි බිමේ දේශපාලනය කරපු, බිමේ දේශපාලනය කරන, දැනුත් අපි සංවිධාන යාන්ත්‍රය හදමින් යන, දැන් අපි මේ වෙනකොට හැම ග්‍රාමසය වසමකටම NPP එකේ සංවිධානයක් හදලා තියෙනවා. හදමින් යන්නේ, හදපොළ තව වැඩි කරමින් යන්නේ. ඒ නිසා අපට ජනතාව ගැන, සංවිධාන පැත්ත ගැන කිසි අභියෝගයක් නැහැ. හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා, විශාල ජනතාවක් අපිට ඉන්නවා. සහ ආණ්ඩුවක් ඇදුවට පස්සෙත් තමන්ට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව රට වෙනුවෙන් වැඩ කරන්න, රට වෙනුවෙන් යමක් කරන්න ලෑස්ති ලොකු කන්දමක් අපිට ඉන්නවා. ඒක ඉන්නේ මේ අපේ නායකත්වයේ ඉන්න අයතුරුත් නෙවෙයි, අපි ඡන්දදායකය, අපි හිතවතා, අපි පාක්ෂිකයා. දැනුත් අපි මුකුත් ඉල්ලන්නේ නැහැ. රැස්වීමට යන්නේ කිව්වොත් එහෙම ඒගොල්ලෝ එනවා අතින් සල්ලි විදන් කරගෙන.
6: ඔය රැස්වීමට කියන්නේ සල්ලි දීලා පත් පැකට් බෙදලා වෙන මොන හරි දේ නෙමෙයි.
5: අනේ නෑ, මං හිතන්නේ ගිහලා බලන්න පුළුවන්. අපි කාටවත් බත් පැකට් හරි මොකක්වත් දෙන්නේ නෑ. ඒගොල්ලෝ වසම් ග්‍රාමස වසම් මට්ටමින් බස් එක හොයාගෙන, බස් එකට සල්ලි එකතු කරගෙන, හරිද? ඒගොල්ලෝ ඇවිල්ලා බොහොම සවධානව ඉඳලා බීලාපු කවුරක්වත් ඉඳලා බීලාපු කවුරක්වත් නෑ, කෑ ගහන අය නෑ, පාරේ නටන අය නෑ, ගස් නගින කට්ටිය නෑ, ලයිට් කනුලෙලින් කට්ටිය නෑ. මේ ඔක්කොම ඉන්නේ කිසියම් දේශපාලන දැනුමක් අධ්‍යාපනය කරන් යන්න. ඒක කැමැත්තෙන් එන්නේ, බොහොම විනයගරුකයි. ඉතින් එහෙම රටක් හදන්න ඕන අපි. එහෙම රටක් හදන්න පුළුවන්කම තියෙන්නේ මාලිමාවට විතරයි කියන එක දැන් ඔප්පු කරලා තියෙන. මොකද දැන් සංසන්දනය වෙනවානේ. දැන් අපි දන්නවා රගොල්ලෝ රැස්වීමක් තිබ්බා. ඒක තත්ත්වය මොකද්ද? ඒකේ බීලා නටනවා, කුමාරප කියනවා, තමන් කරන්නේ මොකද කියලා කවුරක්වත් දන්නේ නේද? එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අරු හොරාමේ හොරාගෙන අසේ නාමලු තොරා කියලා කියනවා. ඊට පස්සේ අලි කොටි එකතුනා ගොමත් ජයවා කියලා කියනවා. කොටින්ට විරුද්ධ ගොමත් ජයවා කියලා කියනවා. මෙලෝ අවබෝධයක් නැති ඉන්නේ කොහෙද මොකද්ද කියන්නේ කවුද මොනවද මේ කතා කරන්නේ කියලා මුකුත් නැතුව නිකන් එහෙම පිරිසක් නේ. එහෙම පිරිසකට රටක් කනාගතයක් බාර දුන්නොත් මොකද වෙන්නේ හිතන්නකෝ ඔබ. ඒක හරියම
6: කොහොමද දැන් විනය පවත්වාගෙන යන්නේ පක්ෂයේ විශේෂ රැස්වීමක් එම අවසන් වුණාම මාධ්‍යත් වාර්තා කරනවා ඔබේ රැස්වීම අවසානයේ තියෙන විනය දැන් ආණ්ඩු බලය ලැබිලත් මේ විනය පවත්වාගෙන යන්නේ කොහොමද? යාන්ත්‍රණය කොහොමද හදලා
5: තියෙන්නේ? ඇත්තම ගත්තොත් මේ විනය එකක් අපේ මේ අධ්‍යාපනය අපි අපිට දේශපාලන අධ්‍යාපනයක් තියෙනවා. අපි මොකද්ද කරන්නේ කොහොමද මේක කරන්නේ ඇයි මේක කරන්නේ අපි කොහොමද මේක හැසිරෙන්න ඕනකම තියෙන්නේ ඒක දෙක අපි සංවිධාන වල අපි සංවිධාන විනයක් හදලා තියෙනවා. ඒ විනය උඩ සිට ආරක්ෂා කරනවා උඩ සිටම. මොකද ආදර්ශය නැත්තම් විනයක් හදන්න බෑ කිසිම තැනක. ඒ ආදර්ශය අපි උඩ සිට අමර සහෝදරගේ සිට ආදර්ශය දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි සහෝදරුලා අපි සහෝදරීලා අපි පාක්ෂිකය අපිට හිතවතා ඒක නලුතෙන් එකතු වෙනයි පවා ඒ විනයට කැමති. අපේ රටේ මිනිස්සු හොඳ දේවල් වලට කැමති. එකම දේ තමයි කලින් එහෙම ආදර්ශයක් තිබුණේ මං කියන්නේ මේ දැන් මේ ඊයේ පෙරද යන ප්‍රවෘත්තියක් ඔබ දකින්නේ නැති. පොදු දස්සක දුම්රි වැඩ වෙනස් තිබ්බා ඊටම අසාර්ථක වැඩක් වුණේ නැහැ. එතකොට සමහර ස්ටේෂන් වල ටිකට් කවුන්ටර් වැහුවම ආණ්ඩු තීන්දුවක් ගත්තා. කමක් නැහැ අපි කෝච්චි දුවනවා ජනතාව නිකන් ගියාවේ. එහෙම. එතකොට එහෙම නිකන් ගියා. හැබැයි ඒ ගිය විසම තරුණ කණ්ඩායම ඊයේ අද දවස් දෙක මොකද්ද ගන්නේ? ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒක වැරදි. එනසයි ඒගොල්ලෝ අද ඊයේ දවස් දෙක මම දැක්කා මොනකොටද දාලා තියෙනවා ඒගොල්ලෝ ටිකට් දෙකක් ගත්තා. කලින් ඊකටත් එක්කින්.
6: ජනතා ආණ්ඩුවේ තීරණත් එක හිටගෙන තියෙනවා.
5: හිටගෙන තියෙනවා. එහෙම ඉතිහාසයක් අපට තිබුණේ නැහැ. අපට තිබුණේ කෝච්චි හොරෙන් යන ඉතිහාසයක්. අපේ රටේ කලින් තිබ්බේ ටිකට් නැතුව. හැබැයි දැන් එහෙම නෙවෙයි. නිකන් දවසේ ගෑම් දුන්නට පස්සේ ඒකට හිලව් වෙන ටිකට් දෙකක් ගන්න මිනිස්සු වෙනස් වෙලා තියෙනවා. මිනිස්සු හොඳයි. මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. මොකද්ද ඕනේ? ආදර්ශයක් ඕන දේශපාලනේ. ඒ ආදර්ශය දැන් ලැබිලා තියෙන්නේ. ආණ්ඩුව හොරගම් කරන්නේ නැත්තම් ආණ්ඩුව කැප කිරීමෙන් වැඩ කරනවා නම් නායකව කැප කරනවා නම් ජනතාව ලෑස්ති ඒකට උදව් කරන්න. ඉතින් ඒක මේ තියෙන්නේ. ඉතින් සපේ රැස්වීම වල විනය තියෙන්නේ අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අවුරුදු 70කට කෙට්ටු කාලයක් තිස්සේ මේ විනයත් එක පවත්වාගෙන ආවා. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් හදලා තිනවා. ඉතින් ඒක කරන්න පුළුවන් මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය අපි විතරයි.
6: දැන් ඔබ බලය ගත පස්සේ එල්බෝට් කතාවක් කිව්වා ආණ්ඩුවේ එල්බෝට් පුළුවන් නැහැ කියලා. දැන් එල්බෝට් කතාවත් එක්ක නවකින් බොහෝ දිනට අමාත්‍යංශ ලබා දුන්න විශේෂ නියෝජ්‍ය අමාත්‍යවරුන් තමයි හැම එකම කියන්න තියෙකත් අසාධාරණ පුළුවන්. දැන් උදාහරණ විදිහට කිව්වොත් මහා මාර්ග වරාය විදුලි බල වගේ ක්ෂේත්‍ර ගැන සම්බන්ධ නිරන්තරයෙන් වාර්තා වෙන කාරණා තියෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරුන් බොහෝ දිනක් දැන් බිහි වෙලා තියෙනවා ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්නේ. මොකද හිතෙන්නේ වසර දෙකකට පස්සේ ඔබ පක්ෂයේ ප්‍රධානියෙක් විදියට ඔබේ එල්බෝට් කාර්යය ටික
5: ගැරද්දන්නේ
6: නැහැ. ඕන දැන් ඉන්න
5: තැන අපි ඒකට මොකද කියන්නේ? ඒ කියන්නේ ඇත්තනේ අපි බලයට එනකොට මම හිතන්නේ අපේ ආණ්ඩුව තුළට පයගෙන හතර දෙනයි හිටියේ. පහ කයක් විතර හිටියා කලින් ඇමති නියෝජ්‍ය අමාත්‍යකම් කරපු අවුරුද්දක් තුල. අනිත් ඔක්කොම ආදුනිකයි අලුත් තමයි.
6: එල්බෝට් තමයි.
5: එල්බෝට් තමයි. කිසි ප්‍රශ්නයක් නැහැ.
6: පිළිගන්නවා.
5: පිළිගන්නවනේ. හැබැයි දැන් ඒ අය මොකද කරේ? ඉක්මනින් ඉගෙන ගත්තා. ඉක්මනින් මහන්සුනේ. ඉක්මනින් වැඩ කරා. දැන් අර හොඳටම මොකද්ද පළපුරුද්ද තිබුණයි කියන අභිවාගයෙන් තියෙනවා. පළපුරුද්ද තිබිච්ච කට්ටිය ලංකාව බංකොලොත් කරෙව්වා. අපි ආර්ථිකයේ රේටින් වල ඍණ දත්තට ගියා. හැබැයි මේ අලුත් කණ්ඩායම මොකද කරලා තියෙන්නේ? වට්ටපු ආර්ථිකය ගොඩ අරගෙන දැන් අපි රේටින් වල අර CCC දන පව කරලා බී දක්වවිලා තියෙනවා. ෆිෂ් රේටින් එකේ රට උඩට ගෙනත් තියෙනවා. අලුත් ආදර්ශයක් දීලා තියෙනවා. මහන්සලා වැඩ කරනවා. අපේ රටේ ප්‍රවාහන පද්ධතිය හදන මහන්සි වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය බිමල් සහෝදරයා ප්‍රසන්න සහෝදරයා කට්ටිය අපේ රටේ වරායද ඒක මුදල් අමාත්‍යාංශේ බලන්න කල්පනා මුදල් අමාත්‍යාංශේ පෞගේ කාලේ මූල්‍ය විනයක් හදලා මුදල් ටික පරිස්සම් කරලා බදු එකතු කරලා හැමෝගෙම ඉතින් මේ හැම ක්ෂේත්‍රයකම හැකියාවන් දක්ෂකම් පෙන්න පෙන්න යන්නේ. සංස්කෘතික ක්ෂේත්‍රය ගත්තමත් එහෙමයි. හැම පැත්තකම මහන්සි වෙනවා, ඉගෙන ගන්නවා, වැඩ කරනවා, කැප කිරීමක් තියෙනවා. ඉතින් අපි එහෙම තමයි ඉගෙන ගනිමින් වැඩ කරනවා. එතකොට අර පරණ ගැට්ටිට ඒගොල්ලන්ට පුරුද්දක් තිබ්බ පළපුරුද්දක්. ඒ පළපුරුද්ද තිබ්බේ මුදල් නාස්ති කරන්න, ඒවැයෙන් ජීවත් වෙන්න, හොරකම් කරන්න, වංචා දූෂණ. ඒ පළපුරුද්ද අපිට නැහැ. ඒ පළපුරුද්ද අපි බෝ කරගන්නෙත් නැහැ. මේක තමයි අපේ පළපුරුද්ද. අපි කාලය දේශපාලනය කරලා දේශපාලන පුරුද්ද අපට තියෙනවා. ඉතින් අපට වාසෙන් දෙකෙන් මොකද්ද ආයතනවල ප්‍රශ්නේ තීරුම් ගන්න අල්ලගන්න පුළුවන්. ඉතින් දැන් හැමදෙනාම ඉතාලම හොඳින් වැඩ කරගෙන යනවා.
6: දැන් ජනතාව ආණ්ඩුවක ගමන දිහා භෞතික සංවර්ධනයෙන් පමණක් මැන බරනවා. මොකක්ද ඔබතුමාගේ කියන අදහස? භෞතික සංවර්ධනය කියන්නේ බලන්නේ හර දෙබ භෞතික සංවර්ධනය වෙනුවෙන් විතරද පසුගිය වසර දෙක වැය කළේ?
5: කිසිසේත්ම නෑ. අපි හදන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයම ගන්නකෝ. තේමාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. පොහොසත් රටක් කියන්නේ භෞතික සංවර්ධනය වැඩි පංගුවක් එකේ ලස්සන ජීවිතයක් කියලා කියන්නේ මිනිසුන්ගේ සංස්කෘතික සංවර්ධනය අධ්‍යාත්මික පැත්ත. අපට ඒකත් හදන්න. අපේ ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහනේ ඒක කුළුණු තුනක් තියෙනවා. එකක් තමයි මිනිසුන්ගේ අධ්‍යාත්මික වෙනස් කරන එක. අපිට හැබැයි ප්‍රමුඛත්වය දෙන්න සිද්ධුණා මේ පහුගිය අවුරුදු දෙකේ ආර්ථිකයට. මොකද ඒකනේ කඩාවැටලම තිබ්බේ. ඒක ගොඩ ගන්න නැතුව අපිට මිනිසුන්ගේ අධ්‍යාත්මික හදන්න අමාරුයි. හැබැයි දැන් අපි ඒක ගොඩ අරගෙන ආදර්ශ දෙලා මිනිසුන්ගේ අධ්‍යාත්මික හැදීමෙන් යනවා. දැන් අපි පහුගිය කාලේ කරපු ඔය ගොඩක් ශ්‍රමදාන කටයුතු වල ජනතා ස්වේච්ඡෙන් සහභාගී වුණා. අපි පාක්ෂිකව වගේම දැන් මම කලින් කිව්ව උදාහරණෙත් එකක් මිනිස්සු අධ්‍යාත්මික වෙනස්සලා කියලා කෝච්චි ටිකට් ප්‍රශ්නේ. එතකොට ඒ නිසා අපිට තව ලොකු ගමනක් යන්න තියෙනවා මිනිසුන්ගේ හිත වෙනස් කරන්න. අපි දන්නවා තාමත් ගැටලු තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපි කසල කළමනා කරනයේදී තාමත් ඔය තැන් තැන්වල කුණු දාන එක, පාර යද්දී කුණු වීසි කරන් යන එක, බස් එක යද්දී වතුර බෝතල් එළියට වීසි කරන එක, ට්‍රිප් එකක් ගියා මෙතන කුණු දාලා ඉන්න එක වගේ තියෙනවා ඒවා. ඒක වෙනස් කරන්න ටික ටික ටික ටික පුරුදු වෙච්ච දේවල්නේ. අධ්‍යාත්මය හදන්න ඕන මිනිස්සුන්ට. රටට ආදරය කරන්න පුරුදු කරන්න ඕන මිනිස්සුන්ට. මිනිස්සුන්ට ආදරය කරන්න පුරුදු කරන්න ඕන මිනිස්සුන්ට. පරිසරයට ආදරය කරන්න පුරුදු කරන්න ඕන, විනය පුරුදු කරන්න ඕන. මම හිතන්නේ බැරි දේවල් නෙවෙයි, බැරි දේවල් නෙවෙයි, පුළුවන් දේවල්. ඉතින් ඒකත් එකක් අපේ වැඩේ ඇතුලේ. ඉතින් ආර්ථික ශක්තිමත් කරලා මේව ටික හදාගෙන පහසුකම් ටික හදන් යනකොටම මේක කෙරෙනවා. දැන් මම උදාහරණයක් ගත්තොත් ඔබ හොලත් බලන්න. දැන් අපේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අපි ගත්ත ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉන්න සමහර බස් රියදුරු කොන්දොස්තරලගේ විනයක් නැහැ. මගෙන් ගෙත් පොඩි විනයාලුකමක් තිබ්බනේ බස් එක නැද්ද. හැබැයි දැන් ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙන මෙට්‍රෝ බස් එකේ. මෙට්‍රෝ බස් එකේ බස් එක ලස්සනයි, පහසුකම් තියෙනවා, රියදුරත් විනයක් සහිතව ඉන්නේ, කොන්දොස්තරයක් සහිතව ඉන්නේ, මගියත් විනයක් සහිතව දැන් වැඩ කරනවා කියන එක. ඒක ඇතුළේ මොකක්වත් අර සීට් වල බල්ලි කුරුළු ගන්න මොකක්වත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක වෙනස් කරන්න පුළුවන්. ඒකට ආදර්ශයත් ඕන. එක තමයි අර මිනිසුන්ට මූලික පහසුකම් හැදෙන්න ඕන. මූලික පහසුකම් හැදෙන්නේ නැතුව අපි කොච්චර කිව්වත් හොඳට හිටපන් කියලා මොකද දිස්න අමාරුයි.
6: දේශපාලනේ මට නැගෙන ප්‍රශ්න, දේශපාලනේ දැන් පාර්ලිමේන්තුව එහෙම ඔබ බලනවාත් ඇද්ද? ඉතින් අපි බලන්න ඕනේ ඒ කියන විනය ඔබ විශ්වාස කරනවද හැදිලා තියෙනවා කියලා?
5: ඇත්තටම අපේ පැත්තෙන් අපි විනය රැකලා තියෙනවා. දැන්
6: මෙච්චර කාලයක් කොමුගහපු පාර්ලිමේන්තුව,
5: මෙස්කෝලව පාර්ලිමේන්තුව,
6: සංකෝලිය සඳුන් පාර්ලිමේන්තුව, ඔබේ විනය දකින්නවද? දැන්
5: කතානායකයාගේ පුටුවට වතුරක් කරපු පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තු මැද්දට පැනලා ගහගත්තු පාර්ලිමේන්තුවක්, දැන් ඔබ දකින්නවද එහෙම දේවල් තියෙනවා කියලා? නැහැ. මේ ළඟදී විපක්ෂ බැස්ස පාර්ලිමේ මේ සභාගම් මැද්දට බැන කෑ ගැහුවා. අපේ කිසි සහෝදරයෙක් ආවේ නැහැ. අපි හැමෝම ගාව ෂීට් එක වාඩිලා හිටියේ. ඒගොල්ලෝ ගෑගත්තුවා අපිට ප්‍රශ්නේ. අපි ඒගොල්ලන් තැනට වැටෙන්නේ නැහැ. සර් දැන් මොකද්ද පාර්ලිමේන්තුවේ මේක මැද්ද ගහගන්නේ, සෙන්කුල උස්සන්දුවන්නේ, ඒගොල්ලෝ උස්සන්දිවොත් අපි ගණන් ගන්න. ඒගොල්ලන් තමයි බැරලා තියෙනවා මේක හදාගන්න. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඕන නැති අවලාද බොරුකේ කියන්නේ. අපි පැත්තෙන් එහෙම නෑ. අපි කතා කරනවා, ප්‍රශ්නවලට උත්තර දෙනවා, හරියට කරුණු පැහැදිලි කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේ විනය රකින්න වැඩ කරලා තියෙනවා. ඒ නිසා මේ අවුරුදු දෙකටම පාර්ලිමේන්තුව ඇතුලේ ගහගත්තේ ගැටුම් මොකක්වත් නෑ. විපක්ෂයක අවස්ථාවක පාර්ලිමේන්තුවේ සභාගම මැද්දට ලැගෑ ගැහුවා. ඒත් 159ක් ඉඳලත් අපි ඒකට ගැටෙන්න ආවේ නෑ. ඒක ඒගොල්ලන්ගේ දේශපාලන, මේක අපේ දේශපාලනේ.
6: හොඳයි, අපි විරාමයකට යන්නත් අවශ්‍යයි. ඊට කලින් අවසන් ප්‍රශ්නේ, ආණ්ඩුවේ ගමන් මගේ යම් කිසි ප්‍රමාදයක් තිබෙනවද? එහෙමත් සමහරවල් චෝදනාවක් එල්ල වෙන සමහර තැන්වල ප්‍රමාදයි 159ක් තියාගෙනත් මොකද මේ කරන්නේ කියලා වගේ ප්‍රශ්න මතුවෙනවා.
5: ඇත්තටම ප්‍රමාදයන් තියෙන්න පුළුවන්. මොකද අපි මං කල්නකෝ අපේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන කම තියෙන අපි වෙනස් කරන්න යන්නේ මුළුමනින් විනාශ වෙච්ච රටක්නේ. මං කලින් කිව්වාගේ ආර්ථිකයේ වැටිලා බංකොලොත් වෙලා ණය ගෙවා ගන්න බැරි වෙලා IMF එකට ගිහිල්ලා ඩොලර් ටිකක් හොයාගන්න අපේ රටේ ශ්‍රී ලංකන් න්‍යායක ටෙලිකොම් එක ඒ වගේ අපි රාජ්‍යයට සහිත හොටල් ටික මේවා විකුණන්න ඕනයි කියලා ප්‍රසිද්ධිය රයින ක්‍රම කිව්ව රටක් මේක. එහෙම තිබිච්ච රටක් අපි රට ගොඩ ගන්නකොට එතකොට ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් මේක කළු රාජ්‍යයක්, අපරාධ රාජ්‍යයක්. මුළු අපරාධ රාජ්‍යෙට මුළු ක්ෂේත්‍රෙම කියන්නේ දේශපාලඥ පාතාල කණ්ඩායම් මන්ත්‍රව ජාවරංකරුවෝ ඊට පස්සේ අපි රාජ්‍ය ආයතනවල සමහර අය පොලිසිය සමහර නිලධාරීන් ඊට පස්සේ මොකද්ද පාස්පෝර්ට් කන්තුරේ සමහර නිලධාරීන් ඩින් කාඩ් හන්දක මේ හැමෝම සමහර අය සම්බන්ධලා හිටපු එහෙම එකක්. ඒතකොට ඒවා වෙනස් කරගෙන වැඩ කරන් යන්න ගියාම ටිකක් හිමින් තමයි යන්න වෙන්නේ. සමහර ඒවා මගහැරෙන්න පුළුවන්, අතවස් වෙන්න පුළුවන්. විශාල වැඩක් කරන් යනකොට සමහර ඒවා ටිකක් හිමින් වෙන්න පුළුවන්. මොකද අපිට තියෙනවානේ අභියෝග ගණනාවක්, මේ අපි මේ වැඩේ කරන් යන්නේ කාලයක් තිස්සේ අර පරණ දේශපාලනෙත් එක්ක වැඩ කරපු රාජ්‍යාන්තරයක් එක්කින්. මොකද මේක අපි පිළිගන්න එක අපි අමතක කරන්න ඕනේ. දැන් ඒක ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. අපි එනකොට ඒ රාජ්‍යාන්තරේ සමහරව තීන්දුව ගන්න බයයි, සමහරව හිමින් වැඩ කරලා පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක වෙනස් කරගන්න පොඩි කාලයක් අපිට ගියා. මොිටන්නේ ජනාධිපතිවරයා ලෙසම ඔබට මතක නම් අමම සහෝදරය දෙතුන් පාරක් කිව්වා ඔබ වෙනස් වෙන්න නැත්නම් අපිට වෙනස් කරන්න වෙනවා ඔබෝ කියලා. දැන් හොඳයි, දැන් වෙනස් වෙලා තියෙනවා. තාමත් පොඩි පොඩි ගැටලු තියෙන දැන් තියෙනවා, හැබැයි ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි වැඩ ගොඩක් කරන් යනකොට සමහර මොකද්ද මගයන් තැන් තියෙන්න පුළුවන්, ප්‍රමාදයන් තියෙන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම අපි ධෛර්යයෙන් අරමුණකින් මේ ගමන ඉස්සරහට
6: ආණ්ඩු බලය වෙනස් කරලා රාජ්‍ය බලය වෙනස් කරන කාලයක් යනවා කියලා ලාල්කාන්ත මහතා කිව්වේ මේ කාරණාවද?
5: ඇත්තම ඒකගෙන අපිට ආණ්ඩු බලය කියලා කියන්නේ ජනාධිපති පාර්ලිමේන්තුවයිනේ. එතකොට රාජ්‍ය කියලා කියන්නේ අපේ රාජ්‍ය යන්ත්‍රණයනේ. ඒක ඇවිල්ලා මේ මොකද්ද සූසුකම් මත බඳවගෙන ස්ථිර රාජ්‍ය සේවකන් ඉන්නේ ඒගොල්ලන්. ආණ්ඩුවක් අවුරුදු පහෙන් මාරු කරන්න පුළුවන් වුණාට රාජ්‍ය අවුරුදු පහෙන් මාරු කරන්න බෑ.
6: මේ ප්‍රශ්නේ ඇහුවේ දැන් එල්ලකන චෝදනාවත් එක්ක 100 පෙච්චර බලයක් දීලාත් ඇයි මේක වෙනස් කරගන්න බැරි ආණ්ඩුවට කියලා අනිත් පැත්තෙන් ආයේ ඕම්ම චෝදනාවක් කරනවා ඔබට.
5: ඔව් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට. මේ රාජ්‍ය ඒක ස්ථාපිත ආයතනයක්. රාජ්‍ය අල්ලන්න යනවා කියලා. අනිත් පැත්තෙන් කියනවා වැඩ හිමින් කරන්න කියලා. 155 ත්‍යාග 159 ත්‍යාග බලන් ඉන්නේ කියලා. මුලින්ම කියන්න කම දෙනවා අපි බලය ගත්තේ බලය අයුතු ලෙස පාවිච්චි කරන්න නෙවෙයි. අපිට 159 මේ අපිට 225 හිටියත් අපිට කිසිම නීතියක් කඩන්න අයිතියක් නැහැ. ව්‍යවස්ථාවේ කොන්දේසි කඩන්න අයිතියක් නැහැ. අපිට චක්‍රයක අභිභවා වැඩ කරන්න අයිතියක් නැහැ. අපි වැඩ කරමු ගම නීතිත් එක්ක. නීතිය බාධා කරනවා අපි නීතිය වෙනස් කරගන්න ඕන. මේක වෙන කාරණයක්. හැබැයි අපි නීතියට වැඩ කරන්න ඕන. ඒ නිසා අපි එහෙම වැඩ කරන්න යන්නේ. ඒ නිසා අපි 159ක් හිටිය කියලා ඒකම ලූදුම් මුගෙන රේ බලය අරගෙන බලය අනිසලස පාවිච්චි කරන්නෙම නැහැ. එහෙම කරලම නැහැ. අපි හදන්නේ අධ්‍යාපනයෙන් මේකට මැදිහත් වෙලා කතා බහ කරමින් මේක කරගෙන යන්න. එයාසම මේක දැන් ටික හරගිලා තින්න. මම හිතන්නේ අපේ ජනතාව බැලුවොත් එහෙම ජනාධිපතිවරයා හැටියට අනුන් සහෝදරයා මම හිතන්නේ දිස්ත්‍රික්ක ගණනාවකම දිස්ත්‍රික් සංගණ සභාව කැඳවන්න ගියා. ඇයි කියන්නේ? එතන තමයි දිස්ත්‍රික්කේ වැඩ කරන නිලධාරී යාන්ත්‍රණය තියෙන තැන. දේශපාලඥ නිලධාරී මුණ ගැහෙන තැන. එතනට ගිහිල්ලා සමාන නිලධාරීන්ගෙන් ප්‍රසිද්ධිය ඔගොල්ලෝ මෙච්චර කාල මොකද්ද කරේ? ඇයි මේක කර දෙන්නේ නැත්තේ? ඇයි මේක පරක්කු වෙන්නේ? ඔබ කියන එක අපිට පිළිගන්න බෑ නේද? දැන් මේක මෙහෙම කරමු නේද? කාටවත් බෑන්නේ නැහැ. කාටවත් තරජනය කරේ නැහැ. හැබැයි අපි හේතු ගන්නවා මේක ඉක්මන් කරගන්න ඕන කියලා.
6: විරාමයකට යන්න ඕන. නමුත් මේ ප්‍රශ්න අහන්න දැන් මොකක්ද එක්කම ආයෙත් කියනවා නිලධාරීන්ට වැඩ කරන්න අමාරුයි මේගොල්ලොත් එක්ක මේ චක්‍රලේක වලට කොටු වෙලා ඉන්න නිලධාරීන් මොකුත් කරගන්න බෑ. ඔබට මොකද්ද දෙන්න
5: තියෙන්නේ? චක්‍රලේක අපේ නෙවෙයි. ඒවත් කලින් තිබෙයි.
6: මේ එල්ල කරන චෝදනාව.
5: නිලධාරීන්ට වැඩ කරන්න
6: අමාරුයි. අපනිසා නිලධාරීන්ට වැඩ කරගන්න බෑ. අමාරු ඉහිර වෙලා ඉන්නේ කියලා.
5: ඇත්තටම නිලධාරීන්ට අපනිසා වැඩ කරගන්න අමාරු නෑ ලේසි. මොකද අපි නිලධාරීන් තීරුම් ගන්න ඉන්නවා. අපි බලේ පාවිච්චි කරන්න යන්නේ නැහැ. පුළුවන් නම් කරපන් නැත්තම් පලයන් කියලා කියන්නේ නැහැ. නිලධාරීන්ට අපි කවදාකවත් වැරද්දක් කියලා නැහැ. මේකට අස්සම් කරලා දෙන්න මේක කරමු කියලා එහෙම වැරදිවල් කියලා නැහැ. ලේසි. හැබැයි ටිකක් හයියෙන් වැඩ කරන්න ඕන. එතකොට අර හිමින් වැඩ කළ පුරුදු වෙච්ච අයට ටික දවසක් යනකම් පොඩි අමාරුවක් තියෙනවා. අපි දන්නවා සමහර අයට ෂුටි දුෂ්කරතා තියෙන උදාහරණයක් ගත්තොත් දැන් උදේ සබත් කෙනෙක්ට වගේ හත්තොත්

0: හොඳයි, අපි පළමු විරාමයට යමුන්ට. සූදානම් අද සැප්තැම්බර් 22 වෙනිදා මා ආරම්භයේදී මතක් කර දවසක් දවස විශේෂ දවසක් ඉතින් ඒ නිසා තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් තිලියසිල්ලා මහතා පැවැත්වගත්තේ. කෙටි විරාමයකට යමුන රදේසිරින්න ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් සමග ඔන්නෑ පොලිටික් සමග.
1: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
2: ජීවිතය කියන්නෙම වෙහෙසකර ගමනක් නම් දවසක බිඩාබර සිතට අසිනිවසේ වයින්වා

0: කැමැතිම ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කාමේ YouTube නාලිකාවට.
1: ලක්කාමේ YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: අසන් අසන්.
2: යාත් ඇයි කියන්නේ නංගි කතා කරන්නේ? එයා මැරිලද?
3: සත්‍ය කරන්න බබුතේ පොඩක් කට වහගෙන ඉන්නකෝ.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: ඉතින් කමුද කොහමද ගාලු අවුරුදු ගානක් නෙවුව මේ මෙවසගෙන හිටියේ. මුත් එක ජීවත් වුනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා.
3: මටත් එන්නව මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්ද හේතුවකට? හරි හිතේ ශක්තිය දීලා තිබ්බට.
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
5: ග්‍රාමෙන් අනතුරු ඔබ යලිත් එක් පන්නේ ඔන් එයා පොලිටික්ස් සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා. ගෙවුණු වසර දෙක පිටිපදව තමයි අද සාකච්ඡාවට ලක් කරන්නේ. ඔබේ මැතිවරණ පොරොන්දු තුල තිබ්බ ප්‍රධානම දෙයක් තමයි, ඔබේ ජනවර්ම තුල තිබ්බ ප්‍රධානම දෙයක් තමයි ජනතාවගේ අපේක්ෂාව දූෂණය පිටුදැකීම නෙමෙයි බිඳුව කිරීම. දැන් මේ බිඳුව කියන අගයට ගෙන එමේදී එක අභියෝගයක්. ඔබත් බිඳුව විය යුතුයි. ඔබ විශ්වාස කරනවද පක්ෂයේ ප්‍රධාන ලේකම් විදියට ඔබේ ආණ්ඩුව තුළ දූෂණය බිඳුවයි කියලා? ඔබ ඒව කියවන්න පුළුවන්, කියන්න පුළුවන්.
6: ඉතාම හොඳින් ඔබියෝ කියන්න පුළුවන්. ආණ්ඩුව තුළ දූෂණය බිඳුවයි. කිසියම් දූෂණයක් වංචාවක් මේක තුළ නැහැ. හැබැයි රට තුළ රාජ්‍ය තුළ ගත්තොත් එහෙම තාමත් අපි හිතනවා සමහර තැන්වල මේක පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා කියලා. ඒකත් වෙනස් කරගෙන අපි ආරම්භ කරමු. ඒක අපි හිමින් හිමින් මේ වැඩේ කරමින් යනවා. ඊට අදාළ ආයතනය සඳහා වැඩ කරමින් යනවා. නමුත් වගකීමෙන් කියන්න පුළුවන් ආණ්ඩුකරණය ඇතුලේ දූෂණ වංචා මොකක්ක සිද්ධ වෙන්නේ කැප කිරීමෙන් වැඩ කරන බිරිසක් අපට ඉන්නේ.
5: මේ පෙර පැවති ආණ්ඩුවලටත් දූෂණය සම්බන්ධයෙන් චෝදනා තාමත් එල්ල වෙනවා. වුන් කරපු දේවල් ගැන දැන් ඔබේ ආණ්ඩුවටත් තෙවෙන චෝදනා එල්ල වෙනවා. විටින් විට වෙන චෝදනා මත වෙනවා. කන්ටේනර් සිදුවීම ආවා, ගල්ලාගොඩ සිදුවීම ආවා, ඊට පස්සේ මහා බණ්ඩාගාර සිදුවීම ආවා. දැන් මේ දේවල් සම්බන්ධයෙන් පරීක්ෂණ විමර්ශන ක්‍රියාවලීන් ආණ්ඩුවේ බලපෑමක් නැතුව වෙයි කියන එක කාරණාව ගැන ජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන්ද?
6: ඇත්තටම පුළුවන්. දැන් ඔබ තියෙන්නේ මෙහෙමයි. දැන් විපක්ෂයට වැටලගෙන දැන් කට්ටිය ඒගොල්ලෝ ආණ්ඩු කරන කාලේ විශාල වශයෙන් වංචා දූෂණ කළා. ඒක දැන් ඔප්පුවෙන්නේ නැති ඒක ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ විතරක් නෙවෙයි අපිත් එහෙම තමයි කියලා කියා ගන්න. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ මේක කරේ නැහැ කියලා.
5: ඔය කරේ නැහැ කියන්නේ.
6: ඒගොල්ලෝ කියනවා

0: මේ දිවිගත් එහෙම තමයි ඒගොල්ලොත් කරනවා. අපි අපි එහෙම කිව්නේ. හැබැයි අපි එහෙම නැහැ. අපි අපි
1: කැරම් බෝඩ් බෙදුව තමයි කැරම් බෝඩ් නේ දුන්නේ වගේ
0: කතා කරන්නේ. කැරම් බෝඩ් දුන්නේ අන්හරි. අර එහෙම තමයි කියන්නේ. එතකොට අපි ප්‍රශ්න ගත්තොත් ඔය කන්ටර් මේ ප්‍රශ්න ගත්තමත් දෙයක ඒගොල්ලෝ කිව්වා අපි නෑ නෑ නෑ කියලා කිව්වා. කලින් කිව්වේ ගත්තොත් එහෙම කොච්චර වර්ගවද කලින් කොයිවා අයිති මේ බස්නාහිර පළාතේ ආණ්ඩු කාර්තුමාට කියනවා. පස්සේ ඒක වෙනස් කරගත්තා. එමේ ආවුද ගියා කියලා එළියට කිව්වා. පස්සේ ඒක වෙනස් කරගත්තා. ඔහොම ඔහොම ගිහිල්ලා පස්සේ මොකද කරේ ආණ්ඩුව කමිටුවක්පත් කරා විපක්ෂයට දාලා. මගෙන හොයන්නේ කියලා. දෙමාස ගණක් තිස්සේ ඉතින් මොකද කියන්නේ උත්තරේ? එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒ කියන්නේ කන්ටේනර් වල මොකක්වත් ආයත ආදයක් මොකුත් සිද්ධ වෙලා නැහැ. ඒක ඒ කියන්නේ කන්ටේනර් ගොඩ ගැහුවම
1: තමත් චෝදනා එල්ල වෙනවා නේ මේ වාර්තාවකෝ දරිත ඔබේ දෙසරෙන් ඉර දික්ුණා.
0: ඉතින් අපි විෂමද්‍රව්‍ය ගෙනහොත් අල්ලනු සිසිගත් නෙවෙයි. කන්ටේනර් නිදහස් කිරීම වරම කරන්නේ අපි මුකුත් කියන්නේ වරායේ ක්‍රමයේ එක. ගොඩ ගැහුනම ඒගොල්ලෝ බලලා කලින් දිකටම ගනුදෙනු කරන එක කන්ටේනර් නිදහස් කරලා දිනු මිට කල්ලු. මිට කල්ලු කරලා දිනු එහෙම තමයි තදබදී අඩු කරගන්නේ. එතකොට ඒකට ආන්දේ කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම හැම දෙකෙක් කවුරක්වත් ඒවට ඇඟිලි ගහන්නේ නැහැ. එතකොට ඒව ඇතුලේ මොකක් හරි වැරද්දක් වුණොත් ඒකට මැදිහත් වෙනත් අපිට පුළුවන්කම තියෙනවා. දේශපාලන දිච්ච මොකක්වත් නෙමෙයි ඔය කියන කන්ටේනර් වල මොකක්වත් එහෙම හානි කර දේවල් හරි මොනවා හරි සිද්ධ වෙලත් නැහැ. ඊළඟට ප්‍රශ්න තියෙන්නේ මොකද මං කියන්නේ එහෙමනම් ඒගොල්ලෝ කියන්න ඕන නම් කරලා අපිට විපක්ෂ කට්ටිය දැන් මේකේ කමිටු ඉන්නෝනේ මෙන්න මේ තැන්වල මේක සිද්ධ වෙලා කියලා. එහෙම කියන්නෙත් නැහැ. නිකන් අර සංකල්පයක් කියනවා කන්ටේනර් පෙන්වන්න ඕකේ කියනවා. ඊළඟට ගල්නගුරු ප්‍රශ්න ගත්තමත් ඔය කී කියනකොට අපි මොකද කරේ? අපි ඒකට කමිෂන් එකක් ජනාධිපති කමිෂන් එකක් නම් කරා පත් කරා. එතකොට දැන් ඒකෙන් පරීක්ෂණයක් කරනවා. අපි ගොඩ සැක තියෙන ගායට කරුණ ඉදිරිපත් කරන කමිෂන් එකට. කමිෂන් එක දැනටමත් සේවයේ ඉන්න විශ්වකරවරුන්ගෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් දැන් මට දැන් සමාරු ගිල්ල තොරතුරු ඉදිරිපත් කරා අපි ගිල්ල ඉදිරිපත් කරා. දැන් ඒ සම්බන්ධ පරීක්ෂණ යනවා. ඉතින් අධිකරණේ ඒ කමිෂන් එක තීන්දුවක් කරાવી මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට බලා ගන්න පුළුවන් ඇත්තටම එකක් වෙලාද නැද්ද කියලා. මොකද අපි ඒකට සම්බන්ධයි නම් ජනාධිපතිලා කවදාකවත් අපෙන් කමිෂන් එකක් දාන්නේ නැහැ. අපිට විශ්වාසයක් තියෙන සත තමයි අපි සම්බන්ධ නැහැ කියලා අපි කමිෂන් එකක් පත් කරේ. ඉතින් අනිත් ඒවාත් එහෙම තමයි කිසිම තරකයක් නැතුව නිකන් අර බොරුවට කී කියනවා. ඉතින් අපි ලෑස්ති ඕන පරීක්ෂණයක් කරලා ඕන කෙනෙක් දැන් අපි කියන්නේත් ඔය මොකක් හරි වංචා දූෂණයක් ගැන කියනවා නම් ඒක සෝෂල් මීඩියාල මාධ්‍යල කියලා විතරක් නිකන් ඉන්න එපා. පැමිණිලක් කරන්න පැමිණිලක් කරන්න මොකක් කර වැරදිලා හරි කවුරු හරි කෙනෙක් ඒකට සම්බන්ධයි නම් අපි දඬුවම් කරන අනිවාර්යෙන්. මේ සාධකෙත් දෙන්න
1: ඔබේ වුණත් ඔබේ පක්ෂේ සමාජයේ
0: දඬුවම් කරනවා. දඬුවම් කරනවා මොකද අපි එහෙම කරපු පක්ෂයක්. රාජ්‍ය බලේ නැති වෙලාවක අපි අතිශය අමාරුවෙන් අමාරුවෙන් දේශපාලන කරන වෙලාවකත් වැරදි කරාම අපි පක්ෂයට අනුව විනය ක්‍රියා මාර්ග ගත්තු පක්ෂින් ඉවත් කරන තීන්දුව ගත්තු පක්ෂයක් අපි. ඒක මං හිතන්නේ අපේ රටේ ජනතාව අමතක කරන්න හොඳයි. අපි අපිට පාඩු වෙද්දිත් අපි ටිකක් දේශපාලන වශයෙන් ගත්තම අපිට හානි වෙන්න පුළුවන් පුද්ගලින් අපි අයින් කරලා තියෙනවා වැරද්දක් කරාම. අපි සමහමත් දෙන්නේ නැහැ. ඉතාම පැහැදිලිව කියන්නේ සමහව දෙන්නේ නැහැ කිසි කෙනෙකුට. අපි කවුරු හරි වැරද්දක් කරත් අපි අනිවාර්යයෙන් මේකට දඬුවම් කරනවා. එස කවුරු කාට හරි සැකයක් තියෙනවා මොකක් හරි පිළිබඳව හොඳම දේ තමයි අදාළ ආයතන වලට පැමිණිලි කරන්න. එතකොට ඒගොල්ලෝ මේක පරීක්ෂා කරනවා. අපට සාධකයක් තියෙනවා. අපි සහතුරු එහෙම කරන්නේ නැහැ කියලා.
1: හොඳයි. ප්‍රධාන ඉල්ලාසින් දෙකක් සිදු වුණා පසුගිය වසර දෙක තුළ. බලශක්ති අමාත්‍යාලයට ඉල්ලාසින් සිදු වුණා. හිටපු කතානායකවරයා ඉල්ලාසින. මේ සිදුවීම් දෙක ආණ්ඩුවට මොන වගේ අභියෝගයක්ද ගෙනාවේ පසුගිය වසර දෙක තුළ? මේක එක ආකාරයක ලිට්මස් පරීක්ෂාවක් වටපත් වුණා වේ.
0: ඔව් පොඩි අභියෝගයක් අපට ආවා. නමුත් අපි හිතනවා ඒක අපි පාවිච්චි ඒකට අපි මුණ දෙක
1: අර්ථකථනය කරනවා ඇත මුන් ආණ්ඩුව පරාද වුණා විපක්ෂයේ ජයග්‍රහණය කළා වගේ
0: කැමැති අර්ථකථනයක් කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් අපි එකෙන් පෙන්නවා අපි ඕන කෙනෙක් පිළිබඳව එහෙම තීරණ ගන්නත් පුළුවන් අපේ අය ඒ තීරණ වලට එකඟයිත් කියලා. දැන් ඔය කතානායක සම්බන්ධ ප්‍රශ්න ගත්තම ඇත්තට වංචා දූෂණයක් නෙවෙයි එතන තියෙන්නේ. මොකක්වත් නෙවෙයි මහජන මුදල් රොකම් කරලා මොකක්වත් නෙවෙයි තියෙන්නේ. ඒ සහෝදරයාට ඔහුගේ උපාධි සහතිකේ පෙන්න ගන්න බැරි වෙලා. එතකොට ඔහු කියනවා ඌට සාධකයක් තියෙනවා කියලා. නමුත් ඒක පෙන්වන්න බෑ. එතකොට ඔහු කිව්වම ඔය තියෙනවා කියලා එකක් ගත්ත කියලා අපිට කියන්න බෑනේ නැහැ කියලා. එතකොට පෙන්වන්න බරුණා අපි කොරයිට් එහෙම නම් දැන් ගැටලුවක් තියෙනවා නම් ඔබිල්ලාස් වෙන. තීතාවන හිතමානිව ඕලිවම ගිල්ලාස් වුණා. උදැනොත් මන්ත්‍රවරයෙක් ලෙස වැඩ කරමින් යන ඌ පැනලා ගිනේ විපක්ෂය තරහ වෙලා ගිහිල්ලා එහා පැත්තට ගිහිල්ලා ඒගොල්ලොත් එකතු වෙලා බලන්න එහෙම ගියේ නැහැ. බොහොම නිහතමානීව බාරගත්තා. ඉතින් මන්ත්‍රවරයෙක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩ කරමින් යනවා. ඊට පස්සේ කුමාර ජයකොඩි සහෝදරයා අපිට ගත්තොත් අපි ඒ කියන්නේ වරද කරපු නිසා නෙවෙයි උරු දුන අඩුවක් ආවම මේ පරණ ප්‍රශ්නයක් ඒක රැකියාවක් කරන කාලේ අපි එකක් ඒක ඉතින් අපි කරපු රණ අඩුවක් තියෙන වෙලාවක සහ විශේෂයෙන්ම අපිම කොමිෂන් එකක් පත් කරපු වෙලාව ගල්ලංගුර ගැන හොයන්න ඔහු එමෙතකම ඉන්න එක සදාචාර සම්පන්නයි ඒ නිසා අපි කිව්වා රයිට් ඔබ එමෙතකම අයින් වෙන්න ඔහු හිතා කැමැත්තෙන් එමෙතකම අයින් වුණා ඔහු තමයි ඇහුවේ මන් දැන් අයින් වුණොත් නේද හොඳ මේකට කියලා ඉතින් අයින් වුණා එහෙම ආදර්ශයන් දෙන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරේ අපි විතරයි මට කියන්නක පුළුවන් නම් වෙන කොයි ආණ්ඩුව දෙහෙම තීන්දුවක් කරන් තියෙන්නේ කියලා අපරාධ චෝදනා එල්ල වෙද්දී එහෙම තීන්දුවක් ගත්තේ නැහැ අපරාධකරුවන්ට සමාව දීලා අයි පාර්ලිමේන්තු ගනාපු ඒගොල්ලෝ එහෙම කට්ටි ඒගොල්ලෝ අපි තමයි එහෙම තීන්දුව කරන් තියෙන්නේ එනස අපිට අපි නීතිය තරාතිරම නොබලා ඉටු කරන්න පුරුදු වෙච්ච ව්‍යාපාරයක් දේශපාලන සදාචාරය රැගෙන දේශපාලන ව්‍යාපාරයක් ඕන කෙනෙක් ඕන ලාවක ඒ වගේම අපිත් එක්ක ඉන්න සහෝදරු ගත්තමත් එහෙමයි ඒගොල්ලන්ට මේ තනතුරු ලොකු අය නෙවෙයි මිස ලොකු රස්සාවල් දාලා ආපු අය ලොකු දේවල් කරන්න පුළුවන් එහෙම තිබිච්ච අය තමයි ඇවිල්ලා මේක ස්විච් අයින් වැඩ කරමින් යන්නේ ඒක නිසා වංචා දූෂණ පිළිබඳව මම හිතන්නේ ඔය අපිට නැත්නම් චෝදනා නම් කිසි පදනමක් නැති ඒවා
1: ස්විච් අයින් වැඩ කිරීම සාර්ථක නැහැ කියලා ඔබ ආණ්ඩුව ගත්තී විපක්ෂයේ චෝදනා කරා මේ කරන්න බැරි වැඩක් කියලා. වසර දෙකකට පස්සේ ඔබ පක්ෂේ ප්‍රධාන ලේකම්වරයා විදිහට මොකද ඔබේ අදහස ස්විච් අයින් වැඩ කිරීම සාර්ථකද අසාර්ථකද?
0: අපි ස්විච් අයින් වැඩ පටන් ගත්තේ අපි පක්ෂයේ හදු 2065 ඉඳලා 65 ඉඳලා. මේ පක්ෂේ මෙතනට ගේන්න බෑ අපි ස්විච් අයින් වැඩ කරේ නැත්තම්. මේ පක්ෂේ ජයග්‍රහණ කරවන්න බෑ ස්විච් අයින් වැඩ කරේ නැත්තම්. ඉතාම දුෂ්කර අවස්ථාවලදී පවා දේශපාලන අත්මහර ස්විච් අයින් වැඩ කරේ නැත්තම් මේ ගේන්න බෑ අපිට. දැන් ආණ්ඩු කරන දේත් අපි ස්විච් අයින් වැඩ කරනවා. ගොඩක් අය වැඩ කරනවා. ඔබ දන්න අයත් ඉන්නවා, නොදන්න අයත් ඉන්නවා. ඉතින් ඒක විපක්ෂයට බෑ. ඒක අපි හැමතරම දන්නවා. ඒගොල්ලන්ට අඩු ගානේ විපක්ෂයේ ඔක්කොටම එකතු වෙලා තාමත් මම අභියෝගන පුළුවන් නම් කියන්නකෝ කට්ටියම එකතු වෙලා ජනාධිපතිවරණේ අපේක්ෂය කවුද කියලා. කියන්න බෑ. මොකද ඔතන ඔක්කොම අපේක්ෂකයෝ. ජනාධිපති අපේක්ෂකයෝ. ඔක්කොම ජනාධිපති හිනේ ඔළුවේ තියන් ඉන්නේ. එහෙම විපක්ෂයක් ඕක. ඉතින් ඒ නිසා ස්විච් එක ගතන්තර ඒගොල්ලන්ට නැහැ. බොන්න දුන්න නැත්තම් රැස්වීමට එන්නේ නැහැ. සල්ලි දුන්නත් එන්නේ නැහැ. අපි එහෙම නෙවෙයි. ඒක නිසා ස්විච් එකෙන් වැඩ කරන එක අපි අත්හරින්නේ නැහැ. ඒක තමයි අපේ රටේ ඉස්සරහට ගෙන යන තැනකම ලොකුම අපිට තියෙන හයිය.
1: දැන් ඔබ අපේක්ෂකය ගැන කියපේ සමගහනේ දැන් විපක්ෂයේ පැත්තෙන් කියන කතාවක් තමයි 2030 දී ජනාධිපතිවරණය ඉතුරු වෙන්නේ අනුරු කුමාර දිසානායක සමග තරක කරන්න රත්න ජනාධිපතිතුමා තරක කරන්නට බත්තර මුල්ලේ සීර රතන හිමි සහ තවත් එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණයි කියලා. මොකක්ද ඔබේ අදහස? ඔබට චෝදනාවක් ඔවුන් කරන විපක්ෂයේ මර්ධනය කරමින් යනවා හැමෝම හිරේ දමමින් නායකයෝ හිරේ දමමින් කියලා.
0: එතකොට සෛත්‍ ප්‍රේමදාස මහත්තයා මොකද ඉන්නේ යන්නේ?
1: ඔකට කියෙන්නේ නැහැ
0: ඒකනේ. උඩ තරම් අඩුවට නැහැ මොකක්වත්. ඉතින් අනේ පැති ගත්තොත් ඒ පක්ෂවල නැද්ද ඡන්දයක් කියලා පුළුවන් වෙන මිනිස්සු? නාම දැන් පොහොට්ටු වෙන නාමල් විතරද? පොහොට්ටු වෙන කවුරුත් නැද්ද එහෙම ඉල්ලන්න පුළුවන් කෙනෙක්? ඉතින් ඒගොල්ලෝ සමත් වෙන්න ඕන අපරාධකාරව පැත්තට දාලා පක්ෂ ප්‍රසිද්ධ කරගෙන හොඳ කෙනෙක් දාන්න ඉස්සරහට. එතකොට පොඩි වාසියකුත් ඒගොල්ලන්ට තියෙනවා. ඇත්තම ගත්තොත් ඔහොම ගියොත් ඔහොම වෙන්න තිරගඩ තියෙනවා තමයි. ඒගොල්ලෝ ජනතාවෙන් ප්‍රතික්ෂේප වෙනවා. මොකද පරණ හොරුම තියාගෙන නායකත්වයේ පැරණි වැරදිම කර කර ඒ වැරදි ආරක්ෂා කර කර පැරණි දේශපාලන සංස්කෘතියම දිගට පත්වන යන ගියොත් එහෙම ඒ පක්ෂ දැන් යල් පනිනවා හරියන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැමෝම තේරුම් ගන්න ඕන අපේ රටේ දේශපාලන විඥානය, දේශපාලන චින්තනය, දේශපාලන හිතන විදිය 2022න් පස්සේ ලොකු පෙරලියක් වුණා කියලා. ලොකු පෙරලියක් වුණා. ඒ තරුණ පරපුරත් මේ පෙරලියට මැදිහත් වුණා. ඒකට අපිත් මැදිහත් වුණා. ඒ වෙච්ච පෙරලිය තමයි දැන් අපි දැනුත් මේ දකිමින් යන්නේ. දැන් අර කලින් තිබිච්ච ප්‍රභූන්ට ගරු කිරීමේ දේශපාලන ඉවර කරලා තියෙන්නේ. දැන් කතන්දර නැහැ. තාත්තගෙන් පුතා දේශපාලනේ දැන් ඉවරයි. ඒක මොකක්වත් නැහැ. ඉස්සර තිබුණා අරයාගේ පුතා නිසා අපි ආර දෙන්න ඕන වෙන කාටවත් දෙන්න හොඳ නැහැ. ප්‍රභූන්ට ගරු කරන, ප්‍රභූන්ට සලකන, ප්‍රභූන්ගේ හත්මුතු පරම්පරාවට ගරු කරන ස්වභාවයක් ඉස්සර තිබුණා. ඒක අපි දන්නවා. අපි පොඩි කාලේ එහෙම තිබුණානේ. දැන් එමනේ දැන් ඉන්න පරපුර විසිනේ ওই අපි ජෙන්සි කියලා කියන පරපුර ඒගොල්ලෝ එමනේ ඒගොල්ලෝ ප්‍රබුද්ධය අල්ලන්නේ ප්‍රබුන් ගැලපෙන්නේ නැහැ ඒගොල්ලන්ට ඕනේ සාමාන්‍ය මිනිස්සු දක්ෂ හොඳයි ඉතින් විපක්ෂ කට්ටිය තාත්තගේ රස්මාලාවෙන් පුතා දේශපාලන කරන්න හදනවා නම් ඒ ප්‍රබුද්ධය ආරෝපණය කරගන්න උත්සාහ කරනවා නම් අසාර්ථකයි අසාර්ථකයි ඉස්තරසෙන් එහෙම ගියොත් ඔබ කිව්වක වෙන්න පුළුවන් සමහරට
1: ජෙන්සි කියවා ගත්තර විපක්ෂය කියවාගෙන නැද්ද
0: පැහැදිලි විපක්ෂය කියවගෙන නැ කියවන්න බෑ ඒගොල්ලන්ට මොකද කියව ගත්තොත් වෙනස් වෙනවානේ ඒගොල්ලෝ ඇස් නැ වෙනස් වෙන්න
1: ඇයි
0: ඒගොල්ලන්ට දේශපාලන අරමුණම පෞද්ගලිකක් තියෙනේ පෞද්ගලිකත්වේ නම් අරමුණ කොහොමද වෙනස් වෙන්නේ හැමෝටම ඕන තනතුරු ගන්න හැමෝටම ඕන බලයේ කොටස්කාරයෙක් වෙන්න හැමෝටම ඕන ජනාධිපති වෙන්න හැමෝටම ඕන මොකද බැබලෙන තැන් වල ඉන්න ඉතින් එතකොට කරන්න බෑ මේක හොඳ දෙයට හොඳයි කියන ලෑස්ති නැහැ ඉතින් එහෙම වුණාට පස්සේ නේද තමයි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා නිකන් හිතුවත් එහෙම ඒගොල්ලෝ ආපහු හැරලා බලලා අපිට තියෙන චෝදනා මේවා අපි පෙරදුනේ මේක නිසා අපේ රටේ ජනතාවක් පාරට බැහැලා මහින්ද රාජපක්ෂලා එළෙව්වනේ ඇත්ත ගත්තොත් එහෙම මහින්ද රාජපක්ෂ එළෙව්වේ නැද්ද මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් අයින් වෙලා ගිහලා හැංගිලා හිටියා නාමල් ඇමතිකමෙන් අයින් වෙලා ගිහලා හැංගිලා හිටියා ගෝඨාභය ජනාධිපතිකම දාලා ගිහිල්ලා ලංකාවෙන් යන්න බරුව රස්තිය අදු ගාලා අමාරුවෙන් තම රට බැනගත්තා
1: ජනතාවට ඕක මතකද මතක නැහැ කියලාත් උන් කියනවා
0: ජනතාවට මේක මතකයි මතක නැත්තේ ඒගොල්ලන්ට නාමල්ට මතක නැහැ හිම එකක් වුණා කියලා නමල් වටේ ඉන්න ඇයට ඒක මතක නැහැ ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ මතක තියෙනවා එහෙනම් අඟලෝ මොකද කරන්නේ ඒගොල්ලෝ අසමත්ලා තියෙන ජනතා ප්‍රතික්ෂේප කරා නම් ඒගොල්ලෝ අඩු ගානේ ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාර ගැන හිතනවා නම් ඒගොල්ලෝ වෙන කවුරු හරි අලුත් කණ්ඩායමකට මේක දෙන්න ඕන අලුත් කණ්ඩායමක ගන්න ඕන එහෙම නෙවෙයිනේ දැනුත් ඉන්නේ තාත්තගේ පවර් එකෙන් නාමල් ඉන්න නිමෙ හදන්නේ දැන් රැස්වීම තිබෙ මොකටද කියන්නකෝ නාමල් වෙනුවෙන්නේ ජනතාව වෙනුවෙන්නේ ඒ රැස්වීම තේමාවම නාමල් වෙනුවෙන් නාමල් ජනාධිපති කරන්න ඒක වෙනුවෙන් තමයි රැස්වීම තිබ්බේ හරිද ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නෙමෙයි තිබ්බේ ඉතින් ඒ දේශපාලනේ පරණයි යල් පැනලා එක්ස්පයර් ඒකේ ඉන්න බෑ ඒකේ හිටියොත් එහෙම ඉතින් හොයාගන්න බැරි වෙන්න වඳ වෙලා යනවා මොකද්ද ඩයිනෝසර්ලා වඳ වුණා වගේ වඳ වෙලා යනවා කරන් දෙයක් නැහැ ඒකට
1: ඔබේ පක්ෂය තුලත් බෙදීමක් තිබෙනවද මේ දිනවල විවිධ ප්‍රකාර තායනවා ග්‍රාමාන්තක මේවා නිහඬ කරලා තියෙනවා හරණි නිහඬ කරලා තියෙනවා පක්ෂයේ පිරිසක් කඩාගෙන යන්නේ එකපාර එවැනි බෙදීමක් තියෙනවද මේ දිනවල අතර
0: අපි අවුරුදු දෙකක් කාණ්ඩෝ කරලා
1: තියෙනවා හරණිව නිහඬ කරලා තියෙනවා ඔබේ ප්‍රජාව මහව
0: හරණිව නිහඬ කරලත් නැහැ හරණි නිහඬත් නැහැ හරණි වැඩ හරණි මාංශල වැඩ මොකද හරණිට තියෙන්නේ අමාරුම මාත්‍යංශයක් ඒ ආගමතිකම කරන්නත් උනා ඊට අමතරව අධ්‍යාපන ඇමතිකම කරන්නත් උනා අපි ලබන අවුරුද්දේ අධ්‍යාපන ප්‍රසංස්කරණ පටන් ගන්න යන්නේ ඒකට ඒක තිබිච්ච අඩුපාඩු නැතර මේ අවුරුද්දේ ඉවර කරන්න උනා සහරණ සෞතුරි ඒක වෙනුවෙන් මෙරිගෙන වැඩ කරන නිල හරිත් එක්කෙන් තුලා එතකොට ඊට පස්සේ ඔබ දකින්න විදේශ සංචාර වලට යන වෙලා තියෙනවා එහෙම තියෙනවා එහෙම තියෙනවා ඔය කියන්නේ මොකද්ද අපි රැස්වීම මාලාවක් තිබ්බා ඒ රැස්වීම වලට හරණ සෞතුරි ආවේ නැහැ හරණ සෞතුරි විතරක් නෙවෙයි ගොඩක් අය ගියේ නැහැ මමත් ගියේ රැස්වීමට මං ගියේ බේරවලට විතරයි ඊට පස්සේ මං ගියේ නැහැ රැස්වීම වලට ජනාධිපතිවරයාලේ සමුසෞතර එහෙම එකට යන මොකද ජනතාවගේ අපේක්ෂාවක් තියෙනවා ජනාධිපති අගමැති දෙන්නම ඒක රැස්වීම කෙනෙක් මං කියන අපිට පාඩුයි කියලා ජනාධිපති රැස්වීම කරන අගමැතිනිය තමන්ගේ විෂය වෙලාවයි කරගන්නවා අපිට මේ හැමෝටම කියන්නේ හරණ සෞතුරිට මොකක් හරි විශේෂ අමතර කැමැත්තක් නැහැ නිකන් ඒවලා රැස්වීම වල කතා කරන්න ඒ වැඩ කරමින් යනවා ඔක්කොම වැඩ කවුරුත් මෙහෙම නැහැ ඉතින් ඕක තේරෙන්නේ නැති අය හදනෝ නිකන් පොඩි මතභේදයක් තියෙනවා දැන් ඇත්තකට අපිට ඒක පොඩි විනෝදයක්
1: ඔබ ගන්න එක විනෝදයක්
0: නේද
1: සහැල්ලුවෙන් ගන්න
0: මට නම් ඒක විනෝදයක් මොකද කවදාකවත් වෙන්නේ නැති දැනටත් නැති එකක් ඒගොල්ලෝ කී කී යනකොට පොඩි විනෝදයක් හදනවා අපිට පොඩි අතට
1: ඇත්තම නැද්ද
0: එහෙම දෙයක් වෙන්නේ නැහැ මේකක් ඇත්තෙන් නැහැ මේ NPP එකේ අපි ඉන්න හැමදෙනාම ඉතාම හොඳින් එකට එකතු වෙලා
1: ජවිපේ සහ ජාතික ජනපාල වේ කණ්ඩායම් දෙක අතර මතභේදාත්මක ගැටුමක් තියෙන කොහොමද ওই දෙක එකක වෙලා
0: දැන් ඇත්තටම කණ්ඩායම් දෙකක් නැහැ ජවිපේ වෙනම තියෙනවා ජාතික බල බලවේග තියෙනවා ජාතික සම්බලයක ඇතුළ අපිත් තියෙනවා සිවිල් පොලිසියත් තියෙනවා තව පක්ෂ ආරමෙත් තියෙනවා අපි ඔක්කොම එකක් දැන් ඒක වෙන් කරලා අඳුන ගන්න බෑ ඒ කියන්නේ දැන් අර ඉස්සර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ අර සාසන ගැන කියද්දි නේද ගංගා නම් ගඟේ වතුරයි මේ මේ මේ මේ ගංගාවල වතුර ගඟේ තියෙද්දි වෙනම තිබ්බට මුදට ආවට පස්සේ ඔක්කොම මුදු වතුර මෝදිනි හොයන්න බෑ. ගංගා නම් ගඟේ වතුර කොයි එකද, ගැහැණි ගඟේ වතුර කොයි එකද, මහවැලි ගඟේ වතුර කොයි එකද හොයන්න බෑ. මෝදු වතුර ඒක, සාගරය ඒක, ගංග නෙවෙයි. ඉතින් ඒ වගේ තමයි ගංග වෙනම තියෙන, හැබැයි සාගරය තියෙන. ඒ වගේ NPP එක අපි ඔක්කොම එකයි. ඔගේ බෙදීමක් හදන්න බෑ කාටවත්. බෙදිල්ලක් නෑ මොකක්වත්. අපි ඔක්කොම වැඩ කරන් යනවා. ඉතින් ජනතා මිත්‍ර වෙනම තියෙනවා, අනිත් පක්ෂ වෙනම තියෙනවා. යස්ස අපි NPP එකේ මහජන ව්‍යාපාරකසකට වැඩ කරගෙන යනවා. ඉතින් මම මේක නැවතත් කියන්නේ, මේ ඔක අපේ කවුරුත් විශ්වාස කරන්නේ නෑ, නිකන් සමාජය විශ්වාස කරන්නේත් නෑ මං හිතන්නේ. ඔබට මතක නම් අපි ආණ්ඩුව හදන්න පටන් ගත් දවසේ සිට ওই කතන්දරය කියලා දිනවනේ. කාර නිසා මං අතර ගැටුමක් කියලා කිව්වා, කාර නිසා ආණ්ඩුව අතර ගැටුමක් කරණ යන්න ඉන්නේ කියලා කිව්වා. මොකද ඒකට හේතුව තමයි දැන් ඒගොල්ලෝ හරණිව තමයි තියන් ඉන්නේ, හරණ සෝදරේ තමයි තියන් ඉන්නේ, අර JVP නෝන NPP සංකේතය හැටියට. තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාවක් තියෙනවා මේක කැඩේ කියලා. ඇත්ත ගත්තොත් තියෙන කාරණේ මෙහෙම. ඒගොල්ලෝ ප්‍රාර්ථනාවක් තියෙනවා අපේ ආණ්ඩුව වැටෙනවා නම් වටන්න පුළුවන් ලේසික තමයි JVP NPP කැඩෙන එක කියලා. ඔක තමයි වෙන්නේ නැත්තේ කවදාකවත් වෙන්නේ නැති එකක් ඕක. එසේ ඒගොල්ලෝ එහෙම ප්‍රාර්ථනාවක ඉන්න එක අපිට පොඩි වාසියක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ඒක හිතේ තියාගෙන ඉන්නවා, අපි වැඩ කරන් යනවා. එතකොට ඉතින් ඒගොල්ලෝ බොරු වෙනවා දවසින් දවස සතියෙන් සතිය.
1: හොඳයි. දැන් 22 වෙනි සංශෝධනකින් තැන්ට આવොත් අද ඒ සම්බන්ධයෙන් ශේෂාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේදී කියවුණා. මේ 22 තැනට આવොත් 22 ඇයි ගෙනාවේ? මේ ප්‍රතිපත්ති ප්‍රකාශ නැති දෙයක්. ඇයි 22 ගෙන හදිස්සි වුණේ කියලා ප්‍රශ්න පසුගිය දිනත් බල මත වුණා. මම ඔබේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයෙක්ද මේ ප්‍රශ්නේ මොකද? ඇයි 22 ගෙන මේ තරම් හදිස්සි වුණේ?
0: අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේක තියෙනවා. විසිදක කියලා මේ තියෙන අපේක තියෙනවා. අපි අපේ රටේ මේ යුක්තිය පසඳීමේ ක්‍රියාවලිය නඩු කටයුතු වේගවත් කරලා එක ඉක්මන් කරලා ජනතාවට ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්න ඕන කියලා. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ නඩු කටයුතු ඉක්මන් කරගන්නම් ගොඩ ගැහිච්ච නඩු ඉක්මනින් අහන නම් එකක් අපි අධිකරණ පද්ධතිය පුළුල් වෙන්න ඕන. අධිකරණ පද්ධතියට අලුතින් වෙනසුරුවන් එකතු වෙන්න ඕන ගම තියෙනවා. ඒ වගේම ඉන්න වෙනසුරුවන්ගේ සේවය අපි තවදුරටත් ලබා ගන්න ඕනකම තියෙනවා. ඒ නිසා තමයි අපි මේක ගෙනාවේ. 22 ගේන්න ඕනේ මේක. මම ෂුට් වෙලා කරගෙන හරි පැහැලි කරන්න ඕනේ.
1: හරි.
0: සමස්ත අධිකරණ පද්ධතියම තමයි මේ වෙනස් කරමින් යන්නේ. සමස්ත අධිකරණ පද්ධතියට අදාළයි මේ මොකද්ද අපරාධ, මේකට අදාළයි එකක් මොකද්ද පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක ශක්තිමත් කරලා තියෙනවා. අල්ලස දූෂණ කොමිසම එක ශක්තිමත් කරලා තියෙනවා. ඊට පස්සේ නීති දෙපාර්තමේන්තුව ඒක ශක්තිමත් කරමින් යන්නේ. ඊට පස්සේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පොංගේ කල් ලොකු ප්‍රශ්නයක් තිබ්බා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකෙන් එහිඟ කම්ම යන්ත්‍ර මේක තිබිච්ච උපකරණ ප්‍රශ්නත් එක්කෙන් ඒකෙන් වාර්තාවක් ගන්න මාස 8ක් 9ක් ගියා. ඔය දන්න පොගේ ගස්සල අපි හිරගෙවල් වල ලොකු තදබදයක් ඇති වුණා. තදබදයට එක හේතුවක් තමයි මේ මද්රව්‍යත් එක්ක අහුවෙන සිරකරුවන්ට දඬුවම් කිරීම හරි අපදීම හරි මොකක් හරි කරන්න බෑ. අර රස පරීක්ෂක වාර්තාව නිකන් ඔහු සමග අහුවෙච්ච දේවල් මද්ද්‍රව්‍යද නැත්නම් පාන් පිටද පවුඩර්ද මොකද්ද කියලා කියන්නේ පැහැරිටම. ඒතකොට ඒක රස පරීක්ෂක වාර්තාවක් මාස 8ක් 9ක් පරක් වුණාම අර පුද්ගලයා එතකන් ඉන්න ඕන රිමාන්ඩ් එකේ. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා මැදිහත් වෙලා අමර සෞදර්යම ජනාධිපති ලෙස මැදිහත් වෙලා ඒකට කාර්යමණ්ඩල දීලා ඒක වේගවත් කරා. ඒතකොට ඊළඟට තියෙන අධිකරණ පද්ධතිය. අධිකරණ පද්ධතියෙන් එතකොට අපි දැනටමත් ගත්තොත් මහ අධිකරණ විනිසුරුවන්ගේ වයසේ මධ්‍යක ක්‍රීම දින වෙන 52කින් ඒකත් සංශෝධනය කරනවා. එතකොට මහේස්ත්‍රාත්වරුන්ගේ කාලය දීකින් බඳවා ගැනීම තියෙන්නේ රාජ්‍ය සේවයට අදාළ පැත්තකින් ඒකත් වෙනස් කරනවා. එතකොට මේ ව්‍යවස්ථාවට මේ ප්‍රශ්නේ එන්නේ 22 එන්නේ මොකද උපරිම අධිකරණයේ කියන්නේ ඇපීල් කෝට් එක සහ සුප්‍රීම කෝට් එකේ විනිසුරුවන් සම්බන්ධ තීරණ ගැන ඔවුන්ගේ ප්‍රමාණය වැඩි කරත් වයස සීමා වැඩි කරත් ඒක ව්‍යවස්ථාවේ ඇතුලේ තියෙන්නේ. එකට දස්තාවෙන්සක් වුණා. අපි ඒක විතරක් කරනව නෙවෙයි. අපි ඒකත් කරනව මාධිකරණේ 50කින් තියෙන 50ක් වෙනස් කරනව. වෙනස් කරලා මේ හැම එකටම විනිසුරු ප්‍රමාණය වැඩි කරගන්නවා සහ උන්ගේ වයස් ප්‍රමාණය වැඩි කරගන්නවා. දෙක මතෙන් දැන් අපි හිතන්න ඕන කමද ලෝකෙ ගොඩක් රටවල මේ අධදැකීම් තියන අයගේ මේ සේවය ගැනීමට කාල දික් කරමින් යනවා. මොකද දැන් අපි ඉන්නේ අර 50න් මැරෙන කාලේ නෙවෙයි. අපි ආයු කාලේ වැඩි වෙලා අපේ රටේ ලෝකෙත් ඇදලා. එතකොට අත්දැකීම් තියෙන අය වැඩ කරන්න පුළුවන්කම තියෙද්දි ඒ අතනින් එළියට වැටෙන එකේ පොඩි පාඩුවක් තියෙනවා. මම නම් හිතන්නේ අපි ඕක අනිශ්චේත්‍ර වලටත් ගේන්න ඕන කියලා. අනිශ්චේත්‍ර වලටත්. එතකොට ඒ නිසා මෙන්න මේ සමස්තය කියන්නේ නඩු කටයුතු ක්‍රමවත් කරලා ඉක්මනින් විසඳලා මිනිස්සුන්ට සහනයක් ලබා දීම අරමුණු කරන් කරන සමස්ත ප්‍රසංස්කරණ ක්‍රියාවලියක එක කැලලක් විතරයි 22 කියලා කියන්නේ.
1: දැන් මෙහිදී එලකන චෝදනාව තමයි ආණ්ඩුවට කිසිවෙකුටවත් සවන් දුන්නේ ආණ්ඩුවේ ඒකමතික වුණාවට මේක කරා කියලා. අපිට දෙන්න
0: දෙන්න සවන් දෙන්න මොකද්ද ඒගොල්ලෝ කිව්වේ අපිට? ඒගොල්ලෝ කිව්ව දේ තමයි අපිට මේක කරන්න එපා කියලා. මේක අපි කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. මේ නියුක්ති පසල් දීමේ ක්‍රියාවලිය අපේ අධිකරණ ක්‍රියාවලිය වේගවත් ශක්තිමත් කරන. ඉතින් ඒකේ පාගුව අපි ගහන්න ඕනද? නෑ.
1: අපි කියන්නේ ඔබ කරන්නේ ජනතාව වෙනුවෙන් හොඳ දෙයක් නෝ ඒක
0: කරනවා අනිවාර්යයෙන්ම. ඒකනේ අපිට බලය දුන්නේ ජනතාව. අපිට බලය දුන්නේ විපක්ෂකේම කියනව කරන්න වෙන්නේ. ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන්නේ. ජනතාවගේ අභිලාෂයක් තමයි.
1: මේ පැහැදිලිව කියනවා ජනතාවගේ අභිලාෂය ඉටු කරන්න නම් මේ අනිවාර්යෙන් කරනවා.
0: මේක කරන්න ඕන කරනවා. දෙකක් නේ අනිවාර්යෙන් අපි කරනවා. සහ ඒගොල්ලෝ අමුතු තර්කත් ගෙනවා. ඒගොල්ලෝ අපි නියවුවා ඔක කරන්න බැරද දෙසැම්බර් මාසෙන් පස්සේ. ඉතින් ඒක කොහොමද ප්‍රශ්නේ? දෙම්බරි එකක් ඒ දෙසැම්බර් මාසෙන් පස්සේ හොඳ වෙන්නේ. ඒගොල්ලෝ මේක හිතුවේ පුද්ගලෙක් ඔළුව තියාගෙන. අපිට පුද්ගලෙක් ඔළුවේ නැහැ.
1: පැහැදිලිව පුද්ගලෙක් සම්බන්ධව
0: අපිට පුද්ගලෙක් ඔළුවේ නැහැ. මේක හැමෝටම අදාළයි. හැමෝටම වළංගුයි. ඒක තමයි පැහැදිලි.
1: හොඳයි දැන් නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගෙනේ මොබි ප්‍රතිපදිත ප්‍රකාශයක් තියෙනවා. ඇයි නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේන්නේ නැත්තේ? ඇයි ප්‍රමාද? කවද්ද ගේන්නේ?
0: අනිවාර්යෙන් ගේන්න
1: ඕනේ. විරාමයකට යන්න අවශ්‍යයි. ඔබේ දීර්ඝ පිළිතුර බලාපොරොත්තුනේ සම්බන්ධ කොහොමද ඒ සම්බන්ධ වෙන ක්‍රියා
0: අනිවාර්යෙන් ගේන්න ඕනේ. හැබැයි ආණ්ඩුක ව්‍යවස්ථාව හදන්න කලින් අපිට තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නයත් මොකද්ද? මිනිසුන්ට සහන ටිකක් දෙන්න ඕන. සහන දෙන මුදල් එකතු කරගන්න. අපි ණය ගෙවන්න ඕන. ඩොලර් එකතු කරගන්න ඕන. ඒ නිසා පහුගිය කාලේ අපි උත්සාහ කරේ මේ කඩාවැටි චාර් දෙකේ ස්ථාවර කරගන්න. වැඩිච සමාජ ජීවිතේ පොඩ්ඩක් උඩට ගන්න. මිනිසුන්ට සහන පොඩ්ඩක් දෙන්න. වැඩිපුර වැඩි කරගන්න. අපි යටිදල පහසුකම් ටිකට පොඩි පදනමක් දාගන්න. ඒ මොකක්වත් නැතුව නිකම්ම නිකම් මිනිස්සු දුක් විඳිද්දී වැඩිපුර වැඩි නැතුව තියෙද්දී ආර්ථිකේ වැටලා තියෙද්දී ණය ගන්න බරුව තියෙද්දී ව්‍යවස්ථාව ගෙන යනවා කියලා කියන්නේ ඒක විකාර වැඩක්. දැන් අපි ඉන්නවා කොහොමත් තමයි තන අපි ජනාධිපතිරත් මේ කියලා දිනවා. අපි ලබන අවුරුද්දේ විතර මේ ක්‍රියාවලිය පටන් ගන්න ඕන. මොකද මේක සංකීර්ණ ක්‍රියාවලියක්. ආණ්ඩුවස්ථාව කල්තින් හදනවා කියන එක ජනතාවගේ අදහස් ගන්න ඕන, යෝජනා ගන්න ඕන. එතකොට ඒක ඇතුලේ විවිධ දේවල් තියෙනවා. අපි ජාතික ප්‍රශ්නට උත්තරයක් හොයන්න ඕන. එතකොට සිංහල ජනයාගේ, දෙමළ ජනයාගේ, මුස්ලිම් ජනයාගේ අදහස් ඕන වෙනවා අපිට මේකට. සිවිල් සමාජය සංවිධානවල අදහස් ඕන වෙනවා. ඒ අදහස් අරගෙන සංවාද සාකච්ඡා ගොඩක් කරලා හදන්න ඕන එකක් මේක. මේක රටේ ප්‍රශ්නට උත්තරයක් මිසක් රටට ප්‍රශ්නයක් වෙන්න බෑ. අපි හදන්න යන ව්‍යවස්ථාව ප්‍රශ්නයක් වෙන්න බෑනේ. ප්‍රශ්නට උත්තරයක් වෙන්න ඕන. ඒක නිසා ඒක හරියට පරිස්සමට පැහැදිලිව හොඳ සංවාදයකින් හදා ගන්න ඕන. ඉතින් ඒකට ඉස්සරහට කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතන්නේ අපි ලබන වසරේ පටන් අරගෙන මේ සංවාදය කරලා
1: ඒකට සදා උත්තර මාර්ගවලට ලැබිලාද තිබෙන්නේ
0: දැන්? දැනටමත් මූලික දේවල් පටන් ගනිමින් තියෙන්නේ අපි. මීට කලින් ওই ව්‍යවස්ථාවක් හදන්න කරුණාකර කරපු තොරතුරු වගේකුත් ආණ්ඩුව සතුව තියෙනවා. ඉතින් ඒකත් පදනම් කරගෙන අපි ජනතාවට ගිහිල්ලා මේක පටන් ගන්න අනිවාර්යෙන්ම.
1: හොඳයි අපිත් බලන්න ජනතාවත් බලන්න. අලිත් විරාමයකට යමු වන්ටයි සුදානම් වන්නේ. අද දවසේදී සාකච්ඡාවට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්මින් සෙල්ලම් මහතා. කෙටි විරාමයකට යමු. නැවෙටි කෙටි විරාමයකට යන තුරුව ජනතා මෙමු ඔන්ලයින් පොලිටික්ස් සමගයි.

ජීවිතය කියන්නෙම වෙහෙසකර ගමනක් නම් දවසක විඩාපර සිතට අසිනිවසේ වයින්වා

0: සඳමට ඇත්ත කියන්නේ. සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා. මට නොදන්නව නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
1: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
2: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
0: සඳව බලාගත්තු සීයන්නේ නේද?
1: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. සාචීසියේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තු කැම්පස් යනකම්. අම්මගේ මේ අත් දෙකෙන්ම සීයවල් දාලා ඉවරලා. අද මේ එනකම්.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. FM 93.5, FM 93.7, Lakhana Radio ITN. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
3: Lakhana Morning News Hour.
4: මම තමයි කෙල්ල මිෂා.
5: මං අපේ මල්ලි ගෙතහම් මල්ලිට කතා කරන්න. දැමම නිදා ගන්න නෑනේ මල්ලි. ඔට මොන හරි ඕනේද?
6: මොනාරකි
5: නෑ. මං කර මොන හරි ඕන නම් මට කියන්න කියලා.
6: නෑ කි ගැලන මොකද උන්නේ?
2: නිමන්ත ප්‍රසාර නිර්මාණයක්. මීෂා
7: නැගිට පම්බම්. ඒ තේත ඔය අඬුව ඇති ඈ. මොකද්ද මේක? නැගිටි නැගිටි. මට උඹට කියන්න දෙයක්ත් තියෙනවා. කමනේ උදේටම කියනවා. දැන් ඔය ඔලුගෙඩි දෙන ප්‍රශ්න ටික ඇති ඒකයි.
2: සති සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: ගමේ අනන්තුරුව ඔබ යන එක්වන්නේ on air politics සමග අද සාකච්ඡාවට එක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙන්විස් විලා මහතා දූෂණ විරෝධී පනත සම්බන්ධයෙන් මතය ශේෂාධිකරණයේ මතද පාර්ලිමේන්තුව දිකේ වුණා 17 වගන්ති සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යොමු වෙච්ච බවට කළා අඳුරෙන් මතය ප්‍රකාශ කරන්න යන්නේ නැහැ කියලා. ඇයි යන්නේ නැත්තේ නිකන් ඔබෙන් ඇහුවත් ගියා නම් හොඳ නැද්ද? ජනමතය උරගා බලන අවස්ථාවක් තිබුණානේ.
1: ප්‍රශ්න තියෙනවා අපි ව්‍යවස්ථාවටම වැඩ කරන්නේ. එතකොට කිසියම් පනතක් කරී නැත්නම් සංශෝධනයක් කරී ඒක පාර්ලිමේන්තු සරල බහුතරයේද විශේෂ බහුතරයේද ඒ කියන්නේ තුනෙන් දෙකද නැත්නම් ජනමත විචාරණයක්ද කියන එක තීන්දුව ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් මේක ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. මේකට විශේෂ බහුතරයෙන් සමත වෙන්න පුළුවන් කියලා එහෙම තියෙද්දී ජනමතයකට යන එක වැරදි අපි. එහෙම යන්න ඕනේ නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා නම් මේකට ඕනේ කියලා. එතකොට අපි ඒකට යනවා. දෙන්සන් නිකන් තීරමක් නැතුව ජනමත විචාරණයකට ගිහිල්ලා රුපියල් නිකන් බිලියන ගාණක් නාස්ති කරන්න ඕනේ නෑනේ. ඒ නිසා මම හිතන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ. සාහිත්‍ය වාසිය අපි අධිකරණයට විරුද්ධව ගියත් වෙනවා. අධිකරණය දීලා තියෙනதுව අභිභවයන් බෑනේ අපිට. අපි ඒකට අනුවඩ කරන්න ඕන. අපි ව්‍යවස්ථාවට අනුවඩ කරන දේශපාලන ව්‍යාපාරක්. මේ සියල්ලම සිද්ධ වෙන්නේ දැන් තියෙන ව්‍යවස්ථාවට අනුව.
0: ග්‍රාන්ති සංශෝධනය කිරීම පමණක් සිදු වෙනවා.
1: සිදු වෙනවා.
0: හොඳයි. රංග දිසානායක ශාන බේසේකර සාරා බේසේකර රත්පත් කිරීම මේක දේශපාලන පත්‍රයෙන් ඔවුන් ඔබේ වේදිකාවේ හිටපු අය ඔවුන් ඔබේ කඳුරත් එක්ක හිටපු අය කියලත් චෝදනාවක් කරන මොකක්ද ඔබට දෙන දෙල පිළිතුරේ සම්බන්ධයෙන්?
1: ඔව් ප්‍රධාන රංග දිසානායක අපේ වේදිකාවේ හිටියේ නැහැ. අපිට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. කතා පැහැදිලිව කියන්න ඕන ගම තියෙනවා. හැබැයි ශානි එන්පී උදව් කරා තොලේගොල්ල උදව් කරා. ඉතින් දේශපාලනය ආවට පස්සේ සමහර පත් කිරීම් අපි අපට ඒකට ගැළපෙන විශ්වාසය දානකොට පොඩි දේශපාලන පත්ක්‍රම ගතියක් තියෙනවා තමයි. ඒක ලෝකේ හැමදාම හැමතැනම වෙච්ච දේ. දැන් ජනාධිපතිවල් ඒකම කෙනෙක් පත් කරගන්නවා. ඒක පත් කරගන්නේ නැහැ තමන්ට විරුද්ධ කෙනෙක්. තමන්ට පක්ෂ තමන් දන්න කෙනෙක් පත් කරගන්නේ. ඉතින් ඒ වගේ නිසා ඒක නිකන් අපි නිකන් අර මොකද්ද සූසුකමක් කිසිවක් නැති දේශපාලන කැමැත්ත නිසා පත් කරපුව නෙවෙයි. ඒගොල්ලෝ සුදුසුයි මේකට. හැබැයි ඒගොල්ලොත් එක්ක අපිට සම්බන්ධකුත් තිබුණා. ඒත් මං කියන්නේ අලස් කොමසමේ සබක් මේ මෙයා ඇර රංග සම්බන්ධයක් අපිට තිබුණේ ඒ මහත්තයා මේ දේශපාලන කරපු කෙනෙක් නෙවෙයිනේ කරින් මේ මිනිස්කාරවරෙක් ලෙස හිටපු කෙනෙක්නේ. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් මම ප්‍රශ්නේ තියෙන මොකද්ද ඒගොල්ලෝ පත් වෙලා රට වෙච්ච වැරද්ද මොකද්ද කියනකො ඒගොල්ලෝ පත් වෙලා අපිත් එක්ක තුල හොරකම් කරනවද? නෑ. ඒගොල්ලෝ පත් වෙලා බලය අතුස පාවිච්චි කරනවද? නෑ. ඒගොල්ලෝ පත්ලා මේ කරන්නේ අපේ රටේ ජනතාව බලන් හිටපු අතිශය අමාරු දුෂ්කර පරීක්ෂණ ගණනාවක් කරමින් යනවා. ඒගොල්ලන්ම කලින් දේශපාලන හේතු මත පලිගත්තු අය. ශානිලා ඒගොල්ලන්ගෙන් පලිගත්තු අය. එතකොට ඒ නිසා තමයි අපි ඒගොල්ලන්ගේ සේවය නැවත ලබාගෙන තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ පාස්කෝප හරය ගැන හොරන්නේ ඒගොල්ලෝ ඒක හොයන්න ඕනේ නැද්ද කියන හොයන්න ඕන. අනිකුත් ඔය තාමත් දේවල් ගැන හොයන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ හොඳට ඒ වැඩේ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ වැරද්දක් කරනවා නම් ඕනගෙන උටේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා එතන දේශපාලන පත් ක්‍රීමක් කියලා නිකන් ඒක අර මොකක් හරි වැරදි පත් ක්‍රීමක් කියලා අරන්දක් ගන්න බෑ.
0: තැන්වද පාස්කු ප්‍රහරයක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් වුණා. මිලකල්නොත් පාස්කු ප්‍රහරය සම්බන්ධ විවිධ නඩු තීන්දුව ප්‍රකාශයට පත් වුණා. ඇතැම් මාධ්‍ය වාර්තාවල පාස්කු නඩු තීන්දුව කියලා මෙහෙම වදක් පදින පාස්කු නඩුවක තීන්දුව. දැන් මේ මහමුල කරුවන් සෝයාම ඇත්තටම බෙයිද මේ පරීක්ෂණ ක්‍රියාත්මකද? ඒකන සම්බන්ධ විශ්වාසයක් තිබිය හැකිද?
1: තමයි දැන් ජනතාවගේ අවබෝධයට අනුව මට දැන් මිෂුට්ටම පැහැදිලි කරන්න
0: ඕනේ. ඔය අදවසේ වාර්තාවේ විතර මේ පාස්කු නඩු තීන්දුව කියන නඩුවක තීන්දුව.
1: පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් කලින් නඩු දෙකක් තිබ්බා. එකක් තමයි මීට කලින් තීන්දුව දුන්නා
0: හිටපු ජනාධිපතිවරයාට පවා තීන්දුවක්
1: ලබා දුන්නා. හිටපු පොලිස් ප්‍රතිවරයෙක්ට
0: ආරක්ෂක
1: ලේකම්ට තීන්දුවක් දුන්නා මරණ දඬුවම්. ඒ දුන්නේ රාජකාරීට කිරීමට අසමත් වීම කියන එක තමයි ඒ නඩුවේ තිබුණේ. ඒ කියන්නේ ඒ වෙලාවේ බලය හිටපොය තමන්ගේ රාජකාරිය ඉටු කිරීමට අසමත් වීමෙන් මේක මේ අපරාධය සිද්ධ වුණා කියන එක මත ඒගොල්ලෝ. ඒක එක නඩුවක්. ඒක ඉවරයි. දැන් මේ අද තීන්දුව දෙන නඩුව තිබුණේ ඒ සිද්ධිය වෙච්ච වෙලාවේ සිද්ධියට සම්බන්ධයයි සැක කරපු අයට නඩුවක් තිබ්බා. ඒ කියන්නේ අපරාධ කරුවන්ට නැවතම් පාසුකම් දුන්නාද, උදව් කරාද, ඒකට කෙලින් ඍජුව සම්බන්ධ වුණාද කියන අය තමයි 20 ගණක් හිටින එකේ. ඒගොල්ලන් තමයි මේ නඩුව තිබ්බේ. ඒතොර අද තීන්දුව දුන්නේ ඒ නඩුවට. ඒතොර මම හිතන්නේ 15 දින දෙකේ වරදකාරය වුණා. ඊට පස්සේ තව එකක් පරීක්ෂණයක් තමයි නඩුවක් නෑ පරීක්ෂණයක් නෝ තමයි මේ සිද්ධිය සැලසුම් කරේ කවුද? මහමුලකරුවන් ඒක ඒ පරීක්ෂණය තමයි මේ සිදු වෙන තියෙන්නේ. එතකොට සැලේ අත්තරම් වෙන්නේ ඒ පරීක්ෂණයට අදාළව. හැබැයි එයා ඒ පරීක්ෂණ තමයි උදව් කරන්නේ. තාමත් ඔව් කරු උත්තරයක් දෙන්නේ නැහැ. තාම අධිකරණේ නියෝගයක් දීලා තියෙද්දිත් මං හිතන්නේ තමන්ගේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක තාම දීලා නැහැ. ඒකේ යමක් හංගනවා කියන එක අපිට පැහැදිලිව තියෙනවා. ඒ නිසා පරීක්ෂණ කරමින් තියෙනවා. ඒ පරීක්ෂණ අවසානයේ තමයි නඩු පෙවරෙන්නේ. එතකොට අපි දන්නේ කාට නඩු පෙවරේදී කියලා. ඉතින් පරීක්ෂණ කරන ධාරයන් තමයි ඒක දන්නේ. ඒක සංකීර්ණ පරීක්ෂණයක්, අමාරු පරීක්ෂණයක් ඒක. නමුත් ඒකත් කරන් යනවා. එතකොට මේ එනිසා දැන් මේ නඩු ඉවර නැහැ මේකේ. කියන පාස් කෘපහාරය එක නඩුවක් මේ. කලින් නඩුවක් තිබිලා ඒකට තීන්දුව දුන්නා. මේ නඩුව මේකටත් තීන්දුවක් දුන්නා. ඉතින් තව නඩුවක් එන්න ඕන. ඒක තමයි මහමුලකරුවන් නැත්නම් ඒක සැලසුම් කරපු අය කවුද කියන එක තියෙන එක තමයි පරීක්ෂණ සිද්ධ වෙනවා. ඉතින් ඒකත් අපි මම හිතන ආන්දුට අදිස්ථානයක් තියෙන එක ඉවර කරන්න ඉක්මනින්ම පරීක්ෂණ අවසන් කරලා.
2: අවසන්නේ තීන්දුව කියන්නේ. හොඳයි. දැන් මහමුලකරුවන් කියන ගත්තාම අපි දකිනවා දැන් සාමාන්‍ය ජනතාව අත්අඩංගුවටපත් වීම සහ මහමුලකරුවන් අත්අඩංගුවටපත් වෙන පස්සේ මේ යාන්ත්‍රණය තුළ යම් යම් වෙනස්කම් වුණ බන්ධනාගාර වලට යනවා. බොහෝ දෙනෙක්ට නිදන්ගත රෝග සම්බන්ධයෙන් වාර්තා කරනවා. ජනතාව පොඩි සැකයක් මතුවෙන්න පුළුවන් මේ අපිට තියෙන නීතියමද ඔවුන්ටත් ක්‍රියාත්මක වෙන්නේ කියලා. බොහෝ දෙනෙක් නින්දේදී හුස්ම ගන්න අමාරුයි කියලා ධමනිවල ප්‍රශ්න මේ විවිධ දේවල් අධිකරණයේදී වාර්තා වෙනවා. ජනතාවට සැකයක් මතුවෙන්න පුළුවන් ඔබත් ඔවුන්ට උදව් කරනවාද කියලා.
1: මගේ ඔබ ප්‍රශ්නේ තමයි හොඳයි. ඒ කියන්නේ අපි මේ වෙනස් කරන්න හදන්නේ මං කලින් කෝවාගේ අපරාධ රාජ්‍යයක්, කළු රාජ්‍යයක්. මේක ඇතුලේ කාලයක් තිස්සේ දේශපාලන බලය දරපු අය, ධන බලය තිබිච්ච අය පවත්තන් ගියපු සම්ප්‍රදායක් තියෙනවා. ඔවුන්ට අතර සම්බන්ධකම් තියෙනවා. ඔවුන්ට සාමාන්‍යයට තීරණ දේවල් තීරණවා. සාමාන්‍යයට නීතිය තීරෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට නීතිය තීරණවා. ඒගොල්ලන්ට ලක්ෂ ගණන් දීලා නීතිකරුන්ගේ උපදෙස් ගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය ගමේ කෙනෙක් මොකක් කර කර ලහුණාම රුපියල් 10,000ක් 15,000ක් හොයාගන්න අමාරුනේ. එයාලා තිනේ වරද පිළිගන්න තමයි කියලා. හැබැයි අරගොල්ලන්ට එහෙම නෙවෙයි. ලක්ෂ 50 60 දීලා උපදෙස් ගන්නවා. නීති උපදෙස් දෙනවා. ඔයා මෙහෙම කරන්න, ඔයා මෙහෙම කියන්න, මෙහෙම කියන්න කියලා. එතකොට කෙනෙක් කිව්වොත් අසනීපයි කියලා. අපි මොකද කරන්නේ? එතකොට ඒක ප්‍රශ්නයක් නේ. එතකොට අපිට රෝහල් ගත කරන්නද? රෝහලේදී වෛද්‍යවරු කිව්වොත් එහෙම ඔයාට අසනීපයි, මේ රෝහලේ ඉන්න ඕනයි කියලා. ඒකට ආණ්ඩුව මොකද කරන්නේ? එක වෙලාවක ආණ්ඩුව වෙනම වෛද්‍ය කණ්ඩායම් දාලා පරීක්ෂණ කරා. ඉතින් ඒ නිසා මේක ඇතුලේ අර කාලතිස පවත්තන් ආපු මොකද අර පාර රාජ්‍යයට වඩා මේක මොකද්ද අපරාධ රාජ්‍යයක නෂ්ටාවශේෂ තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ ධනය පාවිච්චි කරලා, තමන්ගේ කලින් තිබිච්ච බලය පාවිච්චි කරලා, සම්බන්ධම් පාවිච්චි කරලා ওই ජාතිය වැඩ කරන එක ඇත්ත. ඒක වෙන්න ඕනේ නැති එකක් තමයි. නමුත් අපිට නීති විරෝධී ලෙස වැඩ කරන්න පුළුවන් කමක් නැහැනේ. අපි වැඩ කරන්නේ නීති සදාචාරට අනුව. අපිට රෝගියෙක් වෛද්‍යවරුන් මෙයා රෝගියෙක් කියලා ප්‍රතිකාර දෙන්න ඕන කියලා අපිට බෑ. එතකොට යව නැහැ කමක් නැහැ. දාන්න රිමන් කියලා කියන්න බෑ. ඒක පොල් සාමාන්‍ය කෙනෙකුටත් එකයි, කාටත් එකයි. ඉතින් සාමාන්‍යයට ඒ සහවි ගන්න බෑනේ. ලොකු නීතියකින් අල්ල ගන්න බෑ. එහෙම බැරුණාම තාම පොඩි වෙනසක් තියෙනවා.
2: ජනතාවට විශ්වාස කරන්න පුළුවන්ද ඔබේ පාලනය තුළ ඉන්න අයත් එහෙම නෙමෙයි කියලා?
1: දැන්
2: සමහර කාරණා සම්බන්ධයෙන් හිටපු අධිකරණ මැතිවරයා පුත්‍රයෙකුගේ නම් පවා කියවෙලා තිබෙනවා අපලා මේ පාතාල සිද්ධියක් සම්බන්ධයෙන්, උදව් උපකාර කිරීම සම්බන්ධයෙන්. දැන් ඔබේ ආණ්ඩුවේ තුළ ඉන්න අයටත් එවැනි දෙයක් නැහැ කියලා ඔබට පැහැදිලිව කියන්න පුළුවන්ද ජනතාවට?
1: ඒ නිසානේ අපි ඒගොල්ලන් ගන්න අතරඹුට. ඒ කියන්නේ අපේ රටේ මොනතරම් කලින් හිටපු ලොක්කෙක් වුණත්, ලොක්කෙගේ පුතෙක් වුණත්, ඇමති වුණත්, ඇමතිගේ පුතා වුණත්, ජනාධිපතිතුමා ජනාධිපතිතුමා වුණත්, අපි නීති ක්‍රියාත්මක කරන්නේ අපේ නීතිය සාධාරණව කාටත් ක්‍රියාත්මක කරන නිසා. ඒක ජනතාව දැන් දන්නවා. නැත්නම් අපි සමහරුන්ට නීතිය ක්‍රියාත්මක නොකර ඉන්න ඕන කම තියෙන මීට කලින් සිද්ධ වුණා වගේ. එහෙම කළා නැහැ. එතකොට සදම් රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනාධිපතිවරයෙක්, ඒ ඇවිල්ලා කට උත්තරයක් දෙන්නේ. ආ දවස් දෙකක් රිමාන්ඩ් එකේ ඉන්නේ ඒක නිසා. නීති කාටත් එකයි. මහින්ද රාජපක්ෂ මහත්තයට ඇවිල්ලා හිටපු ජනාධිපතිවරයෙක් එයාට අල්ලස්සා දූෂණ කොමිෂමට කට උත්තර දෙන්න සිද්ධු නැහැලා දීලා ගියා. ඒ නීති කාටත් එක නිසා. නමල් රාජපක්ෂ මහත්තය සම්බන්ධ දැන් මේ නීති ක්‍රියාමාර්ගත් එක්ක රිමාන්ඩ් එකේ ඉන්නවා. නීති කාටත් එකයි. ඒ කාටත් එකයි. ඒ ඔක්කොම අස්සේ සමහර පරණ සිස්ටම් එකේ තියෙන නෂ්ටාවශේෂතාවම තියෙන නිසා සමහර නිලධාරීන්ගේ පැත්තෙන් හරි මේ පැත්තෙන් කරන අනීතික උදව්පදව් තියෙනවා තාම. ඒක වෙනස් කරන්න ඕන. දමතන ඔබ කවුරුත් දන්නවා පහුගිය කාලේ හිරගෙවල් පරීක්ෂා කරාම හිරගෙතර තියෙන ඕන ජංගම දුරකථන වගේ જાති අල්ල ගන්න. ඒතර මට කියන්නකො ජංගම දුරකථනයක් හිරගෙත යන්නේ කොහොමද කියලා. සකකරුට අරගෙන යන්න බෑ. නෑදෙන්ට විසිට් එකට වෙලෙ දෙන්න බෑ. ඒතර ඒ යන්නේ කොහොමද? යන්නේ බන්ධනාගාර වැඩ කරන අය අතරින්ම තමයි. තාම එහෙමයි නසල්ලි වලට එහෙම කරන අය තාම ඉන්නවා. ඒක ඇත්ත. ඒක තමයි අපි අඩු කර කර යන්නේ. ඒවත් එක තමයි අපි සටන තියෙන්නේ. ඒ නිසා එහෙම නිකන් හැදිච්ච හැම තැනම රපාතාල ඒගොල්ලන්ට උදව් කරන රාජ්‍යයක් නෙමෙයි තිබ්බේ. ඉතින් ඒක නිසා ඒවත් ක්‍රමානුකූලව වෙනස් කරන් යන එක ටිකක් සංකීර්ණ වැඩක් අපි කරන නිසා ජනතාවගේ පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. විශ්වාසයක් තියෙනවා අපි නීතිය කාට සමානව හරියට කරනවා කියලා. මේගොල්ලෝ අපට බල කරන්නේ උද්ඝෝෂණ කර කර රැස්වීම් තියේ පාර්ලිමේන්තුකයක බල කරන්නේ එහෙම කරන්න එපා කියලා. හරිද? ලොකුවට දඬුවම් දෙන්න එපා කියලා. මම හිතන්නේ ඔබට මතකයි ශ්‍රී ලංකා භෝජන කරන ලේකම්වරයා මේක කිව්වා. මේ
2: අඟුලි මාර්ග දාන්න වෙනවද කවුරුත්? ඩීල් දාන්න ඇවිත් නැද්ද කවුරුත්?
1: ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා
2: ඔබත් එක්ක
1: අපිට ඩීල් දාන්න බෑ කියලා දන්නවා.
2: හොඳයි.
1: ඇවිල්ලා නැහැ. එන්නේ කියලාත් නැහැ. දන්නවා ඔබත් එක්ක බෑ කියලා කියන්නේ. උත්සාහ කරන්නවත් නැහැ ඒ කියන්නේ.
2: හැබැයි උත්සාහක ඔබට පක්ෂේ ප්‍රධාන ලේකම්වරයා මෙතන වර්තා වෙලා නැද්ද? ඔබේ සමාජික එක්ක ඩීල් දාලා මේක විස්තර ගන්න ගිහින් තියෙන.
1: එහෙම නැහැ. එහෙම නැහැ. දන්නවා ඒගොල්ලෝ අපිට එක්කම බෑ කියලා. අපි ඒ ආදර්ශ දීලා තියෙන්නේ. මම කියන්නේ ගියේ අර එක්ක අඟුලි මාරට සමාව දුන්නා නම් ඒ සමාවත් දෙන්න බැරි මෙයාට ඕනේ ඉන්නේ ප්‍රශ්නේ නේද? ඒ කියන්නේ ඒ නිසා ඒගොල්ලෝ එක පැත්තෙන් ගත්තොත් ඒ වගේව කියලා බයවද්දලා රැස්වීම තියලා අපි යවන් බලාගමු. දැන් සමහරු කියන්නේ
2: ජනාධිපති පෙර 2003
1: දී ඉතිරි කරනවා කියලා. ඒ කියන්නේ බොලා අපි කට්ටි හිර දැම්මොත් අපි අපගම් බලවත් හිරේ දානවා කියලා මේ බයවද්දන්න යන්නේ. ඉතින් අපි කියලා තියෙන්නේ ඒගොල්ලෝ අපිව දන්නේ අපි ඒවට බය නැහැ. ඒවට බය නම් මේ කඩේට අපි අත ගහන්නේ නැහැ. එකක් 2029 30 ඒගොල්ලෝ බලයට එන්නේ නැහැ.
2: ඔබේ මල්ලිලා කියනවා වගේ ඔබත් කියවා.
1: තව පැහැදිලි මං කියනවා ඒගොල්ලෝයි බලයට එන්නේ නැහැ. ඒගොල්ලෝයි බලයට එන්නේ නැහැ. මේ රටේ
2: ජනතාව ආයි බලයට එන්නේ නැහැ කියලා.
1: ඔව් ඒ කියන්නේ මේ රටේ ජනතාව
2: ඒක විශ්වාසයි.
1: මට 100% විශ්වාසයි. 100,000 විශ්වාසයි මේ රටේ ජනතාව. අපේ රටේ ජනතාව ඒගොල්ලන්ට ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඒගොල්ලෝ පිළිපස්සෙන් ඉන්නේ මේ රටේ ජනතාව ආපහු ඒගොල්ලන් බලයට ගේන්නේ. හරිද? ඒගොල්ලන් ගේන්නේ. මොකටද ගේන්නේ? නැවත හොරකම් කරන්න මේ රටේ හදපු ආර්ථික විනාශ කරන්න. හිරේද අපරාධ වලට හිර දාපු කට එළියට දාගන්න. නැවු ටික අයින් කරගන්න. ජනතාවට එමු උන්නේ නැහැ. එහෙස ජනතාව ඒගොල්ලන් ගේන්නේ. ඒ නිසා ඒගොල්ලෝ බලයට එන්නේත් නැහැ. ඒගොල්ලන්ට කරන්න දෙයක්වත් නැහැ. මොකද අපි කිසිම නීති විරෝධී වැඩක් කරලා නැහැ. කරන්නේ අපි එකේ හැර තැනක ඉන්නවා. අපි කිසිම ව්‍යවස්ථා විරෝධී නීති රුඩක් කරන්නේ නැහැ. ඒතකොට අපි කාටවත් බය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ බලයට එන්නේත් නැහැ. අපි වැඩේ කරන්නේත් නැහැ. එච්චරයි.
2: හොඳයි. අතේ අවසන් කරන් තිබෙන හොඳයි. අපි ආර්ථික ගැනත් පොඩ්ඩක් අහන්නේ. දැන් ජනතාව ආයවයිකුත් ළඟ එනවා. ජනාධිපති වැලක් ප්‍රකාශ කරන බදු සහන ලබා දෙනවා කියලා උද්දමනීය සීතලකට වගේ ගිහිලා තියෙනවා. ඒ අතරතුර සුභවාදී පණිවිඩයකුත් ඇවිල්ලා තියෙනවා. නයශ්‍රේණි කතා කිරීම බලයි ඉහළට ඇවිල්ලා තියෙනවා. සම්මිශ්‍රණයක් තියෙන ආර්ථිකයේ පැත්තෙන් යම්කිසි සහනයක් ජනතාවට අත් වෙයිද? විශේෂයෙන් මැද පාන්තිකයන් තමයි බොහොමයක් බදු ගෙවන්නේ. යම්කිසි සහනයක් අත් වෙයිද? ඒව දන්නවා ඇති. වැයෙන් යම්කිසි සහනයක්
1: එයිද? දෙන්න අදහසක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම තිබුණේ. ඇත්ත ගත්තොත් අපි ආර්ථික ස්ථාවර කරලා ජනතාවට සහන දෙමින් ආවේ. ඒනකොට තමයි අපිට එකක් දිත්තාවා. එක සිද්ධියක් නේ එක දිත්තාව. ඒ නිසා අපිට ඒකට විශාල මුදලක් වෙන් කරන්න සිද්ධ වුණා. ඒකෙන් විච $5 බිලියන 4කට වැඩි කියලා ගණන් හදලා තියෙනවා. තාමත් දුම්රිය මාර්ගවල දුම්රිය දුහන්නේ අපි හදමින් යන නිසා අපිට පොඩි අමතර ප්‍රශ්නයක් ආවා. දෙක මේ මැද ප්‍රතිගි උද්දේ. එතකොට මේක ඉවර වෙන්නේ නැහැ නේ. ඉවර වෙන්නේ නැහැ. තවම තියෙනවා. මේ ආදා කතාවම ඊයේ ගත්තමත් දිගටම මේ යුද්ධ තියෙනවා. යුද්ධෙන් මොකද වෙලා තියෙන්නේ? මේ යුද්ධෙන් සිද්ධ වෙන්නේ තෙල් ලිංග වලට පහරෙල්ල කරනවා. තෙල් පිරිපහදුලට පහර එල්ල කරනවා. තෙල් නන මාර්ග වලට ගහනවා. තෙල් නැව් වලට ගහනවා. හෝමෝස් සමුසන්ධිය වහලා තියෙන එක නැව් යන්නේ නැහැ. එතකොට මැද ප්‍රතිකලාපයේ තෙල් ගෙන මාර්ගය ඕක. දැන් සුවසැලට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. සබ් නැව් වල නැව් ගාස්තු වැඩි වෙලා. ඊට පස්සේ රක්ෂණ ගාස්තු වැඩි වෙලා. භාණ්ඩ ප්‍රවාහනේ අමාරු වෙලා. ඒ වගේ වෙලාවක තමයි අපි මේ ආර්ථික මෙහෙම පවත්න්නේ. ඔබ කිව්ව උද්දමනේ ප්‍රශ්නේ එන්නේ ඇයි? උදාහරණ ප්‍රශ්නෙ මෙන්න මේකෙන් කියන අපි සතුටක් තියෙන පොඩි කොහොමද නැද මේ යුද්ධමය තත්ත්වය තේදිත් අපි අකණ්ඩව තෙල් දෙන මිනිසුන්ට තෙල් හිඟයක් නැහැ ගෑස් හිඟයක් නැහැ භාණ්ඩ හිඟයක් නැහැ මිල ගොඩක් වැඩි කරලත් නැහැ මම අර කල්නොත් කිව්වා ඔබට පහුගිය කාලේ තෙල් සඳහා යන වියදම 5 ගුණයකට වඩා වැඩි වුණා දැන් මේ පෙරදත් බොරතල් මිල ආයි වැඩි වුණා හැබැයි අපි ඒ බර ජනතාවට පැටවුවේ නැහැ දැනුත් ආණ්ඩුව ඩීසල් ලීටරයකට රුපියල් 100ක බරක් දරනවා ඩීසල් සහනාධාර දෙනවා දියවරයන්ට ඒ අදාළ අයට ඉතින් මේ තරම් ඉන්නවා අපිට පොඩි සීමාවකුත් තිබුණා ජාත්‍යන්තර මුදල් අරමුදලත් එක්ක මම හිතන්නේ මේ සැරේ ජනාධිපතිවරයා සමඟ සහෝදරයත් අපේ මුදල් අමාත්‍යංශ කට්ටියත් ගොඩක් තර්ක කරලා මේ ජාත්‍යන්තර මුදල් අරමුදලත් එක්ක මම පොඩි එකඟතාවයක් හදන් තියෙනවා තෙල් මිලතාවෙත් නුත් එහෙම සහනයක් දෙන්න සමහර බදු අඩු කරන්න විශේෂම ගත්තොත් එහෙම ඔය සමහර භාණ්ඩ බදු වහන්න කීපයකට බදු අඩු කරන්න වගේ
2: නෑ රහසක්
1: උමං ඒ කියන්නේ එහෙම අදහස් නෙමෙයි මගේ රහසක් නෙමෙයි අනුසෝදරයන් සීමිත කිව්වා මේක සමහර භාණ්ඩ වලට අපි සහන දෙන්න ඕන කියලා ඒ නිසා සහන දෙන්න අපිට විශාල ඕනකමක් තියෙනවා මමත් කියනවා ගැටලුව තියෙන එකක් තමයි අපි අර ජාත්‍යන්තර මුල් ආරමුදලේ කොන්දේසි වලට පොඩි හිරවිල්ලක් තිබුණා දෙක තමයි මේ මැද පෙරදිග යුද්ධමය තත්ත්වය මම අපි මම ජනතාවට මම කියන්නේම මේක එක හිතන්න මෙහෙම යුද්ධයක් තියෙද්දි රට මේකට පවත්වා ගුණියාම ප්‍රාතිහාර්යයක් මම සහති කරලා කියනවා වෙන කන්නා බලේ හිටියානම් දැන් අපිට තෙල් හිඟයි තෙල් නැහැ ගෑස් හිඟයි භාණ්ඩ නැහැ භාණ්ඩ පෝලිං තෙල් මිල වැඩි වෙලා ලයිට් කපනවා ඒක තමයි ඇත්ත තත්ති හැබැයි අපි එහෙම එකක් කරන්න දෙන්නේ නැහනේ යුද්ධෙදී මේ යුද්ධෙ ලෝකෙට බලපාන ඉන්දියාවට කියලා බලන්නකෝ ඉන්දියාව මේ රට ප්‍රශ්න බරපතලයි ඕස්ට්‍රේලියාවෙත් මේ මොකද්ද මේ ඈතම තියෙන රටක පෙට්‍රල් ජෙට් බහලා හිටිය දවස් ගානක් තිස්සේ පෙට්‍රල් නැතුව මේ කලාපේ හැම රටකම ප්‍රශ්න ගොඩක් තියෙනවා එහෙම තියෙද්දි තමයි අපි කොහොමද මේක බැලන්ස් කරන්න යන්නේ ඒ නිසා මම පිළිගන්නවා පක්ෂ පිළිගන්නවා ආණ්ඩුව පිළිගන්නවා ජනතාවගේ ජීවන බරතව හැල්ලු කරන්න ඕන සහනයක් දෙන්න ඕන මේ தත්තේ අපි කැමැත්තෙන් තැන්ගිනු නෙවෙයි මේක මේ අපිට පාලනය කරන්න නොහැකි ප්‍රශ්න කීපයක් විසින් තියෙනවා ඉතින් නමුත් මම හිතන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉන්න අවදාසක විලඟ යවැයේදී තව සහන ටිකක් දෙල ජනතාවගේ බල අඩු කරන්න ඕන කියලා.
2: හොඳයි අපි අවසන් කරන්නට සූදානම්. වසර දෙකක අවසානයේ ඔබට ජනතාවට දෙන තියෙන කෙටිම පණිවිඩය කුමක්ද කියලා මම ඔබගෙන් අහුවත් මොකක්ද
1: දෙන්නේ? ඉතාම කෙටි ඉංග්‍රීසියෙන් අපි ජනතාවට ඉදිරිපත් කරා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පොසත් රටක් ලස්සන ජීවිතයක්. අපි කෝ අපි ජාතික ප්‍රමුඛය
2: හිතනවාද වසර දෙකක් අවසානයේ ජනතාව ඔබ සමගමයිද
1: කියලා. පැහැදිලිවම අපිත් එක්ක ඉන්නේ. පැහැදිලිවම අපිත් එක්ක ඉන්නේ. පොඩ්ඩක්වත් එල්ලන්නේ නැහැ. සහ මම සහති කරලා කියන්නම් අපි අංගල සහෝදරය ජනාධිපතිවරණ දිනනකොට නොදිපිච්ච ජනතා සහයෝගයක් දැන් තියෙනවා. ජනාධිපතිවරණ දිනනකොට දැන් අවුරුදු දෙකයිනේ අපි දිනනකොට උතුරේ තිබිච්ච සහයෝගයක් දැන් තියෙනවා. කඳුකරේ නොදිපිච්ච සහයෝගයක් දැන් තියෙනවා. තරුණ පරපුරේ නොදිපිච්ච සහයෝගයක් දැන් තියෙනවා. අපි හැමදාම ශක්තිමත් වෙමින් ජනතාව දිනාගෙන ඉන්නේ. අපි කියන්නේ මේකයි අපි හිණයක් එක පොරබදනවා. දිනන්න පුළුවන් හිණයක්. තමයි පොහසත් රටක් ලස්සන ජීවිතයක්. සමාජ පරිවර්තනයක් වුණ අපිට අපි ලස්සන රටක ජීවත් වෙන්න ඕන. පොහසත් රටක ලස්සන ජීවත් වෙන්න ඕන. අපිට හොඳ ප්‍රහවණ සේවයක් තියෙන ඕන. මිනිසුන්ට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. මාපාර විනය තියෙන්න ඕන. අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ බර අඩු කරන්න ඕන. අපේ දරුවෝ ළමා කාලේ ලෙසගත කරන්න ඕනකම තියෙනවා. ඉතින් වැඩිහිටියෝ සමාජ රැකවරණයක ඉන්න ඕනකම තියෙනවා. මිනිස්සු ආදරෙන් ජීවත් වෙන්න ඕන. මිනිස්සුන් සංස්කෘතික ජීවිතයක් ඕන. ඉතින් එහෙම සතුටින් ජීවත් වෙන ජනතාවක් අපිට ඕන. ඉතින් ඒක වෙනුවෙන් අපි මේ වැඩ කරමින් යන නිසා අපි අවුරුදු දෙකක් තිස්සේ ඒකට පදනමක් දාලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරි කාලේ අපි සම්පූර්ණයෙන් කැප කරන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය පහසුකම් ටික හදලා ඔවුන්ගේ ජීවිත පහසු කරලා නිවාස හදන ව්‍යාපෘති, ගමනාගමනය, විදුලි බලය, පරිසර ආරක්ෂා කරන එක, සංස්කෘතික ජීවිතය, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, මිනිසුන්ට හොඳ සෞඛ්‍ය සේවයක් මේ හැම එකක්ම ඉහළ තැනකට ගෙනල්ලා අපේ රට ජනතාවටත් අර ලෝක යන රටවල වගේ පහසුකම් සහිත සතුටෙන් ජීවත් වෙන කෙනෙක්ව හදන්නේ. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා, ඒ වෙනුවෙන් අපි මහන්සි වෙනවා, ඒ වෙනුවෙන් අපි කොමන බාධක ආවත් ඒ බාධක මැද්දේ කැපවලා වැඩ කරලා ඒ අපේ හීනය හැබෑ කරගන්න වැඩ කරන තේ ඒකත් එක්ක අත්වල බඳ ගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.
2: හොඳයි මම ස්තුතියි ඔබතුමාට. මම ස්තුතියි. අද අපි කතා බහ කරේ ආණ්ඩුවේ ගෙවුණු වසර දෙක පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා තමයි අද සාකච්ඡාට එක්ුණේ. බොහොම ස්තුතියි ඔබතුමාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා
1: කරනවා.
2: ඒ වගේම IGN ලක්කඩ සභාවේ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ අපහා එක්ව සිටිය බසීරු දිනාටත් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ලබන සතියේ අඟහරුවාදා රාත්‍රී 10 ට මෙවන් වූ වැඩසටහනකින් හමු වෙමු. ඔබට සුබ රාත්‍රියක්.
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.
4: එලවරාත්‍රී 11යි විනාඩි 56යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Mahasamaya Sutra Deshnava Mahakarunika Budurajanan Vahanse Visin Loka Satvaya Veta අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේ.

යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබෑ

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා සුවපත් වේවා

0: गजक के सूत्र देश नाव देश ज्ञान वहन से गंपुल मीतलाव कहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुबरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කර

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේකුමාර

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සංසුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සංසුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සංසුන්, ඉතාම සංසුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු වසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනේ නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහදෝස ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ